පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

වීරයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

දුටු ගැමුණු මහරජතුමාණන් විසින් රන්පත කලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර නිතර භාවිත කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද ආනුභාව සම්පන්න ගාථා රත්නය ඔබේ සියලු කටයුතු සාර්ථක කර ගැනීම උදෙසා යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස

0: ලස්සන ඔබේ සිත් අවදි කරන්නේ. නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ. කවදත් අලුත් කාගෙත් net
1: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් උනේ නෑ. මට ඕනේ දුර යන්න.
2: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
3: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
4: Net FM Alpha Studio with Kasani and Lehansa.
0: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
5: මේ පින්බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ.
0: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
5: කවදත් අලුත් කාගේ

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. මෙන අද සුභාරංචිය ඔබට රැගෙන එනවා තවත් ජූටි සිතුවිල්ලක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා සරෙන්ඩර්. අපි සිංහලයට එවර නගනවා අවනත භාවය. ඔබ අවනත වුණොතින් ඔබ ඔබව අප සංවිධානන් වහන්සේට අවනත වෙන්න ඉඩහැරියුතින්. අන්නේ එවිට පමණයි මගේ ආදරණීය දරුවෙනි සංවිධානන් වහන්සේට ප්‍රේම කරන උන්වහන්සේ තුල වැඩෙන උන්වහන්සේ තුල ජීවිතයේ ගෙවන ජීවිතයක් ඔබට හිමි වෙන්නේ. දැන් ඔබ කෙසේද අවනත වෙන්නේ? දැන් ශුද්ධ සුභාරංචියේ පුරාණ ගිවිසුමෙහි දිවසිවරයව හැඳින්වුවේ මහ පුදුම විදිහට. ඔහුට කිව්වා හෙබ්‍රෙව් භාෂාවෙන් අනාවීම් කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා අනාවීම් ඔෆ් යාවේ. දෙවි සම්විධානන් වහන්සේගේ දිලිඳු වූ ශ්‍රාවකයා. ඔහු සියල්ල අතහරිනවා. මොනවා අතහැරියත් වැඩක් නැහැ, පලක් නැහැ, ඒ නිනව්වක් නැහැ. ඔබ ඔබව අතහැරියේ නැත්නම් සමිධානන් වහන්සේට අවනත වීමේ කීකුරු කමට ඔබ ඇතුළු වන්නේ නම් මගේ ආදරණීය දරුවනේ ඔබට සිද්ධ වෙනවා අවනත වෙන්න. අවනත වෙනවා කියන්නේ මටය, මගේ, මමය යන මමංකාරය බිඳුවටම නැත්තටම නැති වෙන තරමට ඔබ ත්‍යාජ කිරීමයි. එනම් අඩියටම, පොළොවටම, පතුලටම ඔබට ඔබව නැතිවෙන්න හිස්වීමයි, මමත්වෙන් මිදීමයි. ඒ භාග්‍ය අද දවසේදී ඔබට ලැබේවායයි මාත්මයන් වහන්සේට යාදිනි කරනවා. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදරවරුනි, මා ආදරණීය දෙමව්පියනි, මේ සුන්දර උදෑසන අපි අපගේ අසල්වැසියා ගැන පොඩ්ඩක් බලමු. අපගේ අසල්වැසියා ඒ මගේ සහෝදරෙක් වන්නට පුළුවන්, මගේ සහෝදරෙක් වන්නට පුළුවන්, මගේ නෑදෑයෙක්, හිතමිතුරෙක් වන්නට පුළුවන්. ඒ වගේම මුස්ලිම් කෙනෙක් වන්නට පුළුවන්, බෞද්ධ, කතෝලික, හින්දු, මැලේ, බර්ග වැනි ඕනෑම ජාතිය කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් ඔහු මගේ අසල්වැසියා. ඔබගේ අසල්වැසියා සමග කොහොමද ඉන්න ඕනේ කියලා කියනකොට නබිතුමා නම් කිව්වා, ඔබගේ අසල්වැසියා කුසගින්නේ ඉන්නා විට ඔබ බඩ පිරෙන්න අනුභව කරනවා නම් ඔබ මාගේ කෙනෙකු නොවන බව නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා නම් පැවසුවා. එනිසා මේ මගේ අසල්වැටියා මගේ සතුට පිනවන කෙනෙක්, මගේ අසල්වැසියා මට ආරක්ෂකේ, සෑම වෙලාවකම මා වෙනුවෙන් උදව් උපකාර කරන්නට සිටින්නේ අමගේ අසල්වැසියා. එනිසා ඒ අසල්වැසියා සමග උදව් උපකාර කරගනිමින් හැම වෙලාවෙදීම මද සිනහව පෑමින්, ඒ වගේම ඔවුන්ගේ ආරක්ෂාව, අපගේ ආරක්ෂාව යන මේ සියලු දේවල් වලට අපි කැපවිය යුතුයි. එනිසා ගෞරවනීය සහෝදරවරුනි, අපි සෑම කෙනෙක්ම අපගේ අසල්වැසියා ඒ මගේ සහෝදරයෙක් කියන හැඟීමකින් ක්‍රියා කිරීමට වග බලා ගත යුතුයි. එහෙම කරනකොට අපිට පුළුවන්කමක් ලැබෙනවා අපගේ අසල්වැසියා ඒ අනිත් පුද්ගලයා අනිත්‍යගේ අසල්වැසියා කියන හැඟීම එනකොට අපගේ සමාජයේ සෑම කෙනෙක්ම යහපත්ව ඉන්නට හැකියාව ලැබෙනවා. ඒට දෙවියන් වාගේ ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: Alpha Studio with Kasuni and Lehansa.
1: Langwe mata ten kiana adre to adre adre. Good morning, good morning, Lehansa.
2: Good morning, gooda gooda kadre.
1: ඉතින් ලා නිල්ලේ උන්චිල්ලේ නැලවිල්ලේ නේද? ඉතින් බලන්නකෝ නැලවිල්ලේ සනසිල්ලේ නේද? අපිට ලස්සනට අද සිකුරාද දවස පටන් ගන්න පුළුවන් නේද ලෙහන්ස?
2: අනිවාර්යයෙන්ම පුළුවන් මොකද ඔයාලා හංගින ඇල්ෆා ස්ටුඩියෝනේ.
1: මොකද කියන්නේ? අද අපි ඩොලර්ස් ලුක් එකක් ගේමුද දවසට?
2: අද කසුනියක්කි මොන කොන්සෙප්ට් එකද හඳුන්වලා දෙන්න යන්නේ?
1: මෙහෙම ඉතින් කොන්සෙප්ට් නම් ගොඩාක් තියෙනවා. මට අද නිකන් උදේම නැගිට ගමන් හිතුණා අපිට නිකන් බැරිද පොඩි ඩොලර්ස් ලුක් එකක් ගන්න කියලා.
2: කියන්නකෝ බලන්න ඉතින් විස්තරේ.
1: මේ ඔයා මේ 2011 දැක්කනේ නේ? දැන් ඒක අලුත් නැහැ.
2: ආ
1: අලුත් 2011 පරණ 2011 නෙමෙයි. අලුත් 2011 මේ ඉතින් මේ ඒක දැක්කහම මට හිතුණා මේ ඒක මාර ස්මාර්ට්. හරි, ඒ කොලිත් අර ගණකම එහෙමත් වෙනස් දැක්කහම තාස හිතෙනවා. ඉතින් 2011 කීයක් ලක්ෂයකට ඕන වෙනවද? 2011 කීයක් ලක්ෂ දෙකකට ඕන වෙනවද? මිලියනයක් කරන්න 2011 කීයක් ඕන වෙනවද? පොඩක් නිකන් කල්පනා කරලා බැලුවා. මරුනේ කියලා හිතුණා. ඊට පස්සේ ඔක 5000කට ගත්තොත් නියමයිනේ කියලා හිතුණා. ඉතින් ඒක හරියට අර මේ දුම් ගලා කන්දේව සන්න බැස්සිතේ උණුසුම් දැනේ දැතේ ලංවි මට දැන් කියන ආතරේ දෝ වගේ හැඟීමක් තමයි. ඉතින් ඒකෙදි මට හිතනා ලෙහන්සා, දැන් අපි හැමෝටම සල්ලි ඕනනේ නැත?
2: අනිවාර්යෙන් ඕනනේ.
1: ලෙහන්සට මොනවටද සල්ලි ඕන වෙන්නේ?
2: මට නම් එක එක ඒවා ගන්න තමයි. ඊයේ වගේම ඉගෙන ගන්න, දැන් ක්ලාසස් යන්න, ටියුෂන් ක්ලාසස් ඒ වගේ දේවල් වලට ඉතින් ඕන වෙනවනේ සල්ලි.
1: එතකොට දැන් ලෙහන්සට හිතලා නැද්ද මමත් ස්මාර්ට් වෙන්න ඕන, ස්මාර්ට් ලුක් එකක් එන්න ඕන, මටත් ස්මාර්ට් විදිහට වැඩ කරන්න ඕනේ, ඒකට මට සල්ලි ඕනේ කියලා හිතලා නැද්ද?
2: හිතලා තියෙනවා. මොකද දැන් හිතන්නක කසුණියක් කි අපි කොච්චර නැහැ කිව්වත් කෙනෙක්ගේ අවුට ලුක් එකෙන්, ඒ කියන්නේ අවුට ලුක් එකෙන්නේ ඇපියරන්ස් නෙමෙයි, ඒ කියන්නේ එයා ඇඳලා ඉන්න විදිහ, එයා ගැර ස්මාර්ට් බව, ඒකෙන් අපි කෙනෙක්ව ජජ් කරනවානේ. අපිට හැම වෙලේම ගිහින් කතා කරන්න බෑනේ. එතකොට අපිට පුළුවන් කෙනෙක්ගේ අවුට ලුක් එකෙන් ජජ්මන්ට් එකක් දෙන්න. සමහර විට අපි හිතන්නේ නැහැ, උනාට ඔටෝ අපේ හිත ඇතුලේ ජජ් වෙනවා. ඉතින් එතකොට ඒ හැම දෙයක්ම කරන්න ප්‍රොෆෙෂනල් වෙන්න මං හිතනවා සල්ලි කියන දේ ඕනේ.
1: ඔව්. දැන් ওই සල්ලි කියලා කිව්වම අපිට අංක එකට මතක් වෙන්නේ සකර්බර්ග්, එලන් මාස්ක් මං නිතරම කියන ওই නම් දෙක. හරි, ජැක් මා, රයිට්. ඊළඟට දැන් අපි මෑත කාලයේ ගත්තොත් එහෙම ඔය හඳ ගමනත් එක්ක අපි කතා කරා, වාව් නාසැකේ අයට කොච්චර සැලරි එකක් හම්බෙනවද? ඒගොල්ලෝ අර හඳට යනවා කියලා කියන්නේ අර ජීවිතයයි මරණයයි අතර, ඒ කියන්නේ සටනක් නැත්තටම ඒක. ඉතින් ආයේ එනවද නැද්ද කියලා ෂෝ එකකුත් නැතුව යන්නේ. එතකොට ඒගොල්ලන්ට එකට ලොකු වටිනාකමක් දීලා තියෙනවා අපිට හිතාගන්නත් බැරි තරම්. ඉතින් ඔතනදී ඒ ක්‍රිස්ටිනා කච්ට එහෙම ලොකු සැලරි එකක් හම්බ වෙනවා. හරි, එතන ඉන්නවා වික්ටර් රීඩේ වගේ ගොඩක් හතර දෙනෙක් ඉන්නවනේ ටීම් එකේ. හතර දෙනාට නාසා ආයතනයේ ලොකු පුටුවල ඉන්න අයට ලොකු සැලරි එකක් හම්බ වෙනවා. ඉතින් එතනදී අපි මේ නම් කිව්ව නොකිව්ව හැමෝගෙම සල්ලි ගැන කතා කරොත් අපි හිතන්නේ අනේ ඒගොල්ලෝ මෙහෙම කරනවා ඇති, උදේ ඉඳලා රෑ වෙනකන් වැඩ කරනවා ඇති, පුදුම මහන්සියක් වෙනවා ඇති, මේ අනේ ඒගොල්ලන්ට කන්න බොන්නවත් වෙලාවක් නැතුව ඇති නේද, ඔච්චර සල්ලි ගොඩක් තියෙන. ලෙහන්සට එහෙම හිතලා
2: නැහැ. හිතලා තියෙනවා, හිතලා තියෙනවා.
1: එතකොට අපි හිතනවා හානේ මරුනේ එයා මෙහෙම කළා තේනවානේ, අරහොම කළා තේනවානේ කියලා අපි හිතනවා. ඉතින් අපි කෙනෙක්ගේ සැලරි එක ගැන හිතන්න කලින් එයා මොනවද කරන්න කියලා චුට්ටක් හිතලා බලන්න ඕනේ. ඔයා හිතලා බලන්න, මට මෙච්චර ප්‍රමාණයක් හම්බ වෙනවා, අරයට මෙච්චර ප්‍රමාණයක් හම්බ වෙනවා, මම මොනවද කළා තියෙන්නේ, අරයා මොනවද කළා තියෙන්නේ. අඩුගානේ ඔයා ඔයා දිහා බලාගෙන ටිකක් නීට් එකට කොණ්ඩෙ පීර ගන්නවද? ඔයා තෙල් චුට්ටක් ගාලා ඔයාගේ කොණ්ඩෙ පීර ගන්නවද? එතකොට ඔයා බලන්න සකර්බර්ග් ඉස්සරහට එනකොට එයාගේ නීට් එක කොහොමද? ඉලෝන් මස්ක් ඉස්සරහට එනකොට එයාගේ නීට් එක කොහොමද? ඔයා හිතන්නේ ඒගොල්ලෝ දවස තිස්සේ ওই නීට් එක තියාගෙන ඉන්නේ නැද්ද? මාර නීට් ඒගොල්ලන්ගේ වැඩ. මම මේ කියන්නේ කොණ්ඩෙන් ගත්තේ වැඩ ගැන. හොඳේ කරන්න තියෙන මෙච්චරයි. කන්නාඩියෙන් පොඩි වෙලාවක් අපි දිහා බලාගෙන කොණ්ඩෙට තෙල් ටිකක් දාගෙන පොඩ්ඩක් ඇඟිලි තුඩු වලින් පොඩි මසාජ් එකක් අපිටම දාගෙන අපිව රිෆ්‍රෙෂ් කරගමු. හරි, ඊළඟට වෙනසකට අපිට පොඩ්ඩක් අද ඔන්න සිකුරාදා, හෙට යනිද්දයි සෙනසුරාදා ඉරිදා පොඩි හෙයා කට් එකක් කරගමුකෝ. රැවුල ටිකක් පිළිවෙලට කපා ගමුකෝ අපිට නම් ඒක අදාළ නැහැ. අත් දෙකේ කකුල් දෙකේ නියපොතු ටික කපලා ලස්සනට පිරිසුදු කරගමුකෝ. නීට් එකට තියාගමුකෝ. ගෙදර වෙනදට වැඩිය පොඩි වෙනසක් කරමුකෝ. අස්පස් කරලා මල් පෝච්චි ටික සුදු පවිත්‍ර කරලා මල් පෝච්චි ටිකත් හොඳට හෝදලා පොඩි නීට් එකක් ගමුකෝ. ඔයාට හිතනවනේ මං කොහොමද මේ දේවල් කරනවා කියලා. සමහර විට හිතනවා අයියෝ මොනාද කියන්නේ. ওই දේවල් මම කොහොමද කරනවානි කොහොමද සල්ලි නැහැනි කියලා හිතනවා කෙනෙක්ට. එහෙම හිතනවා වෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට ලෙහන්සා අපිට මේ දේවල් ටික පවා අමතක වුණාම ওই සල්ලි කියන දේත් අපෙන් ඈතට යනවා. අපිට අපේ නීට් එක නැති වුණාම අපිට අපේ කොණ්ඩේ පීරන්න අමතක වුණාම අපිට ලස්සනට අපේ හෙයා කට් එකක් කරගෙන අපිව නීට් කරගන්න බැරි වුණාම සල්ලි කියන දේ අපිට අපෙන් ඈතට යනවා.
2: අනිවාර්යෙන් අපි කසුනියකි හැම වෙලේම කියනවානේ අපිට දෙයකට ආසයි නම් අපි ඒ දෙයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. එහෙම එහෙම අපි හැමදාම කියනවානේ. එතකොට දැන් සල්ලි වලටත් ඒකම තමයි. අපි සල්ලි වලට ආදරේ කරන්න ඕනේ. එතකොට තමයි සල්ලි අපිව හොයන් ඉන්නේ.
1: හරියට අම්මා අපිට ආදරේ කරනවා වගේ. අපි කොච්චර ඈතට ගියත් එයා අපෙන් ඈතට යන්නේ නැහනේ. හදවතේම ඉන්නවානේ. ඉතින් ඒ නිසා ඔයා ඔයාට ගොඩාක් ආදරය කරලා දවස පටන් අරගෙන බලන්නකෝ. සතියන්තේ ගෙවල බලන්නකෝ. ඔයා ඔයාව නීට් කරගන්නකෝ. ස්මාර්ට් ලුක් එක කරගන්නකෝ. මටත් අදාළයි, ලෙහන්සටත් අදාළයි. හොඳයි, අපි හැමෝම මේක කරලා බලමුකෝ. ඔයාට ඕන දේවල් ඔයාගේ ළඟට එන්නේ නැද්ද බලන්නකෝ. හාකෝ.

0: අම්ම කියන්නේ ලෝකයක්. අම්මා මං ආදරේ අම්මා.
1: එහෙම කිහිල්ල කියන්න හොඳ දද.
0: දැන් මෙහෙමයි, අම්මාවරුන්ගේ දිනයක් තියෙනවා තමයි. පියවරුන්ගේ දිනය, එතකොට ගුරු දිනය එහෙම තියෙනවා, ළමා දිනය එහෙම තියෙනවා. ඒ ඉතින් යුනෙස්කෝ මොනවාද එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඒ විදිහට දිනයක් වෙන් කරලා තියෙන්නේ. ඒක මතක් කරලා දීලා ඒ අවශ්‍ය කරන වගකීම ඉටු කරන්න ඕනේ කියලා අපිට ආය ආයේ මතක් කරලා මොනවද කරන්න පුළුවන්, ලෝකේ අම්මලා කොච්චර ඉන්නවද, එතකොට ඒ අම්මලා කොතනද ඉන්නේ, වයසින් වැඩි අම්මලාට මොනවද කරන්න ඕනේ, ඒක වෙනම ප්‍රොසෙස් එකක්. හරි, ඉතින් අපි මේ කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. ඔය මොන ප්‍රොසෙස් එක වුණත් ලෙහන්සා, අම්මගේ ප්‍රොසෙස් එක අපිට කරන්න පුළුවන්ද?
1: අම්මෝ හිතන්නවත් බෑනේ.
0: ඉතින් අම්මා කියලා කියන්නේ ලෝකයක්. අපි ඔයාට කිව්වා ඔයාගේ ජීවිතේ අම්මත් එක්ක ගත්ත ඔයා ආසම ෆොටෝ එක. දැන් අපිට හිතෙන්න පුළුවන් කෙනෙක්ට, දැන් ලෙහන්සා තියෙනවා සමහර වෙලාවට මම දැකලා තියෙනවා මගේ යාළුවෝ ළඟ තියෙනවා අම්මත් එක්ක එයා ජීවිත කාලේ ගත්ත ලස්සනම ෆොටෝ එක, ආසම ෆොටෝ එක. ඒක ටිකක් සමහර වෙලාවට පුස්කාලා චුටක් ඉරිලා අර වෙනස් වෙලා පාට වෙනස් වෙලා එහෙම, හැබැයි ළඟ තියාගෙන ඉන්නවා ඒක තමයි ආසම ෆොටෝ එක එයා ජීවිතේ ගත්ත. එතකොට ඒක සමහර විට පෙර පාසලේදී ගත් එකක් වෙන්න පුළුවන්, ඉස්කෝලේදී මොන හරි අචීවමෙන්ට් එකකදී ගත් එකක් වෙන්න පුළුවන්. දැන් මමයි අම්මයි ගත ෆොටෝ සම්ම ඕන තරම් තියෙනවා. තාම කොහේ හරි ගියාම සෙල්ෆි කොහොමත් ඉතින් අපි ගන්න ඕනේ. ඒ අතර මම ආසම අවුරුදු 4 මම අම්මත් එක්ක ගිය ට්‍රිප් එකනේ, නර්සරි එකේ ගිය ට්‍රිප් එකක මම මුහුදේ ඉන්නවා අම්ම මාව මෙහෙම හයියෙන් අල්ලගෙන ඉන්නවා, මම එල්ලිලා ඉන්නවා අම්මගේ අත් දෙකේ. දැන් එහෙම ඉන්න බෑනේ. අම්මා කොහොමද කියනකෝ දැන් මාව එහෙම එල්ලගන්නේ. ඉතින් මේ මං ඒකට තමයි මම ආසම. ඒ වගේ එහෙම තමන්ගේ ජීවිතේ අම්මත් එක්ක ගත්ත වටිනම ෆොටෝ එකක් ඇති. අපි ආසයි ඒ ෆොටෝස් බලන්න. ඉතින් ඒවයි වන්නේ වගේම අම්මත් එක්ක තියෙන ලස්සනම මතකය. සමහරුන්ට ලෙහන්සා මේ වෙනකොට අම්ම ළඟ නැතිවත් වෙන්න පුළුවන් නේද? දැන් මටයි ලෙහන්සටයි අම්ම ළඟ ඉන්නවා. හැබැයි මේ වෙනකොට සමහරුන්ට අම්මලා නැහැ. මං කියන්නේ මේ වයස් භේදයකින් තොරව. දැන් මගේ අප්පච්චිට මේ වෙනකොට, ඒ කියන්නේ මගේ ආච්චි මේ වෙනකොට නැහැ. එතකොට මගේ අප්පච්චිට එයාගේ අම්මා මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. ඉතින් එතකොට මගේ අප්පච්චි ළඟත් තියෙනවා අම්මත් එක්ක ගත්ත සමහර චූටි ෆොටෝස්, ඒවා අර කළු සුදු ඒවා. ඉතින් දැන් අපේ ගෙදර තියෙනවා ඒ අප්පච්චිගේ අම්මයි තාත්තගේ වෙඩින් ෆොටෝ එක. එතකොට ඒව දකිනකොට හරි ආසයි. ඉතින් ඒ වගේ අපි ඒව බෙදාගමු නේද මේ වෙලාවේ. සමහර විට අම්මා ඉන්නවා නම් අම්මට ඒ දේවල් කියලා මතක් කරලා අතීතේ මතක් කරාම ඩෝපමින් ලෙවල් එක වැඩි වෙනවා, සතුට හෝමෝන්ස් වැඩි වෙනවා. අර ලස්සන මතක අලුත් වෙනකොට සතුට හෝමෝන්ස් වැඩි වෙනවා.
1: ඔව් අනේ, දැන් අපි කොච්චර කිව්වත් අපි අම්මට හැමදාම ගිහින් අම්මා මං ඔයාට ගොඩාක් ආදරේ කියන්නේ නෑනේ. එක එක හේතු තියෙනවා, සමහර විට බිසි වෙන්න පුළුවන්, එක එක දේවල් තියෙනවා. ඉතින් අපි අද දවස එහෙම කරගමු. ඔයාගේ අම්මා ගාවට යන්න, ආදරෙන් එයාව බදාගන්න, බදාගෙන කියන්න මෙච්චර කල් මාව දරාගත්තට ගොඩාක් ස්තුතියි කියලා.
0: ඇස් දෙක දිහා බලාගෙන.
1: ඔව්, එතකොට ඔයාට පෙනේ අම්මගේ ඇස් දිලිසෙන විදිහ. දැන් අපි ආදරේ පෙන්වන්නේ නැහැ සමහර වෙලාවට. අපේ හිතේ අම්මා ගැන ඕනම කෙනෙක් ගැන ලොකු ආදරයක් තියෙන හැබැයි අනේ මන්ද ඇයි කියලා අපි පෙන්වන්නේ නැහනේ. ඒ වුණාට මම කියනවට අපි කියනවට අපේ ඇල්ෆා ස්ටුඩියෝ එක දැන් ඔයා අහගෙන ඉන්නේ. ඉතින් අපි වහලා ඔයාට නිවාඩු පාඩුව, ඔයාට ආස, ඔයාට පුළුවන් වෙලාවකට අම්මා ගාවට ගිහින් කියන්න, අම්මා මං ඔයාට හුඟක් ආදරෙයි කියලා. බලන්නකො ඇස් දෙක, ඒ ඇස් දෙක දිහා බලන්නම වටිනවා.
0: ඒක තමයි අම්මා වෙනුවෙන් අපිට ඕන තරම් දේවල් කරන්න පුළුවන්. සමහර විට කෙනෙක්ට ඇත්තටම ගිහිල්ලා මේ වෙලාවේ තුරුල් කරගන්න බැරි වෙයි අද දවසේ. මොකද සමහර දුර පළාත්වල වැඩ කරනවා, බෝඩ් වෙලා හොස්ටල් වල ඉන්නවා. දැන් මම දන්නවා විශ්වවිද්‍යාලවල ගොඩක් අය අපි වහනවා, අපිට කමෙන්ට් කරනවා, ඒ වගේම ෆොටෝස් එවනවා, මෙසේජ් කරනවා. ඉතින් ඒගොල්ලෝ ලන්ට අම්මා තාත්තා ළඟ නැහැනේ. ඉතින් කොහොමත් කෝල් කරනවනේ දවසට 3-4 නේද? ඒ කෝල් කරන වෙලාවක පොඩි ලස්සන මතකයක් අලුත් කරගමු නේ. ඉතින් එතකොට කෙනෙක්ට හිතෙනවා අනේ මම කාත් එක්කද මේක බෙදාගන්නේ. එහෙම කෙනෙක්ට මොනවද කරන්න පුළුවන් ලෙහන්සා?
1: එයාලට පුළුවන් ඉතින් අපිත් එක්ක මතක ෂෙයා කරගන්නනේ.
0: ඒ වගේම එයාගේ අම්මට වටිනාකමක් දෙන්න නේද? අම්මා ආස කරන විදිහට එයාගේ ජීවිතේ ලස්සන කරගන්න, හැඩ කරගන්න. එතකොට හැමදාම අම්මා එයා ළඟ ඉන්නව නේද? ඒකනේ ඒකනේ. ඉතින් අපිට ලස්සන මතක අලුත් කරගන්න පුළුවන්.
1: අම්මේ

0: මේ ඔගොල්ලොත් අම්මේ අම්මේ කියලා නේද කියන්නේ?
1: අපි කොයි වෙලේ තේමයිනේ අම්මේ
0: අම්මේ
1: අම්මේ. සමහර මොකද ළමයෝ ඉන්නව මම්මේ
0: මගේ නම පාඩම් කරනවද?
1: අම්මේ අම්මේ අම්මේ කොයි වෙලේ එහෙමත් කියනවනේ. ඒ වුණාට ඉතින් ඔය අර මේ අපි කියන්නේ කෑ ගැහිල් අපිට නැතෝ බෑනේ.
0: ඒක නෑනේ.
1: ඒවත් අපි බෙදාගමු. ඒවත් හොඳේ.

0: FM Alpha Studio with Cosini and Lehansa.
1: නැත FM Alpha Studio වෙලාව දෙහයයි විනාඩි විසි තුනයි.
2: FM අනුපහ FM අඩු හතරයි දශම අට නැත් FM.
3: ඇසීම අඩුත චැනල් දායක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710.
4: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
5: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
6: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: ඇයි ශුගර් කියන මූනෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-31-3540.
7: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
1: ඔව් මන් දන්නවා, ට්‍රැවල් නෙට්.
7: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
8: FM 95 94.8 Net FM දිවයින පුරා.
0: FM Alpha Studio with Cosini and Lehansa.
1: Amma, mang aadare.

0: හුඟක් මසේජස් සෙනවා ලස්සන මසේජස්.
1: බොහොම ස්තූතියි බොහොම ස්තූතියි. කාර්ය බහුලයි කියලා දන්නවා මේ වෙලාවේ උදේට උයනවා ලෑස්ති වෙනවා ඔක්කොම එක පාර කරගන්නවා. අම්මලා අම්මලා
0: කසුනියකි මට තව චූටි දෙයක් කියන්න තියෙනවා. ඉස්සල්ලා කසුනියකිට ඇහුණද අර කියනවා අම්මා මන් දින්න කියලා. ඒක ගැන මට ඇත්තටම කියන්න ඕනි කියලා හිතන. මොකද දැන් අපි දිනද්දී අම්මා ඇත්තටම සතුටු වෙනවනි. අර කියන්නේ අවංකවම සතුටු වෙන්නේ අම්මා කියලා. එතකොට අපි මට හිතෙනවා අපි දිනලා ඒ සතුට අම්මට කියද ඔව් අම්මටත් සතුටුයි අපිටත් සතුටුයි. හැබැයි අපි දෙන්නම අපිට කෝල් අරන් සුබපතන්න ගොඩක් අයිඳි. මූන්ට හම්බුනාම වාව් කන්ග්‍රැචුලේෂන්ස් ඔයයික කළා එහෙම කියන ගොඩක් අයිඳි. හැබැයි අපේ ජීවිතේ අපිට දුක හිතුනම අපි පරාදුනාම කවුරුත් අපිත් එක්ක නැති වෙලාවට අපේ අම්මා අපිත් එක්ක ඉන්න. ඒ කියන්නේ අර සතුටේදී නැතත් දුකේදී ඉන්නවා කියන්නේ. එතකොට අම්මව බදාගෙන අම්මට ඒ දුක කියලා ඒක නිම ඒ කතාව හරිම ලස්. ඒ කියන්නේ මරේ කියන්න තේරෙන්නේ ඒක කඳුළු එනවා. ඉතින් අම්ම ගැන කතා කරද්දී
1: ඕ එහෙම තමයි එහෙම තමයි. ඉතින් අර කියන්න තේරෙන්නේ නැති දේවල් වචන කරන්න බැරි දේවල් තියෙනවනේ. වයස් බේදිකින් තොරව අම්මා කියන්නේ ඉතින් අපිට මාරෙටම දැනෙන කෙනෙක් දෙයක් වස්තුවක් සම්පතක් ආදරයක් ඔක්කොම.
0: හරියට මහ පොලෝ වගේ අපිව දරන් ඉන්නවා. හැබැයි කවදාකවත් ඔයා බරයි කියලා කියන්නේ නැහැ.
1: නෝ. දැන් මට මතකයි ඉස්සර අපේ අප්පච්චි දැන් අපිට අර සැර කරගෙන එහෙම කරගෙන හිටියට අම්ම ළඟට ගියාම එයා ඉතින් පුතා. ඉතින් තාම එහෙම තමයි නේද? දැන් අපේ කොච්චර තනතුරු දැරුවත් CEO වුණත් චාමන් කෙනෙක් වුණත් චෙයාපර්සන් කෙනෙක් වුණත් කොච්චර සල්ලි තිබුණත් කොච්චර ලොකු ලොකු බිස්නස් කරත් අම්ම ළඟට ගියාම අම්මට එයා පුතා තමයි නේ? හරි, අපිට මැසේජස් ගොඩක් තියෙනවා කියලා කියවනේ. ඉතින් යතර එවල තියෙනවා ෆොටෝස් විදිහට, ලස්සන මතකයන් විදිහට, අදහස් විදිහට එවල තියෙනවා. මේ මම ආසම ෆොටෝ එක කියලා අම්මා සුදු සාරිය ඇඳලා, එතකොට ධෝනි කහපාට ලස්සන නැටුම් සූට් එකක් ඇඳලා ලස්සන ෆොටෝ එකක් එවල තියෙනවා. කවුද ධෝනි කියලා නම නම් නැහැ. අපි ඊළඟට මම දැක්ක තව ලස්සන මොකක් හරි මැසේජ් එකක් තියෙනවා. ගොඩක් ආදරේ, මේ හැමදේටම ගොඩක් ආදරේ කියලා මෙන්න කළු සුදු ලස්සන ෆොටෝ එකකුත් එවල තියෙනවා. පරණ ෆොටෝ එකක් නේ. අම්මයි තාත්තයි පුතයි වෙන්න ඕන. දුව කේක් කපනවා. මං හිතන්නේ මේ දුව දැන්න ලොකු දුවක් වෙන්න ඕනේ නේ. ෂෝක් අනේව දකිනකොට හරි ආස හිතෙනවා. ඊළඟට මොකද මේ සින්දු කතාවක් තියෙන්නේ?
0: කසුනියක් කි තෝරගන්න සින්දු හරිම ඔන්න අර්ථවත්.
1: හරි හරි, බොහොම ස්තුතියි. ඔව්, ඉතින් ලස්සන සින්දු අහගෙන මේ වගේ ලස්සන දේවල් බෙදාගෙන අපි මේ දවස ලස්සනටම පටන් ගන්නවා. ඉතින් මම කියවනේ ස්මාර්ට් විදිහට ඉන්නයි ඕනේ. ඉතින් ස්මාර්ට් විදිහට ඉන්න අපි ළඟ ගොඩාක් දේවල් තියෙන්න ඕන. අම්මලාගේ දවස කවද්ද කියලා අහලා තියෙනවා ගොඩක් අය. මේ 10 තව ඉස්සරහට. කියන්නේ හෙට නෙවෙයි අනිද්දා.
0: අපිට ඉතින් හම්බෙන්න වෙන්නේ නැහැ නේ දවසට ඔයාලා.
1: ඉරිදට කලබල පෙන්චන තියෙන. ඉතින් ඒ නිසා අපි අද ඊයේ ටිකක් වැඩිපුර ඒ ගැන කතා කරේ. ඒවන්න කියලා කිව්වේ, බෙදාගන්න කියලා කිව්වේ. ඒකයි ඒ දේවල් අපිත් එක්ක. ඉතින් හැමදේම බෙදාගන්නත් කෙනෙක් ඉන්නවා කියලා කියන්නෙත් ලෙහන්සා කොච්චර වටිනාකමක්ද. ඉතින් අපි ඉන්නවා ඕන දෙයක් ඔයත් එක්ක බෙදාගන්න. මමයි ලෙහන්සයි.
0: අම්මයි මමයි, අම්ම දුලීක නිෂානි, මම අකිඳු සඳයුරු.
1: ෂෝකනේ ෆොටෝ එක හිනා වීගෙන ඉන්නව නේද?
0: ඔව් අනේ, තව චුටි නංගි කෙනෙක් ඩ්‍රැකියුලාටද මන් දැන් අම්ම එක ෆොටෝ එකක් එවලා තියෙනවා.

0: මෙතෙම ල්ෆා ස්ටුඩියෝ දෙ 6 විනාඩි 37යි වෙලාව.
1: පොසිටිව් පොසිටිව් මෙන්න අපිට කියලා තියෙන ඔයාලා දේ පාන්දරම කියන දේවල් හරිම පොසිටිව් කියලා.
0: එහෙම තමයි නේද? උදේ පාන්දර මොන දේ වුණත් අපි පොසිටිව් විදිහට දවස පටන් ගන්න ඕන. අපි හැමෝටම ගොඩාක් ඉලක්ක තියෙනවා, අභියෝග තියෙනවා. දවස තිස්සෙම අපි මේ කරන්න යුද්ධයක් තමයි, කලබල අස්සේ තමයි ඉන්නේ. ඉතින් ඒ කලබල අස්සේ මේ හැම දෙයක්ම අපි කරගෙන යන්න ඕන පොසිටිව් විදිහට. මොන දේ වුණත් අපි ඒක ගන්න පොසිටිව් විදිහට නම් අපිට අපේ ඇක්ෂන් එක පොසිටිව් නම් රියක්ෂන් එකත් මාර පොසිටිව් කරලා බලන්නක බොරුනම්. මට දෙයක් කියන්න ඕනේ ඔය අතරේ. දැන් කැමතිනේ ගොඩක් අය මේ විදිහට ලස්සන්ටම දවස පටන් ගන්න. අපි ස්මාර්ට් වයිබ් එක ගැන කතා කරන්නේ නේද? ස්මාර්ට් විදිහට දවස ගෙවන්න අපි ළඟ ගොඩාක් දේවල් තියෙන්න ඕන. ඔව්, මුලින්ම අපි අපිව නීට් කරගන්න ඕනේ කියලා. ඒක පෙනුමෙන් වගේම හැසිරීමෙන් අපේ මනසින් මේ හැමදේම එළියෙන් වගේම ඇතුළෙනුත් අපි හොඳට නීට් වෙන්න ඕනේ. ගානට අපි අපිව මැනේජ් කරගන්න ඕන. එහෙම තමයි ලෝකෙ ගොඩාක් බිලියන පතියෝ වැඩ කරන්නේ. ඒගොල්ල ස්මාර්ට් වෙලා තියෙන්නේ ඒගොල්ලොත් ඇතුළෙනුත් ස්මාර්ට් නිසා. ඉතින් මට කියන්න ඕනේ, දැන් අපි ඔය සෝෂල් මීඩියා පාවිච්චි කරනකොට ලෙහන්සා ගොඩාක් දේවල් දකිනව බලනව නේද?
1: ඔව්.
0: මොනවාද?
1: කට්ටියගේ ලස්සන ලස්සන ෆොටෝස්, ෆැමිලි ෆොටෝස් වේවා, එතකොට ඇචීව්මන්ට්ස්, ඒ කියන්නේ දැන් වන් ගොඩාක් මේ ටිකේ දැක ග්‍රැජුවේෂන්ස් වල ෆොටෝස්. එහෙම ඉතින් ඒ වගේ ලස්සන දේවල් අපි සෝෂල් මීඩියා වල දකිනවා.
0: ඔව්, ඉතින් එහෙම දැක්කහම අපි සමහරලාවට ලෙහන්සත් ඕක කිව්වා, අයියෝ අපිට මෙහෙම නෑනේ අනේ කියලා හිතෙන අවස්ථා තියෙනවා. ඉතින් හොඳයි, අපි කෙනෙක්ගේ දෙයක් බලලා සතුටු වෙන්න ඕන. අර මම ඊයේ පෙරේද කිව්වා වගේ තව කෙනෙක් දිහා බලලා සතුටු, වැඩිපුර සතුටු වෙන්න පුළුවන් නම් ඒකනේ අර හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් කරපු පර්යේෂණෙන් හොයාගෙන තියෙන්නේ අපේ සතුටු හෝමෝන්ස් වැඩියෙන්ම නිපදවා ගන්න පුළුවන් වෙන්නේ ඒකෙන් කියලා. ඉතින් ඒකත් හොඳ දෙයක්. හැබැයි අපි තව කෙනෙක් දිහා බලලා අපි අසතුටු වෙනවා නම් ඒක හොඳ දෙයක් නෙමෙයි. ඉතින් දැන් සිංහයා, කොටියා, ඔය දැකලා තියෙනව නේද ලෙහන්සා? කොහොමද ඒගොල්ලන්ගේ ගිරවිල්ල, කොහොමද ඒගොල්ලන්ගේ උල්දත්, පෙන්නනකොට පේනකොට කට ඇරියත් කොහොමද? බය හිතෙනවනේ
1: අනිවාර්යෙන්.
0: අම්මෝ ඒගොල්ලන්ගේ රැංගිලේ තින්නේ. හැබැයි අර ගුලියක් වගේ පැත්තකට වෙලා ඉත්තෑව ඉන්න විදිය දැකලා තියෙනවද?
1: අම්මෝ අරගොල්ල කොච්චර ගෙරෙව්වත් කරත් ඉත්තෑව චුට්ටක් වකුටු වෙච්ච ගමන් එනවා ඊතල ඊතල වගේ දහ දහ දහස් ගුණයකින්.
0: ගුලියක් වගේ යා ඉන්නේ
1: ඔහුවනේ
0: බෝල ඉත්තෑව. ඉතින් බෝල ඉත්තෑවෝ ඔයා අපිට ලොකු ආදර්ශයක්. අර සිංහය කොටිය කොච්චර ගෙරෙව්වත් උල්දත් පෑවත් ඇරියත් ඉතින් ගුලියක් වගේ පැත්තකට වෙලා ඉන්නේ ඉත්තෑව පරේසමින්. එයාගේ ගමන එයා යනවා එයාට ඕන විදියට. එයාට අනිත් අයගේ රැංගිලි වැඩක් නැහැ. අනිත් අයගේ රැංගිලි බලලා ඔයාත් ඒ විදිහටම රඟන්න ඕනේ කියලා හිතුවොත් ඔයාට සමහර වෙලාවට ඔයාගේ ගොඩාක් දේවල් පේන්නේ නැහැ වස්තුව. ඒකයි. ඒ නිසා උල්දත් නැහැ කියලා බය වෙන්න ඕන නැහැ. හොඳේ
1: බෝලිත්තෑවෙක් වගේ ඉන්න ඕනේ.
0: බෝලිත්තෑවෙක් වෙන්නකෝ, ඔයා ස්මාර්ට් වෙන්නකෝ, හරි? අම්මගෙන් අහගන්නකෝ කොහොමද එහෙම ඉන්නේ කියලා. අම්ම ඔයාට කියලා දෙයි. ආච්චි අම්මගෙන් අහගන්නකෝ කොහොමද එහෙම ඉන්නේ කියලා. ඔයාට කියලා දෙයි. ඒ දෙන්නම ඔයාගේ ළඟ නැත්තම් ඒ දෙන්න ඔයාට කියලා දීපු විදියක් තේන ඔයාට මතකයිනේ. අන්න ඒ විදිහට ඉඳලා බලන්නකෝ කොහොමද වෙන්නේ කියලා. ඔයා ස්මාර්ට් වෙන්නේ නැද්ද කියලා හිතන්නකෝ, බලන්නකෝ. ගිහින් එමුද?
1: හා,
0: දුකයි දෙයන්න.
1: දුකයි තමයි අනේ, ඉතින් කමක් නෑ නේද?
0: අපි ගිහින් එමු. ලබන සතිය මේ විදිහටම ලස්සන කරන්න. හා නේද?
1: හා,
0: හැමෝටම ජය වේවා, සුභ වේවා. සතියන්තේ ලස්සනටම ඉන්න, ස්මාර්ට් විදිහටම ඉන්න. සතියන්තයට යන්න කලින් අද ඔයා ස්මාර්ට් විදිහට ඉන්න. මම කස්සනි.
1: මම ලෙහන්සා.
0: ආදරේ හොඳේ.

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
2: ආයුබෝවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම නෙත් නිවුස් උදැස්සන 6:45 සමගින් මම කසුනේ නානායක්කාර ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. දෙසිය නව දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමග වියට්නාම් ජනපති දිවයිනටේයි. කහ ගෑස් කඩවල ප්ලේන් ටී ඇතුළු කෙටි ආහාර මිල ගණන් අත සිට ඉහළට. පන්ති කාමරයකට ළමුන් ඇතුළත් කරන සීමාව අඩු කිරීමට සැලසුම්. රට මේකට ජාතික මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 168,460ක් අත්අඩංගුවට. ඉරාන හමුදා මධ්‍යස්ථාන වෙත ඇමරිකාවෙන් ප්‍රතිප්‍රහාර.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
2: සමාජවාදී වියට්නාම් ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා දිවයිනට පැමිණ තිබෙනවා. මෙරට දෙදින නිල සංචාරයක් සඳහා වියට්නාම් ජනාධිපතිවරයා සමග තවත් 209 දිනකුගෙන් යුත් දූත පිරිසක් දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ. වියට්නාම් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඉන්දියාවේ මුම්බායි නුවර සිට වියට්නාම් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. ඔහු ඇතුළු පිරිස පිළිගැනීම සඳහා ග්‍රාමාත්‍ය ආචාර්ය හරි ඤමරසූරිය මෙනවී ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණි සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. සමාජවාදී වියට්නාම් ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා අද මෙරට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් විශේෂ සාකච්ඡාවක් සිදු කිරීමටද නියමිතයි. පෙරවරු 11:05 පාර්ලිමේන්තුවට පැමිණෙන වියට්නාම් ජනාධිපතිවරයා පිළිගනු ලබන්නේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින්. එන අනතුරුව වියට්නාම් ජනාධිපතිවරයා සහ කථානායකවරයා අතර කෙටි හමුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වියට්නාම් මිත්‍රත්ව සංගමයේ සභාපති අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය සහභාගී වීමට නියමිතයි. මෙහිදී වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අමුත්තන් සඳහා වන විශේෂ පුස්තකයෙහි සිට සටහන තැබීමටද නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. අනතුරුව සභාගර්භයට පිවිසෙන වියට්නාම් ජනාධිපතිවරයා කථානායකවරයාගේ ආසනය සමීපයේ පනවා ඇති විශේෂ ආසනය අසුන්ගෙන පෙරවරු 11:40 පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් සිය විශේෂ කතාව සිදු කරනු ඇති. ඒ අනුව 2015 වසරෙන් පසු රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. Love Kiss.

0: ජනපතුමා සම්පූර්ණයෙන් මේ ගැන වක්කින් බාර ගන්න ඕන. ජනපතුමා සම්පූර්ණයෙන් මේ ගැන වක්කින් බාර ගන්න ඕන. පාරිභෝගික සභාපතිතුමා සම්පූර්ණයෙන් මෙවල වක්කින් බාර ගන්න ඕන. තීරණයකට අපි තා සුළු මුදලකින් ප්ලේන් ටිකක් රුපියල් 5 කිරිතේක රුපියල් 10කින් ෂෝටිස් වර්ග කෙටි ආහාර වර්ග රුපියල් 5කින් මිලිහෙල් දැම්මා. බිතර රොටි පරාට මිලිහෙල යාමක් සිදු වෙන්නේ නැහැ.
1: ලව් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩර් එක මිල රුපියල් 545කින් නිහල දැමුණා. එම ගෑස් සිලින්ඩර් එක නව මිල රුපියල් 6245ක් වෙනවා. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩර් එක මිලද රුපියල් 220කින් නිහල දැමුව අතර එහි නව මිල රුපියල් 2500ක් වෙනවා. කෙසේ වෙතත් මැයි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු කෙරුණේ නැහැ. පාසලක පන්ති කාමරයකට ඇතුළත් කරගන්නා ළමුන් සංඛ්‍යාව සීමා කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මදුර සෙනවිරත්න මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
2: පාසලක ළමුන් සංඛ්‍යාව පන්තියකට සීමා කරන්නේ නිශ්චිත විද්‍යාත්මක නිර්ණායකයන්ට අනුව. එතකොට දැන් මේ වෙනකොට තියෙන ගැටලුව තමයි ගොඩක් පාසල්වල ඔය කියන සංඛ්‍යාව නාමිකව තිබ්බට අපි දන්නවා ද්විතීක පාසල්වලත් ඔය ගැටලුව තියෙනවා, ප්‍රාථමික පාසල්වලත් ඔය ගැටලුව තියෙනවා. 40 කියන සංඛ්‍යාවට එහා ළමයි ඉන්නවා. ඒ වගේම තමයි ද්විතීක පාසල්වල පන්තියක 45ට එහා සංඛ්‍යාව සමග දැන් ඔය තියෙන 40 කියන සංඛ්‍යාවත් දැන් ක්‍රියාත්මක. දැන් අපි බැලුවොත් එහෙම සමහර පාසල්වල වෙන්නේ නැහැ. නමුත් අපි ගත්තේ නැහැ. අපි 40ට වැඩි කළෙත් නැහැ. 45න් එහාට ගත්තේ නැහැ දුසික පාසල්වල.
1: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මදුර සෙනවිරත්න මහතා මෙහිදී අදහස් පළ කළා.
2: ඉදිරියේදී මේ ප්‍රතිසංස්කරණ ක්‍රියා ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සහ යටිතල පහසුකම් ගොඩ නැංවීම කියලා ක්‍රියාවලිය ඇතුළත ඔය ප්‍රාථමික පාසල් ගොඩක් ප්‍රමාණයක් පරියන්තයේ තියෙන මෙන්න මේ පන්ති කාමර පහසුකම් ලැබේ සහ ගුරුවරුන් සංඛ්‍යාවක් ලැබේ. මෙන්න මේ ඒකත් එක්ක අපිට පන්ති කාමර ඉඩ ප්‍රමාණය සහ මේ සීමා කිරීම කළ හැකි. ඒ දක්වා අපි යනවා. ඒක තමයි ක්‍රියාදාමයේ ගරු මන්ත්‍රීතුමනි.
3: දැන් ඊළඟ දේ තමයි මේ ජනප්‍රිය පාසල්වල සමාන්තර පන්ති වැඩි කරනවා. ඉතින් ජනප්‍රිය පාසල්වල සමාන්තර පන්ති වැඩි කරාම කුඩා පාසල් කොහොමද වැහෙනවා?
2: මේක කිසිසේත්ම ප්‍රතිපත්තියේ තීරණයක් අරගෙන නැහැ. ජනප්‍රිය පාසල්වල සමාන්තර පන්ති වැඩි කරන්න අරගෙන නැහැ. සහ ළමයි වැඩි කරන්නේත් නැහැ. ඒක අපේ තීරණයක්.
1: 2025 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2026 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා පාසල්වලට ළමුන් ඇතුළත් වීමේ දෙවන වටේ අභිහාචනා බහර ගැනීම අද සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව 2026 අද සිට මැයි 29 දක්වා අභිහාචනා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ හැකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස පාසල් තුනක් සඳහා අභිහාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. අදාළ කාල සීමාව තුළ පමණක් අභිහාචනා බහර ගන්නා බැවින් සුදුසුකම් ලාභී සිසුන්ගේ දෙමාපියන් සහ බහරකරුවන් නියමිත කාලය තුළ අයදුම්පත් යොමු කළ යුතු වෙනවා. මේ අතර පාසල් දරුවන් අතර සීග්‍රීන් පැතිර යන උණරෝගී තත්වයක් හේතුවෙන් දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් අද වසා තැබීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය පැවසුවා. ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහාවිද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලිකම සිද්ධාර්ථ විද්‍යාලය මෙලෙස වසා දැමෙනවා. කළුතර විද්‍යාලය සහ තිස්ස මධ්‍ය මහාවිද්‍යාලය අතර පැවැත්වෙන මැංගුස් හටන මහා ක්‍රිකට් තරගයේ මොරටුවද සීසා ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙනවා. දෙදින තරගයක් සඳහා පැවැත්වෙන මෙම තරගයේ මෙවර පැවැත්වෙන්නේ 66 වන වරටයි. 1949 වසරේදී ආරම්භ වූ මෙම මහා ක්‍රිකට් තරගය මෙරට 13 වැනි පැරණිතම පාසල් මහා ක්‍රිකට් තරගය ලෙසයි වාර්තා අතරට එක්ව තිබෙන්නේ. මැංගුස් හටන මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණත් කරගෙන ඇත්තේ කළුතර විද්‍යාලයයි. එදා මෙදා තුර කළුතර

0: විද්‍යාලයේ මැඟු සටන මහා ක්‍රිකට් තරඟ 23ක් ජයගෙන ඇති අතර තිස්ස මධ්‍ය මහාවිද්‍යාලයේ ජයගෙන ඇති තරඟ සංඛ්‍යාව 6ක්. ශීර්ෂ තාරක ලියනගේ කළුතර විද්‍යාලයේ කණ්ඩායමට මෙවර නායකත්වය ලබා දෙන අතර මලින්දු දිල්ෂාන් කළුතර තිස්ස මධ්‍ය මහාවිද්‍යාලයේ කණ්ඩායම මෙහෙවනු ලබනවා. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ දුලිප් ලියනගේ, තිලකලත්න දිල්ෂාන්, මාලික මණ්ඩාර, රුවන් සුජීවද සිල්වා, මිලින්ද සිරිවර්ධන සහ පැතුම් නිස්සංක කළුතර විද්‍යාලය නියෝජනය කරමින් මැංගුස් හටන මහා ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කර තිබීම සුවිශේෂී කරුණක්. මෙම තරඟය සඳහා මධ්‍යානුග්‍රහය ලබා දෙන්නේ නෙත් FM රේඩියෝවයි. මේ අතර රන් මහා සටන ලෙස විරුදාවලියත් කොළඹ DSN නායක විද්‍යාලය සහ කොළඹ මහානාමය විද්‍යාලය අතර පැවැත්වෙන තුන්දෙන ක්‍රිකට් තරඟයද අද ආරම්භ වෙනවා. ඒ කොළඹ සිසේ ක්‍රීඩාංගණයේදී මෙවර රන් මහා සටන පැවැත්වෙන්නේ 20 වරටයි. ජාතියට ක්‍රීඩකයන් යළි බිහි කිරීමේ ආරම්භයක් ලෙස සිය කණ්ඩායම මෙවර තරඟයට මනා පුහුණුවකින් ක්‍රීඩා කරන බවයි කොළඹ DSN නායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරකුඩ මහතා පැවසුවේ. කොළඹ මහානාම විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම තරඟයට ඇති සූදානම පිළිබඳ එම විද්‍යාලයේ විදුහල්පතිනි සඳමාලි බණ්ඩාර මහත්මිය සඳහන් කළේ පාසල් දෙක අතර එක් දින ක්‍රිකට් තරඟය ලබන 17 වනදා SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බවයි. ඒ දිවාරාත්‍රී තරඟයක් ලෙසයි. කොළඹ DSN නායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර 20-20 තරඟය ලබන 22 වනදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතයි. විෂ මත්‍රව්‍ය රටින් තුරන් කර දැමීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීම ඇතුළු සියලු අංශවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙනයන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ විෂ මත්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති කාර්යාලයේදී රැසු අවස්ථාවේදී. අත්අඩංගුවට ගන්නා විෂ මත්‍රව්‍ය යළි සමාජගත වීම වළක්වමින් ඒවා නිසි නීතිමය තත්ත්වය යටතේ ඉක්මනින් විනාශ කිරීමේ සහ වරදකරුවන්ට දඬුවම් ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා හෙදී අදාළංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. රටමේකට ජාතික මෙහෙයුම ආරම්භ කරමින් පසු විෂ මත්‍රව්‍යවලට අදාළ වැටලීම් 80%කින් ඉහළ ගොස් ඇති බවයි ජනාධිපතිවරයා හමුවේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ. එම වැටලීම්වලදී මත්‍රව්‍ය සමග සැකකරුවන් 168,462 අතරංගුවට ගෙන ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ වුණේ. හොමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ සිය යුද නැව් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරවලට එරෙහිව ඇමරිකාව ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඊරාන් හමුදා මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් ඒ අනුව ඇමරිකානු හමුදාවන්ට පහර දීමට වගකිව යුතු ඉරාන මිසයිල සහ ඩ්‍රෝන දියත් කළ මධ්‍යස්ථාන අනදෙන සහ පාලන මධ්‍යස්ථාන මෙන්ම බුද්ධි තොරතුරු මෙහෙවන මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් ඇමරිකාව මෙම ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මීට පෙර ඉරානයේ ආරක්ෂකංශ ප්‍රකාශ කර තිබුණේ ඇමරිකාව සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවයි. ඒ හොමු සමුද්‍ර සන්ධියට ඇතුළු වූ ඉරාන තෙල් නැවක් සහ තවත් නෞකාවකට පහර දීමෙන් මෙන්ම සිවිල් ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්. නෙත් නිවුස් නිමාව දවස මැද වාර්තාකරණය 10:12ට එතෙක් පෑන් පැය මේ පැයේ රටතොට බලාපොරොත්තු වන්න වැඩි තොරතුරු සඳහා පිවිසෙන netnews.lk අපගේ වෙබ් අඩවියට.
1: net news ඔබ වෙත ගෙනාවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-7672
3: FM 95 FM 94.8 NET FM.
4: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772-313-336.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ
8: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
9: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම
10: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි
9: මුළු තැන් ගෙටම විජය
10: විජය තුන පහ අපේ රසය රටේ සැමට
11: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited within Mappamanai. 077-406-4397.
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
13: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේර ගන්න කවුරුත් එනකම්.
14: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit.
15: Good morning, දැන් වෙලා උදේ 7යි.
14: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
16: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.

0: Death FM Algo Town.
1: Brought to you by
2: Alut Tanak Aduma Mela Kasagala Green Super Kasagala Samuha Vyapare Vedin Shaka Madale Kaduvela Aturugiriya Narammala Gane Mula Kampola
3: Melwa Box Bar Wala Nama Ganakama Mimma Gahala Tiyana Nisa Vishwasen Ganna Puluwa Rawattannat Ba Melwa Eka Lankawa Eka
4: Lankamba BYD Pradarshanagarayata Pivisa Rajya Sevaka Obe BYD Wahanaya Adama Wen Karawa Ganna වැඩි විස්තර සඳහා 01212125125 මතන්න.
5: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදනය තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
6: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
7: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ.
8: සදා හරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්.
9: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
10: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
11: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
12: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
13: ඇසීම අඩුත Channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777776710.

0: Good morning. වෙලා උදේ 7යි විනාඩි 7යි. Good morning Noah. Good morning Ati.
1: Good morning. Good
2: morning. Good morning. 7යි විනාඩි
0: 7යි.
1: 7යි.
2: අද 5 වෙනි මාසේ 8යි.
0: ඔව්.
2: ඔව්. ඉතින් අර කසුන් කල්හාර කිව්ව සින්දුවේ නිකන් හරි පුදුම දේවල් තිබ්බා නේද? අර මුහුදේ වතුර ඉවර වෙනවා. එහෙම
1: හිතගන්න බැරි දේවල්.
2: ඊන කතන්දර ගොඩක් තිබ්බනේ. මේ දැන් අද අපි පහුගිය සතිය පුරාම අද හෙලි කරනවා කිව්වා කාරණයක්.
0: ඔව්.
2: ඒ මොකද්ද?
1: පුදුම හත.
2: පුදුම හත. නේද? දැන් ලෝකේ පුදුම හත පිළිබඳව ඕෆ් මයික් අපි කතා කරන්නේ.
1: ඔව්.
0: ආව්.
2: ඒව හරි කැත වෙන්නේ.
1: එහෙම හරි නෑ
2: නේ.
1: බෙදා ගන්න ඕනේ.
2: හරි නෑ නෑ මට මැසේජ් දාලා තිබ්බා. බැඩේ දින අචී එක්ක බෑ නෙවෙයි යෝදයා කිව්වනේ. මේ ඉතින් සමහර අය ඉල්ලලා තිබ්බා මේ අනේ
1: අපිටත් කියන්න
2: කියලා. අනේ අපි කළුද කියලා. මම ඒගොල්ලෝ කළුද සුද්ද කියලා දන්නේ
1: නැහැ.
2: කොහොම වුණත් මේ මට හිතුණා ඔය ලෝකේ පුදුම හත ගැන කියන්න.
0: රයිට්.
2: මේ ඔය ලෝකේ පුදුම හත කිව්වම මේ දැන් 2017 විතර පස්සේ තමයි ඇත්තටම ඕක නිකන් හරියට ස්ථානගත කරේ. නැත්තම් ඕක එක එක නායක කටේ තිබිච්ච කතාවක්.
0: ඕකේ.
2: මේකේ ඉතිහාසය හොයාගෙන ගියොත් මේ මේක ලේසි පාසු ඉතිහාසයක් නෙමෙයි. අපි මේ හිතුවට මේක අවුරුදු 2000ක් විතර ඉතිහාසයට ගමන් කරනවා ලෝක පුදුමහත පිළිබඳව ඉතිහාසය. ග්‍රීකයෝ තමයි මේකට සෑහෙන්න බලපෑවේ. දැන් ඇලෙක්සැන්ඩර් රජතුමා අධිරාජ්‍ය පිහිටවනවානේ. එහෙනම් ඉන්දියාව කිට්ටුවටම ආවනේ. ආපුවම දැන් එයාගේ අධිරාජ්‍යයට අයිති මිනිස්සුන්ට එයා ඉඳන් කිව්වා ගිහිල්ලා මෙහෙම මෙහෙම දැන් අල්ලගත්තන් පස්සේ.
1: ඔව්.
2: ඊනෝ තන්නේ අර රටේ අම්මා මෙන්න එකක් තියෙනවා කියලා එහෙම කියනවනේ. ගිහිල්ලා සොල්දාදෝ එහෙම ඇවිල්ලා ගියා අම්මා දන්නේ මචං මාර එකක් තියෙනවා අර රටේ. එහෙම කියලා කියනවනේ. ඊට පස්සේ දැන් මිනිස්සු මේවා බලන්න ගියා. බලන්න ගියන් පස්සේ දැන් හත උනේයි දැන් ඕක 8 හරි 10 හරි කරන්න තිබ්බනේ. හේතුව තමයි ග්‍රීකයන්ගේ මේ හත කියන එක සුවිශේෂී දෙයක්. ඔවුන්ට ග්‍රහයෝ තිටියේ මුලින් හතයි. ඒ කියන්නේ ග්‍රහයෝ 5 දෙනයි, ඉරයි සඳයි, ග්‍රහයෝ හැටි කරගත්ත 8 දෙනයි. ඉතින් දවස් 7 ඒගොල්ලෝ තමයි හැදුවේ.
0: ලකි 7ද?
2: ඔව් ඔව් ඒක එහෙන් තමයි ආවේ. දවස් 7 කියන එක ඒගොල්ලෝ හැදුවේ. නැත්තම් ඔය දවස් 10ක් විතර කරන්නේ. දැන් දවස් 7ට කල්පනා කරලා බලන්න. දවස් 7 කල්පනා කරොත්

0: අරවාගේ ටජ්මාල් හදල පැත්ත තියෙනවා අනිත් කට්ටියත් එක්ක ජීවත් වෙන එක හොඳයි. ඉතින් අනිත් පරණ දේවල් අමතක කරලා ඉදිරියට යන එක
1: ඊට පස්සේ කවුරුත් මුකුත්
0: කියන්නේ. කෙසේ හෝ මේ ඉතින් ලෝකයේ පුදුමහත මේ බැලුවම එක එක්කෙනාට මතවාද තියෙන්න පුළුවන්. ඉතින් අර අපි කිව්වා වගේ 2007 7 වෙනි මාසේ 7 වෙනිදා ලෝකයට පුදුමහත නිල වශයෙන් මේ ඒ කට්ටියක් එක ඒ කවුරු රජයක් එහෙම මොනවත් මැදිහත් වෙලා කරපියන්නේ මේ කට්ටියක් එකතු වෙලා මේ හැබැයි ඒකට හිතුවට වැඩිය ප්‍රතිචාර ආවා. මම හිතන්නේ සමහර රටවල් වලින් සහ සමහර මේ රසිකයෝ ලොකු කැම්පේන් එකක් කරපු හින්දා මේ අර මම කිව්වා වගේ එල්ලෝරා ලෝක පුදුමය නොවී රජ්මහල ලෝක පුදුමය වුණා වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි ලෝක පුදුම හරියට බැලුවොත් 14ක්
2: තියෙනවා. මේ හතයි ඔක්කොම
0: 14යි. හැබැයි අපේ සීගිරියත් මට මතකයි ඒ දවස්වල වෝට් කරා. අපිත් දාගෙන වෝට් කරා. පොරදන්දක් දැම්මා. වැඩේ තියෙන්නේ ඉතින් අපි වගේ පොඩි රටවල් වලට එච්චර ඡන්ද දාලා බෑ මේ මැච් එක ගන්න.
2: අපිට වඩා ලොකු රටවල්
0: තියෙනවා. ලොකු රටවල් ඡන්ද ගොඩාක් වැටෙනවානේ. ඉතින් ඒවත් එක්ක වෙන්න ඇති. ඉතින් අපි බලාපොරොත්තු වෙමු. ලෝකයේ ඉස්සරහට ගිහිල්ලා මීට වැඩිය සාධාරණ ක්‍රමයකට ලෝකයේ පුදුමහත තෝරන කාලයක් උදා වේවා කියලා. සමහරවිට AI වලින් වගේ. ඒ කියන්නේ මේ දෙන්න පුළුවන් එක එක නිගමනයක්. දැන් ISO සාහිත්‍ය වගේ දේවල් දෙන්න පුළුවන්.
2: අපි අහලා බලමු. ටිකින් අපි නිකන් පොඩ්ඩක් වෙලා වරකට
0: ඒක අහලා බලලා මේ වගේ ප්‍රමිතීන් දීලා මේක ඇත්තටම හදන එක මේ අනිත් එක මේ හැම එකක්ම මිනිස් නිර්මාණ. ඔව් පුදුමහතට ගත්තේ ඒක විශේෂයි. මනුෂ්‍යයා විසින් නිර්මාණය කරපු පුදුමහතවල් මොකද ලෝකේ ස්වභාවික පුදුමහත කියලා තව එකක්
2: තියෙනවා.
0: ඉතින් අපි ඒක වෙන දවසක් කියමු. ඉතින් ඔන්න ඔය විදිහටයි ලෝකේ පැරණි පුදුමහත සහ 2007 දී නිකුත් වෙච්ච අලුත් පුදුමහතේ කතාව. ඕකට තම තමන්ගේ තියෙන එක එක පුදුමහතවල උත් දාගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. කොහොම වුණත් අද අපි LB Finance එක ඒගොල්ලන්ගේ ලෝක පුදුමහත ගැන තව පොඩ්ඩකින් හෙලි කරනවා. ඒ මොනවද කියලා සිකුරාදා අපි ඔය කතාව කියනවා කිව්වනේ.
1: ඔව් මම යට වෙනවා.
0: එතකන් ආගෙන ඉන්න මේ ආරම්භෙන්නේ I got home.

0: උදේ 7:24 දැන්.
1: ගාමන්ට් එකෙන් පඩිය ගත්ත ගමන් මං කරන්නේ රුපියල් 6000ක් අයින් කරන එක.
2: තාමත් සීට්ටුවට ගෙවනවද?
1: සීට්ටුවක් දැම්මම වෙන්නේ අපි දාපු ගාණ ආයි අපිට ලැබෙන එක විතරනේ. හැබැයි උනාට මේක ඊට වඩා ගොඩාක් වරප්‍රසාද ලැබෙන දෙයක්. සදාහරිත ප්ලාන්ටේෂන් එකෙන්. මොකද වැනිලා අපනයිනේ දැන් මාත් කොටස් කරුවෙක්නේ.
2: රුපියල් 6000කට වරප්‍රසාද ගොඩක් ලැබෙනවා.
3: ඔව්. සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස් කරුවෙකු වන්න දැන් ඔබටත් පුළුවන්. වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් අවුරුදු 25ක් දක්වා උපයන්න. දැන්ම කතා කරන්න. 011
4: වාර්ෂික පොලිය 13ක් CBC ෆයිනෑන්ස් අද නම් තන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
5: Excite ගන්න ලක්කක චාර්ජ් කරගන්න. Excite බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළවේ.
7: ඉතුරු කරන පුදුමහත
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක්. සීමාවක් නොමැතිව මුදල් ආපසු ගැනීමේ හැකියාව ඇතුළු තවත් පුදුම හිතන වාසියක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමගමකි.
9: Prime Colombo. කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710777333.
10: ප්‍රයිම් කොළඹෝ.
11: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
12: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
13: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු නම්ට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
14: මන් රපුන්සල් දුනා නම් කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. පේර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
15: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
16: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
17: ෂෙනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන්ඩ් කරා. ලව්ලි. ඊට පස්සේ සහිලි, ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
18: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0176780017 වට්ස්ඇප් කරන්න.
19: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
0: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
5: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
16: FM 94.8 Net FM Divaina Pura.

0: Sara.
1: Yes.
0: Hankamburu.
1: Sinsinoru.
0: Hankamburu.
1: Sinsinoru.
0: Ah, oka mangi nade ahana wada?
1: Ahanone.
0: Ehenam oya
1: duwala gihilla?
0: Oh, duwala kohe yanne? Nikan duwala wadan nae ne.
1: Oh.
0: Mokka hari aramunakata duwanda kiyala kiyanne. Ithin eka issella oya Hankamburu Sinsinoru කියන එක අහලා තියෙනවනේ අපි අනන්තවත් නේ ඔයාලා සෙල්ලම කරලා තියෙනවා. හැබැයි ඕකේ මේ උපත ගැන අපි එච්චර දන්නේ
1: නැහැනේ.
0: දැන් ජේබි දිසානායක මහත්තයාගේ ජන කතා පිළිබඳ ජනප්‍රවාද තියෙන පොතක ඕක ගැන විස්තරයක් තියෙනවා. මෙන්න වෙන තැන්වලත් විවිධ විස්තර තියෙනවා. හැබැයි බොහොම සාධාරණ විස්තරයක් මට හම්බුනේ ජේබි දිසාගේ පොතෙන් තමයි. ඕක ඇත්තම තියෙන්නේ කම්කම් බෝරු සිං සිං ඤෝරෝ කියලා අපි අපේ පහසෝට හදාගත්තට ඕකේ සිං සිං ඤෝරේ කියලා තමයි
1: සිඤ්ඤෝරේ
0: නමයි තියෙන්නේ. ඔය කම්කම් කියලා කියන්නේ අපි ඔය එන්ඩ එන්ඩ කියනවා කියලා නේ හිතන්නේ. ඇත්තටම පෘතුගීසි භාෂාවෙන් මේ කොමා කොමා බෝරු බෝරු කියලා තමයි කියන්නේ.
1: කොමා කොමා
0: කොමා කොමා බෝරු කියන එක තමයි අපිට කම්කම් බෝරු වගේ ඇහෙන්නේ. කොමා කොමා කියන්නේ බල්ලට.
1: Okay.
0: හරිද? බූරු කියලා කියන ඇත්තටම බූරුව කියන වචනේ ආවේ පෘතුගීසිෙන් තමයි ආවේ. සමහර බූරුව ගෙනාවෙත් පෘතුගීසි. සමහර උන්ව තියලා ගියා.
2: තියලා ගියා. තාම නෝ.
0: මේ ඉතින් මොනවාද ඒ විදිහට තමයි ඒක හැදුනේ. එතකොට බල්ල බල්ල බූරුව බූරුව කියලා මේ එක්තරා ප්‍රතිකාල එහෙමත් නැත්නම් පෘතුගීසි ලොක්කෙක් තමන්ගේ සේවකයන්ට කතා කරලා තිනවා කාලය. ඉතින් මේ මොනහරි ගේන්න ඕන වුණාම කොම කොම බුරු බුරු ඊට පස්සේ අරුන් දුවන්ගෙනලු සින් සින්ඤෝරේ සින් සින්ඤෝරේ අහහයි මහත්තයයි මහත්තය ඉතින් දුවගෙන එන එක තමයි ඔයක පස්සේ අපේ කට්ටිය දැකලා ඌක සෙල්ලමක් බවට පත් කරගත්තා. ඌක වචනේ හැදිච්ච එක සෙල්ලමක්
1: නෙමෙයි.
0: ඉතින් කෙසේ හෝ මේ පස්සේ ඉතින් ඌක සෙල්ලමක් බවට පත් වුණා. මේ ඇත්තටම අර නිකන් පහත් කරලා කතා කරන්න තමයි ඉතින් කොමා කොමා බූරු බූරු කියලා කතා කරලා තියෙන්නේ. ඉතින් කොහොම හරි අපි ඒක සෙල්ලමක් බවට පත් කරගත්තා. හැබැයි දැන් කංකම් බූරු
1: සින් සින් නෝරු
0: මං කියන දේ අහනවද?
1: ඔව්.
0: එහෙනම් ඔයා පුළුවන් නම් කොළඹ නමෙන් මට ඉඩම් කෑල්ලක් අරන් දෙන්න බලන්න. පුළුවන් නම් අරන් දෙන්න බලන්න ඉඩම් කෑල්ලක්.
2: පුළුවන් නම්.
0: ඔව්.
2: චැලෙන්ජ් එක.
1: ඉඩම් කෑල්ලක්. ඉඩම් කෑල්ලක් අරන් දෙන්න බෑ. අපාර්ට්මන්ට් එකක් අරන්
0: දෙන්න. මං කියුවේ ඉඩම් කෑල්ලක් අරන් දෙන්න.
1: ඉඩම් කෑලි හොයන්න බෑ නේනවා.
2: මේක තමයි කියන්නේ.
0: මේක තමයි මේ අපි කියන්නේ.
2: ඔව්.
0: හරිද? හොයන් එන්න බෑ. දැන් අපි ඉස්සර කංකම් බූරු සින්දිඤ්ඤෝරු මේ නැට්ට නැති කොලයක් ගේන්න කිව්ව හැටි නිකන් හාෆ් ෂීට් එකක් හරි අරන් යනවා. නැහැනේ මේ ඉතින් හැබැයි මේක නම් පුතෝ කංකම් බූරු සින්දිඤ්ඤෝරු මං කියන දේ අහනවාද? ඔව්. එහෙනම් කලම්බොණ ඉන්න වලින් මට පර්චේස් දෙකක් අරන් දෙන්න කිව්වොත් මලාට හොයන්න බෑ. ඉතින් ඒකින් දා ඒකට ලේසිම වැඩේ තමයි. මොකද්ද?
2: අන්නේ තමයි ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අපාර්ට්මන්ට් එක.
0: මම මේ අද ඕක විශේෂයෙන් කංකම්බුරු සින් සින්ඤෝරු මේ ඇදලා ගත්තේ මොකක්ද දන්නවද?
1: අයියේ.
0: ලෝක බූරුවන් ගින්නේ අද. World Donkeys Day.
1: Donkeys
0: Day. ඒකෙන්ද donkeys ලා monkeys ලා වෙන්න නැතුව ගයක් ගන්නකොට හරි දනකින් ගන්න ඉගෙන ගන්න ඕනේ.
2: ඕනේ. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන. ඉතින් මේ අර නුවා කිව්ව වගේ තමයි ඔයා දන්නවද මේ ස්පාඤ්ඤේ? ස්පාඤ්ඤේ කියලා රටක් තියෙනවානේ. ඔය ෆුට්බෝල් වලට එහෙම අන්න අපි පිවිඤ්ඤ හැම යවන්නේ. ඔය ෆුට්බෝල් වලට එහෙම හොඳ දක්ෂයෝ. ලෝක කුසලාන දින පුරාට. ඔව්. ඉතින් මේ රටේ සාමාන්‍යයෙන් ඔය ගෙවල් ගත්තට පස්සේ 3-2
0: පෘතුගාලට අල්ලපු රටක්
2: අල්ලපුරටනේ 3-2 තියෙන්නේ තනිකර apartments ලු apartments flats annex ඔය වගේ තට්ටු නිවාස ක්‍රම තමයිලු
1: තියෙන්නේ.
2: ඉතින් ඒ
0: විතරක් නෙමෙයි ඉතින් චීනෙ ගත්තොත් මං හිතන්නේ තියෙන්නේ මේ apartment ද කොහෙද?
2: apartments විතරනේ තියෙන්නේ.
0: බොහොම අමාරුවෙන් තමයි ඔය ගම් වල තමයි දකින්න හම්බෙන්නේ.
2: ඔව්. ඒ කියන්නේ දැන් මුළු ලෝකෙම trend එක නැත්තම් ලෝකෙම අර ටික ටික convert වෙන දේ තමයි මේ apartments කියලා කියන්නේ.
1: අර
2: අපි කිව්වනේ දැන් එන්න නගරබදව ඉඩම් අඩු වෙනවා. ඇත්තටම දැන් අපි කිව්වා මේ prime residences ලගේ apartment එකක් රුපියල් මිලියන 45 දැන් අපිට ගන්න පුළුවන්. මේක fully furnished ආයේ top level එකේ apartment එකක්. හැබැයි ඔයාට රුපියල් මිලියන 45කට කොළඹින් ඉඩමක් අරන් ගෙයක් හදන්න පුළුවන්ද කියලා හිතන්නකෝ. ඒ වැඩේ
0: එනියන් purchase
2: ඉම්පොසිබල් වැඩ. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ. ඔයාලට පුළුවන් මේ දැම්ම කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප් එකට 0711-7133 නම්බරයෙන් කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් රුපියල් මිලියන 45 ඉඳලා ඉහළට ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. මේ වෙනකොටත් අපාර්ට්මන්ට්ස් ටික හැදීගෙන යන්නේ. අන්තිම අදියරට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපි අර ඉක්මන් කරන්න කියලා කියන්නේ කට්ටිය මේ වෙනකොට ටික ටික වෙන් කරගෙන යනවා. ඉතින් රිසර්වේෂන්ස් වැඩි වෙලා ඕම යද්දි ඔයාගේ ඔයාට රිසර්ව් කරගන්න තැනක් නැති වෙන්න පුළුවන්.
1: ඉවර වෙලා
2: තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔයාට කොළඹින් ගයක් කියලා කියන්නේ හීනයක්ම තමයි. ඉතින් ඒකයි කියන්නේ ඉක්මන් කරන්න මේ රුපියල් මිලියන 45 මුදල ඔයා එකපාර ගෙවන්න ඕනේ වෙන්නේ නැහැ සාර. ඔයාට මේක බැංකින් ලෝන් එකක් කරා ගෙවන්න පුළුවන්. නැත්නම් ඔයාට ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් එකකට යන්න පුළුවන්. ඒ කියන්නේ වාරික වශයෙන් ගෙවාගෙන යන්න. ඒ ඔක්කොම ඔයාට කෙලින්ම ප්‍රයිම් ලෙක්ක කතා කරගන්න පුළුවන්. අපි අර කියපු නම්බර් එකෙන් ප්‍රයිම් ගෲප් එකට කෝල් එකක් ගන්න. කෝල් එක ගත්තට පස්සේ මම ආයෙ මතක් කරන්නම්කො නම්බර් එක ඔයාට දැන් ඔයා සමහරවිට කලින් ෆෝන් එක අතේ තියෙන්නේ නැතුව ඇතිනේ. ඔන්න ආයෙ කියනවා 0711-7133. ඔන්න ඔය නම්බර් එකට කෝල් එකක් දෙන්න. කෝල් එක දීලා ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. මොකද මුළු ලෝකෙම මේ වෙනකොට අපාර්ට්මන්ට් කියන ඒ නැත්තම් අපි අර කලින්ම කියලා තියෙනවා මේ අවකාශය භාවිතා කරනවා කියන ට්‍රෙන්ඩ් එකට ටික ටික මාරු වෙමින් ඉන්නේ. ඒක තමයි මොඩර්න් ට්‍රෙන්ඩ් එක. මොකද මේ තවදුරටත් අපි ඉඩම් අරගෙන ලොකුවට ගෙවල් හදන්න යන්නේ නැහැ. මේ අපි මේ වගේ තැනක කොළඹ නගරයේ වගේ තැනක ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම්
0: අනිත් එක ගෙයක් හදන්න කොච්චර
2: මහන්සි වෙන්න ඕනේ ජීවිත කාලෙම.
0: මම පුද්ගලිකව දන්නවා. ඒ කියන්නේ ගෙවල් හදන්න ගෙයක් හදන්න යන වියදමට ගෙයක් හදන්න ඉගෙන ගැනීමේ කෝස් එකේ පීස් එකක් ෆී එකක් අතුලත්නේ. ඔව් ඒ කන්ට්‍රැක්ටර්ස්ලා එහෙම තමයි හදලා දෙන්නේ. ඒක හිඩන් එකක් විදියට අපිට ගෙවල් හදන්නේ කොහොමද කියලා
2: උගන්නන
0: එකක් නැත්නම් ඊට වඩා ලාභයට ගේ හදාගන්න පුළුවන්. ඒ වියදම අන්තිමට මේ හදලා බැලුවම අපිට අර ගයක් හදන විදිහ සහ ගෙවල් හදන්න ඕනේ නැති විදිහ පිළිබඳව කෝස් එකක් ඒකේ කෝස්
1: ඒකත් එකම දෙනවා.
0: නැත්නම් ඒගොල්ලෝ මේ හොරගම් කළා හැම මොනවත් කළා
2: නෙමෙයි. හරි
0: සාධාරණ මිනිස්සු.
2: ඔව් ඉතින් ඒක නිසා තමයි කියන්නේ.
0: හදපු එකක් ගන්න හරි ලේසි වැඩේ.
2: හදපු එකක් ගන්න මේ මාත් ඉන්නවා මේ ටිකේ අර Facebook group තියනවනේ. නිවසක් සාදා ගන්නන්ගේ සංගමය කියලා එකක් තියෙනවා. ඒකේ තියෙන ප්‍රශ්න ටික දැක්කට පස්සේ තේරෙනවා ගයක් හදනවට වඩා කියලා මේ වගේ අපාර්ට්මන්ට් එකක් ගන්න එක හරිම ලේසි කියලා.
0: අපි ගෙයක් හදන්න ඇචි දැන් හිතන්නකො මිලියන 450ක් විතර වියදම් කරලා ඉඩමක් අරන් ගෙයක් හදන කෙනෙක් හදන්න ඕන නම් හදන්න. ඒක
2: ප්‍රශ්නයක් නෑ.
0: හැබැයි එහෙම මේ අතිරික්ත ප්‍රාග්ධනයක් තියෙන පුද්ගලයෙක්ගේ මිනිස් පැයක වටිනාකම ගන්න සමහරවිට අපි ඒක මයින් නෑනේ. හරිද? එතකොට එයා මාස 6ක් විතර ගෙයක් හදන්න මේ වියදම් කරන වියදම් කිරිල්ල ගේ හදන තැනට යනවා. බාසුන් නැත් එක්ක කතා කරනවා, කොන්ත්‍රාත්තරත් එක්ක කතා කරනවා, හાર્ඩ්වෙයාර් යනවා යනවා එයාගේ නෝනා වුණත් නේද. ඉතින් ඒ මිනිස් පැය ගන්න මුදල් කරලා බැලුවොත් තව මිලියන 45ක් විතර හොයන්න තිබිච්ච කාලේ අනේ අපි ගණනය කරන්නේ
2: නැහැ. ඒක කොස්ට් එකක් විතර ඇඩ් වෙනවනේ.
0: අපි ඕක හිතන්නේ නැහැ. ඉතින් ඒක හිතනවනම් ඔයාට මොකද ඒ වගේ හැම කෙනාගේම කාලය කියන්නේ මුදල්.
2: මුදල්.
0: ඉතින් එහෙම මුදලක් අපතේ යවන්නේ නැතුව ගොඩාක් ලාභයි මිලියන 45කට කොළඹ නමෙන් අපාර්ට්මන්ට් එකක් ගන්න එක ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගින්.
2: ඉතින් ඒක නිසා තමයි අපි ප්‍රයිම් ලා ගැන මතක් කරේ. එහෙනම් අර අපි කියපු නම්බර් එකට කෝල් එකක් ගන්න. දැන් ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕන. අපි ඔය කිව්වනේ මේ නාස්ති කරන්න එපා කියලා කාලේ වගේම තමයි මේ අපි ඉතුරු කරන දේවලුත් එහෙම නාස්ති කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ සේවින් එකක් දානවා කියලා. ඒ කියන්නේ ඉතුරු කිරීමේ ගිණුමක් ආරම්භ කරනවා කියලා. ඒ ආරම්භ කරන එකට උනත් හොඳ ප්‍රතිලාභ තියෙන්න ඕන. හොඳ ඉන්ට්‍රස්ට් රේට් එකක් තියෙන්න ඕන. ඉතින් ඔන්න එහෙම ඔයාව පුදුම කරන විදිහේ ඉන්ට්‍රස්ට් රේට් එකක්, ඊට පස්සේ ඔයාව පුදුම කරන විදිහේ තව සෑහෙන දේවල් තියෙනවා, ෆැසිලිටීස් ගොඩාක් දෙන්න. LB finance එක දැන් සූදානමින් ඉන්නවා.
1: රයිට්.
2: මේ කතාව අපි කියන්නේ.
1: අපි කියන්නේ නැහැ.
2: අපි මේ සම්බන්ධ විශේෂඥයින් ගෙන්නලා ඔයාලට A to Z පැහැදිලි කරන්න යන්නේ. මොකද ඒවා බොහොම සීරු මාරුවට කරන්න ඕන දේවල් සාර.
1: ඒවා
2: අපි කියලා දෙන්න ඕනේ. මේ සම්බන්ධ විශේෂඥයින් වගේ ඉන්නනවාද? දෙකටම අපි වහගෙන ඉන්න.
1: දැන් මම
2: 8 වෙනිද අපි කිව්වනේ ඔයාලට පුදුම හත ගැන කියලා දෙනවා කියලා. ඉතින් ඒ පුදුම හතේ ওই දිගුව තමයි LB finance ලගේ මේ අලුත්ම වැඩේ. ඉතින් ඒක නපි කියන්නේ. අපි ඒ ගැන ඒගොල්ලෝ ආවම කතා කරමු. දැන් ඔයා දන්නවද තමයි පුදුමත එලි දක්වන්නේ කියලා.
1: හින්දා අද 10 වෙනකන් දිගටම ඇල්ගොටවුන අහගෙන ඉන්නේ මොන වෙලේ කොයි වෙලේ ඒගොල්ලයිද කියයිද කියලා අපි දන්නේ
2: නැහැ. ඔව් ඒ කියන්නේ අපි මේ විශේෂම කතා කරන්නේ සාර සේවින් account එකක් ගැන. දැන් සේවින් account එකක් කියන එක ලංකාවේ අපි හැමෝටම පොදුයිනේ. අපි හැමෝටම ජීවිත කාලේ එකපාරක් හරි අපි ඉතිරි කිරීමේ ගිණුමක් හදලා තියෙනවා. සමහර අයට දෙක තුන තියෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා මේ අපි සේවින account එකක් ගැන තමයි කතා කරන්නේ. ප්‍රතිලාභ ගොඩාක් එක්කෙන, profits ගොඩාක් එක්කෙන, privileges ගොඩාක්, වරප්‍රසාද ගොඩාක් එක්කෙන. ඉතින් ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. දැන් ඒ වගේම තමයි අපිට තව දෙයක් මතක් කරන්න ඕන.
1: ඒ මොකද්ද?
2: ඒ තමයි කසාගල green supermarket කියලා කියන්නේ. ඔය මොන දේ කරන්නේත් අපි හොඳට කාලා බීලා ඉන්නනේ.
1: කාලා බීලා හොඳට
2: ජීවිතය කරලා නේ happening life එකක් ගත කරන්නනේ.
1: ඉතින්
2: එහෙනම් ඔය කනවන දේවල් වලට ගිනි ගණන් දෙන්න අපි කවුරුත් කැමති නෑ.
1: ඒවා
2: වෙලද පොලේ තියෙන මිලට වඩා අඩුවෙන්. හැබැයි නියම ප්‍රමිතියෙන් අපිට ගන්න තැනක් තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම මේ සාරය එතන තෝරගන්නවා. ඉතින් එහෙම තැනක් තමයි කසාගල green supermarket කියලා කියන්නේ.
1: මේ
2: වෙනකොට ශාකාවන් අපි කියලා තියෙනවා හයක් තියෙනවා. කඩුවෙල තියෙනවා, අතුරුගිරිය තියෙනවා, මාතලේ තියෙනවා.
1: ඊට
2: පස්සේ නාරම්මල තියෙනවා. ඊට පස්සේ ගණේමුල්ල තියෙනවා. ඒ වගේම ගම්පල තියෙනවා.
1: වඩ
2: පුළුවන් මේ ශාකාවන් වලට ගොඩ වෙන්න. ගොඩ වෙලා නිකන් ඉන්න නෙමෙයි. වඩ පුළුවන් වෙලද පොලේ මිලට වඩා අඩුවෙන්.
1: ඔයාට
2: අත්‍යවශ්‍ය දේවල්, ඊට පස්සේ grocery items.
1: Right.
2: මේ ඕන දෙයක් මිලදී ගන්න.
1: Right. Okay. දැන් නුවන් කියවන්නේ ගෙවල් හදන එක මාර අර යටින් යන වියදම් ටිකක් තියෙනවා කියලා අපේ ඇස් වලට පේන්නේ නැති.
2: අපි ගණනේ නොකරන.
1: ගණනේ නොකරන. හැබැයි යචිනවා දන්නවද? ගියක් හැදුවාට පස්සේ ඔයාට ආයි සල්ලි හම්බ වෙන විදියක්.
2: එහෙම විදියකුත් තියනවාද?
1: එහෙම විදියකුත් තියනවා.
2: එහෙම විදියක් තියනවා නේ එන්න.
1: කෑෂ්බැක් ඔප්ෂන් එකක් තියෙන විදිහ තියනවා නෝ.
2: තියනවා තියනවා තියනවා.
0: හැබැයි අපි ඕක හදන්න ගියාම කෑෂ්බැක් ඔප්ෂන් එක ඉතින් විකුණන එක තමයි. එකක්
2: නැහැ. හරි දැන් අපි කියවනේ මේ ලෝකයේ ඔය housing trends ගත්තට පස්සේ දැන් ඉස්සරහින්ම තියෙන concept එකක් තමයි මේ apartments කියලා කියන්නේ. ඔය apartments වල උනා.
1: ඊට
2: පස්සේ අපි හදන ගෙදරක උනා.
1: ඊට
2: පස්සේ අපි හදන ව්‍යාපාරික ගොඩනැගිල්ලක උනා. මේ වෙනකොට ඇලුමිනියම් තමයි භාවිත කරන්නේ. ඔය දොර ජනේල් උළුහව් පැන්ට්‍රි කබඩ් ස්ලයිඩ් ඉන්ඩෝස් ඔය හැම එකටම දැන් දාන්නේ කෙලින්ම ඇලුමිනියම් නිෂ්පාදන. ඉතින් එහෙම ඇලුමිනියම් නිෂ්පාදන දාද්දි ලංකාවේ අපිට මතක් වෙන නමක් තියෙනවා. ඒ තමයි
1: Swiss-Tec ඇලුමිනියම්.
2: අන්න හරි. Swiss-Tec ඇලුමිනියම් කියලා කියන්නේ ඉතින් නියම ප්‍රමිතියෙන් දිගු කාල පවතින අඩු මිලකට අඩු පිරිවැයකට
1: වාට
2: ඉදිරිගිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් නැත්තම් මේ වෙනකොට තියෙන gedarwa මේ අවුරුද්දේ පොඩ්ඩක් රිනොමේට් කරන්න වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා නම්
1: ඔව් රීමේක් එකක් කරනවා
2: නම් අන්න ඒ කියන්නේ ඔය ලී තියෙන ලී වලින් හදපු ජනෙල් දොරවල් උළුහව් ටික ගලවලා දාලා
1: නිකන්
2: කල් පවතින විදියට වාට ඇලුමිනියම් වලට කන්වර්ට් වෙන්න.
1: ඔන්න
2: එහෙම හිතෙන්න පුළුවන්නේ.
1: ඔව්
2: එහෙම හිතෙනවා නම් අනිවාර්යයෙන්ම වාට ලංකාවේ තියෙන එකම එක ඔප්ෂන් එකයි ඒ තමයි Swiss-Tec ඇලුමිනියම් කියලා කියන්නේ.
1: රයිට්.
2: දැන් එහෙම Swiss-Tec ඇලුමිනියම් නිෂ්පාදන මිලදී ගත්තට පස්සේ ඔන්න ඔයාට කෑෂ් බෑක් එකක්.
1: ඒ කියන්නේ
2: ඔය වියදම් කරපු මුදල යම් කොටසක් ආයෙ ඔයාට බෑක්
1: වෙනවා.
2: ආයෙ පෙරලා හම්බෙන chance එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා.
1: ඔව්.
2: කරන්න තියෙන මෙච්චරයි. දැන් ඔයාගේ අලුතෙන් රිනොවේට් කරන ගොඩනැගිල්ල වෙන්න පුළුවන්, අලුතෙන් හදන ගෙදර වෙන්න පුළුවන්. දැන් ඔයා මේ ඉන්නවනේ දැන් ඔය ඔයාගේ ෆැබ්‍රිකේටර් කෙනෙක්.
1: එයායි
2: කතා බහ කරලා පොඩි කොටේෂන් එකක් දාගන්න.
1: හරිද?
2: දාගන්නේ මොනාටද? මගේ අලුත්
1: Swiss-Tec ඇලුමිනියම් දාලා
2: මෙච්චර
1: මේ දොර ජනෙල් ප්‍රමාණයකට මෙච්චර යනවා කියලා කොටේෂන් එකක් ගන්නවා.
2: හරි. ඔයාගේ අලුත්ම ගෙදර වෙන්න පුළුවන්, ව්‍යාපාරයේ ගොඩනැගිල්ල වෙන්න පුළුවන්, නැත්නම් තියෙන ගේ රිනොවේට් කරනවා වෙන්න පුළුවන්. මෙන්න මෙච්චර මට Swiss-Tec ඇලුමිනියම් වලින් ජනෙල් දොරවල් උළුහව් ප්‍රමාණයක්, පැන්ට්‍රි කබඩ්ස් ප්‍රමාණයක්, ස්ලයිඩින් ඩෝස් ප්‍රමාණයක් ඕනේ කියලා.
1: ඔයාට
2: පුළුවන් පොඩි කොටේෂන් එකක් ගහගන්න. හරිද? ඒ කොටේෂන් එක ඉස්සලා තියෙන්න පැයතේ. එතකොට නා කෝස්ට් එක දැනගන්නේ. අන්නේ කොටේෂන් එක ඔයා යවන්න ඕන Swiss-Tec ලට WhatsApp කරලා.
1: මෙන්න
2: මේ නම්බර් එකෙන් තමයි යවන්න ඕන. 076 780 7.3. 076 780 7.3 නම්බර් එකට යවන්න ඕන.
1: යවුවට
2: පස්සේ ඒගොල්ලෝ එක වෙරිෆයි කරගන්න. හරිද? ඒක වෙරිෆයි කරගෙන ඔක්කොම ටික කරගෙන ඊට පස්සේ ඔයාට තියෙන්නේ අර කොටේෂන් එකේ plan කරගත්තු විදියට ඔයාගේ ඔක්කොම වැඩ ටික කරලා ඉවර කරන්න.
1: ප්‍රොජෙක්ට්
2: එක complete කරලා දාන්න.
1: complete
2: කරාට පස්සේ ආයි Swiss-Tec එකට කියනවා ඔන්න මම ඔයාට එවපු, ඕගලන්ට එවපු
1: කොටේෂන්
2: එකේ විදියට වැඩේ කරලා ක්ලෝස් කරලා තියෙන්නේ
1: කියලා.
2: ඊට පස්සේ Swiss-Tec එකේ ටෙක්නිකල් ටීම් එකක් එනවා ආගේ සයිට් එකට.
1: ආයි ගෙදර
2: වෙන්න පුළුවන් ඒ ඕන තැනකට ඇවිල්ලා බලනවා කොටේෂන් එකේ විදියටම වැඩේ සිද්ධ වෙලා තියෙනවද කියලා.
1: අන්න
2: ඒ වෙලේම ඔයාට කෑෂ් බෑක් එකක් දෙනවා. රුපියල් මිලියන 2.5ක් වෙනකන්
1: මේක
2: ලොකු වැඩක් වෙන්න ඕනේ. පොඩි වැඩක් කරත් ඒකට ගැළපෙන විදිහට ඒගොල්ලෝ කෑෂ් බෑක් එක හදලා දෙනවා.
1: ඔව් යම් කිසි ප්‍රමාණයක කෑෂ් බෑක් එකක් වඩ හම්බෙනවා.
2: එක නිකන් Swiss-Tec ඇලුමිනියම් එක දොරක් දැම්ම කියලා හිතමුකෝ.
1: දොර
2: මේ උළුහවක් දැම්ම කියලා හිතමුකෝ. ඒත් ඔයාට ඒක හම්බ වෙනවා.
1: කිසි
2: ප්‍රශ්නයක් නැහැ.
1: ඉතින්
2: ඒ විතරක් නෙමෙයි. ඔයාට හම්බෙනවා අවුරුදු 30ක වොරන්ටි එකක් වගේම life time after sale service එකක්.
1: ඔකේ.
2: මේ ඔක්කොම හම්බ වෙන්නේ
1: Swiss-Tec ඇලුමිනියම් වලින්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වේලාව 2:48.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ කඩුවෙලා, අතුරුගිරිය, නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍රලා කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත්‍රින්ින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළවේ.
4: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636.
2: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට vision kia hearing solutions අමතන්න 0777776710. චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112200.
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත්‍රින්ින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළවේ.
7: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech slim line.
8: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍රලා කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත්‍රින්ින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළවේ.
9: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
10: FM 95 94.8 Net FM Divaina Pura.
5: කඩුවෙල නගරයේදී මේ 14 වන දින විවෘත වන විෂන් කයා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි රාමු සඳහා 12%ක තීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල. අමතන්න 0777-383-585.
11: ඉතුරුම් ගිනුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112-200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
12: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි, සුදු සීනි කිලෝව රුපියල් 209යි, මුංගිට කිලෝව රුපියල් 875යි, රතු පරිප්පු කිලෝව රුපියල් 279යි, ලොකු ලූණු කිලෝව රුපියල් 149යි, රතු ලූණු කිලෝව රුපියල් 320යි, අර්ථාපල් කිලෝව රුපියල් 250යි. නවයයි ලංකා සතුස ජාතියේ මිල තීරක.
13: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
14: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
15: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
16: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-77 WhatsApp කරන්න.
17: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 076-787-77 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
18: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-6439-97.
19: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
20: හැම දෙයක්ම හොඳම quality එකකින් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
21: Kiehl's එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
22: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112-125-125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
23: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
24: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
25: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
10: FM 95.8 Net FM දිවයින පුරා
8: FM Algo

0: උදේ 7 විනාඩි 55යි ඇල්ගොටාව මේ වෙලාව.
1: ඔව්. ඒක ඉඳලා මේ වෙලාව තමයි හොඳම වෙලාව ඔයාගේ ඔය හියරින් ටෙස්ට් එකක් කරගන්න.
0: රයිට්. අපි කියන එක ඇහෙනවද?
2: මේ මේ මේ අනේ හියරින් මේ ටෙස්ට් වලට ගිය ඒන්ජල්ලා. ඒවා කරපු උදවියයි. මේක මහත් එක්කේ නමක් කියන්නුනේම කීප දෙනෙක්ම මට මගේ Facebook එකට පින්තූරයවද මගේ Facebook එකට පින්තූර දාලා හරියන්නේ නැහැ
1: ගියා කියලා.
2: ඔව් ගියා කියලා. අනේ ස්තුතියි එක මහත්ෙක් මම මේක කීප දෙනෙක් දාලා තිබ්බා. මම මේක විශේෂයෙන් කියන්නේ මොකද දන්නවද? මල්ලවාරච්චිගේ තිලකරත්න මහත්තයා. අපිට පින් දීලා
1: තිලකරත්න මහත්මයා.
2: ඒ කියන්නේ විෂන් කෑ ගියා හියරින් ටෙස්ට් එක කළා. ඕගොල්ලන්ට ගොඩාක් පින් කියලා මේ මල්ලවාරච්චිගේ තිලකරත්න මහත්තයා මට මේ මගේ Facebook page එකෙන් මේ මැසේජ් එකක් එවලා තිබ්බා. මේ ඒකින් කියන්නේ මට එවෙන මැසේජ් ඔක්කොම කියවන්න
1: කියවනවා.
2: පුරුද්දරයනවා
1: සමහරව කියවන්නත් බැ.
2: ඉතින් මගේ පේජ් එක කරන මේ ඇඩ්මින් ඕන තමයි මට මේ පිළිබඳව දැනුම් දුන්නේ.
0: ඕකේ.
2: ඒක හොඳයි. ප්‍රතිචාරෙන් තව කීප දෙනෙක් මම දැක්කා. මේ මා අපිවත් ටැග් කරලා තියෙනවා. අර මොනවද පිහාටු දාගෙන
0: ඒන්ජල් වින්ග්ස්
2: දාලා මම ඉතින් පුළුවන් සමහර අයට කිව්වා අපිට දෙන්නට අපිට EV bike එකක් දෙන්න බෑ. අපි දුන්නා මීට මාස දෙකකට කලින් EV bike එකක් ඇල්කෝ ටවුන් එකේ. ඒක දීලා ඉවරයි. මේ දැන් විෂන් කියා EV bike එක දෙන්න නම් ඒගොල්ලන්ටයි ඕක යවන්න ඕනේ.
1: යවන්න ඕනේ. යවන්න තියෙන මෙන්න මෙහෙමයි. දැන් ඔය ගිය කට්ටියට අපි මේ කියන්නේ අපිට ෆොටෝ යවපු කට්ටියට හොඳයි අපිට එවන්න. ඒකට අපිත් ආසයි දකින්න
0: හැමෝම. සතුටුයි අපිට.
1: සතුටුයි ඔයගොල්ලෝ ගියා කියලා දැනගත්තම. දැන් ඔයාට කරන්න තියෙන්නේ ගත්තු ෆොටෝ එක ඔයාගේ Facebook එකේ අප්ලෝඩ් කරන්න.
0: එහෙම
1: අප්ලෝඩ් කරලා ඔයා ටැග් කරන්න ඕන Vision Care Hearing Solution කියලා. ඒගොල්ලන්ගේ page එක තියෙනවා පොඩ්ඩක් අර ඇඩ් ගහලා Vision Care Hearing Solution කරද්දී කෙලින්ම ඔටොමැටිකලි ඔයාට පෙන්නයි. ඒකට තියෙන එක ටච් කරාට පස්සේ ටැග් වෙනවා. ඕක ඕකත් දැන් අර එක්කන් ගියේ ඉන්නවනේ ආදරණීය පුතාලා දුවලා. ඒගොල්ලන්ට ඒ වැඩේ බාර දෙන්න. ඒගොල්ලෝ ඒ ටැග් කරන දේවල් හොඳට දන්නවා.
0: හොඳට දන්නවා.
1: ඒගොල්ලෝ ටැග් කරලා දෙයි. ඊට පස්සේ ඔයාට පුළුවන් EV bike එකක් win කරන්න. හරි. දැන් අපි මේ ඉස්සෙල්ලාම මොකද්ද මේ කියලා කියන්න බෑ. දැන් අදහනක් ඉන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට කියන්න ඕනේ මේ Vision Care Hearing Solution එක දැන් ඔයාට පුළුවන්කම තියෙනවා නොමිලේම ශ්‍රවණ පරීක්ෂාවක් කරගන්න. ඉතින් ලංකා පුරාම තියෙන Vision Care Hearing Solution ශාඛාවන් වල මේ වැඩ කටයුත්ත සිද්ධ වෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔය gedara ඉන්න අපේ තරුණ පුතාලා දුවලා නංගිලා මල්ලිලා අයියලා අක්කලා කට්ටියට ඔයාගේ ආදරණීය වැඩිහිටියන් අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් සහෝදරයෙක් වෙන්න පුළුවන් අවුරුදු 50ට වඩා වැඩි වැඩිහිටියෙක් ඉන්නවා නම් කවුරුම හරි gedara කෙනෙක් වෙන්න ඕනේ නැහැ පවුල කෙනෙක් වෙන්න ඕනේ
0: නැහැ.
1: එක්කගෙන යන්න ළඟම තියෙන Vision Care Hearing Solution ශාඛාවට ලෝකයේ තියෙන දියුණුවම නවීනම තාක්ෂණයන් වලින් ඔයාට පුළුවන් ඔයාගේ ශ්‍රවණ තත්ත්වයන් පරීක්ෂා කරගන්න ටෙස්ට් කරගන්න. ඉතින් එහෙම එකක් කවුරුද්දකට සැරයක් හරි කරලා තියාගන්න එක සෑහෙන්න වටිනවා. ඉතින් ඒක නිසා අපි මතක් කරනවා යන්න අනිවාර්යයෙන්ම Vision Care Hearing Solution ශාගාවකට යන්න කියලා. ඉතින් නම්බර් එක මතක් කරන්න යන්න කලින් ඔයාලා පුළුවන් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න. 0777 76 76 10 0777 76 76 10 නම්බර් එකට කෝල් එකක් දෙන්න.
0: රයිට්. ශාකා 36ක් විතර තියෙනවා.
1: ඔයාලා
0: හොයාගෙන යන්න පුළුවන්. අදම යන්න ගිහිල්ලා ඒන්ජල් කෙනෙක් හොයන්න.
1: වෙන්න.
0: රයිට්. අටි දන්නවද? නුවත් දන්නවද? ඔය දින නම් දන්නේ නැහැ, අහලා වැඩක් නැහැ. මුළු තැන්ගේ ප්‍රශ්න මේවා. ඉතින් බෙරි නොමි නූඩල්ස් හදන්න පොඩක් අමාරුයි.
1: හරිද?
0: පොඩක් තැම්බෙනවා, වැඩි වෙනවා.
1: එහෙම එක යාළුවෙක් හිටියා අපි. එයාත් මේ හිටපු කෙනෙක්. අපි ආයෙ ගෙදර ගිහිල්ලා දවසක් යා හදලා දුන්නා මාර නූඩල්ස් එකක්.
2: නාම කල්පනා කරා.
1: ඒක නූඩල්ස් එකක් කියලා දන්නේ අපි යා කිව්වට පස්සේ.
0: පව්වනේ අහගෙන ඇත්තේ. මේ කොහොම හරි අපි යාටත් කියමු. මේ පණවිඩය හරිද? බෙරි නොවි නූඩල්ස් ගන්න ඕනේ නම්, ඔයගොල්ලෝ ගන්න ඕනේ විජය නූඩල්ස්. බෙරි නොවි හදා ගන්න. ඔයා ටක් ගාලා ගිහිල්ලා කොහෙට හරි සුපර් මාකට් එකකට ගිහිල්ලා විජය WP ලාන්ඩ්නේ බලලා විජය නූඩල්ස් පැකට් එකක් අරගෙන ඇවිල්ලා ටක් ගහලා හදා ගන්න පොඩි බඩගිනි වලට.
2: විජය නූඩල්ස් වල මේ හරි නියම් මාර සුවඳක්
1: එනවා.
0: තම්බන්දිම එනවා.
2: ඔන්න හරි මුළු තැන්ගේ ප්‍රශ්න කියන්නේ ඕවට තමයි. ඔබත් දන්නවා මුළු තැන්ගේ ඕවා උයනකොට පාර යන මිනිස්සුත් නිකන් මුස්තියර යන සයිස් එකක් තියෙනවා.
1: අර නියම ඔතෙන්ටික් සුවඳක් එනවනේ.
2: ඔව් ඇදීලා එන එකක් තියෙනවා.
1: හරි.
0: හරි දැන් මුළුල්ස් එක තැම්බලා අපි ආයි කැරට් ලීක්ස් අනම්මනම් දානවනේ. ඒතර තව බෙරි වෙනවා මේක. ඒ කියන්නේ බෙරි නොවි තම්බ ගන්නත් බෙරි නොවි කන්නත් අදම ගිහින් ගන්න විජේ නූඩල්ස්.
1: විජේ නූඩල්ස් ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම විජේ නූඩල්ස් ගන්නවා නම් මේ WP ලාංඡනය බල්ලා ගන්න. මොකද ඔයාව අනුකරණ වලට රැවටෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම රැවටෙන්නේ නැතුව ගන්න නම් අනිවාර්යයෙන්ම WP ලාංඡනයේ තියෙනවද කියලා හොඳට බලන්න ඕන.
0: රයිට් ඕකේ. දැන් නුවා ඔයාගේ පඩියෙන් ඔයා 6000ක් විතර අයින් කරොත් ඔයාට දැනෙනවද ඒක?
2: වැදගත් දෙයකට අයින් කරොත් නම් දැනෙන එකක් නැහැ.
1: දැනෙන එකක් නෑ. අන්න එහෙම වැදගත් දෙයක් තමයි මේ සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ.
0: ඔයාගේ
1: මාසික ආදායමෙන් රුපියල් 6000ක් අයින් කරන්න ඕක එක දිගට මාස 5ක්. ඒ කියන්නේ අවුරුදු මාස 5ක් නෙමෙයි මාස 60ක්
0: අවුරුදු 5ක්.
1: අවුරුදු 5ක් පුරාවට කරන්න. එතකොට 360,000 මුදලක් එකතු වෙනවා. ඒ මුදල තමයි සදාහරිත ප්ලාන්ටේෂන් අරගෙන ගිහිල්ලා මැඩගස්කෝල තියෙන යාළගේ අපි කිව්වේ මේ වැනිලා වගාවක් තියෙන කියලා ලොකු. ඒ වැනිලා වගාවේ ආයෝජනය කරන්න. එතකොට ඔයාටත් ඒ වැනිලා වගාවෙන් අර ගස් කිහිපයක අයිතිය හම්බ වෙනවා. ඊටපස්සේ ඔන්න වාට පුළුවන් අවුරුදු 10ක් 20ක් අතර කාලයකදී මේකේ ප්‍රතිලාභ ලබා ගන්න. ඉතින් වැඩි විස්තර දැනගන්න සදාහරිත එකත් එක්ක කතා කරගන්න. මේක මේ ඉස්සරහට අපි කියලා දෙන්නම් මේ process එකේ තව තව ලොකු දේවල් තියෙනවා.
2: ඔව් අර මේ රුපියල් 6000ක් මේ පඩියෙන් අයින් වුණාම දැනනවද කියලා?
0: ඔව්. සාර ඇහුවානේ.
2: ඔව්. ඉතින් අර ලංකාවේ කට්ටිය ගහන මැච් එකක් බලන්න ටිකට් එකක් ගන්න 6000ක් වගේ අයින් කරොත් නැත්නම් ඉදිරියට කොහොම වෙයිද කියලා. මේ වෙන තාක්කල් නම් අම්මෝ ඒක සෑහෙන්න දැනෙන්නේ සෑහෙන කාලයක් දෙන්නේ. මැච් බලන්න 6000ක් වින් කරානේ වගේ කියලා.
0: ඉතින් ඒගොල්ලන්ගේ මැච් බලන්න
2: ඔය ඒ වගේ දේවල් වලට නැතුව මේ වගේ ආයෝජන වෙනුවෙන්
1: වෙන් කරන්න.
2: අයින් කරන්න අනාගතේ 6000ක් නෙවෙයි 12,000 ගෙවලා වුණත් අපේ ටීම් එකේ මැච් බලපු එක ෂා අපිත් මේ මොහොතේ හිටියානේ කියන අභිමානය දැනන තත්වයකට පැමිණෙත්වා කියලා ප්‍රාර්ථනා
1: කරනවා.
0: Yes අලුත් පැයට යන්න තමයි හදන්නේ. ඊට කලින් මෙල්ව වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් දැන් ඉලෙක්ට්‍රෝඩ ගැනත් මතක් කරන්න ඕනේ.
1: ඔව් ඉතින් මෙල්ව ඉලෙක්ට්‍රෝඩ්ස් ගැන අපි හැමෝම දන්නවා. අපි නිතරම කියලා තියෙනවා SLS තාක්ෂණයත් එක්ක ඒ සහතිකයත් එක්ක නියම ප්‍රමිතීන්ට අනුව ජාත්‍යන්තර ප්‍රමිතීන් වාට වෙල්ඩින් කටයුතු කරගන්න නම් මේ පෑසුම් ශිල්පීන් දන්නවා ඒ ජාත්‍යන්තර ප්‍රමිතීන් මොනවාද ඒ සම්මතයන් මොනවාද ඒ දිග පළල තත්වයන් මොනවාද කියලා.
0: Yes
1: ඊට ගැළපෙන විදිහට නියමාකාරයෙන් ඔයාලට පෑසුම් කටයුතු කරන්න නම් ඔය අනිවාර්යයෙන්ම තෝරගන්න ඕන මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩම තමයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: Hey yo, යමන හැම තැන anytime fit වෙන flavor දෙලකිරි පදමක්. වෙලයින ඒකන දනුවල වසකල කිරි ෆන් එක පිරි එලකිරි කිරි.
2: උදේ 8:04 දැන්.

0: රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
2: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
3: අයිබුවන් මේ පේ රටතොට සමගින් මම සමීර. දිවින බොහෝ ප්‍රදේශවලද පසුරුව එකෙන් පමණ පසුව වැසි හෝගි ගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම උවසහා වයම් පළාත්වලත්, ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතම් ස්ථානවලට මිලිමීටර 100කට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ශ්‍රී ලංකා ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. එයනෝ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ. මෙලඟනෙත් නිවුස් පෙරවරු 9ට.
2: net news මේ පැය රටතොට

0: උදේ 8යි විනාඩි 10යි යල්ගොටවම වෙලාව.
1: දැන් අර කිව්ව විදියටම අපි මේ පැයේදී ඔන්නවාට මේ පුදුම හත ගැන කියලා දෙන්න යන්නේ. මේ අපි කියවන දැන් අර නොවා කියපු කතාව වෙනත් අපිට තේරුණු දේ තමයි ලෝකේ පුදුම හත කියලා අපි හිතාගෙන ඉන්න පුදුම වලට වඩා පුදුම ගොඩාක්
0: තියෙනවා.
1: ඒක තමයි ඇත්ත. ඒක තමයි සාමාන්‍ය ඉතින් කතාව. ඒක තමයි පුදුමය. ඉතින් මේ අපි අර කිව්වනේ මේ AI ලා එහෙම පුදුම හත තේරුවනම් ටිකක් වෙනස් විදිහට තෝරයි කියලා. මම පොඩ්ඩක් මේ අපේ ජෙමිනිට ගාමිනිට මේ දුන්න පොඩි ප්‍රොම්ප්ට් එකක් දීලා පොඩ්ඩක් අයක කිව්වා කතා බහක් කරලා එයාට කිව්වා එයා තෝරාරු තේරුවොත් එයාගේ සිලෙක්ෂන් එක ගත්තොත් මොනවාද පුදුම හත වෙන්නේ. හැබැයි මම කිව්වා එයාට පොඩි කන්ඩිෂන් එකක් දැම්මා. අර දැන් මේ වෙනකොට ලෝකේ පිළිගන්න පුදුම හතක් තියෙනවනේ. ඒ පුදුම හතනොත් ඔයා පුදුමයි කියලා හිතන දේවල්. ඔයාට පුදුම හිතන දේවල් තියාගෙන තමයි මේ ලිස්ට් එක හදන්න ඕන. ඒවත් ඇතුළත්ව අලුත් පුදුම හතක් දෙන්න කියලා මම කිව්වා ජෙමිනිට. හරිද? එයා ඉතින් එයා හැමදේම
0: දන්නවනේ.
1: එයා කිව්වා මෙන්න මෙහෙම මම නිකන් කියාගෙන යන්නම්. මේ සමහර තැන් ඕගොල්ලෝ දන්නවා. නොදන්න තැන් ගැන මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. එයා ඉස්සෙල්ලාම කිව්වා මේ ද බර්ජ් ඛලීෆා. දන්නවනේ අර UAE වල තියෙන උස ගොඩනැගිල්ල. ඒක හැමෝම දන්නවා. ඊළඟට මේ කියනවා ස්පාඤ්ඤයේ තියෙන මේ සග්‍රාඩා ෆැමිලියා කියලා මේ දේවස්ථානයක්. මේක මේ වෙනකොටත් ඉදිවෙමින් පවතිනවා. පහුගිය අවුරුදු 150ක කාලය පුරාවට මේක ඉදි වෙනවලු.
0: මේක
1: ඉදිවෙලා ඉවර වෙන්නේ මේ 2026 අවුරුද්දේ. ඒකින්ද ඒකත් මේ අපේ මේ ජීවමාන අපේ මේ ජීවි කාලය තුළ අපේ මේ ආයු කාලය තුළ අපි දැකපු ලෝක පුදුමයක් විදිහට ගන්න පුළුවන් කියලා එයා කියනවා. ඒ වගේම තමයි එයා තුන්වෙනියට කියනවා. තුන්වෙනියට කියන මේක පෙළගස්සලා නෑ. එහෙම මෙයා දාල වශයෙන් කියන්නේ පැනමා කැනල් එක. පැනමා කැනල් එක කියන්නේ මිනිස්සු නිර්මාණය කරපු එකක් නේ. ඒක එයා සෑහෙන්න ඔය යුරෝපය සහ අපි දන්නවා මේ අපේ කලාපය ආසියාව යා කරපු කෙටි මාර්ගයක්, සමුද්‍රීය මාර්ගයක්. අර හෝමුස් ඇතුලෙන් ගියාම තියෙන ගල්ෆ් මුහුද. ඒ වගේම තමයි ඊට පිටිපස්සෙන් ඊට ටිකක් පල්ලැහැන් තියෙනවානේ මේ රෙඩ් සී එක. අන්න ඔය රෙඩ් සී එක යා කරන්නේ යුරෝපයත් එක්ක ඔය පැනමා කැනල් එක හරහා.
0: ඔව් නැත්තම් නැව් මාර රවුමක් ගියානේ
1: ඉතින්. සෑහෙන්න ලොකු රවුමක් ගිහිල්ලා අර කේප් ටවුන් පැත්තෙන් එහෙම නෙන්න
0: ඕනේ.
1: ඉතින් ඊළඟට තව තැනක් තියෙනවා. මේක තියෙන්නේ ස්විට්සර්ලන්තයේ සහ මේ ස්විට්සර්ලන්තයේ ජිනීවාවල. මේක එකතු වෙලා හදලා තියෙන්නේ ස්විට්සර්ලන්තයේ ප්‍රංශයේ මේ ඔක්කොම මේකට අයිති වාසිකම් කියනවා. ඒ තමයි ද ලාර්ජ් හාඩන් කොලීඩර් කියලා කියන්නේ. මේක මේ භෞතික විද්‍යාඥයින් හදපු ලොකු මැෂින් එකක්. මේ මැෂින් එක හරහා ලෝකයේ මේ ඩාර්ක් තියරිස් කියලා කියන්නේ මේ වෙනකන් හඳුනා නොගත්තු විද්‍යාත්මක සිද්ධාන්ත තියෙන්නේ. ඒ කියන්නේ බිග් බෑන් තියරි එක වගේ ලෝකය හැදුනේ කොහොමද කියන එක. ඊට පස්සේ ඔය අපි දන්නවනේ ඔය පදාර්ථයක මූලික කොටස් කියලා කියන්නේ ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන. අන්න ඒවා තව කොහොමද යටට අපිට කඩන්න පුළුවන්ද මේ ලෝකේ අර අපි කියන්නේ ක්වොන්ටම් ෆිසික්ස් කියලා. අන්න ඒ සම්බන්ධයෙන් ගවේෂණය කරන්න, ඒ සම්බන්ධයෙන් අලුත් රිසර්ච් කරන්න, සොයා ගැනීම කරන්න විද්‍යාඥයින් මේ භාවිතා කරන යන්ත්‍රයක් තමයි ද ලාර්ජ් හේඩ්‍රන් කොලීඩර් කියලා කියන්නේ. ඉතින් මේක හතරවෙනි තැන තියෙනවා. ඊළඟට පස්වෙනි තැන AI කියන විදිහට, ජෙමිනි කියන විදිහට තියෙන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය. ඒකත් මිනිස්සු හදපු එකක් නේ, අභ්‍යවකාශය අපි හදපු එකක් නේ. ඊට පස්සේ මෙන්න හයවෙනියට මේ අර පැරණි, අපි දැන් අර පැරණි කියන්නේ මේ සාමාන්‍ය අපි දන්න ලෝක පුදුම හතක් තියෙනවානේ අලුත් ලෝකේ. ඒ පුදුම හත ඇතුළේ තියෙන එකත් මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා, එකතු කරලා තියෙනවා. ඒ තමයි මේ චීන මහා ප්‍රාකාරය, Great Wall of China. ඊළඟට තියෙනවා ද ඩෙල්ටා වර්ක් කියලා එකක්. ඔන්න අන්තිමට තියෙන පුදුම හත ඩෙල්ටා වර්ක් එක තියෙන්නේ මේ නෙදර්ලන්තේ. සාර නෙදර්ලන්ත භූමිය, ඒ භූමියෙන් 126ක බිම් ප්‍රමාණයක් මුහුදු මට්ටමට වඩා පහලින්
0: තියෙනවා.
1: අන්න එතකොට
0: මේ කැනල්ස් නේ වැඩිපුර තියෙන්නේ.
1: වැඩිපුර තියෙන්නේ. එතකොට මේ ද ඩෙල්ටා වර්ක් කියන මේ ලොකු ඩිෆෙන්ස් සිස්ටම් එකක්. ඒ ඩිෆෙන්ස් සිස්ටම් නැත්නම් ආරක්ෂක වැටහරහ තමයි මේකේ මහා පරිමාණ වේලි තියෙනවා, ඊට පස්සේ සොරව් තියෙනවා. මේ සමස්ත පද්ධතිය හරහා තමයි අර මුහුද ගොඩබිමට, නැත්නම් Tamanට වඩා මුහුදට වඩා පල්ලැහැන් තියෙන ගොඩබිමට කඩා වදින එක නවත්තලා තියෙන්නේ. ඉතින් මේකත් නූතන සිවිල් ඉංජිනේරු ශේෂ්ත්‍රයේ දැවැන්ත විශ්මයජනක පුදුම නිර්මාණයක් කියලා ජෙමිනි අපිට කියනවා. ඔය තමයි ජෙමිනිගේ ලෝක පුදුම හත.
2: ඔයා ජෙමිනිව හොයනකොට මම ක්ලෝඩ්ගෙන් ඒ ගැන ඇහුවා.
1: හා ක්ලෝඩ් මොකද කියන්නේ?
2: මේ ඔදේ වෙනම හතක් කියන්නේ. අපි තව පොඩ්ඩක් ඉවසලා ඇත්තම පුදුම හත අද එලි දක්වන අපි
1: දැනගෙන ඉමු.
0: ඔව්. තාචුට්ටා ඉවසන්න ඕනේ අකම. මේ පැයේ අපිට දැනගන්න පුළුවන් මේක. ඒක නිසා දිගටම ඇල්ගෝ ටවුන් අහගෙන ඉන්න. හරි, මේ විදිහට පුදුම හත මතක් කරන ගමන් අපි කොහෙටද යන්නේ යටි?
1: අපි යන්න ඕනේ ඉස්සෙල්ලම BYD එකට. මොකද දැන් ඔන්න BYD අරගෙන ඇවිල්ලා තියෙනවා. BYD ගරු සරු. ඉතින් මේක අරගෙන ඇවිල්ලා තියෙන්නේ වෙන කාටවත් නෙමෙයි, අපේ රාජ්‍ය සේවකයන්ට. BYD ගරුසරු ඔබේ වටිනා සේවයට තිලිනයක්. මේ තිලිනය තමයි BYD එකක්. ඉතින් ඔයාට ඔන්න පුළුවන්කම තියෙනවා සුවිශේෂී මිලකට, මාසෙකට සුවිශේෂී මිලකට රුපියල් 68,000 ගානකට විතර. ඒ කියන්නේ මාසෙකට ගෙවන්න ඕන රුපියල් 68,000. හරිද? 68700 එහෙම ගාණක් එනවා. මේ රවුන්ඩ් ඕෆ් කරලා 68000 කියලා කියන්නේ.
0: 68000.
1: හරිද? 68000කට මාසිකව ගෙවලා ඔයාලට පුළුවන්කම තියෙනවා BYD වාහනයක් වාගේ කරගන්න. ඉතින් මේකට සුවිශේෂී ප්‍රතිලාභ කිහිපයක් මොන ඇතුළත් කරලා තියෙනවා BYD එක. ඒකත් මතක් කරන්න ඕන. වාහනය මිලදී ගන්නා දිනේ සිට සර්විස් පහක් ඔයාලට නොමිලේ හම්බ වෙනවා. ඊට පස්සේ ලංකා බැංකුව විසින් විශේෂ ණය වාරික සැලසුම් ඔයාලට තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් විසින් විශේෂ රක්ෂණාවරණ පහසුකමක් තියෙනවා. ඊට පස්සේ නොමිලේ හෝම් චාර්ජ් එක සහ වාහනේ ලියාපදිංචි කටයුතු ටිකත් කරලම දෙනවා. ඉතින් මේ හැම දෙයක්ම තමයි ඔන්නවට පුළුවන්කම තියෙන්නේ BYD එකක් ගන්න. ඉතින් මේ සුවිශේෂී අවස්ථාව අපේ රාජ්‍ය සේවකයින්ට යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරවලට කොළඹ තියෙනවා, ගාල්ල තියෙනවා, මහනුවර, ඊට පස්සේ කුරුණෑගල තියෙනවා, මොරටුව, යාපනය, රත්නපුර, අම්පාර මේ ඕන තැනක තියෙන BYD ෂෝරූම් එකට ගිහිල්ලා ඉතින් අපේ රාජ්‍ය සේවකයින්ට පුළුවන් තමන් කැමති වාහනයක් ගන්න. අර කියපු විදිහට මාසික වාරිකයේ විදිහට ඔයාලට රුපියල් 68000 ගාණක් තමයි වැටෙන්නේ. ඊට අමතරව මේ කියපු ප්‍රතිලාභ හැමදේම හම්බ වෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න කතා කරන්න 01121125125 කියන නම්බරයකට 01121125125 කියන නම්බරයකට.
0: රයිට්. ඔකේ. ඒකේ හින්දා රාජයේ සේවකයෙක් වාගේ ගෙදර ඉන්නා නම් මේ අපේ ගෙදරටත් එක්කම කියන්නේ ඉක්මනට ගිහිල්ලා
1: දැඩිසේ අවධාරණය කරන්න.
0: ඔව්. ඉක්මනට ගිහිල්ලා BYD එකක් ගන්න. ඕගොල්ලන්ට අනිත් අයට ලැබෙන්නේ නැති වාසිටිහිකුත් එක්ක තමයි BYD එක හම්බෙන්නේ.
1: ඔව්. සෑහෙන වටින ප්‍රතිලාභ කිහිපයක් එක්කම තමයි මේ විදිහට ඔයාට BYD එකක් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒක අපේ රාජ්‍ය සේවකයින්ට ඒ වගේම තමයි අපේ හැමෝටම මතක් කරන්න ඕන. Vision Care Hearing Solution එක එකතු වෙලා ඔන්න වාගේ ear test එක නැත්නම් hearing test එක කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ වාගේ ශ්‍රවණ පරීක්ෂණ කටයුතු කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් මෙන්න මෙහෙමයි මේ වැඩේ වෙන්නේ. හරිද? දැන් ගෙදර ඉන්නවනේ තරුණ ළමයි අපිව මේ වෙලාවේ ආගෙන.
0: හරිද?
1: අන්න ඔයා වගේ මම වගේ අපේ නුවා වගේ තරුණ ළමයි.
0: ඒ
1: කියන්නේ අවුරුදු 20 ගණන් වල ඉන්න කට්ටිය. හරිද? අපි කියන්නේ ඔය late 20s නැත්නම් early 20s වල ඉන්න කට්ටිය.
0: නුවා
1: ඔයා late 20s ද? ඔව්. late 20s. තාවට ලාසකින් 30s.
2: early 30s.
0: ඔකේ.
1: හරිද? ඉතින් ඔන්න අපේ තරුණ කොල්ලෝ කෙල්ලන්ට පුළුවන් ගෙදර ඉන්න. ඔයගොල්ලන්ගේ ආදරණීය අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, නැත්නම් වෙන වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ පවුලේ වෙන්න ඕනේ. ඔයා දන්න ඕනම ආදරණීය කෙනෙක් වෙන්න පුළුවන්. සමහරවිට ඔයගේ ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්.
0: ඔව්.
1: එහෙමත් වෙන්න පුළුවන් අවස්ථා
0: තියෙනවා.
1: ඒක අමතක වුණානේ. අපි කිව්වෙත් නෑනේ. ඔයගේ ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් ඒගොල්ලෝ අවුරුදු 50ට වැඩි නම් එක්කගෙන යන්න ළඟම තියෙන Vision Care Hearing Solution ශාඛාවට. එහෙම එක්කගෙන ගිහිල්ලා ඔයාට පුළුවන්කම තියෙනවා ඒගොල්ලන්ට නොමිලේ

0: ෆොටෝ එකක් ගන්න නැත්නම් ඒගොල්ලත් එක්කම ෆොටෝ එකක් ගන්න පුළුවන්. මේ එතනට ගිහිල්ලා ඒ වින්ග්ස් එක ෆොටෝ එකක් අරගෙන ඊට පස්සේ මොකද කරන්න ඕනජි ඒක අප්ලෝඩ් කරන්න ඕනේ. ඔයාගේ Facebook එකට Vision Care Hearing Solutions ටැග් කරලා.
1: අන්න හරියට මේ විදිහට ටැග් කරලා ඔයාට පුළුවන් ඒක අප්ලෝඩ් කරන්න. එතකොට ඔයාට පුළුවන් EV bike එකක් දිනා ගන්න. ඉතින් ඒ EV bike එක ඔයාට ඒ කියන්නේ ඔයාගේ ආදරණීය වැඩිහිටියන් වරගෙන යන ඔයාට ඉතින් යන්න ළඟම තියෙන Vision Care Hearing Solutions ශාකාවට යන්න කලින් වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0777 76 76 10 නම්බරයකට 0777 76 76 10 කියන නම්බරයකට.
0: Right, okay. දැන් අපි හැමදාම කීල්ස් ගැන කතා කරනවානේ අජි.
1: නැතුව.
0: මම ඉතින් හැමදාම කීල්ස් එකට
1: යනවා. ඔය කීල්ස් ගේම නේ වයින්.
0: ඒකනේ මං මතකද කිව්වා garbage bag එකක් ගත්තා කියලා කීල්ස් එකේ. අද තමයි garbage bag එකේ ප්‍රමිතිය ටෙස්ට් කරන දවස. නෑ අද අද සිකුරාදා. අද සාමාන්‍යයෙන් කොළඹ කුණු ගෙනියන දවස.
1: ආ එහෙමද?
0: දිරාපත්තන ද්‍රව්‍ය ගෙනියන්නේ මං දන්නේ නුගේගොඩ හරියේ සිකුරාදා.
2: ඒක කොළඹ නෙවෙයිනේ කෝට් නගර සභාවට නෑ ඉතින්.
0: ආ
1: නෑ නෑ කියන්නේ ඉතින් එහෙමයි කොළඹ කියලා තමයි ඇහුවම කියන්නේ එහෙමයි.
0: ඉව කියන්නේ බස්.
2: අන්න කලම්බෝ අපාර්ට්මන්ට්ස් නම්
1: අන්න කලම්බෝ.
2: කොළඹ මියුනිසිපල් කවුන්සිල් එකට තමයි එන්නේ.
0: හරි කොහමද?
2: නුගේගොඩ ඉදින් කෝට් එක.
0: හරි සිකුරාදාට තමයි කුණු ගෙනියන්නේ. සාමාන්‍යයෙන් කුණු ගෙනියද්දි සාමාන්‍ය garbage bag එකකින් දැන් සතියක කුණුනේ. එතකොට අර හොඳ නැති garbage bag එකක් නම් යටින් leak වෙනවා. හැබැයි Kiehl's garbage bag වල එහෙම leaks නෑ. ඒ කියන්නේ ඉතලට හොඳ ප්‍රමිතියෙන් තමයි ඒගොල්ලෝ ඒව හදලා තියෙන්නේ. ඉතින් garbage bag විතරක් නෙමෙයි. කෑම නම් කෑම, garbage bag නම් garbage bag, baby products නම් baby products. Kiehl's label එක ගහපු බඩු දැන් 360කට වඩා ගන්න පුළුවන් ඕගලන්ට Kiehl's එකට ගියත්.
2: අයිය මම මේ කල්පනා කරේ Kiehl's garbage bag එක කුණු දාන්න විතරක් නෙමෙයි.
1: නෙමෙයි.
2: ඔව්. මේ දවස්වල වැස්ස එනවා. විශේෂයෙන් ඔය මීමුරේ සිංහරාජ ආශ්‍රිත ගම්වල මේ කියන්නේ වැසි වනාන්තර ආශ්‍රිත ගම්වල කූඩැල්ලෝ වැස්ස යම වෙලාමනේ. ඉතින් දැන් අපි යනකොට අර නවීන රේන් කෝට් එහා මේවා දාලා යනවා කොහොම කරත් අඩුම ගානේ මේ කොලර් එක ගාවින් හරි වතුර ලීක් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ඇත්තටම මේ ලෝකේ තියෙන හොඳම රේන් කෝට් එක මොකද්ද කියලා. ඒ තමයි garbage bag එකක් උඩින් ගැට ගහලා දාගෙන යන එක. ආයේ වතුර පොදක් එන්නේ නැහැ. ඉතින් අර මේ garbage bag කියන්නේ garbage හැටියට තියෙන garbage bag නෙමෙයි. අර Kiehl's එකෙන් ගන්නවා වගේ garbage bag ඕන නම් ඔබට හිට අනිත් දේ කුඩ අරන් යනවට වැඩිය හොඳයි garbage bag එකක් දාගෙන.
0: ඔව් මල්ටි
2: පර්පස්. දැන් මේ කඩලා. ඔන්න මෙසක් එකට එහෙම පාවිච්චි කරන්න පුළුවන්.
0: Right. ඉතින් Kiehl's එකට යන්න 10% අඩුවෙන් ඔයාට කියන්නේ
1: අනිත් ප්‍රොඩක්ට්ස්
0: ඔව් ප්‍රයිස් ගැප් එකක් තියෙනවා අනිත් ප්‍රොඩක්ට්ස් වලට 10% අඩුවෙන් ඔයාට Kiehl's එකේ ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන්
1: අනිවාර්යෙන්ම යන්නේ ඉතින් ඉන්න ගන්න.
0: ඔව්
1: අපි මෙච්චර කියන්නේ ඔයගලන්ට ඒකයි.
0: ඒකනේ.
1: දැන් ඔය රේන් කෝට් දාගෙන මේ කතාව කිව්වනේ පොලිස් එහෙම ද යනවා කියලා අර garbage bag දාගෙන. එච්චර ඒ සිංහරාජයන් ඕනේ නැහැ. අපිත් මේක ඉල්ලලා තියෙනවා.
0: ඒකනේ නේද?
2: ඒ වුණත් ඒක අදාළයි කොහේ වුණත් මේ අදාළයි මේ රේන් කෝට් කොම මේ මේ මේ දවස්වල මේ පොඩි වෙහි බර කතන්දරයක් තියෙනවනේ අද කොළඹට වහිනවා කියලා තියෙනවා.
0: ඔව් කොයි වෙලේ වහිද දන්නේ නැහැ වගේ තියෙන්නේ අහස.
2: තව කොහෙද තියන්නේ අපි ඉතින් ඒක බල්ලේ මීට කිම්.
1: හරි එහෙනම් අපි ඒ ටිකත් ඔක්කොම හොයාගෙන ආවිල්ලා ආවට පුදුම කරන්නත් තියෙනවා පුදුම කතාවක් තියෙනවා.
2: ආ සීගිරියට නම් හවස් වෙනකොට වහිනවලු.
1: නුවර සීගිරියට වහිනව නම් නැත්නම් සීගිරියට පායනව නම් ඒක තමයි බලපාන ප්‍රධාන කාරණා.
2: වෙනම වීකෙන්ඩ් එකකට බලන්න සීගිරියට වහිනවද කියලා. මේ ඊළඟට ගාල්ල
1: වහිනා
2: ගාල්ල ටුඩේ ආ ඔව් 85ක්
0: හවසරුවේ දායිනේ ඒ මම වැස්සත් අරගෙන මල් වරුසාවක් අරගෙන තමයි
2: ගියේ නුවරටත් වහිනවාද හවස වෙනකොට වහිනවා. ඉතින් අද ලංකාවේ වැහිබර කාලගුණයක් තියෙන අනුරාධපුරේ නම් වහින්නේ.
1: හරි අපි එනම් කලින්ම බ්‍රේක් එකකට ගිහිල්ලා ආයෙමු.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM.
1: Belau di atai binar di sipai.
2: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අද නම් තන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
3: ලංකම්බ BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා 0.112125125 මතන්න
4: Meltol hisrathaya una sempratishyava angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki

0: කිරි ෆන්නක පිරි එලකිරි කිරි.
1: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයි අක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
2: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 30ක ජේෂ්ඨ පුරවැ සිස්තාව තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0.76 8700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0.710 777 333. ප්‍රයිම් කොළඹෝ.
5: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
6: ෂනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන්ඩ් කරා. ලව්ලි. ඊට පස්සේ සහිලි, ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවානේ.
7: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 7780 7000ට වට්ස්ඇප් කරන්න.
8: අලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට පදමට විජේකින් අරන් ආවේ හොඳම කුරක්කන් එක.
9: එදා රටක් සවිබලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට.
10: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112-125-125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
11: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
12: FM 95.8 Net FM දිවයින පුරා
13: FM I'll go down Nagari Kataba
14: උදේ 8 විනාඩි 29 අය ඇල්ගොටවුම් වෙලාව.
15: ඔව්, පුදුම කරන්න. අපි ලෑස්ට් වෙලා ඉන්නේ. පුදුම ගැන කියන්න කලින් දැන් පුදුම ගොඩාක් තියනවා කියලා කිව්වනේ එක එක විදිවල. ඉතින් ඉස්සෙල්ලා මාවට මතක් කරන්න ඕන මේ සදාහරිත ප්ලාන්ටේෂන් ගැන. සාමාන්‍යයෙන් අපි ඔයාලට කියලා තියනවා ජීවිතේ මේ ඉතුරු කරනවා වගේම තමයි ඉතුරු කරන දේවල් හරිතැන්වල ආයෝජනය කරන්න ඕන. දැන් හරියට ඉතුරු කරන විදිහ අපි තව ටිකකින් ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ ඉතුරු කරගත්තු දේවල් ආයෝජනය කරන්නත්
14: එපැයි.
15: ඉතින් එහෙම ආයෝජනය කරනවා නම් ඔයා යන්න ඕන තැනක් තමයි සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. අපි වාට කියලා තියෙනවා මේ බිගින ලෙවල් එක ගත්තට පස්සේ වාට ආරම්භ කරන්න පුළුවන් මේ අඩුම තැන අපි වාට කියලා දෙන්න. එතනින් එහාටත් වාට තියෙනවා තව මේ විසඳුම් සෑහෙන ප්‍රමාණයක්, ප්ලෑන් සෑහෙන ප්‍රමාණයක්. ඉතින් ඒවත් වාට සදාහරිතයක කතා කරගන්න පුළුවන්. මේ අපි පටන් ගන්න කියලා කියන බිගින ලෙවල් එකේ තැන තමයි, ප්ලෑන් එක තමයි මාසෙටම ඔයාගේ මාසික ආදායමෙන් රුපියල් 6000ක් අයින් කරන්න. ඊට පස්සේ එක දිගට මාස 60ක්, ඒ කියන්නේ අවුරුදු 5ක් පුරාවට මේ රුපියල් 6000 වාට පුළුවන් සදාහරිත ගාව තැන්පත් කරන්න. ඊට පස්සේ එකතු වෙනවනේ ලොකු එකතුවක්, ඔයා මේ ඉතුරු කරපු මුදල. ඒ මුදල 360,000ක විතර ප්‍රමාණයක්. අපි මේ කියන්නේ රුපියල් 6000ක ප්ලෑන් එකේ ඒවා ගියොත්. ඊට වඩා යන්න පුළුවන් නම් ඊට වඩා යන්න පුළුවන්. ඉතින් අන්නේ රුපියල් 360,000 අරගෙන ගිහිල්ලා සදාහරිත යාලගේ ඔය මැඩගස්කවල තියෙනවා ලෝකේ සාරවත්ම වැනිලා වැවෙන මැඩගස්කවල ඒගොල්ලෝ වවපු වැනිලා ලොකු යායක්
14: තියෙනවා.
15: අන්නේ යායෙන් ඔයාට වැනිලා ගස් කිහිපයක් හිමි වෙනවා. හරිද? ඊට පස්සේ තමයි ඔය දැන් වැනිලා ටික ලොකු වෙලා පළදාව ලැබිලා ඒව ලෝකයේ වෙළඳ පොළවල් වලට ගියාට පස්සේ අපි වට ඉස්සරහට කියන්නම් කියවනේ වැනිලා වලින් ලෝකයේ කරන දේවල් මොනවාද කියලා. ඉතින් ඒ ලැබෙන ආදායමෙන් තමයි ඔයාගේ මේ ආයෝජනයේ ප්‍රතිලාභ හම්බ වෙන්නේ. මේක ටිකක් ලොง ටර්ම් ප්‍රොසෙස් එකක්. එහෙම තමයි. සමහර ආයෝජන තියෙනවා ඒව ඉක්මනින් වෙන්නේ නැහැ. ඒව ටිකක් කල් බලාගෙන ඉන්න ඕන.
14: හැබැයි ඉතින දේවල් කොහොමත් හිමින් තමයි ගොඩනැගෙන්නේ.
15: අන්න ඒක තමයි. ඒ කියන්නේ හිමින් ගොඩනැගෙන දේවල් අර පියවරෙන් පියවර ඉස්සරහට යන දේවල් සෑහෙන්න කල්පවතිනවා වගේ මාට ඉහළ ප්‍රතිලාභ අරගෙන දෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ සදාහරිත ප්ලාන්ටේෂන් එක එකතු වෙලා ඔයාටත් පුළුවන් එයාලගේ වැනිලා වගාවේ ට්‍රේඩ් පාර්ට්නර් කෙනෙක් වෙන්න. වෙලා රුපියල් 360,000ක් විතර ආයෝජනය කරලා තව අවුරුදු 10ක් 20ක් අතර කාලයක් ඇතුළත ඒක වාට තෙගුණ කරගන්න පුළුවන් හැකියාව ඔන්න දැන් අරගෙන ඇවිල්ලා තියෙනවා.
14: රයිට්. ඕකේ. තව මතක් කරන්න ඕනේ.
15: තව එකක් තියෙනවා නේ.
14: තව එකක් තියෙනවා. මෙල්වා ස්ටිල් ගැනත් මතක් කරන්න ඕනේ.
15: මෙල්වා ස්ටිල් ගැන මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද ලංකාවේ අංක 1 ව්‍යාපෘති සෑහෙන ප්‍රමාණයකට මෙල්වා ස්ටිල් තමයි යූස් කරලා තියෙන්නේ. අපි වට නම් වශයෙන් කියලා දීලා තියෙනවා. ඔය දැන් මැනින් මාකට් එක අලුත් එක තියෙන්නේ. ඊට පස්සේ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය ලංකාවේ පළවෙනි අධිවේගී මාර්ගය. ඊට පස්සේ අපි දන්නවනේ කොළඹට ඇතුල් වෙද්දිම අපිට ඈතින් පේන්නේ මොකද්ද? නෙළුම් කුළුණ.
14: නෙළුම් කුළුණ.
15: දැන් ලංකාවේ ලෑන්ඩ් මාක් එකක්නේ. ඉතින් මේ දැවැන්ත ඉදිකිරීම වලට ඒ වගේම තමයි ලංකාවේ මේ වෙනකොට මේ විශේෂයෙන්ම කොළඹ වල සිද්ධ වෙච්ච ලොකු අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට්ස් වල පවා යූස් කරේ මෙල්වා. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා වාගේ සිහින නිවස වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වාගේ ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන්. වෙනත් ඕනම වාණිජ ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. අපි කියවනේ මේ ස්ට්‍රක්චර් එක ශක්තිමත්ව තියෙන්න ඕන. අපි දන්නේ සාර අනාගතයේදී ලංකාවට මොන විදිය ස්වාභාවික ආපදා වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා. දැන් ওই දිත්වා වගේ තත්ත්වයන් අපි කලින් ගණනය කරලා තිබෙත් නැහැනේ. මෙහෙම කුණාට වෙයි කියලා. හැබැයි ආවා. අන්න ඒ වගේ ඕනම ඒකට ඔරොත් දෙන්න පුළුවන් විදියට මේ ගොඩනැගිලිවල ව්‍යුහය ස්ට්‍රක්චර් එක හැදෙන්න ඕන. එහෙම ශක්තිමත් ස්ට්‍රක්චර් එකක් හදන්න නම් ඒ සම්බන්ධයෙන් අර මේ ස්ටීල් එක උනත් මේ භාවිතා කරන වාණේ උනත් නිවැරදි විද්‍යාත්මක ප්‍රමිතියෙන් තියෙන්න ඕන. ඉතින් එහෙම වාණේ ගැන කතා කරද්දී අපිට ඉස්සෙල්ලා මතක් වෙන නම තමයි ලංකාවේ අංක 1 ස්ටීල් මැනුෆැක්චරර් මෙල්වා කියලා කියන්නේ.
14: රයිට්. ඕකේ. ඒත් එක්කම අපි යනවා බ්‍රේක් එකකට ගිහිල්ලා එන්නේ ඔයාට පුදුමහත අරගෙන.
15: පුදුමහත අරගෙන එන්නේ පුදුමහත අහන්න දිගටම FM 94.95 නැත් FM මල්ගෝ ටවුන් අහගෙන ඉන්න.
12: අනුපහ 94.8 net fm divaina pura
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
14: වේලාව 8:33 දැන්
18: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
19: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%. CBC Finance අදම අමතන්න 0767-76-700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
20: හැම දෙයක්ම හොඳම quality එකකින් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
21: Kiehl's එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's පාදන වෙතින්
22: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
23: මෙල්වා එක ලංකාවේ එක.
24: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
25: ඉතුරු කරන පුදුමහත
26: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක්. සීමාවක් නොමැතිව මුදල් ආපසු ගැනීමේ හැකියාව ඇතුළු තවත් පුදුම හිතන වාසියෙක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුමහත අමතන්න 0112-200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
27: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
28: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපට වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
29: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
30: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 30% ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0.76 8 700 මහ බැංකුව විසින් බලපත්‍රලා කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
3: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
4: එහෙයි
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
4: ඒ කියන්නේ එයාලට යලව මගේ
3: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීපාරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077 406 4397.
6: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
7: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
8: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 7 7 8 7 WhatsApp කරන්න.
9: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0.112 200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
30: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
31: Kiehl's within then ඔබට හොඳම දීමනා සහ වැඩි ඉතිරියක්. Pepsi ලීටර දෙකක් සඳහා 125ක වට්ටමක්. Bubble රෙදි සේදුම් කුඩු කිලෝ එකක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා Kiehl's within පමණයි. කොන්දේසි සහිතයි.
32: බුද්ධ ගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
30: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
33: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
34: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
35: වෙලාව දෙ 8:39.
36: FM 95. FM 94.8. Net FM.
13: Net FM. Algo Town. Nagari Kataba.
35: වෙලාව දෙ 8:46. Algo Town මේ නුව. දැන් අපි ආපු වෙලේ ඉඳන් කියන්නේ පුදුමහතක්
37: ගැනනේ. දැන් අද දවසම එක එක පුදුමහතවල් කිව්වා. පුරාණ ලෝකයේ පුදුමහත, අලුත් ලෝකයේ පුදුමහත,
35: ජෙමිනිගේ පුදුමහත,
37: ගාමිණී කියන්නේ
35: ගාමිණීගේ
37: පුදුමහත, වෙනම පුදුමහතක්. කොහොම හරි ඉතින් දැන් ඔයාට අවශ්‍ය පුදුමහත හදාගන්න පුළුවන්. දැන් මේ කියන්නේ යන්නේ අද එළි දක්වනවා කිව්ව ලංකාවේ පුදුමහත ගැන.
35: රයිට්.
37: ඔව්. ඒ ගැන කතා කරන්න LB ෆයිනන්ස් සමාගම ඉතුරුම් ප්‍රවර්ධන කළමනාකරු හේෂාන් මඩවල මහත්මයා වෙලා ඉන්න. සුබ උදෑසනක් ආයිබෝන්.
38: සුබ උදෑසනක් මම.
37: ඔව් හේෂාන්, දැන් මේ පුදුමහතට එන්න ඉස්සෙල්ලා මේ බොහොම සරල දැන් මේ අපි අහගෙන ඉන්න සමස්ත ශ්‍රී ලාංකිකයන්ට සහ පිට රටවල අහගෙන ඉන්න කට්ටියත් මේක අදාළයි.
38: ඔව්.
37: මේ සමාජයක් ඇයි ඉතුරු කරන්න ඕනේ?
38: ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඉතුරු කිරීමක් කියන්නේ ඇත්තරම ඒක තමයි පළවෙනි ආයෝජනයක් කරන්නේ ඕනම කෙනෙක්ගේ. ඉතින් අපි ඉතුරු කිරීම ගිනුමක් ගත්තාම අපිට මේ වගේ කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන්. ප්‍රථමයෙන් බැලුවොත් එහෙමයි, යම්කිසි කෙනෙක් එයාගේ සතු යම්කිසි මුදලක් කාරණා කීපයක් වෙනුවෙන් තැම්පත් කරනවා. මුලින්ම බැලුවොත් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන්, ඒවගේම අවශ්‍ය මොහොතකදී නැවත ලබාගන්න තියෙන කැමැත්ත මත සහ ඒ අවකාශයන් උදා කරගන්නට.
37: අර අපි සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද, පායනා කාලේදී රෑදවල් මාසෙ කන්න දේ රැස් කරයි කුඹුවෝ කියලා. ඒ කියන්නේ අවශ්‍ය කාලේදී ප්‍රයෝජනෙට ගන්න තියලා තියෙනවා.
38: හරියටම හරි. හැබැයි ඒ තියෙන තැන විශ්වාසනීය තැනක් වෙන්න ඕනේ.
37: ඒකනේ.
38: ඒ වගේම තමන්ට
37: වක්කඩේ හකුරු හැංගුවා වගේ වෙන්න බෑනේ.
38: වැඩක් නැහැ නේ මොනොත් එහෙම. ඉතින් ඒ නිසා ඒ වගේ විශ්වාසනීය තැනක ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන්, හොඳ ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නම් කිසි මුදලක් තැන්පත් කිරීම තමයි ඉතින් ඉතිරි කිරීමක මූලිකම ආරමුණ වෙන්නේ ඇත්තටම.
37: ඉතින් ඕක මේ ලංකාවට අමුතුවෙන් මේ උගන්නන්න ඕන කාරණේකුත් නෙවෙයි. අපේ වී අටුවේ ඉඳලම ඉතිරි කිරීමේ පුරුද්ද අපිට තිබ්බනේ හේෂාන්.
38: ඔව් ඔව්.
37: දැන් අපි දැන් මේ ඉස්සර අපේ ධනය තමයි දාන්නේ. දැන් අපේ ධනය කාසි සහ මුදල් බවට ඇවිල්ලා තියෙනවානේ.
38: අනිවාර්යයෙන්ම.
37: ඉතින් අපි දැන් මේ මොහොතේ කතා කරන්න ඕනේ අපේ තියෙන අතේ සල්ලි ටික හරි තැනක ඉතුරු කළා, අපිට අවශ්‍ය කාලයකදී ගන්න සහ ඒකෙන් ප්‍රතිලාභය ලබා ගන්න ආකාරයනේ.
38: අනිවාර්යයෙන්ම.
37: අපේ ඉතින් ඕනම කෙනෙක් ඩිපොසිට් එකක් කරන්න ගියාම, ඉතුරුමක් කරන්න ගියාම ලැබෙන ප්‍රතිලාභ ගැන හිතන එක ස්වාභාවිකයි.
38: අනිවාර්යයෙන්ම.
37: එතෙන්දී අංක 1 පොලිය.
38: පොලිය.
37: ඇයි පොලිය වැදගත් වෙන්නේ?
38: ඔව්, ඒක මෙහෙමයි. අපි මුදලක් ආයෝජනය කරන්නේ ඒකෙන් ලැබෙන පොලිය බලාපොරොත්තු වෙන්නේ. මුදලක් යම් කිසිනක අපේ ලාච්චුවක දාලා තිබ්බොත්, අලමාරියක දාලා තිබ්බොත් ඔකට කිසිම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. මේ මුදල ඒ විදිහටම තියෙනවා. නමුත්
37: ඒ විදිහටම තියෙන්නේ නැහැ.
38: ඔව්, අගේ අඩු වෙනවා.
37: අගේ අඩු වෙනවනේ. දැන් අපි ඊයේ පැහැදිලි කරා මේ පුදුමහත ගැන කතා කරනකොටම දැන් අද අපි ලාච්චුවක රුපියල් 100ක් දාලා තියෙනවා. ඒ රුපියල් 100න් අද කන්න පුළුවන් අයිස්ක්‍රීම් එකක්. තව අවුරුද්දකින් හරියටම මේ 8 වෙනිදා ඔය රුපියල් 100 අරන් මේ සුපර් මාකට් එකේ හරි කොහේ හරි තැනකට ගිහිල්ලා නැත්තම් අයිස්ක්‍රීම් වෑන් එකක් ගාවට ගිහිල්ලා හරි රුපියල් 100න් අයිස්ක්‍රීම් එකක් ගන්න ගියාම තව රුපියල් 20කුත් අපිට පර්ස් එකෙන් දාලා තමයි ගන්න
38: වෙන්නේ. මුදලේ අගේ අඩු වෙනවා.
37: අඩු වෙනවානේ තියෙන්නේ.
38: ඔව්. ඒ නිසා අර ඒ අපි ඉතුරු කරන මුදලට යම්කිසි පොඩි ප්‍රතිශතයක් එකතුනොත් තමයි මේ තියෙන උද්දමනයත් එක්ක මේ පොලිය නියම අගේ අපිට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා තමයි නුවන්නර් කිව්වා වගේ පොලිය වැදගත් වෙන්නේ. ඉතින් අපිට මතක කාලේ අපි දන්නවා පොඩි කාලේ අපිට සේවින්ස් account එකක් ඕපන් කරනවා කුඩා අවධියේදී සමට ඉපදුනහම, එම නැත්තම් ඉස්සෙල්ලාම ඉස්කෝලේ යන දවසේ,
37: ඉස්කෝලේ නැත්තම් තැපල් කාන්තෝරුවේ,
38: අන්න හරි. එතකොට අපිට හැබැයි ලොකු අයුරුවක් නැහැ මේකට කොච්චර පොලියක් හම් වෙනවද කියලා. අපි ඉතින් අපිට කීයක් හරි අතර හම්බුනොත් ඕකට දානවා. ඉස්කෝලෙත් ඔය තිබ්බම අපිට මතකයි පොඩි කාලේ මේ ඉතිරි කිරීමේ
37: සමාජ තිබ්බනේ.
38: අන්න හරි. ඉතිරි කිරීමේ සමාජ, ඉතිරි කිරීමේ මොනවාද මේ පොඩි ඒකක තිබ්බා. ඊට පස්සේ ඉතින් අපි ඊට පස්සේ ඉස්කෝලෙන් අයින් වෙලා රස්සාවක් කරද්දි වෘත්තීය මට්ටමට එද්දිත් අපි ගිනුමක් පාවිච්චි කරනවා. ඉතින් ඒකටත් අපිට ලොකු අදහසක් නැහැ මේකට කොච්චරක් ඉන්ට්‍රස්ට් එකක් හම්බ වෙනවද, පොලියක් හම්බ වෙනවද කියලා. අපි එදිනෙදා ට්‍රාන්සැක්ෂන්ස් ටික ඔකේ කරගන්නවා. අපිට ගොඩක් ඕනකමක් නැහැ ඔක බලන්න. සමහරට දැන් ඔබත් දන්නේ නැතිද ඔබේ ඉතුරු කිරීමේ ගිනුමක් තියෙනවා නම් ඒ පොලිය කීයද කියලා?
37: දන්නේ නැත්තම දන්නේ
38: නැහැ. ඔව්.
37: මම දැන් ලංකාවේ ඉන්න බොහෝ දෙනෙක් දන්නේ
38: නැහැ. 99%
37: බැංකුවල වැඩ කරන කට්ටියවත් දන්නවත්
38: නැහැ. ඉතින් ඇත්තරම මේ මූල්‍ය ශේෂ්ඨයට හැමදාම අලුත් දේවල් හඳුනලා දෙන LB Finance. ඒක ටිකක් අභියෝගාත්මක දෙයක්. ශේෂ්ඨයකට අලුතෙන් දෙයක් හඳුනනවා දෙන එක ලේසි නෑ. ඉතින් මේක බොහොම මේ මේ ගොඩක් මේ කම්පිටිටර් මාකට් එකක්.
37: සා අනිත් එක රටේ තියෙන නියාමනයන්ටත් ඇතුළත් වෙන්න
38: ඕනේ. ඉතින් ඒ ඔක්කොමත් එක්ක හරිම මේ අභියෝගාත්මකයි ඒ වගේ දෙයක් හඳුනලා දෙන එක. ඉතින් හැම වෙලෙම LB Finance ඒ වගේ දේවල්ට බය නැහැ. මොකද අපි දන්නවා අපේ ශක්තිය සහ අපේ හැකියාවල්. ඉතින් ඒ නිසා තමයි මේ ඔබ කිව්ව අර පුදුම හතක් එන්නේ. ඉතින් අර ඉන්ට්‍රස්ට් එක නොදන්න අයට අපි හඳුනලා දෙනවා අපි 7% ගෙවනවා කියන එක. දැන් සාමාන්‍යයෙන් ඩිපොසිට් එකක් දාදී අපි කියන ස්ථාවර තැන්පතුවක් දාදී අපි හරියටම හොයනවා මේ කොයි කම්පැනිද වැඩිපුර ගෙවන්නේ, කොයි බැංකුවද වැඩිපුර ගෙවන්නේ කියලා. නමුත් සේවින්ස් account එකක් දාදී එහෙම හොයන්නේ නැහැ ඇත්තටම. ඉතින් ඒ නිසා අපි හිතුවා මේ තියෙන උද්දමනයත් එක්ක මිනිසුන්ට හරි අමාරුයි. ඉතින් ඒ හැම දෙයක්ම බලලා තමයි අපි මේ ප්‍රොඩක්ට් එක මේ එලි දක්වන්නේ 7% ඉන්ට්‍රස්ට් එකක් එක්ක. මම හිතන එක ගොඩක් වාසිදායක දෙයක් වෙයි මේ රටේ පුරවැසියන්ටම.
37: හරි, මේ ගිනුමේ ස්වභාවය අපි පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ. කාටද පුළුවන්? දැන් පුදුමහත අපි දැන් එලි දරව් කරලා ඉවරයි. ඔබේ ඉතුරුම් ගිනුමකට සීයට හතක පොලියක් ලබා දෙනවා එල්බී ෆයිනන්ස් ආයතනය. ඉතින් මේ කා සඳහාද, කොහොමද, ඕන කෙනෙක්ට පුළුවන්ද? අපි හේෂන් කියමු මේ ගැන.
38: ඔව්, අපි සරලව ගියොත් මේ account එක, ඒ කියන්නේ මේ ඉතිරි කිරීමේ ගිණුම, LB savings එක, LB premier savings එක ඕන කෙනෙකුට ආරම්භ කරන්න පුළුවන්.
37: හැබැයි මට වයස් බෙදයක් තියෙනවද?
38: වයස් බෙදයක් කියන්නේ සාමාන්‍යයෙන් ඕන වැඩිහිටි පුද්ගලයෙකුට මේක ආරම්භ කරන්න පුළුවන් ඒ වයස් වීමෙන් පස්සේ. මට මෙතෙන්ද කියන්න තියෙන විශේෂ කාරණාවක් තියෙනවා. හැබැයි අපි මෙතෙන්දී උදාහරණයක් විදිහට ගත්තොත් වෘත්තිකයන්. වෘත්තිකයන් සාමාන්‍යයෙන් ගොලංගේ ලැබෙන මාසික වැටුප වේවා, ඊට අමතරව වෙනත් ඔවුන්ගේ ලැබෙන ආදායම් මෙම ගිණුමට බැරකොත් ඒගොල්ලන්ට හැමෙන ප්‍රතිලාභ වැඩි. මම ඒක ඉස්සරහට කතා කරන්න. ඒ වගේම ව්‍යවසායකයන්. ව්‍යවසායකනොත් ඒ වගේ ඒගොල්ලෝ සාමාන්‍ය ව්‍යවසායකෙක් තමන් සතු සම්පූර්ණ මුදල බිස්නස් එකට දාන්නේ
37: නැහැ.
38: යම්කිසි ප්‍රමාණයක් ඉතුරු කරලා තියෙනවා. ඒක සමහරට ඉතුරු කිරීමේ ගිණුමක් වෙන්න පුළුවන්, සමහර විට ජංගම ගිණුමක් වෙන්න පුළුවන්,
37: කරන්ට්
38: account එක වෙන්න පුළුවන්. සමහරට interest එකක් හම්බෙන්නම නැහැ.
37: දැන් ජංගම ගිණුමක දැම්මොත් කොහොමවත් interest එකක් නැහැ.
38: හම්බෙන්නේ
37: නැහැ.
38: ඊට අමතරව අපි දන්නවා මේ විශාල පිරිසක් පිටරටවල සේවය කරනවා. ලංකාවේ විශාල ආදායමක් ලැබෙනවා පිටරට සේවය කරන අපේ පුරවැසියන්ගේ. ඉතින් ඒගොල්ලන්ටත් මේ account එක use කරන්න පුළුවන්, මේ premier savings account.
37: ආ, මේක පුළුවන්.
38: අනිවාර්යයෙන්.
37: දැන් උදාහරණයක් හැටියට මම දන්නවා මේ බොහෝ සංවර්ධි රටවල් වල, ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් 10-10ට වඩා ආදායමක් තියෙන. දැන් අපි මේ ඊයේ පෙරේදා 5000 සීමාවට ආවා. දැන් ඒ රටවල් වල ඇත්තටම ඉතුරුම් ගිනුම් නැති තරන්නේ. මොකද ඉතුරුම් ගිනුම් නැහැ කියලා කියන්නේ
38: ඉන්ට්‍රස්ට්
37: එකක් ගෙවන්නෙම නැහැ. ඒ දැන් අපේ රටේ ක්‍රමයට පුරුදු වෙච්ච ශ්‍රී ලාංකිකයෝ එහෙ ගිහිල්ලා දුක් මහන්සියෙන් හම්බ කරලා ඒගොල්ලෝ කවුරුත් එහෙ බැංකුවල මුදල් තියන්න කැමති නැහැ. මොකද තිබ්බ කියලා කිසිම තේරුමක් නැහැ. ඔන්න දැන් තේරුමක් ඇති වැඩක් LB finance.
38: අනිවාර්යෙන්ම. ඉතින් වන්නේ දැන් මම කිව්වා වගේ ඒ අයගේ යම්කිසි මුදලක් ඔය ගිනුම රැඳෙනවා. ඒ රැඳෙන මුදලට හොඳ ප්‍රතිලාභයක් මේ 100%ක පොලියත් එක්ක ඒගොල්ලන්ට හම්බෙනවා નિરાයාසයෙන්. එතකොට අර සාමාන්‍ය ඉතිරි කිරීමෙන් ගිණුමක තියනවට වැඩිය ඒගොල්ලන්ට මෙතන ප්‍රතිලාභය වැඩි. මේ ප්‍රතිලාභ ලබා දෙන්නේ අපි මේ කිසිම සීමාවන් තියාගෙන නෙමෙයි. මේක ඇතුළේ සීමාවන් නැහැ. ඔබ දන්නවා සමහර ආයතන ගිණුම ආරම්භ කරපුවාම ඒවට සෑහෙන කොන්දේසි සීමාවන් පනවල තමයි තියෙන්නේ.
37: ඔය දැන් මේක බේරුම් කරගන්න ඕන කාරණයක් තියෙනවා. අපි මේක ෆික්ස් ඩිපොසිට් එකකුයි ඉතුරුම් ගිණුකුයි අතර තියෙන පරතරය පැහැදිලි කරගන්න ඕනේ නේෂන්.
38: ඔව්, අනිවාර්යෙන්ම.
37: මේක ෆික්ස් ඩිපොසිට් එක නෙමෙයිනේ.
38: නෑ නෑ,
37: මේක සාමාන්‍ය ඉතුරුම් ගිණුමක්.
38: මේක සාමාන්‍ය ඉතුරුම් ගිණුමක්. හැබැයි ඒක
37: අන්නේ ඒක තමයි පුදුමේ.
38: ඒක තමයි පුදුමේ. හරියටම හරි. එතකොට මෙතන තියෙන විශේෂත්වය තමයි හැබැයි ඩිපොසිට් එකේ ස්ථාවර තැන්පතුකට හම්බෙන පොලියට හා සමාන පොලියක් හම්බෙනවා.
37: ඒක තමයි.
38: ඒක තමයි පුදුම ඔයා කියනවා වගේ. ඉතින් ඒක අර මං කියපු වෘත්තිකයන්ට, ඒ වගේම ව්‍යවසායකයන්ට සහ රිමිටන්ස් ලංකාවට එවන අයට ගොඩක් වැදගත් වෙනවා. අනිත් අයටත් වැදගත්. නමුත් ඒගොල්ලන්ගේ ගොඩක් මුදලක් account එකේ රැඳෙන නිසා ඒගොල්ලන්ට මේක ලැබෙන ප්‍රතිලාභය ඇත්තටම වැඩි.
37: දැන් අපි මෙතෙන්දී මේ අපි ඔය ඔය ඔය කාරණේ පැහැදිලි කරන්න ඕනේ ශාන්. ඒ කියන්නේ එක පාර්ට්ම වැඩි පොලියක් ගෙවනවා කිව්ව හැටි, ආ මේ ෆික්ස් ඩිපොසිට් එක නායේ මලාට මේක අවුරුද්දක් දෙකක් කල් පෙරනකම් ගන්න හම්බෙන්නේ නැහැ. ෆික්ස් ඩිපොසිට් දාන කට්ටිය ඒක අපි වෙනම කතා කරමු. හැබැයි ෆික්ස් ඩිපොසිට් එකකට නොයා ඉතුරුම් ගිණුමකට යෑමේ වාසිය මොකද්ද?
38: මෙන්න මේකයි වාසිය. දැන් ඔයා කිව්වා වගේ ස්ථවර තැන්පතුවක් දැම්ම අපි ෆික්ස් ඩිපොසිට් එකක් කියලා කියනවා. දැම්මහම මේ යම්කිසි කාල සීමාවකට අපි ඇග්‍රී වෙලා නෙදාන්නේ.
37: ඒ කාල සීමාව පැනනොත් තමයි අදාළ පොලිය හම්බෙන්නේ.
38: ගන්න පුළුවන්. එහෙම නැතුව ගත්තොත් ඒකට අඩු කිරීම ගොඩක් සිද්ධ වෙනවානේ. ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් මේ account එකේදී මේ 100%ට ගෙවන්නේ ඒ වගේ කොන්දේසියක් නැහැ. ඒ කියන්නේ Tamanට අවශ්‍ය වාර ගණන සල්ලි ගන්න පුළුවන්. කොන්දේසියක් නැහැ. වාර 3ක් ගත්තොත් පොලිය අඩු වෙනවා, වාර 5ක් ගත්තොත් පොලිය අඩු වෙනවා, මෙච්චර වාර සීමාවක් ගත්තොත් පොලිය අඩු වෙනවා කියලා අපි සීමාවන් කොන්දේසි දාලා
37: නැහැ.
38: ඒ නිසා අර ඒ හම්බෙන ඉන්ට්‍රස්ට් එක ඩේලි
37: බේසිස් එක මාස අන්තිමට කොච්චරද තියෙන්නේ ඒක හරි විදියට
38: මේ දවස් ගානකට ගණන් බලලා
37: නම් බල්ලි වෙලා පොලිය
38: හම්බෙනවා. කිසිම අඩු කිරීමක් නැහැ. ඉතින් ඒක විශේෂත්වයක්.
37: ඔව්, මොකද දැන් අපි දන්නවා සමහරලාවට සමහර ඉතුරුම් ගිණුම් වලට ATM කාඩ් හම්බ වෙනවානේ.
38: ඔව්,
37: කොහේ හරි ගිහිල්ලා මිලදී ගියනින් දැන් අපි පොඩක් ඩිජිටල් කරන්නට ගිහිල්ලා නැතිනම් අපි ඒක කතා කරමු. ඔව්, අපි ATM වලින් ගන්නවා, අපේ පේමන්ට් කරනවා කාඩ් වලින්. එතකොට සමහරලාවට අපි මාස අන්තිමට බලනකොට එහෙම පොලියක් වැටලා නැහැ. මොකද සමහරලාට බැංකුවේ අර කොන්දේසි මාලාවේ අපි කියවන්න නැතුව අස්සම් කරන එකේ අස්සේ තියෙනවා. මෙච්චර ප්‍රමාණයක් ඔබ මුදල් ගත්තොත් එහෙම මේ ඔබට පොලිය හම්බෙන්නේ මේ සතියේ මෙච්චර ප්‍රමාණයක් ගත්තොත් පොලිය හම්බෙන්නේ නැහැ කියලා. අපි ඔය කියවන්නේ නැන්නේ
38: නැහැ.
37: හැබැයි එහෙම වංගුවක් මේකේ නැහැ.
38: කිසිම වංගුවක් නැහැ. අර මං කියනා වගේ මේක වතුර වගේ පැහැදිලි. අපි මේ ගෙවන ඉන්ට්‍රස්ට් එක ඔබගේ මුදල තියෙන තාක්කල් ඔබ කොච්චර විද්‍රෝවල්ස් කළත් කොච්චර ට්‍රාන්සැක්ෂන්ස් කළත් අපි ඒ පොලිය ගෙවනවා.
37: ඒකම ඔබ විශේෂයෙන් මේකේ සඳහන් කරලා තිබුණා මේ ඩිජිටල් කරන්සීස් ගැන, එහෙම නැත්නම් මේ ඩිජිටල් මූල්‍යකරණය ගැන. මේ ඔබේ ඉතුරුම් අලුත්ම ඉතුරුම් ක්‍රමවේදයේ මේ ඩිජිටල් කාරණයට ලොකු ඉඩක් දීලා තිනවා. අපි දන්නවා ලංකාවේ ආර්ථික පද්ධතිය දැන් ඩිජිටල් වේගෙන යනවා. දැන් මේ මැයි මාසේ 15 වෙනිදා ඉඳන් ලෝකේ ප්‍රධානම ඩිජිටල් ගෙවුම් සමාගමක් ලංකාවට එන බව ඊයේ ප්‍රවෘත්තියක් පළ කරා. ඉතින් මේ අපි මූල්‍යකරණය ඩිජිටල් වීමයි ඉතුරු කිරීමයි අතර තියෙන වාසිදායක තත්ත්වය මොකද්ද?
38: ඔව් මට ඒක මෙහා පැහැදිලි කරන්න පුළුවන්. දැන් LB SIM කියන්නේ අපේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එක. ඒක තමයි අපේ සුහුරු දුරකථනයක් හෝ වේවා ඔබට වාගත කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේකෙත් තියෙනවා විශේෂත්වයක්.
37: දැන් SIM කිව්වම SSA
38: නෙමෙයි. CIMC.
37: Cash
38: in mobile.
37: Right. එතකොට SIM එක පටලවා ගන්න පුළන්නේ.
38: LB SIM කියන්නේ අතරම බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙනවා. ටෙක්නෝ විෂන් ආයතනය මම හිතන්නේ අපි අවුරුදු දෙකක්ම popular digital wallet එකට හිමි සම්මාන දෙනාගත්තා. ඉතින් ඒක ඇත්තටම ලේසි පාසු කාරණයක් නෙමෙයි. ඉතින් ඒකට හේතුව තමයි මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරන හරිම ලේසි. ඒ කියන්නේ කුඩා දරුවෙකුට වුණත් වැඩිහිටි පුද්ගලයෙකුට වුණත් හරිම ලේසි මේක පාවිච්චි කරන්න.
37: User friendly.
38: සමහර apps තියෙනවා අපි දැකලා තියෙනවා. හරිම අමාරුයි.
37: අමාරුයි කියන්නේ සතියෙන් සතියට password මාරු කරන්න ඕනේ.
38: හරිම අමාරුයි.
37: මේක දේවල් තියෙනවනේ.
38: මේක හරිම ලේසි. බොහොම simple step එකකින් ඔබට ගනුදෙනු රාශියක් කරන්න හැකියාව තියෙනවා.
37: දැන් simple වෙච්චටිය digital app එකක් අපේ ඔළුවට එන හේෂන් ප්‍රධානම දේ මොකද සමහර ලාට වැරදිලා ලොකු ලොකු දැන්වලනොත් විශාල මුදල් මේ සමහර ගිණුම් වලට බැර වෙනකොට මේකේ සුරක්ෂිතභාවය කොහොමද?
38: මේක සුරක්ෂිතභාවය මෙහෙමයි. දැන් ඔබ පාවිච්චි කරන ජංගම දුරකථනයේ ඔබ ඇප්ලිකේෂන් එක දාගත්තාම වෙරිෆිකේෂන් ප්‍රොසෙස් එකක් තියෙනවා. කොහොමත් වෙන අය සතු වුණොත් මේක පාවිච්චි කරන්න බැරි විදිහට තමයි පැහැදලා තියෙන්නේ. ඊට අමතරව අපේ 24 පැයේම දවස් 7ේම මේකට අවශ්‍ය කරන ටෙක්නිකල් සහයෝගය අපි ලබා දෙනවා. ඒ වගේම තමයි ඔබ කරන සියලු ගණදෙනු ඔබට නැවත සුපරීක්ෂා කිරීමේ පරීක්ෂා කිරීමේ හැකියාව තියෙන මේ මොහොතේම යම්කිසි ප්‍රශ්නයක් ලා තිබ්බොත් ටග් ගාලා ඔබට ඒකට අවශ්‍ය ඇක්ෂන් එක ගන්න පුළුවන්. ඒ සඳහා අපි අවශ්‍ය කරන සියලුම පහසුකම් සහ සහයෝගය ලැබලා දෙනවා.
37: ඒ කියන්නේ මොන ඇප් එකක් පාවිච්චි කරත් දැන් ඊයේ World Password Day එක ලෝකේ.
38: ඔව්.
37: මේ ඒකෙනුත් මේ අපේ ඩිජිටල් හුවමාරු වල තියෙන සුරක්ෂිතභාවය පිළිබඳව
38: කතා
37: කරන්නේ. ඒ කියන්නේ අපි ජනතාවට කියමු මොන ඇප් එකක් පාවිච්චි කරත් OTP එක කාටවත් දෙන්න එපා. ඒ මූලික සුරක්ෂිතභාවයන් රකින්න ඕනේ.
38: රකින්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒකෙන් මේක තේරික තියෙනවා. හැබැයි මේ අනිත් ඇප්ලිකේෂන් වලදී මම මේකේ දක්වපු දෙයක් තමයි දැන් ඔය කියන වගේ OTP මොනවා ආවත් සමහර විට අපි දන්නවා හැකර්ස්ලා ඉන්නවා. හැක් කරන්න පුළුවන්. හැක් කළත් අපේ ඇප්ලිකේෂන් එකේ ඇතුළේදී අපිට පුළුවන් ඒක වෙන ට්‍රාන්සැක්ෂන් වලට යන්න නොදී බ්ලොක් කරලා හදාගන්න. ටක් ගාලා අපිට ඒක ඇක්ෂන් එකක් ගන්න පුළුවන්.
37: ඔව් ඒක තමයි අර මම කලින් කිව්වේ. දැන් ඇප් එකක් user friendly වෙච්ච හැටි එන ප්‍රශ්නේ මේ ආරක්ෂිතභාවය පිළිබඳව. හැබැයි අය තමන් ඒ කියන්නේ අනිත් අයටපත් නොවෙන්න ගොඩාක් කටයුතු ඔබේ SIM map එකේ යොදලා තියෙන බව තමයි කියන්නේ.
38: අනිවාර්යයෙන්ම. හැබැයි මේ දෙන හැම ෆීචර් එකක්ම දැන් මෙතනදි ගත්තොත් එම නුවන් මේකදොත් අපිට පුළුවන් මොබයිල් රීලෝඩ් එකක් දාගන්න.
37: හා ඒවත් පුළුවන්.
38: ඔව් මොබයිල් රීලෝඩ් එකක්
37: නැත්නම් මේ කමියුනිකේෂන් හොයන්න
38: බෑනේ. ඒකත් යන්න ඕනේ. මොබයිල් රීලෝඩ් එකක් දාගන්න පුළුවන්. ඊට අමතරව ඔබේ වතුර බිල්, එතකොට කරන්ට් බිල් එක, ඉලෙක්ට්‍රික් බිල් එක, ඊට අමතරව ගෞපේ හරහා ඕන දඩයක් උනත් ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇප් එකේ නැති දෙයක් නෑ. හැම එකම
37: තියෙනවා. කරන් දඩ ගන්න නැතුව ඉන්න. හදිස්සියෙන් දඩයක් වැදුනොත්
38: ඒක ගෙවන්නත් පුළුවන්.
37: ඒක ගෙවන්නත් පුළුවන්.
38: ඊට අමතරව ඔයාට අවශ්‍ය නම් ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න ඒකත් මේ ඇප් එකෙන්ම කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ස්ථාවර තැන්පතු වලට against වලට ලෝන් එකක් ගන්න උනොත් ණයක් ගන්නොත් ඒකත් ගන්න පුළුවන්. මම හිතන්නේ ඒකට තප්පර ගණන් යන්නේ. දැන් අපිට බැංකුවට ගිහලා පෝලිං වල
37: ඉඳලා ෆෝම් පුරවලා තේරෙන්නේ නැති ඒවට අසම් කරලා
38: ආදි වෙලා ඉඳලා පැය ගණන් ඒක මොකුත් නෑ. තප්පර ගණන් වලට ලෝන් එකක් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඒ විතරක් නෙමෙයි ඔය අපි දැන් මෙච්චරලා කතා කරපු පුදුමහතේ ප්‍රීමියර් සේවින්ස් account එකක් open කරන්නත් මේ ඇප් එකෙන්ම පුළුවන්.
37: හරි දැන් මේ
38: මේකට කිසිම චාර්ජ් එකක් මම
37: විශේෂයෙන්ම ඒක තමයි ඔව්
38: කිසිම චාර්ජ් එකක් ඒ කියන්නේ කිසිම අමතර මුදලක් අමතර ගාස්තුවක් අය කිරීමක් කිසිම දෙයක්
37: සිදු වෙන්නේ
38: නැහැ
37: ඒක තමයි මම හිතන්නේ වැදගත්ම දේ මේ මේ දැන් සමහර ලාවට අපි ඕක හිතනවානේ අපි රුපියල් 1000ක් සමහර ලාවට වියදම් කරන්න ගියාම වියදම යනකොට තව කීයක් හරි ඒකට ඇඩ් වෙලා යනවා මෙහෙම හිඩන් චාර්ජස් මොකුත් නැහැ
38: චාර්ජස් මොකුත් නැහැ ඒ වගේම තමයි මේ ට්‍රාන්සැක්ෂන් 50ක් ෆ්‍රී අපි දෙනවා මේ ප්‍රීමියර් සේවින්ස් account එකට මේ
37: සේවය. ආ ඒ කියන්නේ ට්‍රාන්සැක්ෂන් ෆී එකක් ඇඩ් වෙන්නෙත් නැහැ.
38: වෙන්නේ නැහැ 50ක්ම දෙනවා අපි.
37: 50ක්ම
38: හොඳටම ඇති මං
37: දැන් හොඳටම ඇති සහ අනිත් එක මේ දැන් අනිත් අපි පාවිච්චි කරන මූල්‍ය ආයතන වල app වල මේ එක ට්‍රාන්සැක්ෂන් තමන්ගේ ඉන්ටර්නල් පුළුවන්.
38: හැබැයි
37: වෙනත් මූල්‍ය ආයතනයකට හුවමාරු කරනකොට අපි දන්නවා රුපියල් 25ක් වගේ අගයක් ඇඩ් වෙනවානේ. ඉතින් 50ක් දක්වා ට්‍රාන්සැක්ෂන් 50ක් දක්වා ඒක අයින් කරලා තියෙනවා.
38: නොමිල දිලා දිනවා අපි.
37: ඉතින් රටේ ජනතාව ඔබේ මේ අලුත් ඉතුරුම් ක්‍රමයට එන්න ඕනේ ඇයි කියන එක බොහොම කෙටියෙන් පැහැදිලි කරමුකෝ.
38: ස්ථාවරත්වය ගැන තමයි මතින් දෙ මට කතා කරන්න පුළුවන් ඉස්සෙල්ලාම. මොකද ලංකාවේ තියෙනවා කම්පැනිස් ගොඩක් බැංකු ගොඩක්. හැබැයි අපිට තමයි මං හිතන්නේ ශ්‍රේණිගත කිරීම ආයතන දෙකකින්ම ඒ ශ්‍රේණියේ ශ්‍රේණිගත කිරීම ලැබිලා තියෙන්නේ. අන්තර්ජාතික වශයෙන් ගත්තොත් එහෙම ෆිච් රේටින් ආයතනය ලෝක ප්‍රසිද්ධම රේටින් ආයතනයක්. ඉතින් ඕන්ගේ
37: ඉතින් අපේ ලංකාවේ බැංකු ටික විතරක් නෙමෙයි බලන්න ඒක ලෝකෙම බැංකු දිහා බලන කට්ටියනේ.
38: ඒ වගේ ආයතනයක ඒ ඒ ශ්‍රේණියේ ඒ මයිනස් ශ්‍රේණියේ ශ්‍රේණිගත කිරීම ලබා ගන්න හරිම අපහසුයි බොහොම නිර්ණායකයන් තියෙනවා සපුරාලන්න. දැන් අපි ඒ මයිනස් සාතික ලබලා තියෙනවා. ඊට අමතරව ලංකා රේටින් ආයතනයෙන් ඒ ප්ලස් ශ්‍රේණිගත කිරීම ලබලා තියෙනවා. ඒක මූල්‍ය ස්ථාරත්වය අපේ ගමනේ ඉදිරිය පිළිබඳ පුරෝකථනයක් සම්බන්ධයෙන් ඉතාමත්ම හොඳ නිර්ණායකක අපිට ගන්න පුළුවන්. ඉතින් එකම කම්පැනි මම හිතන්නේ LB ෆයිනෑන්ස් ඒ සාතික දෙක ලබලා තියෙන. ඒත් එක්කම බිලියන 400කට අධික වත්කම් ප්‍රමාණයක් LBA ෆයිනස්
37: බිලියන 400ක්
38: මේක බිලියන මිලියන නෙමෙයි බිලියන 400ක් කියන ඉතාමත් දැවැන්ත
37: වත්කම් ප්‍රමාණයක්
38: වත්කම් ප්‍රමාණයකට හිමිකම් කරන ආයතනයක්. ඉතින් අපේ ගනුදෙනුකාර බවතුන්ට
37: කිසිම
38: සැකයක් සංකාවක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ LBA ෆයිනස් සමාගම සමග ගනුදෙනුකම සම්බන්ධයෙන්.
37: මොකද ඔබ බිලියන එච්චර ගානක මේ ඉතුරුමක් කරන්න යන්නේ නැහැ නේ කියනවා.
38: නැහැ නේ.
37: ඒකින්ද LBA සතුව බිලියන කීයද කිව්වේ?
38: බිලියන 400ක්.
37: බිලියන 400ක් මේ වෙනකොට තියෙනවා. ඒකින්ද ඔබේ ඉතුරුමට සුරක්ෂිතභාවය පිළිබඳ
38: කිසිම ප්‍රශ්නයක් නැහැ.
37: අනිත් එක හේෂාන් නික්මන්ටම ඉවර කරන්න ඉස්සෙල්ලා මේ වගේ කතන්දර කියන් එනකොට මේ වගේ වැඩි පොලි ගෙවනවා කිව්වම අපි ගිනි පෙළෙන්ලු බැටකාපු රටක්නේ.
38: ඒකින්ද
37: ඔය අපිට එක එක දඬුවම් මතක් වෙන්න පුළුවන්. මේ හැබැයි ඔබේ මේ පොලිය ගෙවන්න තියෙන හැකියාව සහ මෙහි තියෙන සුරක්ෂිතභාවය ගැන සඳහන් කරමු. ඒ කියන්නේ ඔබට සමහරවිට අපේ රටේ ජනතාව දැන් 107ක් ඉතුරුම් ගිණුම් වලට දෙනවා. ෆික්ස් ඩිපොසිට් වලට නෙමෙයි LB ෆයිනෑන්ස් ඉතුරුම් ගිණුම් වලට දෙනවා. හැබැයි කවුරු හරි 108ක් කිසිම වගකීමක් නැති කෙනෙක් දෙනවායි කියුව හැටි අපි ඒ පැත්තට ඇදලා යන්න පුළුවන්. ඒ සුරක්ෂිතභාවය ගැනත් අපි ජනතාවට මතක් කරමු.
38: ඔව් මුල්ලේ සමාගමක් හෝ බැංකුවක් කෝ වෙන තැනක ඔබ සල්ලි දානවා නම් මුලින්ම බලන්න ඕනේ ඒක මහ බැංකුවේ ලියාපදිංචි මුල්ලේ සමාගමක්ද.
37: අන්න
38: මොකද අර කිව්වා වගේ මුදල ආලිලා හෝ වෙන වෙන සමාගම වල සල්ලි දාලා අපි දන්නවනේ කොච්චර මිනිස්සු බැට කෑවද
37: කෑවද කියලා
38: ජීවිත පව නැති වුණා.
37: නැති වුණානේ.
38: ඉතින් මිනිස්සු ඇත්තටම නන්නත්තර වෙලාම
37: ගියා සමහර අය. මුළු ජීවිත කාලෙම උපයෝග දානේ
38: ඔක්කොම දැල්ලි.
37: පාරට වැටුණා.
38: නෝ නැතෝ ගියා. ඉතින් එහෙම නොවෙන්න අපි මහ බැංකුවේ ලියාපදිංචි මුල්ලේ සමාගමක් අවුරුදු 55ක් කියන්නේ දශක භාගයක්. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ ගනුදෙනු කාර බවතුන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ අවුරුදු 55 තුරද ගනුදෙනු කරලා තියෙනවා. ඉතින් ඒක දැවැන්ත විශ්වාසයක්. ඒත් එක්කම අර මම කිව්වා වගේ මහ බැංකුවේ නියාමනයට ලක් වෙච්ච මුල්‍ය සමගක් වීමම
37: ලොකු හයියක්
38: ඇත්තටම.
37: ඉතින් බොහොම ස්තුතියි අද අපේ පුදුමහත හෙලි කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙච්ච LB ෆයිනෑන්ස් සමාගම ඉතුරුම් ප්‍රවර්ධන කළමනාකරු හේෂාන් මඩවල මහත්මයාට. මං හිතන්නේ ඉතුරුම් ක්‍රමය ගැන අපිත් ගොඩක් දේවල් දැනගත්තා සහ වාසිදායක ඇප් එකක් පිළිබඳව අපි දැනගත්තා. එහෙමනම් අපි ඕක මෙතනින් එහාට සෑහෙන කාලයක් හැමදාම උදේට ඇල්ගෝ ටවුන් එකේ අපේ රටේ ජනතාවට මතක් කරන්න මේ පුදුමහත මතක් කරන්න පොරොන්දු වෙනවා ඒෂාන්.
38: අනේ බොහොම ස්තුතියි. ඒ වගේම නුවන්ැතුළු net fm කාර්යමණ්ඩලයටත් අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා LB සමාගමට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්.
37: හරි අපි ආයෙ දවසක හම්බෙමු.
38: අනිවාර්යෙන්ම. බොහොම ස්තුතියි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඇයෝ යම එන හැම තැන ඇනිටම් ෆෙට් වෙන ෆ්ලේවර් දෙලකිරි පදමක් වෙලායින ඒ ගැන දැනුවත් වසකල කිරි ෆන් එක පිරි එල කිරි කිරි
1: වෙලාව දෙන්නම යයි විනාඩි දෙක.

0: ಆಗ್ತದ. ಒಬ್ಬ ವಿತಗಿನ ಎನ್ನೆ
1: ರಸವತ್ ಕರಾಯ್
2: රටකට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
3: අයිබෝවන් මේ පැයේ රටතොට සමගින් මම සමීර. ව්‍යාජ අමරිකානු ඩොලර් නෝට් ළඟ තබාගෙන සිටි විදේශිකයන් දෙදෙනෙකු හබරාදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිළල්ල ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන සිටියේදී ව්‍යාජ අමරිකානු ඩොලර් 400ක නෝට් ලබා දී ව්‍යාපාරික ස්ථානයකින් ඔවුන් ගනුදෙනු කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව එම විදේශ ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් නවාතැන්ගෙන සිටි ලැගුම්හල පරීක්ෂා කිරීමේදී තවත ව්‍යාජ අමරිකානු ඩොලර් 5200ක් සොයාගෙන තිබෙනවා. සංචාරක වීසා මත මෙරට රැඳී සිටි ඔවුන් දෙදෙනා තජිකිස්තාන් ජාතිකයන් බවටයි පොලිසිය පැවසුවේ. මීළඟ net news පෙරවරු 10ට.
2: net news මේ පැය රටතොට.

0: උදේ 9 විනාඩි 9 අල්ගට හොමෙ වෙලාව අපි දැන් පුදුමහතක් ගේනවා කියලා පොරොන්දු වුණානේ. පුදුමහත අරගෙන ආවා.
1: පොරොන්දු වුණ විදිහටම ඔයාට පුදුමහත ගැන අපි විස්තර කිව්වා.
0: Yes.
1: අන්න එහෙමයි. එහෙම තමයි අපි පුදුම වීම පුදුම කිරීම අරගෙන එන්නේ කියපු විදිහටම පොරොන්දු වුණ විදිහට මාට ඒ දේවල් අරගෙන එනවා. ඉතින් මේ දැන් ওই විදිහට පුදුම දේවල් ගැන කතා කරද්දි සාරා මේ දැන් මේ වෙනකොට ලෝකේ සිද්ධ වෙන පුදුම දෙයක් ගැනත් මේ පුදුම දෙයක් බවට පත් කරගෙන ඉන්න දෙයක් ගැනත් කතා කරන්න ඕන. සාර ඔයයි මායි මේක කතා කරා. මේක කතා කරේ මේ නිවුස් එක ඉස්සෙල්ලම වාර්තා වුණු වෙලාවෙම අපි කතා කරේ. අද වෙනකොට ඒක ඩෙවලොපින් ස්ටෝරි එකක් වෙලා ඔන්න දැන් ලංකාවෙත් අනිත් මාධ්‍ය හැමෝම කතා කරන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි මේ කියන්න ඕන ඔය මේ සමහර අය මම දැක්කා ඒ සිදුවීම සම්බන්ධයෙන් ඒ තොරතුරු සම්බන්ධයෙන් ඕගොල්ලන්ව නිකන් බය කරන ආකාරي ඕගොල්ලන්ව බය කරන්න නිවුස් පළ කරලා තිබ්බා.
0: ඔව් මාත් දැක්ක ගොඩක් TikTok එකේ එහෙම මේ වගකිව යුතු නැති පුද්ගලයනුත් සෑහෙන එක ගැන දේවල් කියලා තියෙනවා නේ.
1: දේවල් කියලා තිබ්බා. එක එක විදිහේ කතා කියලා තිබ්බා. දැන් මේ අපි ඉස්සෙල්ලම කියපු කතාව කිව්වම මේ සාරණ නම් මං හිතන්නේ වැඩි ක්ලික් වුණා මොකද්ද කියලා. ඒ අපි කතා කරේ MV Hondius කියන මේ නෞකාව ගැන. අපි කිව්වා මේ ආජෙන්ටිනාව ඉදලා කේප් වර්ඩි කියන ඔය අප්‍රිකානු රටක් වෙත ගමන් කරමින් තිබ්බ ක්‍රූස් ෂිප් එකක්. මේ ෂිප් එක ඇතුලේ යම් ආකාරයක මේ නැව ඇතුලේ මේ පොඩි වෛරසයක් පැතිරෙන්න පටන් ගත්තා. අපි කිව්වා මේ වෛරස් ප්‍රභේදයට කිව්වා මේ විශේෂ නමක් මේ හැන්ටා වෛරස්
0: කියලා.
1: මේ හැන්ටා වෛරස් එක තියෙන සවිශේෂත්වය තමයි මේක වැළදෙන්නේ නැත්තම් මේක ඉස්සෙල්ලා මිනිස්සුන්ට එන්නේ රොඩන්ස් ලා කියන්නේ කවුද කියලාත් අපි එදා කතා කරා. රොඩන්ස් ලා කියන්නේ මේ ඔය අපි කියන අර මේ බූල් තියෙන පුංචි සත්තු ඉන්න ඔය හාවෝ. ඊට පස්සේ ඔය වීවර්ස් ලා
0: මියෝගේ හැඩේ තියෙන කට්ටිය කිව්වොත්
1: හරි. රැට්ස් ලා වගේ කට්ටිය නම් මියෝ වගේ කට්ටිය කිව්වොත් කට්ටියට වැඩේ පැහැදිලි. ඉතින් මේ වගේ ඔය සත්තුන්ගෙන් තියෙන මේ බහිශ්‍රාවීය දේවල් හරහා ද්‍රව්‍ය හරහා තමයි මේවා අපේ ඇගවල් වලට ඇතුල් වෙලා ඊට පස්සේ අපෙන් මේක එයාබෝන් වෙනවා. එයාබෝන් වෙනවා කියලා කියන්නේ අපේ කිවිසුමකින් අර වාතලයට නික්මිලා යන ඒ කෙල බිදිති වලින් මේ රෝග පැතිරෙන්න පුළුවන්. රෝගයක් වෛරසයක් එයාබෝන් වෙනවා කියන්නේ ඒකට. ඒ වෛරස් එකට ඊට පස්සේ අපේ එක්කෙනාගෙන් එක්කෙනාට පුද්ගලයාගෙන් පුද්ගලයාට එයාබෝන් වෙලා යන්න පුළුවන් හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් සමහර වෛරස් තියෙනවා අර අපි ඒක ගිහිල්ලා ස්පර්ශ කරොත් විතරයි. නැත්තම් යම් ආකාරයකින් අපේ ශරීරයට ස්පර්ශයකින් ඇතුල් වුණොත් විතරයි පැතිරෙන්නේ. හැබැයි එයාබෝන් වෙනවා කියලා කියන්නේ ටිකක් භයානක තත්ත්වයක්.
0: තත්ත්වේ බරපතලයි.
1: ඔව් ඒ කියන්නේ මේ සුලගින් පවා වාතයෙන් පවා මේක බෝ වෙන්න පුළුවන් හැකියාව තියෙනවා කියන එක. ඉතින් මේ හැන්ටා වෛරස් එක නැත්නම් මේ රොඩන්ස් ලගෙන් හැදෙන වෛරස් එක නිසා මේ නෞකාවේ කිහිප දෙනෙක් රෝගාතුර වුණා. එහෙම වෙච්ච අය ගැන ගොඩක් කට්ටිය ටිකක් වයසක අය අපි දැක්කා. මේක ඕලන්ද ජාතික මහත්මයෙක් සහ මහත්මියක් මේ දෙන්නම අවුරුදු 60-70 ගණන් වල ඉන්න කට්ටිය.
0: පළවෙනියට මසනීපුනේ ඒ දෙන්න.
1: ඒ දෙන්න. ඉතින් ඒ දෙන්නව කොහමරි මේ නෞකාවෙන් මුදාගෙන ඊට ආසන්නම තියෙන දූපත් වෙත අරගෙන ගියා. ඊට පස්සේ තව ටිකක් මේ නැව ඉස්සරහට යන්න ඔන්න ඒ විදිහෙම පොඩි තත්ත්වයක් ප්‍රශ්නයක් ඇති වුණා. ඉතින් ඔන්න ඕක තමයි ওই කැනරි මේ අයිලන්ඩ් වෙත තමයි මේ වෙනකොට මේ නැව අරගෙන ගිහිල්ලා තියෙන. අපි දන්නවා ආජෙන්ටිනාව වල ඉඳලා කේප් වර්ඩේ වෙත ගියපු මේ නෞකාව. ඉතින් ඒ නෞකාව තමයි මේ අතරමඟදී මේ විදියට ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ. ඉතින් අපි කියන්න ඕනේ එහෙම බය වෙන්න කිසිම හේතුවක් නැහැ මේ අවස්ථාවේදී. එහෙම ලොකු අවුට් බ්‍රේක් එකක් බවට මේකපත් වෙලා නැහැ. ඉතින් එහෙම මේ අවුට් බ්‍රේක් එකක් නොවිච්ච නිසා මේක ගැන විවිධ පුවත් පළ වෙනවා. ඒක නිසා ඔබ කලබල වෙන්න ඕනේ නැහැ කියලා කියනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ බව තහවුරු කරලා තියෙනවා. මරියා වෑන් කර්කෝවා කියන ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතවරියන් පවා මේ ගැන කතා කරලා තියෙනවා.
0: රයිට් ඕකේ. හරි. ඊට පස්සේ අපි මතක් කරන්න ඕනේ ප්‍රයිම් කලම්බෝ 9 ගැනත් නේද?
1: ඔව්. ප්‍රයිම් කලම්බෝ 9 ගැන අපි ඔයාලට මතක් කරන්න ඕන. ප්‍රයිම් කලම්බෝ 9 ගැන මතක් කරද්දී ඔයාලට ඉස්සෙල්ලම කියන්න ඕන කාරණාව තමයි කලම්බෝ 9 වලින් ඔයාලට නියම ප්‍රමිතියෙන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ගන්න ඕන නම් අපාර්ට්මන්ට් එකක් අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකක්.
0: රයිට්.
1: එහෙනම් ඔයා අනිවාර්යයෙන්ම ප්‍රයිම් කලම්බෝ 9 වල මේ කලම්බෝ 9 වල තියෙන මේ රෙසිඩන්ට් කොම්ප්ලෙක්ස් එකෙන් ඔයාලට අපාර්ට්මන්ට් එකක් වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. කතා කරන්න 0711073 නම්බරයකට 0711073 නම්බරයකට ඔයාලට කතා කරන්න පුළුවන්. කතා කරලා ඔයාලට පුළුවන් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න ඉක්මන් කරන්න. මොකද බොහොම ලිමිටඩ් ඔපචුනිටීස් ප්‍රමාණයක් තමයි ඔයාට මේ ප්‍රයිම් කලම්බෝලගේ අලුත්ම රෙසිඩෙන්සි එකෙන් තියෙන්නේ.
0: රයිට්. ඕකේ. හරි. අපිට වැදගත් වැඩකට යන්න තියෙනවා.
1: මම හිතන්නේ අපිට විශේෂ පුවතක් ලැබෙමින් පවතිනවා. අපි ඒක අහන්න ඕනේ. ඒකින්ද අපි ඉක්මනින් යමු.
0: ඒ පැත්තට ගිහින් යමු.
2: ඇසු දුටු ගමන් online news උදේනවේ විනාඩි 14යි මෙන්න දැන් ලැබුණු පුවතක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටියේ ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆියුට්ල මහතා පැවසුවේ ඔහුගේ සිරුර කොල්ලුපිටියේ පේදිස් පෙදෙස් ප්‍රදේශයේ නිවසක තිබේදී එලෙස සොයාගත් බවයි. ප්‍රශ්නගත එයාබස් ගන්දුන සම්බන්ධයෙන් වන නඩුවට අදාළව අපමත මුදාහැර සිටියේදී ඔහු යළි අතරංගොඩ ගන්නා ලෙස අධිකරණය ඊයේ නියෝග කළා. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆියුට්ල මහතා පැවසුවේ ඔහුගේ සිරුර කොල්ලුපිටිය ප්‍රේදිස් ප්‍රදේශ ප්‍රදේශයේ නිවසක තිබේදී එලෙස සොයාගත් බවයි. ප්‍රශ්නගත එයාබස් ගනුදෙනු සම්බන්ධයෙන් වන නඩුවට අදාළව අපමත මුදාහැර සිටියේදී ඔහු යළි අතරංගොඩ ගන්නා ලෙස අධිකරණය ඊයේ නියෝග කළා. වැඩිදුර විස්තර ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශතුල් දී බලාපොරොත්තු වන්න.
3: ඇසුරු දුටු ගමන් online news

0: Hit FM Algo Town. Nagari Kadaba.
1: උදේ 9 විනාඩි 19 ඇල්ගොටවුමේ වෙලාව අපිට හදිසි නිවුස් එකක් ආපු නිසා අපි කතාව පොඩ්ඩක් මග නවත්තලා ඒකට ගිහින් එන්න වුණා.
2: ඔව් අපිට නිවුස් එකට යන්න සිද්ධ වෙන නිසා අපිට පොඩ්ඩක් කතාව කෙටි කරන්න සිද්ධ වුණා. අපි කියාගෙන ගිය කතාව ඉතින් ආයි පොඩ්ඩක් ඔයාලට ඒක පැහැදිලි කරන්න ඕන කියලා හිතුවා. මොකද මේ දැන් ගොඩ දිනක් අපි දැක්කා ඊයේ මේ සාර මේ YouTube වල එහෙම සහ ඔයා කිව්ව වගේ TikTok වල මේ කතාව ලොකුවට අරගෙන ගිහිල්ලා තිබ්බා. මේ COVID වගේ තත්ත්වයක්ද? කොරෝනා වෛරස් එක වගේ තත්ත්වයක්ද? ඔන්න සමහර දැක්කමන් කැප්ෂන් එක ගහලම තිබ්බා. ඔන්න නැවතත් අපි ලොක්ඩවුන් කියලා එම්මම ගහලා තිබ්බා.
1: ඇයි සව කියන කොවිඩ් වල මුල කිව්වෙත් ඕක තමයි
2: කියලා. ඕක තමයි. ඔහොම තමයි කිව්වේ. ඕම තමයි හැංගුවේ. දැන් මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නේ කියලා. මෙහෙමයි. දැන් මේ නිවුස් එක ගැන ගත්තට පස්සේ මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට මම දැන් කලිනුත් කිව්වා මාරියා වෑන් කියන මේ වෛද්‍යවරිය ඇය මේ ඔය ශුද්‍ර ජීව විද්‍යාව සම්බන්ධයෙන් වගේම මේ වෛරස වේදේ සම්බන්ධයෙන් විශේෂඥයෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් කටයුතු කරන. ඉතින් ඇය කියන කාරණාව තමයි තවමත් මේ අවුට් බ්‍රේක් එකක් කියන තත්වයට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ දැවැන්ත වෛරස ව්‍යාපෘතියක් කියන තත්වයට මේ ව්‍යාප්තියක් කියන තත්වයට ඇවිල්ලා නැහැ. හැබැයි මේ යම් අවදානමක් තියෙනවා. ඒකින්ද කල්පනාකාරී වෙන්න. හැබැයි මේ අනිසිලස කලබල වෙන්න ඕනේ නැහැ. දැන් අද කට්ටිය දුවගෙන ගිහිල්ලා කඩවල් හිස් කරන්න. එහෙම මොකුත් නැහැ. එහෙම තත්වයක් නැහැ. මේ අපි කතා කරන්නේ ආජෙන්ටිනාවේ ඉඳලා කේප් වර්ඩ් වෙනකන් ගියපු නෞකාවක්. මේක මේ ක්‍රූස් ෂිප් එකක්. මේක මේ ඕලන්දේට අයිති MV හොන්ඩේස් කියන නෞකාව. ඉතින් මේ නෞකාව ඇතුළේ තමයි මේ රෝගය යම් ආකාරයකින් ව්‍යාප්ත වෙන්න පටන් ගන්න. ඊට පස්සේ පුද්ගලයන් දෙන්නෙක් විතර මිය යනවා. එතකොට මේ වෙනකොට තව 5 දෙනෙක් කන්ෆර්ම් වෙලා තියෙනවා මේ වෛරස් එක තියෙනවා කියලා. එතකොට සමස්තය 7 දෙනෙක් මේ වෛරස් එක වැළඳුණු. ඉතින් ඒක නිසා තමයි යම් ආකාරයකින් අර දැන් මේ ලෝකයේ පොඩි සැකයෙන් මේක දිහා බලනවා. මේක ඉතින් අර කලින් හැංගුවා වගේ නේ අන්තිමට එනකම්ම දන්නේ නැහැ වගේ තත්ත්වයක්ද කියලා. ඉතින් කොහොම හරි එහෙම තත්ත්වයක් තවමත් නැහැ කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ. හැබැයි මේ දැන් සාරයම මේ කතා කරද්දී සාරමට කිව්වනේ ඒ කියන්නේ මේකේ පොඩි සැක සහිත තැන් ටිකක් තියෙනවා. ඒ කියන්නේ නිශ්චිත අර ක්‍රමවේද අනුගමනය කරාද ලෝක මේ සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛ මේ සෞඛ්‍ය බලධාරීන් නිවැරදි ක්‍රමවේද අනුගමනය කරාද කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද දැන් මේ වෙනකොට මේ නෞකාව කැනාරි දූපත් සමූහයේ තමයි තියෙන්නේ නැංගුරම් ලාලා. මොකද කට්ටියව ගොඩට අරගෙන යන්න ඕන. මේක හිමින් සැරේ කරන්න ඕන වැඩ. හැබැයි අන්න එතනදී ගොඩට අරගෙන යාම සහ ඒගොල්ලෝ නැවත තමන්ගේ මව් රටවල් වලට යවන කාර්යයේදී මේ නිශ්චිත සෞඛ්‍ය ක්‍රමවේද අපි තියෙනවානේ පොඩ්ඩක් ඒගොල්ලන්ව නිරෝධායනය කරලා එහෙම යවන්න ඕන ක්‍රමවේදයක්.
1: ක්වොරන්ටයින් මෙතඩ්ස් තියෙනවා, මෙඩිකල් ප්‍රිකෝෂන්ස්
2: තියෙනවා. ඉතින් ඒ දේවල් හරි විදියට ඔන්න අනුගමනය කරලා නැහැ. එයාලා සාමාන්‍ය මගී ගුවන් යානාවල තමයි සාමාන්‍ය මිනිස්සුත් එක්ක තමයි ඒ රටවල් වලට යවලා තියෙන්නේ කියලා ඉතින් යම් ආකාරයකින් ජනමාධ්‍ය මේ අනාවරණය කරලා තියෙනවා ලෝක මාධ්‍ය. ඉතින් ඔන්න ඔය කටයුත්තත් එක්ක ඔය කාර්යයත් ඔය සිදුවීමත් එක්ක තමයි පොඩි අර තියෙන මේක නිකන් අවුට් බ්‍රේක් එකක් වෙන්න පුළුවන්ද? ඇයි මෙහෙම මේ මිනිස්සුන්ව නිකන් කිසිම ආරක්ෂාවක් නිසි සෞඛ්‍ය පියවරක් ගන්න නැතුව යැව්වේ කියන ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ වෙනකොට දැන් අපිට උපුටා ගන්න පුළුවන් ලෝක සෞඛ්‍ය සංවිධානයේනේ ඒගොල්ලෝ මේ දේවල් ගෝලීය වසංගත වෙනවද නැද්ද කියන කාරණාව තීරණය කරන්නේ. ඉතින් එයාලා කියන විදියට එහෙම අවුට් බ්‍රේක් එකක තත්ත්වයක් නැහැ. ඉතින් මේක හුදකලා නැවකාවක් තුල පැතිර ගිය රෝගී තත්ත්වයක්. හෙන්ටා වෛරස් එකක් රොඩන්ස් ලගෙන් හැදෙන්නේ අපි කිව්වා. ඉතින් ඔන්න ඔතන පොඩි පොඩි අර සැකසහිත තැන් ටිකක් තියෙනවා. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. ඉතින් අපි වව දැනුවත් කරන්න ඕන කියලා හිතුවා. මොකදවත් දැන් ඔය YouTube වල FB වල ස්ක්‍රෝල් කර කර පල්ලහැට උඩට යද්දී ඕවා දැක්කට පස්සේ කලබල වෙනවා.
1: ඔව් බය වෙලාද දන්නේ නින්නේ.
2: බය වෙලා කලබල වෙලා ඊට පස්සේ ගිහිල්ලා කඩවල් හිස් කරලා සෑහෙන්න ජරමර වෙනවා ඉන්නේ.
1: ඔව් ඊට පස්සේ ඒක ඇවිල්ලා ඔෆිස් එකේ කියන ඔෆිස් එකේ
2: කට්ටිය. ආයි තව
1: කට්ටියකට කියනවා. ඉතින් ෆෝල්ස් ইনফෝමේෂන් වැරදි.
2: ඒ ඊට පස්සේ හෙන්ටා වෛරස් එකට වඩා වේගෙන් මේ කතා ටික පැතිරෙන්න ගන්නවා.
1: කතාව යනවා. ඒ කියන්නේ ඒක එහෙම ප්‍රශ්නයක් නොවෙන්න තමයි අපි දැන් තියෙන තත්ත්වයේ කියුවේ. ඒක නිසා ඉතින් අවධානෙන් ඉන්න නේද?
2: අවධානයෙන් සහ සෞදානමෙන් කල්පනාවෙන් මේ ගෝලීය දේවල් සම්බන්ධයෙන් දැනුවත්භාවයෙන් ඉන්න එක හොඳයි. ඉතින් ඒක නිසායි අපි වාට කියන්නේ ඇල්ගොටවුන් අහන්න කියලා, net අහන්න කියලා. අපි ඒ වගේ දේවල් ගැන වාට අර සමබරව වාර්තා කරනවා. ඉතින් අන්න ඒ වගේ. දැන් හරි ඒක අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. අපි ඉස්සරහට එන අප්ඩේට්ස් ටික වාට කියලා දෙන්න. කොහොමද වෙන්නේ මේ වසංගතයේ සම්බන්ධ කාරණා? මේක වසංගතයක් වෙලා නැහැ. වසංගතයක් වෙලා නැහැ. මේක නිකන් වෛරස් අවුට් බ්‍රේක් එකක් කරා නැවක් ඇතුලේ වෙච්ච. අවුට් බ්‍රේක් එක නැව ඇතුලේ විතරයි.
1: ඒක අවුට් බ්‍රේක් එකක් කියන්නේ අවුට් බ්‍රේක් එකක් කියන්න බෑ. කීප දෙනෙක් අතර නැව සහ ඒ ගනුදෙනු පාර්ශවයන් කිහිප දෙනා

0: අතරඋන පොඩි මොකක්ද ව්‍යාප්ත වීමක් කියලා කියන්න
1: පුළුවන්. පොඩි මේ පැතිරීමක් තමයි. අතරම අවුට් බ්‍රේක් එකක් කියන්නත් බැහැ. නැව ඇතුලේ අවුට් බ්‍රේක් වුණා කියනවා. නැව අවුට් බ්‍රේක් එකක් කියන්නේ එහෙම නෙමෙයි. අර පාලනයෙන් තොර වෙලා යනවා කියන එක එහෙම තත්ත්වයක් නැහැ. කොවිඩ් වගේ තත්ත්වයක් නැහැ. ඉතින් කල්පනාවෙන් දැනුවත්භාවයෙන් ඉන්න.
0: රයිට්.
1: ඒ වගේම දැනුවත්භාවය ගැන කතා කරද්දී වැදගත්ම දෙයක් තමයි ඔයා කොලඹ වලින් පියක් ගන්න. ඔයාටම කියලා අපාර්ට්මන්ට් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා තෝරගන්න ඕන එකම එක එකමක නමක් තියෙනවා. ඒ තමයි ප්‍රයිම් රෙසිඩෙන්සිස් කියලා කියන්නේ. ඉතින් අයාලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක මේ වෙනකොට වැඩ කටයුතු අවසන් අධියරේ තියෙන්නේ. ඉතින් කට්ටිය රිසර්ව් කරගෙන යනවා. ඔයාට ඒකයි අපි කියන්නේ ඉක්මන් කරන්න කියලා. මොකද රුපියල් මිලියන 45ක් වගේ මුදලකට ඔයාට සාරා මේ කොලඹ වලින් ඉඩමක් අරන් ගෙයක් හදන්න කවදාවත් හම්බ වෙන්නේ
0: නැහැ.
1: ඒක සිද්ධ වෙන දෙයක්
0: නෙමෙයි.
1: ඉතින් ඒක නිසා තමයි කියන්නේ ඔන්නාට පුළුවන්කම තියෙනවා එහෙම අපාර්ට්මන්ට් එකක් ගන්න රුපියල් මිලියන 45 ඉඳන් ඉහළට. එකපාර ඔයාට මේක ගන්න ඕනෙත් නැහැ. ඔයාට පුළුවන් බැංකින් ලෝන්ස් වලට යන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මේක බැංකුවක් කරා වාරික වශයෙන් ඉන්ස්ටෝල්මන්ට් වයිස් ගෙවාගෙන යන්න. ඉතින් ඒ ඕන විදිහක් ඔයාට පුළුවන් මේ ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලා එක්ක කෝල් එකක් දාලා කතා කරගන්න. හැබැයි ඉක්මන් කරන්න මොකද ලිමිටඩ් ඔපචුනිටීස් ටිකක් තියෙන්නේ. අපි මතක් කරන්න නම් එක 0711 073 0711 073 0713.
0: රයිට්. ඕකේ. ඒ විදිහට ප්‍රයිම් මතක් කරන ගමන් අපි බ්‍රේක් එකට ගිහිල්ලා ආයෙ මේ පැත්තට එමු.
2: FM 95 FM 94.8 Net FM Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි. ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777 77 76 10.
3: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ Kiehl's products නේ. හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
4: Kiehl's එකෙන් කාට එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
5: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLV තනරි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්
6: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
7: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-77 WhatsApp කරන්න.
8: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587 වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112 125 125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
3: හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
4: Kiehl's එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
7: Noinos adivegayak supirima sabandiyawak SLT Mobitel fiber within then unlimited package rasak 100 Mbps sita 1000 Mbps dakwa masakata rupiyal 5900 sita supirima unlimited wenas athrininna SLT Mobitel fiber kondesi adalave
2: FM 95 FM 94.8 net

0: Net FM Algo Town Nagari Katabahar.
1: උදේ 9 විනාඩි 31යි ඇල්ගොරිතම් වෙලාව. දැන් අචේ අපි වෛරසයක් ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ නේද? ඒක බෝ වෙන්නේ මියොන් අදාළ ඒ ගෲප් එකේ හා සමාන. ඒකේ තියෙනවා අර දත් දෙකක් තියෙනවනේ මියන්ට. හාවොන්ටත් තියෙනවනේ
2: අර දත් දෙක. රිවර්ස් වලත් තියෙනවා ඒක.
1: ඔව් රොඩන්ස් ලගේ මේ ෆීචර් එකක්
3: ලැටි ලැටි ගන්නනේ.
1: හරිද දැන් ඉතින් මියෝ බෝ වෙන්නේ සාමාන්‍යයෙන්. ඔයාගේ ගෙදර පිලිවෙලකට අපිරිසිදුවට එහෙම තියෙබ්බහම එතකොට කුණු ගොඩක් එකතු වෙනවා නම් ඒක ප්‍රශ්නයක්
2: වෙනවා.
1: ඉතින් ඔය වැඩිපුර ලී යනම් මනම් දාලා තියෙනවා නම් ඔවා කපන්න කොටන්න සත්තු වෙනවා.
2: ඔව් ඒ කියන්නේ මේ ඇත්තටම මේ සාර ඔයා කිව්වා වගේ මේ දැන් ඔය ලී වලට ලී ආශ්‍රිතව ඔය සත්තුන්ගේ කරදරෙත් තියෙනවා. ඒ වගේම තමයි දැන් ඔය පිරිසිදු කරන්න ලේසි නෑනේ. සාමාන්‍යයෙන් ඔය ලී වලින් තියෙන ජනෙල් දොරවල් උළුහව් ඔය දේවල් පිරිසිදු කරන්න ගියාම ලොකු මේ කොස්ට් එකක් යනවා. ඒකනේ අපිට පිහදාලා විතරක් ඉන්න බෑ. සමහර ඉතින් ආයේ කපලා අපිට පොලිෂ් එක ගාලා ෂයින් එක අරගෙන ඒ වගේ දේවල් ගොඩාක් කරන්න වෙනවනේ. හැබැයි වා පාවිච්චි කරලා තියෙන ඇලුමිනියම් නම් එහෙම වෙන්නේ නැහැ.
1: රයිට්.
2: ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ සොයිස්ටෙක් ඇලුමිනියම් භාවිත කරන්න කියලා. ඉතින් දැන් ඔන්න ලේටස්ම ක්‍රමවේදයේ විදිහට අලුත්ම ක්‍රමය විදිහට වාගේ ජනෙල් දොරවල් උළුහව් ඊට පස්සේ ස්ලයිඩින් ඩෝස් පැන්ට්‍රි කබඩ් කුස්සියට අන්න මේ ඕන දෙයකට ගැලපෙන විදිහට සොයිස්ටෙක් ඇලුමිනියම් නිෂ්පාදනය වෙලා තියෙනවා.
1: රයිට්.
2: මේ දේවල් ඔයාලට දැන් සොයිස්ටෙක් එකෙන් ගන්න පුළුවන් වගේම තමයි ඔයා දැන් වියදම් කරපු මුදලක් තියෙනවානේ. ඒකෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ඔයාට කැෂ් බැක් එකක් විදිහට ආය හම්බ වෙනවා.
1: කැෂ් බැක් එකක් විදිහට ගන්න පුළුවන්.
2: ඒ කියන්නේ වානිකන් ලක්ෂයක් වියදම් කරා කියලා හිතන්නකෝ. කොහොමද සොයිස්ටෙක් එකෙන් ඇවිල්ලා බලලා ඔයාට ආය නිකන් රුපියල් 50000ක් විතර දීලා ගියොත්.
3: මේ දැන්න සනීපනේ.
2: දැන්න සනීපනේ.
1: ඔව් හැබැයි එහෙම නිකම්ම කරන්නෙත් නැහැ.
2: එහෙම බෑ. ඒක දිනේව හරියට බලන්න
1: ඕන. ඔව් අනිත් ඒගොල්ලෝ දන්නෙත් නැණි කොහොමද ඔයා දැම්මද නැද්ද කියලා දන්නේ නැහැ.
2: නිශ්චිත ක්‍රමවේද වලින් දේවල් සිද්ධ නොවුනම වෙන්න පුළුවන් දේවල් මොනවාද කියලා
3: අපි හොඳට ඉගෙනගෙන තියෙනවනේ.
2: හොඳට ඉගෙනගෙන තියෙනවා. ඉගෙන ගනිමින් පවතිනවා මේ වෙලාවෙත් සිද්ධ වෙනවා. ඒක නිසා තමයි කියන්නේ දැන් මේ සොයිස්ටෙක්ලා මේ මෙන්න මෙහෙමයි අපිට වැඩේ තියෙන්නේ මේ කැෂ්බැක් එක ගන්න.
1: රයිට්.
2: ඉස්සෙල්ලාම ඔයා දැන් මේ ඔයාගේ අලුතෙන්ම හදන ගෙදර වෙන්න පුළුවන් නැත්නම් රිනොවේට් කරන ගෙදර වෙන්න පුළුවන්. මේකට මේ ඇලුමිනියම් සොයිස්ටෙක් ඇලුමිනියම් දාද්දි එකපාර ගිහිලා දාන්න
1: නැහැනේ.
2: ඔයාගේ ෆැබ්‍රිකේටර් එක කතා කරලා මෙච්චර දොරවල් ප්‍රමාණයක් මෙච්චර උළුහව් ප්‍රමාණයක් මෙච්චර ස්ලයිඩින් ඩෝස් ප්‍රමාණයක් කියලා ඔයා පොඩි කොටේෂන් එකක් ගහ ගන්නවා.
1: රයිට්.
2: ඒ කොටේෂන් එක ඒ ඩොකියුමන්ට් එක ඔයා කෙලින්ම යවන්න ඕන සොයිස්ටෙක්ලට. එහෙම යවන්න ඕන නම්බර් එකක් තියෙනවා. WhatsApp කරලා තමයි යවන්න ඕන. මේක තමයි නම්බර් එක. 076-780-7.3 076-780-7.3 නම්බර් එකට යවන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක වෙරිෆයි කරගන්නවා. වෙරිෆයි කරගෙන ඔයාලට රෙෆරන්ස් ID එකක් එහෙම දෙනවා. ඊට පස්සේ දැන් හිමීන් සරේ ඔය ඔක්කොම වැඩ ටික ඉවර වෙලා ඉන්ස්ටොලේෂන් එක කම්ප්ලීට් වෙනවානේ ඔය ගෙදර හරියේ සයිට් එකේ.
1: ඔව් හදලා ඉවර වෙනවා ඔයගේ ගෙදර හරි මොකක් හරි.
2: ඔව් වැඩේ ඉවර වෙනවානේ. ඊට පස්සේ ඔයාට තියෙන්නේ කෝල් එකක් දාලා සොයිස්ටෙක් එකට කියන්න මෙන්න වැඩේ කම්ප්ලීට් කියලා.
1: අපි වැඩේ කරා.
2: කරා කියලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ ටෙක්නිකල් ටීම් එකක් එනවා ඒ තැනට. ඔයගේ සයිට් එකට ඇවිල්ලා අර කොටේෂන් එකේ තියෙන විදියට මොනවා දරගෙන තියෙන්නේ සොයිස්ටෙක් දරගෙන තියෙන්නේ ඒව හරි විදියට දාලා තියෙනවද සමහර කොටේෂන් එකට වඩා වැඩිපුර යන්න පුළුවන් වැඩේ කරගෙන යද්දි. ඒ ඔක්කොම චෙක් කරලා බලලා ඔයාට ඒ වෙලේම කැෂ් බැක් එක දෙනවා. මම අර කියපු අර කිව්වේ ලක්ෂයක් ගියොත් 50000 ඒ වෙලේම ඔයාගේ account එකට transfer කරනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට 30 years warranty එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි life time ඔයාට හම්බ වෙනවා after sale service එකක්.
1: Right.
2: ඒ කියන්නේ ජීවිත කාලය පුරාවටම ඕනම අවස්ථාවක මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒගොල්ලෝ ඇවිල්ලා බලනවා. කඩේක call එකක් දෙන්න
1: තියෙනවා.
2: ඒ කියන්නේ ජීවිත කාලය පුරාම කියන්නේ ඔක දැන් ඔයාගේ ජීවිත කාලය නෙමෙයි. ඔය මේ දාපු ඇලුමිනියම් නිෂ්පාදනවල ජීවිත
1: කාලය. ජීවිත කාලය ඔයාගේ
2: පුතෙක් වගේ කියලා තියන්න මොන හරි ප්‍රශ්නයක් වුණොත් කෝල් එකක් දාන්න කියලා ඒගොල්ලෝ ඇවිල්ලා
1: බලනවා. දැන් ලී බඩු දැම්මොත් අපේ වඩු බාස්කින් ඔය මේ සර්විස් එක හම්බෙන්නේ නැහැ නේද?
2: දැන්
1: සමහර අය දාපු කට්ටිය හොයන්නත්
2: නැහැ. හොයන්නත් නැහැ නේ.
1: ඔව් මේ දිරලා යනකම්ම ප්‍රශ්නයක්
2: ආවත් අපි දන්නෙත් නැහැ. දිරනකම්ම.
1: ඔව් අපි දන්නෙත් නැහැ. ඒක නිසා ස්විස් ටෙක් දානවා කියන්නේ ඔයාට ලොකු ඒගොල්ල වගකීමක් ගන්නවා. මේක ගන්න කියනවා වගේම ඒගොල්ලත් වගකීමක් ගන්න මේ ඇයි හදලා හැදුණොත් හදලා දෙන්නත් ඕනේ ඒගොල්ලනේ
2: තියෙන්නේ. ඒගොල්ලෝ මේ හදලා දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ වගකීම ජීවිත කාලය පුරාවට මේගොල්ලෝ අරගෙන ඇවිල්ලා බලනවා. ඒ වගේම තමයි වොරන්ටි එක ඔයාට අවුරුදු 30ක් වෙනකන් හම්බ වෙනවා.
1: ඕකේ. අද අචි වෙනදට වඩා ලොකු බඩගින්නක් එනවා.
2: ලොකු බඩගින්න. ඇයි අද ටිකක් අපේ පුදුමුණා වැඩි
1: නේ. පුදුමුණා වැඩි වැඩ පොඩ්ඩක් ඇඩි. මේ නුවාට හෙන්නේ කියන්නේ ඇහින්නේ
2: නෑනේ. ඇහින්නේ නැවගේ ඉන්නවා.
1: නුවාට හිතෙන්නේ නැද්ද මෙතන මේ යහ පැත්තේ තියෙන කීල්ස් එකට ගිහිල්ලා. ඒකේ බේකරි එකකින් මට අචි ටයිම් මොන හරි අරන් දෙන්න.
3: හිතනවා.
1: යන්න දෙහෙනා.
3: යන්.
1: නුවා එකඟුණා. ඒ කියන්නේ අපි ඉවර වෙලා යනවා කීල්ස් එකට. ඕගොල්ලෝත් යන්න කීල්ස් එකට. මොකද කීල්ස් එකෙන් දැන් තියෙනවා කීල්ස්ම ප්‍රොඩක්ට්ස් 360කට වැඩිය අඩුම සහ සාධාරණම මිලකට. ඒකින් ඉතින් කීල්ස් එකට යන්න නේද ඇති?
2: ඔව් කීල්ස් එකට ගිහලා දැන් වට පුළුවන්කම තියෙනවා 10%ක ප්‍රයිස් ගැප් එකක් එක්ක කීල්ස් ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න. මේවයි තියෙන විශේෂත්වය තමයි දැන් අපි දන්නවා කීල්ස් කිව්වට පස්සේ අපි ඒ ප්‍රමිතිය ගැන දන්නවා. ඊට පස්සේ අපි ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන දන්නවා. ඊට පස්සේ අපි ඒ මැනුෆැක්චර් ඩේට් එක, එක්ස්පයර් ඩේට් එක, එහෙම එක්ස්පයර් ඩේට් පහු වෙච්ච දේවල් කීල්ස් එකේ රාක්වල තියෙන්නේ නැහැ. ඒකින්ද ඔයාට ආයේ බය වෙන්න දෙයක් නැහැ. පික් ඉට් ඇන්ඩ් ඩ්‍රොප් ඉට්.
1: ඩ්‍රොප් ඉට්. ඔවාචි මම දැන් හැමතිස්සෙම යද්දී කීල්ස් එකේ හැමතිස්සෙම ඒ රාක්ක ළඟ කවුරුම හරි ඉන්නවා.
2: කෙනෙක් ඉන්නව නේද?
1: කෙනෙක් ඉන්නවා. ඒගොල්ල කරන්නේ අර පරණ බඩු වයින් කරලා අලුත් බඩු දාන එක.
2: අන්න හරි.
1: හැමතිස්සෙම අලුත් වෙනවා
2: ඒක. ඒ කියන්නේ ස්ටොක් එක හැම වෙලේම රිනියු වෙනවා. ඉතින් ඒක නිසා ඔයාට කීල්ස් නිෂ්පාදන ගැන බය වෙන්න දෙයක් නැහැ. පික් ඉට් ඇන්ඩ් ඩ්‍රොප් ඉට් ගියා. කෙලින්ම ඔයාට තියෙන කාඩ් එකට දාගන්න. මේ වෙනකොටත් ඔයාට තෝරගන්න බ්‍රෑන්ඩ්, ඒ කියන්නේ කීල්ස් බ්‍රෑන්ඩ් එකෙන් නිෂ්පාදන 360කට වැඩි ප්‍රමාණයක් තියෙනවා.
1: රයිට්. ඕකේ. වෙලාව දෙන්නේ 9:37යි. අපි මෙසින් දොහලයි මේ පැත්තේ දෙමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: උදේ 9 විනාඩි 41යි දැන්.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් උපත අදමෙවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: අම්ම කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමේට.
6: නෑනි, එයා ලොකු ළමෙක්.
5: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
6: එයා හිටියේ අව බේරගන්න කුමාරයෙක් කෙනකන් නේද?
5: මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
8: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
9: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
10: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112-222-200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
11: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
12: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
13: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
9: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
14: FM 95 94.8 Net FM divaina pura.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: උදේනම් ඇයි විනාඩි 48යි දැන්.
4: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර දින බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක. ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න. 0777 76 76 10. වෙනස්ම රසය, වෙනස්ම විදියට. Vijay Instant Noodles රස හතරකින්. ලංකම්බ BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
4: මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
2: මෙල්වා එක, ලංකාවේ එක.
5: ඇයි ෂුගර් කියලා මූණෙන්න කල? සෙවන කල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කල ආයුර්වේද. 0747 31 33 540.
6: Music. 3, 2, 1, let's go.
7: Friday, fun day.

0: Unlimited Radio Funica. Net FM DJ Night. Funica ta set winna. Tag dinanna. Net FM DJ Night. Mesikurada. Renovator.
1: Net News. Me pay rotatota.
2: ඔබ වෙත ගෙන එන්නේ
3: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
4: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
1: Net FM Algo Town
5: brought to you by
6: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙදින් ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල කම්පොල
7: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
8: මෙල්වා එක ලංකාවේ එක
9: ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න
10: හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි
11: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්
12: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo
13: සදා හරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්
14: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව
15: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න
16: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජේ ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
17: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි
18: ඇසීම අඩුත channel 10ක් සහ AI ක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777 76 76 10

0: උදේ 9 විනාඩි 52යි අල්ගොටාවමේ වෙලාව. අපි 3 දෙනාට යන්න වෙලාව හරි නේද?
1: යන්න වෙලාව හරි. මම මේ කල්පනා කරේ රාජ්‍ය සේවකෙක් වුණා නම් තියෙන
2: වටිනාකම නේ.
0: අපරාධිනී.
2: ලැබෙන දේවල්.
1: ඔව්.
2: ඉතින් අන්න එහෙම බොහොම වටින දෙයක් ඔයාට අරගෙන ආවිල්ලා තියෙනවා. රාජ්‍ය සේවකෙක් වෙන ඔයාට.
0: රයිට්.
2: කවුරුත් නැමේ BYD අරගෙන ආවිල්ලා තියෙන්නේ.
0: ඔව්.
2: හරිද? මෙන්න මේකයි. BYD ගරුසරු. ඔබගේ වටිනා සේවයට තිලිනයක් අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් ඒ තිලිනය තමයි ඔයාට මාසිකව රුපියල් 68000ක 68700 එහෙම එනවා. ඉතින් අපි මම මේ රවුන්ඩ් ඔෆ් කරලා කිව්වේ. කලින් කිව්වනේ 68000ක මාසික වාරිකයකට. ඔයාට පුළුවන්කම තියෙනවා BYD එකක් ඔයාගේ කරගන්න. ඉතින් BYD එක විතරක් නෙමෙයි ඒත් එක්ක ඔයාට තව සෑහෙන වාසි ගොඩක් හම්බ වෙනවා. මේ හම්බ වෙන්නේ රාජ්‍ය සේවකයින්ට. හොඳට අහගන්න ඔන්න මම කියනවා එකින් එක. හරිද? පළවෙනි එක තමයි වාහනේ මිලදී ගන්නා දිනේ සිට සර්විස් පහක් වාට නොමිලේ හම්බ වෙනවා.
1: සර්විස් පහක්?
2: සර්විස් පහක්.
1: සෙල්ලම්දෑ.
2: අන්න සාමාන්‍යයෙන් නියන් ඔයා බ්‍රෑන්ඩ් නිව් එකක් ගත්තත්
1: සර්විස් දෙකයි උපරිම
2: තමයි උපරිම හම්බ වෙන්නේ.
1: ඒකත් පොඩි නියම් බොරුවන්නේ.
2: ආව නියම් මෙන් ගොඩක් එහෙම යන්නේ. ඔන්න දැන් ඔයාට සර්විස් පහක් හම්බ වෙනවා නොමිලේ. ඉතින් ඒ වගේම තමයි ලංකා බැංකුව විසින් විශේෂ ණය වාරික සැලසුම් තියෙනවා. ඔයාට BYD එකට යන්න ඕන නම් ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් විසින් විශේෂ රක්ෂණාභරණ පහසුකමක් හම්බ වෙනවා. ඒකත් හරිම විශේෂයි. ඉතින් ඒ වගේමයි නොමිලේ හෝම් චාර්ජ් සහ වාහනය ලියාපදිංචි කිරීමේ කටයුතු ටිකත් කරලා දෙනවා. අර ගෙදරදීම වාහනේ චාර්ජ් කරගන්න පුළුවන් චාර්ජින් යුනිට් එක වාට නොමිලේ හම්බ වෙනවා. ඒ වගේම තමයි වාහනේ වාට නොමිලේ ලියාපදිංචි කරගන්න පුළුවන්. ඉතින් මේ හැමදේම රාජ්‍ය සේවකයින්ට තමයි අරගෙන ඉන්නේ. BYD ගරුසරු රාජ්‍ය සේවයට වටිනා තිලනයක් විදියට තමයි මේක අරගෙන ඉන්නේ. ඉතින් ඔයාලට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරය යන්න පුළුවන්. කොළඹ තියෙනවා, ගාල්ල තියෙනවා, මහනුවර, කුරුණෑගල, මොරටුව, යාපනය, රත්නපුර, ඊට පස්සේ අම්පාර. යන්න කලින් ඔයාට වැඩි විස්තර දැනගන්න ඕන නම් කොහොමද මේ වැඩේ වෙන්නේ, මොනවද මම ගේන්න ඕන ડોකියුමන්ට්ස්, ඒ වගේ තියෙනවනේ ප්‍රශ්න, දැන් ඔයාලට මේ වෙලේ එනවා ඇතිනේ. ඉතින් ඒ ප්‍රශ්න වලට උත්තර ලබා ගන්න පුළුවන් ඔයාට කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බරකට 0112-125-125
0: right. okay. දැන් අද සිකුරාදානේ, අද Friday night.
2: Friday night එක අපේ DJ නයිට් එක තියෙනවා. DJ අසත් එක්ක. DJ අසා ඉදින් සුපුරුදු විදියට අපේ DJ ආටිස්ලා ටික ඔක්කොම ඔයාගෙන ලංකාවේ ඉන්න ඕමයි ළඟ ලෝකේ පෙරලලා කට්ටිය ඔයාගෙන හරියටම සිකුරාදා රෑ 9 වෙද්දී එනවා. 9 ඉඳන් වැඩේ යනවා 12 වෙනකම්. රෑ 12 වෙනකම් අද එන්නේ කවුද කියලාත් මං අසාගෙන් ඇහුවා. අසා අපිට කියලා තියෙනවා. DJ Dilruk.
0: Dilruk. Okay.
2: DJ Dilruk එක තමයි DJ අසා ඉන්නේ DJ නයිට් එකට. ඉතින් පුරුදු විදිහට ඔයාට පුළුවන් FM 94.95 මේ පැත්තට සෙට් වෙන්න. ඒ විතරක් නෙමෙයි. ඔයාට පුළුවන් අපේ FB channel එකේ online යනවා ඒ වෙලාවට live stream එක. ඒකත් බලන්න පුළුවන්.
0: Right. දැන් DJ නයිට් එක නිකම්ම DJ කහගෙන ඉන්න බෑනේ. කන්න මොනා හරි තෝනේ.
2: මොනා හරි හපන්න තිබ්බොත් නේ.
0: හපන්න තිබ්බොත් හොඳයි නේද?
1: නූඩ්ල්ස් එකක් වගේ. සිකුරාදා රෑ.
0: ඉතනේ ඔය එක එක කට්ටියට එක එක જાතියේ ඕන වෙනා නේද?
2: හැපෙනවා වැඩි. දිව හපා ගන්න තෝරන දේ.
0: ඔව් දිව හපා ගන්නේ නූඩ්ල්ස් සාමාන්‍යයෙන් බෙරි වුණාම.
2: බෙරි වුණානේ. ඉතින් දැන් ඔව් සිකුරාදා නයිට් එක කියලා කියන්නේ Friday night එක කියලා කියන්නේ ටිකක් ස්පෙෂල් දේවල් කරන දවසක් නේ. ඉතින් අපේ DJ night එකත් එක්ක
0: right
2: ඔයාලට පුළුවන් ඉතින් මොන හරි අද දවසේ නිකන් රහට නිකන් කන්න හිතෙනවා නම් ඔයා ගොඩ වෙන්න ඕන තැනක් තියෙනවා. ඒ තමයි කසාගල green supermarket කියලා කියන්නේ
0: right.
2: ඔයාට හදන්න ඕන කරන දේවල් අඩුම මිලට ගන්න නම් ඒ වගේම නියම ප්‍රමිතියෙන් ගන්න නම් ඔයා යන්න ඕන කසාගල green supermarket එකට. ඉතින් කඩුවෙල තියෙනවා, ඊට පස්සේ අපි දන්නා අතුරුගිරියේ තියෙනවා, මාතලේ තියෙනවා, ඊට පස්සේ අපි දන්නවා ගම්පල තියෙනවා, ඊට පස්සේ නාරම්මල තියෙනවා, ගණේමුල්ල තියෙනවා. මෙන්න මේ විදිහට දැන් 6ක මේ වෙනකොට කසාගල green සුපර් මාකට් තියෙනවා. දැන් ඔය රසට කන්න ඕනේ කියලා කිව්වනේ. දැන් එහෙම ගියාට පස්සේ වාට රසට කන්න දේවල් හම්බ වෙනවා. අර වා කිව්වේ නූඩල්ස් එහෙම. නූඩල්ස් විතරක් නෙමෙයි ඔය දැන් රස කරගන්න අපිට කුළුබඩු එහෙම ඕනේ. ඉතින් අන්න එහෙම කුළුබඩු වෙන්න පුළුවන්, රසට කන්න නූඩල්ස් වෙන්න පුළුවන් මතක් කරනවා නම්. ඔයාට මතක් වෙන්නේ WP ලාංචනේ.
0: WP විජය ප්‍රොඩක්ට්ස්. ඒ නිසා කසාගලින් හරි ඕනම සුපර් මාකට් එකකින් ඔයාට ගන්න පුළුවන් විජය ප්‍රොඩක්ට්ස්. ඔයාට වරදින් නැතුව උයන්න ඕනේ නම් ඔයා ගන්න ඕනේ විජය ප්‍රොඩක්ට්ස්.
2: විජය ප්‍රොඩක්ට්ස් තමයි අවුරුදු 30ක දශක 3ක විශ්වාසයත් එක්ක තමයි විජේ නිවසින් මේ විදියට දැන් නූඩල්ස් විතරක් නෙමෙයි අපි දන්නවා විජේ කෝපි තියෙනවා, තේ තියෙනවා, කුළුබඩු වර්ග තියෙනවා. මේ ඕන දෙයක් දැන් විශේෂයෙන්ම ස්පයිසස් ටික අදරයට ඔයාලට ඕනෙම වෙනවා. ඒක හින්දා යන්න කසාගලකේ වෙන්න පුළුවන් මේ ඕනම සුපර් මාකට් එකෙන්. සාරා කිව්වා වගේ ඔයාලට පුළුවන් අපි මේ කියපු WP ලාංඡනයේ තියෙන විජේ ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න.
0: රයිට්. ඕකේ. ඒත් එකම අපි 3 දෙනා යනවාදට ආයෙන්නේ සඳුදා.
1: සඳුදා.
2: වීකෙන්ඩ් එකනේ.
0: වීකෙන්ඩ් එක.
2: එහෙනම් ඉතින් ඔයාලට ජයග්‍රාහි සතියන්තයක් අපි ප්‍රාර්ථනා කරනවා. කට්ටිය යන්නේ නැතැන් වල පරිස්සමෙන් ඉන්න.
0: එහෙනම්
2: ඉතින් ජය වේවා. මම ආචි.
0: මම සාරා.
1: මම නුවා.

0: රටතොට ඔබ වෙත ගෙන එන්නේ
1: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
0: නැත්ලිස් මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
3: අයිබෝවන් මෙපේ රටතොට සමගින් මම සමීර. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් කොළුපිටිය පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොළුපිටිය පේද්‍රිස්පටු මග අංක 38 ලිපිනේදරන් නිවසේදී බිසවාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වොට්ල මහතා පැවසුවේ. ඒ පිළිබඳව තවත් තොරතුරු දැන ගැනීම සඳහා අපෙන් සම්බන්ධ වෙනවා එම ස්ථානයේ රැඳී සිටින net news මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ සමග. අයබෝන් ලහිරු
4: අයිබෝන් සමීර මේ මොහොත වන විට රැඳී සිටින්නේ කොළඹපිටියේ පේදිරිස් ප්‍රදේශයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේකර මහතාගේ සිරුර අද උදෑසන ප්‍රදේශයේ තිබෙන නිවසකදී සොයා ගැනීමට ලක් වුණා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු සිද්ධියක් තමයි මේ වන විට සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙම ස්ථානයට පැමිණ සිටින ආකාරයක් අපට දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේ අවට ප්‍රදේශය තුළ විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබෙන ආකාරයක් අපට මේ වන විට දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු සිද්ධියක් තමයි ප්‍රශ්නගත එයාපස් ගණදෙනුව සම්බන්ධයෙන් නඩුවකට අදාළව අපමත මුදාහැර සිටියදී ඔහු යරි අත්තනකොට ගන්න ලෙස ඊයේ අධිකරණයේ නියෝගයක් නිකුත් කරනු ලැබුවා. එම සිද්ධියත් එක්ක අද උදෑසන වාර්තා වුණු තොරතුරු තමයි මේ වන විට පවතින තත්ත්වය. විශේෂ ආරක්ෂාවක් මෙම නිවස අවට යොදවා තිබෙන ආකාරය අපට පෙනවා. පොලිසිය සහ විශේෂ ආරක්ෂක අංශ විසින් මෙයයි මේ වන විට පවතින තත්ත්වය. net news වෙනුවෙන් මම ලහිරු කපුගේ කොළඹපිටිය පේදිරිස් ප්‍රදේශයේ සිට.
3: ස්තුතියි ලහිරු. මේ ළඟ net news පෙරවරු 11ට.
5: නැතෙම් දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
6: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රිල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
7: ජනි එක දේ දුනුමාවත

0: 하다 하다 온난다 하야벨라
1: 파울 피팅 하울레야 한 자니 에크 대두누 마버트 대두누 마버트

සුබෝ දැසනක් වේවා. අද මේ මාසේ 8 වෙනිදා සිකුරාදා දවස. සිකුරාදා කියලා කියන්නේ අපි හැමෝම සතියේ එනකම් බලාගෙන ඉන්න දවස. මොකද ටටටටටක් ගාලා වැඩ ටික ඉවර කරලා සතියන්තයට රෙඩි වෙන්න ඔයාට හම්බ වෙලා තියෙන චිල් එකේ ඉන්න පුළුවන් දවස තමයි සිකුරාදා කියලා කියන්නේ. අද වැඩ කරත් එහෙම ලොකුවට මහන්සියක් දැනෙන්නේ නැහැ. මොකද අපි සතියන්තයට රෙඩි වෙන ගමන් තමයි, වීකෙන්ඩ් එකට රෙඩි වෙන ගමන් තමයි මේ වෙලාවේ වැඩ කරගෙන යන්නේ. රටේ තොටේ වෙන දේවල් ගැන එහෙම් මෙහෙම් එක එක ආරංචි ඒ විදිහට එනවා. අපි ඒ දේවල් වලට පැනික් වෙන්නේ නැතුව මේ විදිහට සින්දුවක් අහගෙන ජොලිය ඉන්න ඕනි හන්ද තමයි දේදුරු මාවත උදේ 10 වෙනකොට අරගෙන ආවේ පවුල් ප්‍රශ්න නැතුව හවුල යහන්. එහෙනම් ඉතින් අද විශේෂ දෙයක් තියෙනවනේ කියන්න මට තවඩින් ඒක අමතක වෙනවා ඇත්ත එක කියන්න. අද දවල් 12න් පස්සේ අපි සූදානම් දේදුණු මාවතෙන් ඔයාට ලොකු සර්ප්‍රයිස් එකක් දෙන්න. ඒකනම් මතක් කරන ගමන් තමයි දේදුණු මාවතේ වැඩ කටයුතු ටික අපි පටන් ගන්න. ඒක හන්දා අද නම් මිස් කරගන්නේ නැතුව අහගෙන ඉන්න. දේදුණු මාවතේ වැඩ ටික පටන් ගන්නකොටම කියන්න තියෙන 0112553063 අපේ නම්බරයකට කෝල් එකක් ගන්න, WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට, Facebook post එක පැත්තට යන්න, comment එකක් දාන්න. හැබැයි මෙහෙමයි, මම බොහොම අමාරුවෙන් තමයි ওই ප්‍රශ්න හොයාගන්නේ. දානකොටම හරි comment එක එකපාරටම දාන්න එපා. පොඩ්ඩක් වැරදි ඒවා දාලා, හරි ඒවා දාලා එහෙම පොඩ්ඩක් දාන්න. මටත් පොඩි ජොලියක් තියෙන්න ඕනේ නේ ඕගලන්ට උත්තරේ හොයාගන්න බෑ කියලා හිතලා. එහෙනම් ඉතින් දවල් එක වෙනකන් එක දිගට සින්දුව හමු මේ පැත්තට call කරන්න, WhatsApp message එවන්න, post එකට comment දාන්න. මම ඉන්නවා එක වෙනකන්. මම ජනී.

ඔය කියාගන්න බැරි ආදරේ කියාගන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි රස කෑමක් හදලා දෙන එක. රස කෑම කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ෆ්‍රීලන්. මොකද රස කෑමත් එක බැඳුණු නමක් තමයි ෆ්‍රීලන් කියලා කියන්නේ. තරමටම රස කෑම හදනකොට ෆ්‍රීලන් කියන සන්නාමයෙන් එන නිෂ්පාදන අපිට නැතුවම බැරි වෙලා තියෙනවා. නූඩල්ස් හදන්නද, ඉඳියාප්ප හදන්නද, කුරක්කම්පිටි වලින් රොටි හදන්නද, නැත්තම් කුළුබඩු ටික එකතු කරලා කෑම හදන්නද, එහෙමත් නැත්තම් සෝයා මීට් හදන්නද, ඔය හැම දෙයකටම ෆ්‍රීලන් කියන නම අපිත් එක්ක බද්ධ වෙලා ඉන්නවනේ. එහෙම තියෙන ෆ්‍රීලන් නිෂ්පාදන ගැන මතක් නොකර දේදුණු මාවතේ අපි යන්නේ කොහොමද? මේ මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් නිවසින් ඔයාට අරගෙන එන තවත් එක අපූරු නිෂ්පාදනයක් ගැන. ඒ තමයි ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය. මොකටද ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය අද දවසේ මෙච්චර වැදගත් වෙන්නේ? දැන් එන්නේ සුන්දර සතියන්තයනේ. මේ සුන්දර සතියන්තයේ ගෙදර හැමෝම එකතු වෙලා ඉන්න ගමන් කටට රහට කෑම කන අතරේ හැමෝම ආසාවෙන් කන්න බලාගෙන ඉන්න ෆ්‍රීලන් ඉන්දියාප පිටිත් එක්ක හදපු ඉන්දියාප ටිකක් කන්න තියෙනවා නම් කොච්චර හොඳයිද? නිකමට හිතලා බලන්නකෝ, පවුලි හැමෝම එකට එකතු වෙලා බොහොම රසට හදාගත්ත ඉන්දියාප ටිකක් එක්ක කිරි හොදි ටිකක් දාලා, ස්පොල් සම්බෝල ටිකක් දාලා, පරිප්පු දාලා අනාගෙන කනකොට කොහොමද තියෙන රස? හැබැයි ඉතින් ඉන්දියාප හදන්න ගියාට පස්සේ අපි හැමෝටම එන ප්‍රශ්නයක් තමයි ඔය ඉන්දියාප

30ක් 30 අපි දන්න කියන අපේම කෙනෙක් තමයි ෆ්‍රීලන් ආයතනය කියලා කියන්නේ. ෆ්‍රීලන් වෙතින් එන හන්දා අපේම කෙනෙක්ගෙන් දෙයක් අරගන්නවා වගේ තමයි අපිට දැනෙන්නේ. ඒ වගේ තමයි දේදුණු මාවතේ මේ වෙලාවේ අපිත් එක්ක යන්න ඇවිල් ඉන්න කට්ටිය. ඒගොල්ලොත් ඉතින් අපේම අය වගේ තමයි අපිට දැනෙන්නේ. මේ වෙලාවේ WhatsApp messages ගොඩක් මට එවලා තියෙනවා. සුබ දවසක් ජනි අයියා. ඕන ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න. ෂොප් එකට එන ඔක්කොම අය, ගමේ ඔක්කොම අය, නැතහන ඔක්කොම අය එකතු කරගන්න කියලා අපිට message එක දාලා තියෙන්නේ. ගන්තුණ කෞශල්‍ය text එකේ ඉඳන් අපේ කෞශල්‍ය. ගොඩක් ආදරෙන් කෞශල්‍ය මං ඔයාව මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට ගම්පොළ ප්‍රියදර්ශනී අක්කා. ගොඩක් ආදරෙන් ප්‍රියදර්ශනී අක්කවත් අපි මතක් කරමු මේ සින්දුවට යන්න කලින්. ඊළඟට අනුරගාමන්ට එක දන්නවනේ ඉතින් වරක් ගොඩ නෑබඩ අපිටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා තමයි අපේ සඳුනි හැමදාම වගේ අදත් මෙසේජ් එකක් දාලා කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ සැලෝන් එකකට. හැබැයි මෙහෙමයි ඉතින් මේකට මං ගියා කියලා නම් වැඩක් වෙයිද දන්නේ නැහැ. හැබැයි අහගන්න පුළුවන් අපේ සංදීපනී නංගිගෙනුයි නුවන්තිකා නංගිගෙනුයි මගෙත් පොඩ්ඩක් කොන්ටේ බාට කරලා දෙන්න බැරිද කියලා. දන්නවනේ ඉතින් රිකිල්ලා ගස් කඩයි මයිල පිටියේ තියෙන සැලෝන් දිනේශ්‍රීයකට තමයි අපි ගොඩ වෙන්න හදන්නේ. සංදීපනී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා කට්ටියම අපි ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට ගුඩ් මෝනින් ජනි බ්‍රෝ, මම පානාගොඩින්. පානාගොඩ කියන්නේ පානාගොඩටද නැත්නම් මේ වෙන පැත්තක්ද? අපිවත් ලස්සන සින්දුවකට දාගෙන යන්න. බොස් ජගත් සංජීව ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. කොහේ ඉඳන්ද කියලා නෑ මං හිතන්නේ, වැඩ කරන තැන ඉඳන් වෙන්න ඕනේ අපි වහගෙන ඉන්න. ලස්සන සින්දුවකට එකතු කරගන්න තියෙන හන්දා මේ සින්දුවට එකතු කරගන්න. ඉන්දික ටේලර්ස් එක තියෙන්නේ ගල්වංගු ඇඹිලි පිටියේ ගල්වංගුවේ තියෙන ඉන්දික ටේලර්ස් එකෙන්. මේ වෙලාවේ අපිව සද්දෙටම අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. කෝල් කරපු කට්ටිය තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මං යන්න හදන්නේ අපේ විලංගල්ල ඉඳන් අපිව අහගෙන ඉන්න රූපා මුණසිංහලගේ ගෙදරට ගිහිල්ලෙන්. පවුලේ හැමෝම සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ අපේ මයනු ෆැමිලිය මග්ගොණ ඉඳන් අපිට කතා කරපු මෛත්‍රීපාල අයියා කිව්වා, වයිෆ් මංගලිකා, ඊට පස්සේ මදුකා, මදුරංග, මදුසංක කට්ටියම එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. තාමත් කෝල් එකක් දුන්නේ නැත්නම් WhatsApp message එකක් දැම්මේ නැත්නම් දැන්ම මේ දේවල් කරන්න. කෝල් කරන්න 01 1 2 55 33 63 WhatsApp message එකක් දාන්න 011 95 95 95ට.

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: වේලාව දැන් 10යි විනාඩි 25යි.
3: Excite ගන්න, ලක්කක charge කරගන්න. Excite battery එක පිළිදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: Meltdol, hisaratya, una sempratishyava, angapata vedanava, apahasudina sadaha, ikman sahanaya. Meltdol, paracetamol visheshayaki.
5: Kaduvela nagareedi mai 14 wana dina vivruthawana vishankaya navathama shakhaven. Edinata paminena obata eskannadi ramu sadaha 112 ka deemanawak. Kondesi sahithai. Paminenna nombara 5117 kolaba para kaduvela. Amathanna 077383 585.
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
7: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් Black curry රස soya meat. Black curry රසට මස් නොකා මස් ගන්න.
8: අක්මා විතෙල් fatty liver. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 3131 540.
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
9: මේ හස්බන්ඩ්
10: මොකද වයිෆ්
9: මගේ යාළුව කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුව කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
10: අහහ
9: මොකද කරන්නේ ඔයා?
10: ආව් ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකේ.
9: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
11: මනි මනි මේ
12: Paul ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.

මංගද ෆේස්බුක් ෆෑන් පේජ් එකේ අපිත් එක්ක සෙට් වෙලා ඉන්න කට්ටියගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මේවා දරුණු ප්‍රශ්න, හරිද? ඒ ප්‍රශ්නට අදාළ සින්දුව තමයි මේ අපි අහන්න යන්න හදන්නේ. සින්දු අහන්න යන්න කලින් මං යනවා රෙදිම අහගන්න. කොහෙටද යන්නේ? මට ඉතින් ටේලර් ෂොප් නම් කීයක් තියෙනවද දන්න අඳුනනද? මං යන්නේ ශාන්ත ටේලර්ස් එකට. කෑගල්ලේ නිදහස් මාවතේ තියෙන ශාන්ත ටේලර්ස් එකට යනවා. මොකද අපේ ශාන්ත අයියා මට කෝල් එකක් දුන්නානේ. ජනී ලස්සන සින්දුවකට ඔයා මාව එකතු කරගන්නවද කියලා ඇහුවා. එකතු කරගන්න නැතුව කොහොමද ඉතින්? මං ගොඩක් ආදරෙන් අපේ ශාන්ත අයියව මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට WhatsApp එක පැත්ත බලමු. මොකද ඊයේත් මට සෑහෙන දෙනෙක් WhatsApp එකේ මෙසේජස් එවලා තිබුණා. හන්ද ගොඩක් අමාරු නෝ ඔක්කොම නම් කියවගන්න. Good morning අයියේ, අපිත් සද්දෙටම දේදුරු මාවත අහගෙන ඉන්නේ. කෝ ඊයේ ඉල්ලපු සින්දුව දුන්නේ නෑනේ ඔයා. එහෙම කියලා දිනවා මං අද දෙන්න. මිහිරි තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ගාල්ල සේසත කඩේ ටීම් එකම එකතු කරගන්න කියලා අපේ මිහිරි මට කියලා තිනවා. මිහිරි ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට දුම්බර අපේ ලලිත් ප්‍රියංකර, ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට මෙසේජ් එකක් දාලා තිනවා අපේ දුලානි. දුලානි ඉන්නේ මහරගමනේ. මට මල්පොකුරුකුත් එවලා දුලානි. දුලානි ඔයාවත් මේ සින්දුවට මම එකතු කරගන්නවා. ඊළඟට ගුඩ් මෝර්නින් දේදුණු මාවත, අපි තහගෙන ඉන්නේ. මේ ඇවිල්ලා අම්බලංගොඩ ගුඩ් හෙල්ත් එකෝ ප්‍රොඩක්ට්ස් එකේ ටීම් එකම තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. කටියම මතක් කරනවා. ඊට පස්සේ සුබම සුබ උදෑසනක් මල්ලි. අපි තහගෙන ඉන්නේ රශ්මික මෝටර්ස් එකේ ඉඳන් තමයි අපිට මෙසේජ් එක එන්නේ. බෙලිගස්සන්දිය හැලියකොඩ බෙලිගස්සන්දිය තමයි රශ්මික මෝටර්ස් එක තියෙන්නේ. දැක්කනේ ඉතින් අපිට වාහනයක් ඇඩුණොත් හදාගන්න තැන් තියෙනවා. ටේලර් ෂොප් ඕනි වුණොත් එහෙම ලංකාව වටේම තැන් තියෙනවා. කඩවල් ඕනි වුණොත් එහෙම ලංකාව වටේම කඩ තියෙනවා. ලිස්ට් එක මේන්ටේන් කරගෙන මාසෙ ගානේ ගිහිල්ලා බලලා ඉන්න ඕනේ කට්ටියව.

දැන දැන වැරදි කරාට කමක් නෑ. ඔයාට වටිනා කියන දේවල් වලදි නම් එහෙම දැන දැන වැරදි කරන එකත් මන්නම් කියන්නේ වැරදි. හිතන්නකො නිකමට ඔයාගේ ඇස් පරීක්ෂාව වගේ දේවල්, ඔයාගේ ඇස් සම්බන්ධ දෙකරි වගේ ඔයා වැරදි තීරණයක් අරගත්තොත් එහෙම ඒක ඔයාගේ ජීවිත කාලයටම බලපාන වැරදි තීරණයක් වෙන්න පුළුවන්. එහෙනම් තමයි මම ඒ ගැන මතක් කරන්නේ. මේ කියන්න හදන්නේ ඔයාට වටිනා කියන වාසිදායක පණිවිඩයක්. දැන් දන්නවනේ ඔයා ඇස් සම්බන්ධ මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් අපිට මතක් වෙන්නේ විෂන් කෙයා කියලා. විෂන් කෙයා කඩුවෙල ශාඛාව දැන් අලුතෙන්ම විවෘත වෙන්න නියමිත වෙලා තිනවා මැයි මාසේ 14 වෙනිදා. ඒ කියන්නේ ලබන සතියේ කඩුවෙලදී. දැන් ඉතින් කඩුවෙලවට ඉන්න ඔයාට, ඒ වගේම තමයි කොළඹවට ඉන්න ඔයාට උනත් බොහොම පහසුවෙන් කඩුවෙල තියෙන විෂන් කෙයා නවතම ශාඛාවට ගිහිල්ලා වාසි ගොඩක් එදා දවසේදී ලබා ගන්න ඔයාට අවස්ථාව තියෙනවා. මූලික අක්ෂි පරීක්ෂාව කරගන්න, ඊට පස්සේ අක්ෂි පීඩන පරීක්ෂාව කරගන්න අවස්ථාව ඔයාට ඉදර ලැබෙනවා. වගේම තමයි ඇස් කණ්ණාඩි වෙනුවෙන් සුවිශේෂී දීමනා රැසක් ඔයා වෙනුවෙන් ලබා දෙන්නත් විෂන් කෙයා ආයතනයේ එදාට සූදානමින් ඉන්නවා. දන්නවනේ ඉතින් අපි කවදත් විෂන් කෙයා කියන්නේ අපි වෙනුවෙන්, අපේ ඇස් වෙනුවෙන්, අපි වෙනුවෙන් මින් ආයතනයක් කියලා. නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල කියන ලිපිනයේ තමයි අරියටම කිව්වොතින් විෂන් කෙයා නවතම ශාඛාව විවෘත වෙන්නේ. දැන් මේ ගැන වැඩි විස්තර ඔයාට දැනගන්න ඕනි නම් බොහොම ලේසියෙන් කෝල් එකක් දීලා විස්තර දැනගන්න පුළුවන්. 0577-383-585 කෝල් එකක් දුන්නොතින් වැඩි විස්තර ඔයාට දැනගන්න අවස්ථාව තියෙනවා. දැන් අද ඉඳන් අපි විෂන් කෙයා ගැන මේ විදිහට මතක් කරනකොට කෝල් කරපු අය, WhatsApp message ලැබපු අය ගැනත් මතක් කරන්න ඕනි. හරි, මං යන්න හදන්නේ WhatsApp එක පැත්තර නෙවෙයි, කෝල්ස් කරපු කට්ටිය කවුද කියලා බලන්න. ටයිටැනික් සැලුන් එකට ගොඩ වෙන්න ඕනි. මොකද ටයිටැනික් සැලුන් එකට ගොඩ වුණාට පස්සේ අර සැලෝන් දිනේශ්‍රී ගියා වගේ මාව ගහලා පන්නන එකක් නෑ. මොකද සැලෝන් දිනේශ්‍රී කියලා කියන්නේ අපේ ගෑල් ළමයි වෙනුවෙන් තියෙන තැනක් නේ. ටයිටැනික් සැලෝන් කියලා කියන්නේ අපේ කොල්ලෝ ටික වෙනුවෙන් තියෙන තැන. යටියන්තොට ටයිටැනික් සැලෝන් එකේ අපේ තුෂාරවට කෝල් එකක් දුන්නා. සුන්දරම් බොස්, කමල් අයියා, ඒ වගේම තමයි මේ පැලම්පිටියේ හිරාණි අක්කා. කොහෙන් පණිවිඩ එනවද දන්නේ අපේ තුෂාරට. පැලම්පිටියේ හිරාණි අක්කත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවලු අපේ භාෂිවත් මතක් කරන්න කියලා කිව්වා. ගල් අක්මීමන ලක්ෂි, මං ඔයත් එක තරහයි. මොකද මට ඊයේ කේක් කෙව්වේ නැහැ. මං බලාපොරොත්තුෙන් හිටියේ අපේ ලක්ෂ්මීවත් මට මතක් වෙලා කේක් කෑල්ලක් එවයි කියලා. මොකද ඒගොල්ලන්ගේ ගෙදර ඊයේ බර්ත්ඩේ එකක් තිබුණා. දිෂාන් මදුෂංක, දිල්ෂාන් මදුෂංක හැමෝම එකතු කරගන්නවා. පොළොන්නරුවේ පැත්තේ අපි රමණි ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕනිනේ. රමණි, ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට බොරැල්ලේ අපේ මාලනී අක්කා, මහත්තයා ජයන්ත, දෙවිනුවර ඉන්නව නංගි මල්ලි, නිල්මිණි නංගි, මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. තව නම් ගොඩාක් කිව්වා. ඒ නම් කියපු වේගයට මට ඇත්තටම ලියා ගන්න බැරි වුණා. දියතලාවේ අපේ සයුරි ඔන්න නරක ළමෙක් වෙලාද? අද ඉස්කෝලේ ගිහිල්ලා නැහැ අපේ සයුරි. අම්මයි අප්පච්චි එක සද්දෙනව මේ වෙලාවේ net fm දේදුරුමාව තහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. මල්ලි නම් හොඳ ළමෙක්. මල්ලි ඉස්කෝලේ ගිහිල්ලා. හැබැයි සයුරි ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. එයා දිග නිවාඩුවක් දාලා අදත් නිවාඩු, හෙටත් නිවාඩු, අනිද්දාත් නිවාඩු. සන්දටවත් ඉස්කෝලේ යන්න ඕනි සයුරි. හරිද? නැත්තම් මං හැමදාම කියනවා නරක ළමෙක් කියලා. නෑ නෑ, සයුරි කියන්නේ නරක ළමෙක් නෙමෙයි, හොඳ ළමෙක්. අද සනීප වෙලා ගෙදර යන්න ඉස්කෝලේ යන්න නැතුවෙදී. හරි, අපි යමු සින්දුව අහන්න. ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනි මේ පැතර කෝල් කරන්න කියලා. 0112-55-33-63 අපිට කෝල් එකක් ගන්න. එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න 0711-95-95-95ට. මතකයිනේ මං අද දේදුරුමාවත පටන් ගන්නකොට ඔයාට කිව්වා 12න් පස්සේ ඔයාට තියෙනවා පොඩි සර්ප්‍රයිස් එකක්.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: වේලාව දැන් 10:45.
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
6: Films එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
7: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල කම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
8: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
3: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710.
7: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636.
9: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
10: මියුසික්
11: 3 2 1 let's go
12: Friday fun day

0: to beat mix winner
1: unlimited radio fun එක netfm dj night fun එකට set වෙන්න tag දිනන්න netfm dj night mesikurada renovate
2: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: මේ හස්බන්ඩ්
4: මොකද වයිෆ්?
3: ඔයාගේ ex girlfriend ඔයි මමයි ඡන්ද ඉල්ලුවතින් ඔයා කාටද ඡන්ද දෙන්නේ?
4: වෙන කාටද වයිෆ්? ඔයාට
3: අදත් වැරද්දුවනේ. ඡන්ද ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ ex girlfriend ම තමයි.

0: நெத்துவாகன் ஜனி எக்க தேதுனு மாவத்த
1: ලිරික්ස් අහලා අඬලා සින්දුවේ මියුසික් අහලා නටන්න බලුවන් සින්දුවක් දෙන්න හදන්නේ අඬ අඬ නටන්න බලුව. සින්දුව අහන්න යන්න කලින් ඔයාට මතක් කරන්න ඕනි සමහර විට ඔයාට මේ දවස්වල ජීවිතෙත් ඇඳිලා වගේ ඉන්නව වෙන්න පුළුවන් ගෙයක් හදාගන්න තියෙන ප්‍රශ්නත් එක්ක. ඔය ගෙවල් හදාගන්න තියෙන ප්‍රශ්න කියලා කියන්නේ බොහොම දැවෙන ප්‍රශ්නනි. එහෙනම් ඉතින් කරන්න තියෙන්නේ කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කෝල් එකක් දෙන එක විතරයි. සමහර විට ඔයාට දැන් පවුලෙන් හම්බ වුණු ඉඩම එහෙම නැත්නම් අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරලා අරගත්ත ඉඩම එතන ඔයාගේ සිහින නිවස ගොඩනගන එක සිහිනයක්ම විතරක් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් තමයි කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ඔයා ගාවටම ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාගේ ගෙදර හදන වැඩේ ඔයාගේ ඉඩම ලංකාවේ කොතනක තිබුණත් එතනටම ඇවිල්ලා කරලා දෙන්නත් සූදානමින් තමයි කැදැල්ල එන්ටර්ප්‍රයිසස්ින්. විශේෂම දේ වෙන්නේ ඔයාට මේ ගෙදර හදන්න යන වියදම එකපාර ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවුරුදු 10ක් විතර අරගෙන හිමීට ගෙවීමේ ක්‍රමයට ඒ දේවල් ගෙවලා ඉවර කරගන්න අවස්ථාව කැදල් එන්ටර්ප්‍රයිසස් ඔයාට ලබා දීලා තිනවා. එහෙම ගෙවන්න කාලය දුන්න කියලා ගේ හදන්න ඒගොල්ල අවුරුදු 10ක් විතර යන්නේ නැහැ. ඉතාම ඉක්මනින් ඔයාට ගේ හදලා ඉවර කරගන්න පුළුවන්. සල්ලි ගෙවන්න කාලේ අර වගේ ඔයාට අරගෙන හිමීට වැඩේ කරගන්න chance එක දීලා තියෙනවා. මේ වගේ විස්තර දැනගන්න අනිවාර්යයෙන්ම ඔයා වැඩි විස්තර දැනගන්න කෝල් එකක් ගන්න ඕනේ 0744 390 3250. එහෙම නැත්නම් 0744 390 3251 කියන නම්බර්ස් දෙක ලියලා තියාගන්න. ඔයාට අනිවාර්යයෙන් මේ නම්බර්ස් දෙක අවශ්‍ය වෙයි කියලා මම දන්නවා. එකහන්ද කෝල් එකක් අරගෙන වැඩි විස්තර දැනගන්න ඔයාට පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාට නිකන් අදහසක් ගන්න කිව්වොතින් එහෙම නිදර කාමර දෙකක් තියෙන සාමාන්‍ය මට්ටමේ ගෙයක් ඔයාට හදාගන්න පුළුවන්. ලක්ෂ 50ක් වගේ යනකොට සාමාන්‍යයෙන් ගේ හදාගන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒක හන්දා මේ අවස්ථාව මගහැරගන්නේ නැතුව දැන්ම ගන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කෝල් එකක්. මේ සින්දු අහලා මම කියන්නම්කො කවුද අහගෙන ඉන්නේ කියලා. සින්දු අහන්න යන කලින් මතක් කරන්න ඕන මං හිතන්නේ කොහේ හරි ගමනක් යන ගමන් අපේ යෂෝ අකුරැස්ස යෂෝ මේ වෙලාවේ මාව අහගෙන යනවා. එයාවත් මතක් කරන්න කියලා තමයි කිව්වේ බස් එකේ යන ගමන් ෆෝන් එකෙන් අහගෙන යනවා කිව්වේ. අමාරුවෙන් එහන්නේ. ඒක හන්ද මේ සින්දුවට එකතු කරගන්නවා.

හැමෝම හැමදාම මගෙන් ඉල්ලනවානේ අයියේ චාමරායියගේ සින්දුවක් දෙන්න අදවත් කියලා. ඔන්න ඉල්ලීම ඉටු කරනවා අද චාමර වීරසිංහගේ සින්දුවක් අරගෙන ආවම මේ සින්දුවට යන්න කලින් මං යනවා WhatsApp එක පැත්තට messages පොලිම කැවිලා තියෙනවා. ජනි සුබ උදෑසනක් වේවා. අපේ ගලේ කඩේ රයිගම ඉඳන් සරච්චන්ද්‍ර ඩයස් අයියා message එකක් දාලා තියෙනවා. ඊළඟට ජනි ඉතින් කොහොමද අපි දේදුණු මාවත සද්දෙටම අහගෙන ඉන්නේ කියලා කියන්නේ ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න කට්ටිය. චමින්ද ඉන්නවා බොස්. එතකොට සුදු බබා සනත් රසින්දු වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ඇවිල්ලා ඉන්න හැමෝමත් එකතු කරගන්න කියනවා. කුරුවිට කඹුරාවේ බින්ති නගා ඊට පස්සේ මාලින්ද තනුෂ ශාක්‍ය විහාරා කුට්ටි පිටිය ඉඳන් නිලු සමන්ත මන්දාරා ඊට පස්සේ හුලංගස් දළු ඉන්න චාරික රුවන් එයාලගේ දුව එකතු කරගන්න කියනට මැගි නන්ද මේ හැමෝම මතක් කරන්න කියලා තමයි කියන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. අපි මේ සින්දුවත් අහගෙන හිමීට අලුත් පැයකට යමු. අලුත් පැයේ ආයෙත් හම්බ වෙනකන් මේ පැත්තට කෝල් කරන්න WhatsApp message එවන්න.

0: FM Anupaha, FM Anuhatarai Dashmaata, Net FM.
1: Net FM, Dedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
4: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි
3: ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
6: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා රුපියල් ලක්ෂයක discount එකක් helmet jacket free KD Rice Leader 125 bike KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි 077 406 43 97
7: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි සුදු සීනි කිලෝව රුපියල් 209යි මුංගිට කිලෝව රුපියල් 875යි රතු පරිප්පු කිලෝව රුපියල් 279යි ලොකු ලූණු කිලෝව රුපියල් 149යි රතු ලූණු කිලෝව රුපියල් 320යි අර්ථාපල් කිලෝව රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
9: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
10: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447 31 33 540

0: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුළ ඔබේ ජීවිතයක් තියේවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක. net fm සංසාර කතන්දර.
1: ඔවුන් මදොරට හරනු ඇත.
2: ඔවුන් මණ්ඩපයට කඩාවැදී යකඩ ගුඟුරු වලින් පහර දෙනවා. සුගාඩම් පිරෙනනවා.
0: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්.
3: net fm සංසාර කතන්දර.
0: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
5: Hey yo, yana yana hama tana anytime set when a flavor delikiri padamak. Wela ina ega na danuwa. Wasakala kiri fun ekak piri elakiri kiri.
6: වේලාව උදේ 11යි.

0: ரொட்டத்தொட ஒப்ப வெத்தகின என்னே
1: மேடோலி சேம மோதக் மன் ரசவத் கராய்
0: රොටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා
2: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම භාෂිණී. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර සොයාගත් කොල්ලුපිටිය පෙදිරිස් පටුමගේ පිහිටි නිවසට පොලිස් සුනකයන්ද කැඳවා තිබෙනවා. ඒ පොලිස් විමර්ශන සඳහායි. ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අපි යළි සම්බන්ධ වනවා එම ස්ථානයේ රැඳී සිටින නෙට් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ සමගින්. අයිබෝන් ලහිරු.
3: අයිබන් වංශනී, මම මේ මොහොත වන විට රැඳී සිටින්නේ කොල්ලුපිටිය පේතිරිස් ප්‍රදේශයේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේකර මහතාගේ නිවස තුළදී සිරුර සොයා ගැනීමට ලක්කරනු ලැබුවා අද උදෑසන. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙම ස්ථානයට පැමිණ තිබෙනවා. නිවස තුළ විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමක් සිදුවන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. ඒ වගේම පොලිස් නිල සුනකයන්ද මෙම ස්ථානයට ගෙනවිත් තිබෙනවා. විශේෂයෙන්ම නිවස අවට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබෙන ආකාරයක් තමයි අපට දක්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි ප්‍රශ්නගත එයාබස් ගණුදෙනුව සම්බන්ධයෙන් නඩුවකට අදාළව අපමත මුදාහැර සිටියදී ඔහු අතරංගොඩ කණ්ඩායමේ අධිකරණයේ ඊයේ නියෝග කළා. එම සිද්ධියත් සමගින්ම අද උදෑසන වාර්තා වුණු තොරතුරු තමයි මේ වන විට කොල්ලුපිටිය පෙදිරිස් පගේ මෙම නිවස තුළ පවතින තත්ත්වය මෙයයි. මේ නෙට් නිවුස් සෙල්වෙන් මම ලහිරු කපුගේ කොල්ලුපිටිය පෙදිරිස් පටුමගේ සිට.
2: ස්තුතියි ලහිරු. දවස මැද වාර්තාකරණය 10:12ට.
4: නැතැෆෙම් දේදුනු මාවත ඔබ වෙත ගෙන එන්නේ
5: අකුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.

0: දහයයි නෙවෙයි වෙලාව 11ත් පහු වෙලා.
1: පවුල් පිටින් හවුල යහන්න. ජනි එක දේ දුනු මාවත. දේ

වෙලාව 11:05 වෙලා. වෙලාව දැන් 11යි විනාඩි 8යි. අපි දේදුණු මාවතේ දෙවැනි පැයේ වැඩ කටයුතු ටික තමයි මේ විදිහට ආරම්භ කරන්න හදන්නේ. ඉතින් අද සිකුරාදා. දැන් අද සිකුරාදා රාත්‍රියට ඔයගොල්ලෝ සූදානම්ද? සිකුරාදා රෑ කියලා කියන්නේ net fm අහන ඔයා බොහොම ආසාවෙන් බලාගෙන ඉන්න රාත්‍රියක්. මොකද net fm dj night හද රෑ 9 ඉඳන් අපේ අසායක් අහන්න chance එක ඔයාලට තියෙනවා. හොඳට dance කරන ගමන් friday night එක enjoy කරන්න පුළුවන් ඔයාට. ඉතින් ඒ දේවල් වලට ලෑස්ති වෙලා ඉන්න කියන දේ තමයි ඉතින් මතක් කරන්න තියෙන්නේ. ඒ අතරේ මේ පැත්තට call කරපු කට්ටිය ඉන්නවා, whatsapp messages සේවපු කට්ටිය ඉන්නවා. ඒ ආදරණීය අපේ මිත්‍රයන්වත් මතක් කරන්න ඕනි කියන දේ ඔළුවේ තියෙන හන්ද මන් ටක් ගාලා whatsapp එක පැත්තට තමයි ඔළුව දාන්න හදන්නේ. හයි ජනි, මම නදීෂානි අක්කා. හරියටම ගිගෝතින් එහෙම ගණේ මුල්ලේ තිබ්බට ගොඩ ඉඳන් අපි වහගෙන ඉන්න නදීෂානි අක්කා. ගොඩක් ආදරේ නදීෂානි අක්කා, ඔයාව මේ සින්දුවට මම එකතු කරගන්නවා. ඊළඟට අපේ නාරම්මල නිල්මිනි, නිල්මිනි මැසේජ් එකක් දාලා තිනවා. මැසේජ් එකක් දාලා විතරක් නතර වුනේ නැහැ, නිල්මිනි මට කෝල් එකකුත් ගත්තා. මම දැන් ඊළඟට අපේ කෝල්ස් ලිස්ට් එකට ගියාට පස්සේ නිල්මිනිගේ නමත් සමහරවිට එතනදි කියන්න බලුවා. මොකද නිල්මිනි මට කෝල් එකකුත් දීලා WhatsApp මැසේජ් එකකුත් දාලා තියෙන හන්දා මම එයාගේ නම දෙපාරක් කියන්න හිතාගත්තා. සුබ දවසක් ජනි. දවස් ගාන බැරි වුණා නේ දේදුරු මාවත පැත්තෙන්. ඔන්න අද ආවා. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තින්නේ අපේ හේමා අක්කා. එයා මැසේජ් එක දාලා තින්නේ ඉබ්බා ගම ඉදන්. දුව හිරුණිමත් එකතු කරගන්න කියලා තිනවා ලස්සන සින්දුවකට. ඒක හන්ද මම මේ සින්දුවට එකතු කරගන්නවා. යටියන් දොරට ගියාට පස්සේ අපේ සුජීව මදුරංග අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. සුජීව, ඔයාව එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ ඇහැලියගොඩ සැලෝන් ෂීයකට. ඇහැලියගොඩ සැලෝන් ෂීයකේ අපේ නිරෝෂා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ජනේ, අපිවත් එකතු කරගන්නකෝ ලස්සන සින්දුවකට. එතන නිරෝෂා එක්ක ඉන්න අපේ ක්‍රිෂාන්ති, ඊට පස්සේ චමෝදි, ෂානි අක්කා, මේ කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා අපි මේ අහන්න යන සින්දුවට. දමිත් අසංගගේ සින්දුත් ඉල්ලනවානේ. ඒ හැම ඉල්ලීමක්ම ඉටු කරන්න බලාගෙන තමයි මං අද ආවේ. සිකුරාද දවසේ කට්ටිය දුකෙන් තියන්න බෑනේ, සතුටු කරවන්න ඕනේ. මේ වතර කෝල් කරන්න 0112553633 WhatsApp message එකක් දාන්න 0711959595ට. මතකයිනේ දේදුණු මාවත අදාහගෙන ඉන්න ඔයාට 12න් පස්සේ මම දෙනවා සර්ප්‍රයිස් එකක්. ඒකටත් ලෑස්ති වෙලා දේදුණු මාවත අහගෙන ඉන්න. අද Facebook live එකකුත් එනවා 12න් පස්සේ මම.

0: FM 94.8 Net FM Divaina Pura
1: Jani Ek De Dunuma.

හම්බෙනකම් පස්සෙන් ගිහිල්ලා ගිහිල්ලා මුණ ගැහුනට පස්සේ හනව මොකකට මුණ ගැහුනද ආලේ කියලා. මට නම් තේරෙන්නේ නැහැ මේව කොහොම විසඳගන්නද කියලා. ඊළඟ සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් නිවසට අලුතින්ම එකතු වුණු සමාජිකයා. ඒ තමයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර්. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් කියලා කියන්නේ අර ඉන්දියාවේ රහට මසාලා රහට. වාගේ ඊතර හදන කෑම වේල රස ගන්නව ගන්න හම්බ වෙලා තියෙන හොඳම ඔප්ෂන් එකනේ. දැන් ඉතින් ගෙදර කෑමට එකතු වෙන අපේ යාළුවන්ට ඒ වගේම තමයි කෑම කඩයක් කරන ඔයාට ඔයාගේ කඩේට එන පාරිභෝගිකයන්ට හොඳ සර්ප්‍රයිස් එකක් දෙන්න පුළුවන් මසාලා රසට හදන කෑම වලින් ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක. දැන් ඔයා හදන කෑම වේලට අනුව ඒ පාට පාටින් තෝරගන්න දේවලුත් තියෙනවා. රෙඩ් කරි මසාලා ඔයා පාවිච්චි කරන්න ඕනි මාළු ජාතියක් මොනවා හරි හදනවා. මස් ජාතියක් මොකක් හරි හදනවා නම් බ්ලැක් කරි මසාලා පාවිච්චි කරන්න. ඊට පස්සේ ඔයා පාවිච්චි කරන්න ඕනි ග්‍රීන් කරි මසාලා. ඒක පාවිච්චි කරන්නේ එළවලු ජාතියක් මොනවා හරි හදනවා නම්. පාට මාරු කරගන්නේ නැතුව ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් පාවිච්චි කරලා ගෙදර හදන කෑම වේල රසින් රස ගන්ව ගන්න ඔයාට පුළුවන්. ෆ්‍රීලන් කියලා කියන්නේ ලංකාවේ අපේම අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන ආයතනයක් හන්දා. කොහෙන්වත් එන ලෙඩ රෝග ගැන අමුතුවෙන් බය වෙන්න දෙයක් වෙන්නේ නැහැ. ෆ්‍රීලන් නිෂ්පාදන නම් ඔයා පාවිච්චි කරා. ඒ අතරේ මං යනවා නිවුස් නියර් වලට ගිහිල්ලා එන්න. නිවුස් නියර් ඉඳන් අපේ ගීතිකා අපිට කෝල් එකක් දුන්නා. ඒගොල්ලෝ තේ බීලා හැම දැන් වැඩ පටන් ගන්න තමයි හදන්නේ. බලන්නකෝ ඉතින් ඒගොල්ලෝ තේත් බීලා මට වතුර බින්දුවක්වත් නැහැ. ශ්‍රියාමාලා ඉන්නවා, අන්තෝනි ඉන්නවා, ඉනෝ කණංගි ඉන්නවා, ගයානි නංගි ඉන්නවා, ශාන්ති අක්කා ඉන්නවා, පద్මශීලි, ඊට පස්සේ දලු කඩන සීලුම දෙනාව එකතු කරගන්න කිව්වා. ප්‍රියන්ත මෝටර්ස් එකේ ප්‍රියන්තවයි අවිස්සාවේල්ල ඉරංග මෝටර්ස් එකේ ඉරංගවයිත් මතක් කරන්න කියලා කිව්වා. කහබත්ත ප්‍රසාද් මෝටර්ස් එක කහබත්ත ප්‍රසාද් මෝටර්ස් එකෙත් මේ වෙලාවේ සද්දටම අපි වහගෙන ඉන්නවලු. ෂොප් එකේ වැඩ කරන සියලුම දෙනාව එකතු කරගන්න කියලා අපේ විනීත තමයි කතා කරලා කිව්වේ. සූර්ය වැවි ඉඳන් ලියනාරච්චි අයියත් අපි වහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව 11යි විනාඩි 23යි.
3: Hey yo, yana yana hama dana anytime set when a flavor delakiri padama. Welaine egena danuwale wasakala kiri fun ek piri elakiri kiri.
4: Meltdown. Hisrathaya una semprathishava angapata vedanawa apahasu dina sadaha ikman sahaneya. Meltdown. Paracetamol visheshayaki.
5: Novinus adivegayak supirima sabediyawak. SLT Mobitel fiber within then unlimited package rasak. 100 Mbps sita 1000 Mbps dakwa masakata rupiyal 5900 sita supirima unlimited wenasa athrindinna. SLT Mobitel fiber kondesi adalave.
6: මිනිස් ජාවාරම් කරුවන්ගේ බසට රැවටී ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
7: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
8: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
9: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
10: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වර
11: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
12: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ
13: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
10: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
14: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
15: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
16: Brought to you by අලුත් තැනක් අඩුම මිලක් කසාගල Green Super

0: කසාකල සමූහ ව්‍යාපාරයේ වෙදින් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොළ
1: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කලම්බෝ අදම කතා කරන්න 0710777333
2: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
3: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
4: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10
5: FM Algo Town
6: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
7: මේ හස්බන්ඩ්
8: මොකද වයිෆ්
7: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා.
8: හ්ම්.
7: අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
8: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
7: ආදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදිය සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන්න දැන්.
9: මනි මනි මේ
10: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
8: මන් දන්නවා ඕගොල්ලෝ උදේ 10ට දේ දුනු මාවත පටන් ගන්නකම් මේ සින්දුව ගැන තමයි හිත හිතේ මග බල බල ඇතිය මගේ සුදා කියලානේ කිය කී ඉන්නේ ඔයගොල්ලෝ. හරි සින්දුවට යන්න කලින් WhatsApp එක පැත්ත බලනවා. මොකද මගේ නහය දෙවිල්ල ගන්න පටන් ගත්තා. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න වැඩ කරන ගමන් අහගෙන ඉන්නේ කියලා ලොකු කේක් ගෙඩි දෙකක ෆොටෝස් ටිකක් විතරක් අපිට එවලා තියෙනවා. හරියටම කිව්වොතින් අපේ නුවර දම්මිය. හරිම නරක වැඩක් තමයි කරලා තියෙන්නේ. ෆොටෝස් එවන්න නැතුව ඔය කේක් වල කෑල්ලක් නිකන් මේ පැත්තට පෝස්ට් කරලා වගේ ඌවනම් නරකට හිටි. ලස්සන සින්දු ටිකක් අහමු නේද? මං එකතු කරගන්නවා ඒගොල්ලන්ගේ පුතාලා දෙන්න ඕෂදවයි කලනවයි ඊට පස්සේ යාගේ බෙස්ටිලා ටික. තාරෝ යමුනා ඉනෝ කනදි මාවත් එකතු කරගන්නවලු ඊට පස්සේ මාපලගම පියල්ජි අයියවත් එකතු කරගන්නවලු මේ වෙලාවේ net අහන සියලුම දෙනාවත් එකතු කරගන්නවා කියලා තමයි අපේ නුවර දම්මියක් අපිට මෙසේජ් එක දාලා කියන්නේ. ඊට පස්සේ මං යන්න හදන්නේ රත්නපුරේට. රත්නපුරේ හෙට්ටි කන්දේ අපේ නිරෝෂක්ක අද මෙසේජ් එකක් දාලා තිනවා. මේ වෙලාවේ ගෙදර ඉන්නේ යයි යාගේ චූටි පුතයි විතර. මහත්තයා සමන් වැඩට ගිහිල්ලා අනික අය ඉස්කෝලේ ගිහිල්ලා. ඉතින් පාළුව යන්නත් එක දේදුණු මාව තහගෙන ඉන්නවා කියලා තමයි අපිට මෙසේජ් එකේ දාලෙවල තියෙන්නේ. ජනේ මල්ලි අපිත් ඔයාව හගෙන ඉන්නේ සද්දෙටම සින්දුවකට එකතු කරගන්න. ජයන්තිපුර ගමේ හැමෝම මේ වෙලාවේ net අහගෙන ඉන්නවා කියලා තමයි අපේ කන්තලේ ජයන්තිපුර ඉඳන් අපේ සන්ධ්‍යා මෙසේජ් එක දාලා කියන්නේ. හයි හයි ගුඩ් මෝර්නින් අයියේ. මං ඇහැලිය ගොඩ ඉඳන් මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ අපේ රසිකා. ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. යාගේ අම්මවයි තාත්තිවයි නංගිවයි අයෝමි නංගි නම තමයි අයෝමි. ලොකු නංගිගේ නම ලක්මිනි. ඊට පස්සේ මල්ලි හර්ෂ ඒ හැමෝම එකතු කරගෙන මාවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි කියලා තියෙන්නේ. ඉල්ලලා තියෙන සින්දුව නම් දෙන්න පුළුවන් වෙයි දන්නේ නැහැ. හැබැයි ඔයා වෙනුවෙන් මම මේ සින්දුව දෙනවා ගොඩාක් ආදරෙන් රසිකා. ඊට පස්සේ යන්න හදන්නේ අපි දන්න කියන තැනකට කොහෙටද? ඒ තමයි අපේ මල්ලව පිටිය තියෙන සුනෙත් වෙළඳ සැල. එතන ඉන්නවනේ නයනා. අපේ නයනා කියලා තියෙනවා යාගේ අම්මවයි පුතා තිසුන්වයි හබි සුනෙත්වයි ගාල්ලේ ගෙදරින සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා. ඉල්ලලා තියෙනවා සින්දුවක් මන් දෙන්න උත්සාහ කරන්නම් ඒ සින්දුව. ඊළඟට කොහෙටද යන්නේ? මේ ඇවිල්ලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ ගාල්ල උදලමත් ඉඳන්. මෙසේජ් එක දාලා අපිට කියන්නේ සඳමාලි මං හිතන්නේ මෙසේජ් එක දාලා තියෙන්නේ. ප්‍රියංකවයි රුවන්තිකාවයි වැඩ කරන තැන සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා කියනවා. ඊළඟට ඌව පරණ ගමට යනවා අපේ ප්‍රභාහන්සි මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාවයි දුවවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙන හන්දා. මේ සින්දුවට මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. තාමත් මේ පැත්තට කෝල් එකක් ගත්තේ නැත්නම් 0112 55 33 63ට කෝල් කරන්න. නැත්තම් WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට. දැන් ඕගොල්ලෝ රෙඩි වෙලාද ඉන්නේ? 12න් පස්සේ ඕගොල්ලන්ට දෙන සර්ප්‍රයිස් එක මොකක්ද කියලා දැනගන්න.

අපි ආදරේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ආදරේ ගැන කියනකොට S2 තරම් ආදරේ කියලා. මොකද S2 අපිට ඒ තරමට වටින හන්දා. ඒ ගැන හරියටම දන්න මිත්‍රයෙක් තමයි විෂන් කෙයා කියලා කියන්නේ. ඒ හින්දා තමයි විෂන් කෙයා නවතම ශාඛාව කඩුවෙල නගරයේදී විවෘත වෙද්දී මැයි මාසේ 14 වෙනිදා ඔයාට මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන පරීක්ෂාව කරගන්න අතරේ ඇස් කණ්ණාඩි වෙනුවෙන් විශේෂ දීමනා වට්ටම් ලබා දෙන්නත් විෂන් කෙයා සූදානම් වෙලයි. කොළඹ අවට, කඩුවෙල අවට, ඊට පස්සේ බියගම පැත්තේ ඉඳන් වුණත් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව මාළඹේ පැත්තේ ඉඳන් ඊට පස්සේ අවිස්සාවෙල්ල පැත්තේ උඳන් වුණත් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව කඩුවෙලට ඇවිල්ලා මේ වාසි අත්විඳින්න අවස්ථාව තියෙනවා. නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල කියන ලිපිනේ. මේ නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල කියන ලිපිනේ මතක තියාගන්නකො. හරියටම කිව්වොතින් එහෙම මැයි මාසේ 14 වෙනිදා, ඒ කියන්නේ ලබන සතියේ තමයි විවෘත වෙන්න නියමිත වෙලා තියෙන්නේ විෂන් කෙයා නවතම ශාඛාව කඩුවෙල නගරේ. වැඩි විස්තර දැනගන්න ඔයා කෝල් එකක් ගන්න ඕනි. මේ දැන්ම 0777-383-585 0777-383-585

හෙමින් හෙමින් ඇදිලා ආපු වෙලාව දැන් 11 විනාඩි 40ක් වෙලා තියෙනකොට ටක් ගාලා මං හිමීට හිමීට WhatsApp එක පැත්තට යන්න හදන්නේ. මොකද messages තියෙනවා මට නම් අද කියව ගන්න බැරි වෙයි මං හිතන්නේ ඔක්කොම. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට message එක දාලා තියෙන්නේ අපේ තුෂාර. තුෂාරද තුෂාරාද දන්නේ නැහැ. කොහොම හරි බදුල්ලින් ඉඳන් තමයි අපිට message එක දාලා තියෙන්නේ. යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකෙත් මේ වෙලාවේ අපිව සද්දෙටම අහගෙන ඉන්නවා කියලා message එකක් දාලා තිනවා. ඉන්න හැමෝම එකතු කරගන්නවා. දැන් මං ওই පැත්තට ආවොතින් එහෙම යටියන්තොට මට යන්න තැන් ගොඩාක් තියෙනවා. ඔතෙන්ට ඇවිල්ලා ෆොටෝ එකක් ගහගෙනම තමයි යන්නේ මම්මාගේ. අයියේ මගේ අම්මි දලු කඩනවා. එයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි අපේ කෑගල්ලේ නෙතු මැසේජ් එකක් දාලා තියෙන්නේ. නෙතු ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්න ඔයාගේ අම්මත් එක්කම. සද්දටම නේදුණු මාවත අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ. වත්තේගම මඩවල ප්‍රියන්ත සැලෝන් එකේ අපේ ප්‍රියන්ත අයියා මැසේජ් එක දාලා තියෙන්නේ. ඇල් කඩුවේ ඉන්නවා දුව ගිම්හානි සෙව්වන්දි. ඊට පස්සේ වයිෆ් මල්ලික. වත්තේගම ඉන්නවා ජාවෝ අයියා. ජනි ඔයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අම්පාරට ගියාට පස්සේ අම්පාර වැරන් කැට ගොඩ දිලෙන තරු වැඩපලේ මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අයියා ඉන්නවා, ශෂිනී ඉන්නවා, තරණී ඉන්නවා, සුදීරා ඉන්නවා. ඊට පස්සේ නැන්දි, කුමාරි නැන්දි මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි අපේ ඉරේෂා මැසේජ් එක දාලා මට කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatırai Taşıma Ata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: වේලාව දැන් 11යි විනාඩි 45යි
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
5: ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
6: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් උපත අදමෙවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ කඩු වෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැහැ රසකාරකත් නැහැ
8: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
9: කොල්ල කෙල්ල කොට

0: ඇයි ෂුග කියල මූනෙල්ල කළ සෙවනකළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද පින්දොය 47 31 33 540.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැවියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටෙඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටෙඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
2: මේ හස්බ
3: මොකද වයිෆ්?
2: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සෙ දොරෙන්ද?
3: පිටිපස්සෙ දොරෙන්.
2: අදත් වැරද්දුවනි. දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද? පාටි දාපු තැනකම ඉන්න එකයි.

0: නැත්තුවාහන්න ජනී එක දේ දුනු මාවත
1: පවුල් ප්‍රශ්න නැතුව අහන දේදුනු මාවතේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වෙලාවේ මන් නම් කියනකං ඉවසීමෙන් බලාගෙනන්න මගේ ආදරණීය මිත්‍රයන්ව මතක් කරන්න හද. මම යන්න හදන්නේ මුලින්ම හික්කඩුව පැත්තට ගිහිල්ලා ඉන්න. මොකද හික්කඩුවේ හිරාණ ගම ඉඳන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න අපේ ස්වර්ණක්ක ඇතුළු කණ්ඩායම. අම්මා ප්‍රේමලතා, මහත්තයා අනුර, නංගි ශ්‍රියානි, ඊළඟට දුවලා ඉන්නවා පාරමිතා සහ මధుභාෂි, ඊළඟට පුතාලා රොෂාන් දිනේෂි, ඊළඟට අනුහස් අභිහාස්, ඊට පස්සේ ලියාන්, ඊට පස්සේ විහෙන්. මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි අපිට අපේ ස්වර්ණ කතා කරලා කිව්වේ. ගොඩක් ආදරෙන් මේ යාළුවෝ හැමෝම එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ මීගමුවට. මීගමු ඉදන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා අපේ ධනංජය බණ්ඩාර. සෙන් ඇන්තනිස් රෝඩ් එකේ ඉන්න කට්ටියම එකතු කරගන්න කියලානේ අපේ ධනංජය හැමදාම අපිට කියන්නේ. ඊළඟට ඒගොල්ලන්ගේ ගෙවල් තියෙන්නේ, අම්මලගේ ගෙවල් තියෙන්නේ දංකොටුව ශ්‍රී සුමංගල මාවතේ. එහෙ ගෙදර ඉන්නවා ඒගොල්ලන්ගේ අම්මා, ඒ වගේම තමයි මහින්ද අයියා, ආනන්ද අයියා, කුකෝ අයියා, ඊළඟට අනුර, ඊට පස්සේ ආජිත්, මීනා, මාලනී අක්කා. මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි අපේ ධනංජය කියලා තියෙන්නේ. මාකොළ ගල්පොත්ත හන්දිය අපේ ප්‍රියන්ත සමරවීරයිය. එයත් කියලා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා. සපුගස්කන්ද මහවිදුහලේ ඉගෙනුම ලැබුවෝ 1981 බැජ් එකේ. යාළුවෝ, පුංචි යාළුවෝ, තරුණ යාළුවෝ සෙට් එකම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. හයි ජනී, කොහමද ඔයාට? මාත් ඔයාව අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවකට මාව එකතු කරගන්න කියලා නාරම්මල අපේ නිල්මිනි 3 වතාවටත් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. මං හිතන්නේ ගොඩක් ආදරේ නිල්මිනි ඔයාව එකතු කරගන්නවා. බොරලන්දේ ඉඳන් අපේ නලීන් සුජීව මෙසේජ් එකක් දාලා තිනවා. වයිෆ් මිහිරි, දුවල 3 ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා ඒ හැමෝම. ඊට පස්සේ හයි ජනී, අද අන්තිම වතාවටත් මම බැන්ද සහෝ කියලා කියලා තිනවා. මොනාද බැන්දේ? ෂුගර් එකට අර චූටි ඇඟිල්ලට පත්තුවක් වෙන්න නැති බඳින්න නැත්තේ. එයා ඉතින් හැමදාම චාමික සිරිමාන්නගේ සින්දු නිල්ලන්නේ අපේ ඉෂාර, බදුල්ල ඉෂාර. මේ සින්දු අපේ ඉෂාර වෙනුවෙන්ම මම වෙන් කරනවා. ඊළඟට ජනියයි අපිවත් සින්දුවකට එකතු කරගත්. මෙහෙම කියලා අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ ඇලුරෙක්ස් ඇපරල් හොරණ යාල හන්දිය තමයි තියෙන්නේ. පුබුදු ඉන්නවා, මාලි ඉන්නවා, නිලෝෂි ඉන්නවා, තරංගා, යමුනා, ප්‍රමිලා, තිලිනි, ශානිකා, අනෝජමිස්, ප්‍රියාමිස්, හසන්ත සර්, මේ හැමෝම එකතු කරගන්න කියලා සිතුමිනි තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ හොරණ යාල හන්දිය තියෙන ඇලුරෙක්ස් ඇපරල් එකේ ඉඳලා. අම්මෝ ඒ නම කියන්න ගිහලා දිවත් පැටළුණා. මිනුවන්ගොඩ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා අපේ හිරුෂ, හිරුෂ නෙත්මින. එයා හායි ජනී, මාවත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඊළඟට ගුඩ් මෝර්නින් ජනී, ඔන්න අදත් හෝමාගම නිව් මානෙල් එකේ සෙට් එක ඔයව සද්දෙටම අහගෙන ඉන්නවා. එහෙම කියන්නේ ඉතින් අපේ නිව් මානෙල් ගාමන්ට් එකේ සෙට් එකනේ. මැනේජර් සර්වයි ටීම් එකේ හැමෝමයි එකතු කරගන්න කියලා තමයි අපිට මෙසේජ් එක දාලා තින්නේ අපේ ගීතා. ඒක හන්ද කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න විපුල් ජයසුන්දර අපිට මෙසේජ් එක දාන්නේ සෙවන පිටියේ තියෙන නවංජනා ටේලර්ස් එකේ ඉඳන්. මම මේ කල්පනා කරේ මේ එක ටෝල් ටේලර් ෂොප් එකකට ගිහිල්ලා එක ඇඳුම ගානේ මහගත්තා. අපිට මාසෙකට ඇඳුම් කීයක් මහගන්න පුළුවන් වෙයිද? ඒ තරමට ටේලර් ෂොප්ස් ගොඩක්, ගාමන්ට්ස් ගොඩක් අපි වහගෙන ඉන්නවා. හයි ජනී, අපි සද්දෙටම ඔයා වහගෙන ඉන්නේ. කෑගල්ලේ කෑගලු බත් කඩේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක තමයි මෙසේජ් එක දාන්නේ. චම්මියක්කා, චානක, කාන්ති, ටෝගා, සුදු, ඊට පස්සේ මහින්ද, අමල්, ඒ වගේම තමයි බේබි, ඊට පස්සේ මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එකේ දාලේවල තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. මේ සින්දුව අහලා, ඊට පස්සේ තව සින්දුවක් අහලා, ප්‍රවෘත්ති අහලා, ඊළඟ පැය අපි හැමීට හම්බ වෙමු. ඒ හම්බ වුණාට පස්සේ ඔයා වෙනුවෙන් විශේෂ සර්ප්‍රයිස් එකක් මම ලෑස්ති කරන් ඉන්නවා. ඒක හන්ද දිගටම දේතුරුමාවත අහගෙන ඉන්න.

0: கனியக்க தேதுனு மாவத தேதுனு மாவத
1: FM அனுபா FM அனு ஹதராய் தஷ்ம அட நெத் FM
2: நெத் FM தேதுனு மாவத ඔබ වෙත ගෙන එන්නේ
3: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
4: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර දින බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
5: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
6: මුදලාලි
7: අලෝනා
6: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
8: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උඩවමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැහැ, සරත් නැහැ.
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
9: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
10: Music 3 2 1 let's go.
11: Friday fun day.

0: Net News. Net daval dolaha. Oba veta gene enni.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
3: ආයුබෝවන්. අදත් දවස මැද දවසේ මෙතෙක් රටතොට සිදුවීම් වාර්තාකරණය නෙත් දවල් දොළහ. මම කස්සුනේ නානයාකාර, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
4: මේ වෙනකම් දවස
3: කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අංශ කිහිපයකින් විමර්ශන. අබිරහස් ලෙස මියගිය රංග නිශාන්ත රාජපක්ෂගේ බිරිඳගෙන් පොලිසියට පැමිණිල්ලක්. සමාජ මාධ්‍ය කැළඹූ රාජාංගනයේ හාමුදුරුව අත්අඩංගුවට. දෙවේනට පැමිණි වියට්නාම් ජනපතිට උණුසුම් පිළිගැනීමක්.
0: net දවල් 12 ඉර මැදියමේ වාර්තාකරණය.
3: ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට අංශ කිහිපයක් යටතේ පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා. කොල්ලුපිටිය පේදරිස් පටුමග ප්‍රදේශයේ නිවසක තිබියදී ඔහුගේ සිරුරාද පෙරවරුවේ සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වූට්ල මහතා පැවසුවේ. ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එම ස්ථානයේ මේ වන විට රැඳී සිටින net news මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ සමගින්. අයිබෝන් ලහිරු.
5: අයිබෝන් කසුනි, මා මේ මොහොත වන විට රැඳී සිටින්නේ කොල්ලුපිටියේ පේදරිස් පටුමගේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර අද උදෑසන කොල්ලුපිටියේ නිවසක තිබියදී සොයා ගැනීමට ලක්වීමක් වුණා. මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුවෙමින් පවතින ආකාරයක් තමයි අපට එම ස්ථානයේ රැඳී සිටින අපට දක්නට ලැබෙන්නේ. නිවස තුළ විශේෂ විමර්ශනයක් සිදුවෙනවා. මේ අවස්ථාවට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාද මේ අවස්ථාවට පැමිණියා. ඒ වගේම රස පරීක්ෂක නිලධාරීන්, පොලිස් නිල සුනකයන් ඇතුළු අය මේ අවස්ථාවට පැමිණි ආකාරය අපට දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මෙම නිවස ආසන්නය තුළ විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබෙන ආකාරයක් තමයි අපට දක්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතු තවත් කාරණාවක් තමයි මෙලෙස අතනකොට ගැනීම මෙම සිද්ධියක් එක්ක ප්‍රශ්නගත එයාපත් ගණකිනුව සම්බන්ධයෙන් නඩුවකට අදාළව අප මත උදාහරණ සිටියදී ඔහු අතනකොට ගන්න ලෙස අධිකරණයේ ඊයේ දිනේ නියෝගයක් ඉදිරිපත් කර තිබුණා, නියෝගයක් නිකුත් කර තිබුණා. ඒ හේතුවත් ඒ එක්කම අද උදෑසන තමයි මෙම ප්‍රවෘත්තිය අපට වාර්තා වෙන්නේ. ඉතින් මෙයයි මේ වන විට පවතින තත්ත්වය. ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශ තුළින් හමුවේ මේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා net news වෙනුවෙන් මම ලහිරු කපුගේ.
3: ස්තුතියි ලහිරු. මියගිය කපිල චන්ද්‍රසේන මහතා සම්බන්ධයෙන් net news මාණ්ඩලික වාර්තාකරු සමන්ත කුමාර සකස් කළ වාර්තාවක් දැන්.
6: කපිල චන්ද්‍රසේන මහතා පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. ඔහු චිකාගෝ විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියක් සහ මෙල්බර්න් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබාගෙන තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර දැරීමට පෙර ඔහු මිහින් ලංකා සහ මොබිටෙල් සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරී ලෙස මෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් හි ප්‍රධාන අලෙවිකරණ නිලධාරියා ලෙසද සේවය කළා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් යානා මිලදී ගැනීමේදී අමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කපිල චන්ද්‍රසේන මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට අපමත නිදහස ලැබුවේ ඉකුත් පසුවනදායි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා එහිදී නියෝග කළේ සැකකරු රුපියල් ලක්ෂ 5ක මුදල් අප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර අප 3ක් මත මුදා හැරීමට. කෙසේ වෙතත් ඔහු නැවත අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළා. ඒ මුදලටගත් අපකරුවන් දෙදෙනෙකු අපතැබීම සඳහා අධිකරණයට ඉදිරිපත් කර අපකොන්දේසි උල්ලංඝනය කළ බවට වන චෝදනාව යටතේයි. මේ අතර එයාබස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලබාගත් මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට ලබා දී තිබෙන බව විමර්ශනවලදී අනාවරණ වූයේ යයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉකුත් මාර්තු මාස 19 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. කෙසේ වෙතත් කපිල චන්ද්‍රසේන මහතාගේ නීතිඥවරුන් මෝසමක් ඉදිරිපත් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පසුව දැනුම් දුන්නේ සැකකරුට බලපෑම් කර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අදාළ ප්‍රකාශ ලබාගෙන ඇති බවයි. අල්ලස් කොමිසම සිය සේවාදායකයාගේ ප්‍රකාශයක් සටහන් කරගන්නා අතරතුර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දිවා ආහාරය අවස්ථාවේ එම ස්ථානයෙන් පිටව ගිය පසු සිය සේවාදායකයා වෙනත් කාමරයකට රැගෙන ගොස් අදාළ ප්‍රකාශය ලබාගෙන තිබවයි නීතිඥවරුන් වැඩිදුරටත් පැවසුවේ. මේ පිළිබඳ කපිල චන්ද්‍රසේන මහතා අධිකරණයට වැඩිමනක් තොරතුරු අනාවරණ කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොයන්සි අරසකුලරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න ප්‍රකාශ ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා ඇත්තේද මීට අදාළවයි.
3: වැඩතහනමට ලක්ව සිටියේදී අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ බිරිඳ පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. ඒ සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් පළවන වාර්තා පදනම් කර ගනිමින් මෙම සිදුව සම්බන්ධයෙන් net news youtube නාලිකාවේ අද පෙරවරුවේ විකාශය වූ net news ඒ මෙඩිෂන් වැඩසටහනේදීද සාකච්ඡා කෙරුණා.
6: රංග නිශාන්ත රාජපක්ෂගේ මරණය පිළිබඳව රංග නිශාන්ත රාජපක්ෂ මහතා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාව සිටියා. ඔහු වැඩතහනමට ලක් වෙනවා. ඔය දැන් මුදල් ලේකම්වරයාට පත් වෙලා තියෙන ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ගෙවීම සම්බන්ධයෙන්ම එලෙස වැඩතහනමට ලක්ව සිටියදී ඔහු මිය යනවා. ඒක ආන්දෝලනාත්මක වෙනවා. ඔහුගේ මරණය සිරුරේ ස්ථාන කීපයක කැපුම් තුවාල තිබෙනවා. ඒවායින් අධික ලෙස රුධිර වහනය වීමෙන් මරණය සිදු වූ බව තමයි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේදී කියෝනේ. අධිකරණ වෛද්‍යවරුන් 4 දෙනෙකු යටතේ තමයි මේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුණේ. එසේ තිබියදී තවමත් මේ මරණය පිළිබඳ යම් අය සැකමතු කරනවා. එලෙස සැකමතු කරමින් එක් අවස්ථාවකදී උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරයා කියනවා මියගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ බිරිඳටත් මේ මරණය සැකයි. ඒ බවට ඇය පොලිසියට පැමිණිල්ලක් කරලා තියෙනවා කියලා. හැබැයි පෙරලා ඔහුගෙන් ප්‍රශ්න කරාම කොහෙද කොයි පොලිසියටද මේ පැමිණිල්ල කරලා තියෙන්නේ කියලා ඒකට නිශ්චිත උත්තරයක් ලැබුණේ නැහැ. ඒ වෙනුවට පසු අවස්ථාවකදී උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා මට එක වචනයක් වැරදුනා. ඇය පොලිසියට පැමිණිල්ලක් කරලා නැහැ කියලා ඔහු පිළිගත්තා. එසේ තිබියදී ඔන්න ඊයේ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ බිරිඳ කුලියාපිටිය පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් කරලා තිබෙන බව සැලයි. මේ පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ටාශය අතහවුරු කළා. මේ පැමිණිල්ලෙන් ඇය ප්‍රකාශ කරනු ලැබ තිබෙන්නේ ඇගේ සැමියාගේ මරණය පිළිබඳ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය පිළිබඳ ඇතැම් අය සමාජ මාධ්‍යයේ අසත්‍ය ප්‍රචාර සිදු කරමින් සිටිනවා. එය තමන්ටත් තමන්ගේ දරුවන්ටත් අගතිදායක බලපෑමක් ඇති කරනවා. එනිසා රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කරන්නන් සම්බන්ධයෙන් සුදුසු නීතිමය පියවර ගන්න කටයුතු කරන්න කියලා ඇය මේ පැමිණිල්ලෙන් පොලිසියෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබෙනවා.
7: දැන් යම් අවස්ථාවල ඊයේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඇතුළේ කියවුණා මේ පැමිණිල්ල ඉදිරිපත් වන්නේම උදයගම්මන්පිලට විරුද්ධව කියලා. හැබැයි එහෙමත් නෙවෙයි නේද ඩිල්ෂාන්? කියන්නේ සමස්ත කවුරු කරත්
6: උදයගම්මන්පිලත් කෙනෙකු විය හැකි. තවත් අය සිටිය හැකි. පොදුවේ මේ මරණය සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රචාර සිදු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටමින් තමයි රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ බිරිඳ මේ පැමිණිල්ල සිදු කරනු ලැබ තිබෙන්නේ. මේ ගැන පාර්ලිමේන්තුවේත් සංවාද වුණා.
3: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝලාම් මහතා පිළිගැනීමේ නිල උත්සවයේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වියට්නාම් ජනාධිපති ටෝම් ලාම් මහතා පොලිස් අශ්වාරෝහක බලකාය පෙරටු කර ගනිමින් ජනාධිපති කාර්යාල පරිශ්‍රය වෙත කැඳවාගෙන මෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහත් හරසරින් ඔහු පිළිගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. දෙරටේ ජාතික ගී වාදනයෙන් අනතුරුව වියට්නාම් ජනාධිපති ටෝ ලාම් මහතා පිළිගැනීමේ නිල උත්සවය ආරම්භ වුණා. එහිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සම්මාන වෙඩිමුර පවත්වා වියට්නාම් ජනාධිපතිවරයා පිළිගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. දෙරටේ ජනාධිපතිවරුන් ත්‍රිවිධ හමුදා උත්තමාචාර පිළිගැනීමෙන් අනතුරුව වියට්නාම් ශ්‍රී ලංකා රාජ්‍ය නියෝජිතය හඳුන්වා දීම සිදු කෙරුණා. එන අනතුරුව දෙරටේ නායකයින් දෙපළ එහිදී නිල ඡායාරූපයකටද පෙනී සිටි බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. එන අනතුරුව වියට්නාමයේ සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළ වත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් පහක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම් ජනාධිපති ටෝ ලාම් මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. මේ අතර වියට්නාම් ජනාධිපතිවරයා මේ වන විට පාර්ලිමේන්තුව අමතනු ලැබුවා. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු සමන්ත කුමාර සමගින්. අයිබෝන් සමන්ත.
8: අයිබෝන් කසුනි, වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතාගේ පාර්ලිමේන්තු ආමන්ත්‍රණය වෙනුවෙන් උත්සවය අද උදෑසන 11ට පමණ තමයි ආරම්භ වුණේ. වියට්නාම ජනාධිපතිවරයා 11:05ට පමණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ වෙත පැමිණෙනු ලැබුණා. ඒ අතරතුර ඊට පෙර කතානායකවරයාගේ සම්ප්‍රාප්තිය සිදු වුණා. ඒ අනතුරුව තමයි වියට්නාම ජනාධිපතිවරයා නිල උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණෙනු ලැබුවේ. පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිවරයාව කතානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීම සිදු කෙරුණා. එන අනතුරුව වේත්‍රධාරීවරයා ප්‍රමුඛව මේ අමුත්තන් පාර්ලිමේන්තු සංකීර්ණය තුළට ප්‍රවේශ වීම සිදු වුණා. අනතුරුව පෙරවරු 11:35ට පමණ පාර්ලිමේන්තුවේ රැස්වීමේ කටයුතු ආරම්භ වුණා. කතානායකවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් ඉතා උණුසුම් අයුරින් වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීම මෙහිදී සිදු වුණා. මේ විශේෂත්වයක් තිබුණා කසුනි, වෙනදාට වඩා පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේදී කතානායකවරයාගේ දකුණු පසින් විශේෂිත ආසනයක් වියට්නාම ජනාධිපතිවරයා වෙනුවෙන් පනවා තිබුණා. එහි තමයි ඔහු අසුන්ගෙන සිටියේ පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීමේ වාරය පැමිණ නැත්තෙක්. කතානායකවරයා විසින් උණුසුම අයුරින් පිළිගෙන වියට්නාම ජනාධිපතිවරයාට මේ කතාව ඉදිරිපත් කිරීම සඳහා ඇරයුම් කරා. ඒ අනුව වියට්නාම ජනාධිපතිවරයා විනාඩි 25කට ආසන්න කාලයක් සිය කතාව ඉදිරිපත් කළා වියට්නාම භාෂාවෙන්. එහිදී ඔහු සඳහන් කළ විශේෂිත කරුණ දෙරට අතර රාජතාන්ත්‍රික සම්බන්ධතාවල ශක්තිමත් භාවයේ වැදගත්කම තමයි එහිදී ඔහු අවධාරණය කළේ. විශේෂයෙන් මේ ආකාරයට රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතන ලැබුවේ 2015 වසරෙන් පසු පළමු වතාවට වීම මෙහි විශේෂත්වයක් වනවා. මේ ජනාධිපති වියට්නාම ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව ස්තුති කතාව සිදු කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියමිනේ විසින් සිදු කරනු ලැබුවා. ඒ ආකාරයෙන් තමයි කෙටි සහ චාම් එවැගේම අභිමානවත් අයුරින් වියට්නාම ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමේ උත්සවය සිදු කෙරුණේ. මෙහි තොරතුරු අප සූදානම් ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශ තුළින් ඔබ වෙත ගෙනීමට එතෙක් සමුගන්නවා. නෙට් නිවුස් වෙනුවෙන් මම සමන්ත කුමාර.
3: ස්තුතියි සමන්ත. රාජාංගනයේ හාමුදුරුව ලෙස සමාජ මාධ්‍යයේ ප්‍රකට රාජාංගනයේ සද්ධාරතන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොටසේ පැවසුවේ තලාව ප්‍රදේශයේ විහාරස්ථානයකදී පොලිස් මධ්‍යම අපරාධ විවර්ෂණ කාර්යාංශයේ විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි. විරුද්ධත්වය ඇවිස්සීම හෝ ඇවිස්සීමට තැත්කිරීම යන දණ්ඩනීති සංග්‍රහය සඳහන් වැරදි පිළිබඳ චෝදනා යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. මීට පාදක වී ඇත්තේ රාජාංගනයේ සද්ධාරතන විසින් අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කළ බව කියන සිද්ධියක්. මේ අතර රාජාංගනයේ හාමුදුරුව ලෙස ප්‍රකටව සිටින රාජාංගනයේ සද්ධාරතන සංඝභාවයෙන් නිරපාහැරි බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය එකුත් වසරේ අප්‍රේල් මාසයේදී නිවේදනය කර තිබෙනවා. නෙත් දවල් 12 නිමාව. මෙලක නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පැය මේ පැයේ රටතොට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
0: නෙත් දවල් 12 ඔබ වෙත ගෙන ආවේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 716 3672.
9: නැත්තෙම් දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
10: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
11: ඒ

0: දහයයි නෙවෙයි වෙලාව 12ත් පහු වෙලා.
1: පවුල් පිටින් හවුල යහන්න. ජනි එක දේ තුනු මාවත. දේ තුනු මාවත.

0: කාගේ වතු දව ඕනේ වයිෆ්ල හැමදේම දන්නවා.
1: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.

0: සුබ දහවලක් වේවා. වෙලාව 12යි විනාඩි 21යි. මං කිව්වා ඔයාලට අපි අද ඔයාලට සර්ප්‍රයිස් එකක් දෙනවා කියලා. ඒ වෙනුවෙන් තමයි අපි සූදානම් වෙලා ඉන්නේ 12 පහ වෙනකොට දේදුණු මාවතට. තවත් තරුවක් පායලා තියෙන්නේ. මේ තරුව පායන එකට වැඩිපුරම කැමති වෙන්නේ මේ වෙලාවේ දේදුණු මාවත අහගෙන ඉන්න අපේ පුංචි ගෑල් ළමයි කියලා මං හොඳටම දන්නවා. කවුද කියලා කියන්නද? එක වැස්සක් වාගේ හැඬුව අපේ චන්නුක ඇවිල්ලා තියෙන. චන්නුක අයබෝන් සුබ දහවලක්
1: වේ. අයබෝන් සුබ දහවලක්.
0: ඉතින් මොකද වෙන්නේ?
1: ඉන්නවනේ සින්දුවක් හදාගෙන ෂේප් එකේ ඉන්නවා.
0: මේ දවස්වල මං හිතන්නේ TikTok එක පැත්තට, Instagram එක පැත්තට ගියෝතින්.
1: ඔව්.
0: ඔයාගේ කටහඬ විතරයි ඇහෙන්නේ.
1: එහෙමද? ඔයාලට ඇහුණාද?
0: සෑහෙන්න ඇහෙනවා.
1: හොඳයි ඒ කියන්නේ.
0: මම ගෑල් ළමෙක් නොවි මටත් ඇහෙනවා.
1: එහෙනම් හොඳයි.
0: ඉතින් මොකද්ද මේ අලුත් වැඩේ?
1: අලුත් වැඩක් තියෙනවා. අද තමයි මේ ඔයාලගෙන් තමයි මුලින්ම ඇත්තටම රිලීස් වෙන්නේ රේඩියෝ වලට. අද හවස 5:00 මගේ YouTube channel එකේ මගේ අලුත්ම සින්දුව මන්දාරම් හැන්දාවේ රිලීස් කරනවා. ඉතින් වැඩේට මාර excited. කට්ටිය කොහොම ගනීද? දැනටම ඇත්තටම හොඳ feedback එකක් එනවා කට්ටියගෙන් TikTok වල, Instagram වල. ඉතින් අපි බලමු දාලා මොකද වෙන්නේ කියලා.
0: වැඩිපුරම ෆීඩ්බැක් එකේ ඉන්නේ ගෑනු ළමයින්ගෙන්ද පිරිමි ළමයින්ගෙන්ද?
1: ඇත්ත කියන්න එපා ඉතින්. ගෑනු ළමයින් ඇත්ත කියන්න එපා. ගෑනු ළමයින්ගෙන් තමයි ඉතින් වැඩිපුර එන්නේ. ඒ වගේම පිරිමි ළමයින්ගෙනුත් එනවා ඒ හා සමානම ෆීඩ්බැක් එකක්.
0: හරි, ඉතින් අලුත් වැඩේ, අලුත් සින්දු අහන්න අපි තව පුංචි වෙලාවක් යනවා. මේ මට නිකන් ආරංචියකව රූකාන්ත ගුණතිලක මහත්මයාට ආසයි කියලා.
1: රූකාන්ත ගුණතිලක මහත්මයාට ගොඩක් ආසයි. මොකද ලංකාවේ පොප් කිං කියලා තමයි මම දකින්නේ රූකාන්ත ගුණතිලක. ඉතින් ඔව් ගොඩක් ගොඩක් ඉන්ස්පයර් වෙනවා රූකාන්ත ගුණතිලක මහත්මයාගේ පොඩි කාලේ ඉඳන්ම.
0: එහෙනම් ඉතින් අපි දේදුණු මාවතේ රූකාන්ත ගුණතිලක මහත්මයාගේ සින්දුවක් අහන්න යන්න හදන්නේ. වාහින්දම තමයි මම මේ සින්දුව මෙතනට තෝරගෙන ආවේ. මෙතනින් පස්සේ අපි ලෑස්ති Facebook live එකක් එන්න. දැන් Facebook live එකට ආවොතින් එහෙම අපේ නංගිලට අක්කලට මේ හැමෝටම විතරක් නෙවෙයි අපි බලාගෙන ඉන්න කොල්ලෝ ගෙල්ලෝ සෙට් එකට ඔක්කොටම පුළුවන් අපේ චන්නුගත් එක්ක live කතා කරන ගමන් අපේ Facebook live එක බලන්න එන්න. NetFM Facebook fan page එකට.

0: හරි අපි සිින්දුවක් අහලාවා හැබැයි ඒතරි මතක් කරන්න ඕනි දැන් අද අමුත්තෙක් කැවිලින්නවන අපේ එදරුමාවතට එයා ඉතින් අපිට නම් අමුත්තෙක් නෙවෙයි ඒ වගේම තමයි මේ වෙලාවේ රේඩියෝ එක අහගෙන ඉන්න ඔයාටත් අමුත්තෙක් නෙවෙයි කියලා අපි දන්නවා මොකද ඒ තරමටම එයාගේ කටහඬ අපිට සමීප වෙලා තියෙන හන්ද නේද චන්නුක
1: එහෙමද
0: එහෙම මේ දැන් ඔයා සාමාන්‍යයෙන් කෑම හැම කනකොට මොනවද වැඩිපුරම කෑමට ආස මොනම වැඩිපුරම ආස කෑම මොකද්ද මටත් ප්‍රශ්නේ බැටළුණා
1: පොඩ්ඩක් අමාරු ප්‍රශ්නයක් හැබැයි මගේ ඔළුවට මුලින්ම ආවේ පිට්සා.
0: අහහ
1: එහෙනම් මම පිට්සා කියලා කියන්නේ.
0: සෝයා මීට් එකක ගන්නස.
1: සෝයා මීට් තාසය හැබැයි. සෝයා රයිසන් කරි එකක් එක්ක සෝයා මීට් තියනවා අමාරු.
0: රයිට් මේ මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් නිවසින් ඔයාලට අරගෙන එන සෝයා මීට් ගැන. හැබැයි ඒ අතරේ කියන්න ඕනි දැන් අපි net fm facebook fan page එකට යන්න කියන කතන්දරේ. මොකද මේ වෙලාවේ net fm facebook fan page එකට ආවොත් අපේ චන්නුක දිහා බලාගෙනම මේ වෙලාවේ net fm අහගෙන ඉන්න ඔයාලට චන්නුකගේ මූණ බලාගෙන ඉන්න පුළුවන්. මගේ කටහඬ අහගෙන චන්නුකගේ මූණ බලාගෙන ඉන්න පුළුවන්. ඊතර කියන්න ඕනේ දැන් ෆ්‍රීලන් නිෂ්පාදන අතරට සෝයා මීට් ඇවිල්ලා තිනවා දැන් රස වර්ග 13කින්. කොටින්ම කියනවා නම් අර සාමාන්‍යයෙන් අපි ගන්න ඉස්සෝ දැල්ලෝ කුකුල් මස් රසට වගේම තමයි චීස් රසට වගේම බ්ලැක් කරි අර කොස්සට කළු පොල් මාළුව රසට මේ රස වර්ග ගණනාවකින් ඔයාට ෆ්‍රීලන් සන්නාමේ යට තියෙන සෝයා මීට් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. දැන් gedara මේ වෙලාව කියලා කියන දවල්ට කෑම යන වෙලාව. එතකොට දවල් කෑම වේල රසවත් කර ගන්න ගැළපෙනම දෙයක් තමයි හොඳ සැරට මිරිසට හදාගත්ත සෝයා මීට් ටිකක් කියලා කියන්නේ. ඊට පස්සේ චීස් රසට ඕයි නම් චීස් රසටත් හදා ගන්න පුළුවන් කියන එක මතක් කරන්න ඕනි සැරට කන්න ආස නැති අයට. යන්න ෆ්‍රීලන් නිෂ්පාදන තියෙනවා ඔයාගේ ගේ ළඟ තියෙන කඩේට ගියත් අරගන්න. ඒ තරමටම ෆ්‍රීලන් නිෂ්පාදන වලට සමීපයි අවුරුදු 40ක් පුරා ඔයත් එක්ක ඉන්න ෆ්‍රීලන් සන්නාමේ යටතේ ඉන ෆ්‍රීලන් සෝයා මීට් ගෙදර කෑම වේල රසවත් කරගන්න එකතු කරගන්න. දැන් චන්නුක මන්දාරම්නේ සින්දුවේ නම මන්දාරම් හැන්දෑවේ තමයි සින්දුවේ නම. එතකොට මේ සින්දුවේ වචන ටික කොහෙන්ද ආවේ?
1: සින්දුවේ වචන ටික මම ලිව්වේ මමයි ජීවක වීරසිංහ මතක් කරන්න ඕන. එයාත් පොඩි කැරිටි කාර ලිව්ව සින්දුවේ.
0: හරි.
1: මම සින්දුවේ වර්ස් එක සහ වර්ස් එක තමයි මුලින්ම ලිව්වේ. වර්ස් එක සහ ඔකේ ප්‍රී කෝරස් එකක් තියෙනවා. ওই ටික මම මෙලඩි එකත් එක්කම ඒගම්මාවා. ඊට පස්සේ ඉතුරු ටික පුරාන මං ජීවිකායට කෝල් එකක් දුන්නා. ජීවිකායි මේ සින්දුවක් තියෙනවා මොකද මේ ටික පුරවලා දෙන්න පුළුවන්ද කියලා. එයා පරිතුරු වර්ස් එක ලිව්වා. ඊට පස්සේ සින්දුවේ කෝරස් එක ලියනකොට අපි ඒක මාර ඉක්මනට ලිව්වා. විනාඩි 10ක් වගේ ඇතුළත මායි කොසී තමයි මේක මියුසික් කරේ. අපි දැන් එකතු වෙලා දිරු කොස්තා. අපි දැන් එකතු වෙලා සින්දුව හදන ගාම තමයි මේකේ කෝරස් එකේ වචන ටිකක් දැම්මේ. මම සින්දුව හදන යනකොට කෝරස් එකේ වචන තිබ්බෙත් නැහැ. ඊට පස්සේ සිංගාලා ලියලා අපි ඒ වෙලාවම රෙකෝඩ් කරලා වැඩේ ඉවර කරලා දැම්මා.
0: එහෙම කරපු වැඩේ අර පොඩි ක්ලිප් එකක් දාපු ගමන් වැඩේ වෛරල් ගියා.
1: ඔව්.
0: ඉතින් මේ ඔයාගේ දැන් සින්දු ගානක් තියෙනවනේ. ඔය ටික ඔයා කැමතිම සින්දුව මොකක්ද?
1: කැමතිම සින්දුව මම මන්දාරම් හැන්දෑවේකටත් ඇත්තට මං හිතන්නේ මගේ අලුත්ම කැමතිම සින්දුව සහ මගේ තියෙන ඔබ මාගේ ආදරේ කියලා සින්දුවක්. ඒක මම පර්සනලි මාරම සින්දුවක් මගේ. ඒක වැස්සක් අමතක කරන්නත් බෑ.
0: හරි, ඒ සින්දු අතර කතා බහ යනකොට අපි net fm facebook fan page එකේ facebook live එක තින්න අතරේ අද රෑ ගැනත් මතක් කරන්න ඕනේ. අද රෑ තමයි රෑ මිත්‍රවරුනි. සිකුරාද රාත්‍රිය කියලා කියන්නේ net fm dj night එක අමතක කරන්නම බැරි දෙයක් වෙලා තියෙනවා. අපිට සිකුරාද රෑට කටිය සෙට් වෙන වෙලාවට රෑ 9 කියලා කියන්නේ හොඳම වෙලාව. අද DJ නයිට් එක අහන්න ලෑස්ති වෙලා ඉන්න රෑ 9ට අපි DJ අසා DJ නයිට් එක අරගෙන ඉන්නත් ලෑස්ති වෙලා ඉන්නවා. අජ කී රාත් අහන්න යන කලින් ඔයාට අද රෑගෙන මතක් කරේ එකයි. net fm facebook fan page එකට එන්න අපි live එකක් ඇවිල්ලා තියෙන්නේ. live එකේ අපිව බලාගෙනම අපිත් එක්ක කතා කරන්න පුළුවන් දැන්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව දින 12 විනාඩි 38යි.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
5: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.
4: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0.72 13 36.
7: දැන් හැමෝම ගන්නේ හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 0.77 406 43 97.
8: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට්. ඔබත් අදම රස බලන්න.
9: Music 3 2 1 let's go
10: Friday fun day

0: to beat mix winner.
1: Unlimited radio fun neka. Net FM DJ night. Fun neka ta set winner. Tagi dinanna. Net FM DJ night. Messi kurada. Ren novator.
2: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
6: වෙලාව දැන් 12 විනාඩි 41යි
7: මේ හස්බන්ඩ්
6: මොකද වයිෆ්
7: මගේ යාළුවෝ කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුවෝ කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
6: අහහ
7: මොකද කරන්නේ ඔයා?
6: ආ ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එක යමු.
7: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවොත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
8: මනි මනි
1: Paul ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.

0: වෙලාව 12:42 මේ පැත්තෙන් ගිටාර් එකක සද්දයක් ඇහෙනවා කියලා කියන්නේ දැන් ඔයා දන්නවා අපි සින්දුවක් කියන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ කියලා. මොකද දැන් අපි අද තරුවක් එක්කරගෙන ආවනේ දේදුණු මාවතට. චන්නුක ඔව් මොකද්ද දැන් මේ සින්දුවේ තියෙන කතාව කියන්නකෝ අපිට. මේ සින්දු හැම සින්දුවක් පිටිපස්සෙම කතාවක් තියෙනවනේ.
1: අනිවාර්යයෙන්ම මේක මුලින්ම කියන මේක දුක සින්දුවක්.
0: හරිද?
1: මගේ එක්ක හැදෙන්නේ ගොඩාක්
0: මේ ඒකනේ මම දැන් මම ඔයාගෙන් ඔයාව කතාව කියන්නම්
1: මම කියන්නම් මෙහෙමයි මගේ එක්ක හැදෙන්නේ ගොඩාක්ම දුක සින්දු.
0: නැත්තම්
1: මාර ලවී ඩවි එන ආදරෙන් කියන සින්දු තමයි හැදෙන්නේ. මේක දුක සින්දුවක්. මේක දුක සින්දුවක් කතන්දරේකුත් තියෙනවා මම හිතන්නේ.
0: ඒක කියන්නේ.
1: ඒක මම තියාගන්නම්. ඔයාලට එතකොට කතාව හදාගන්න පුළුවන් සින්දු අහලා වචනලි.
0: ඒක නිසා පද හදන අයට හදාගන්න
1: පුළුවන්. ඒක නිසා මම කතාව නොකිය ඉන්නම්.
0: කතන්දරයක්
1: තියෙනවා. මේකේ යනට වචන ටික අහුවම ඔයාලට තේරෙනවා මොනවද බේසිකලි මොනවද මේ සින්දුවෙන් කියන්න හදලා තියෙන්නේ කියලා.
0: රයිට්. මේ ඉතින් මට මේ අහන්න ඕනේ උනේ. දැන් මේ වෙන දුක හිතන සින්දුවක් නේ.
1: ඔව්.
0: හැබැයි දැන් මේ සින්දුව ඇහුවට ඒක හිතෙන්නේ නැහැ මේ මෙලඩි එක. ඒ ටික ඇහුනට පස්සේ නටන්න තමයි හිතෙන්නේ.
1: මට ඔක කට්ටිය ගොඩක් කියන දෙයක් තමයි මගේ දුක සින්දුත් ඇත්තන මේජර් ඔය මියුසික් කරලා තියෙන මේජර් ස්කේල් වල තමයි ගොඩක් යන්නේ. මගේ දුක සින්දු හැදෙන්නේ පොඩ්ඩක් එන සතුටු හිතෙන විදිහට තමයි දුක සින්දු හැදෙන්නේ. එහෙම එකක් තියෙනවා මගේ. මම දන්නේ නැහැ කියලා ඒක හේතුව.
0: මේ සින්දුවේ කතාව කියන්නකෝ ඉතින් ඒ කියන්නේ මොකද්ද කවුද මේක ඔයාට හදන්න අපේ සෙට් එක කවුද වැඩේ ක්‍රූ එක?
1: ඔව් අනිවාර්යෙන් සෙට් එකම මතක් කරන්න ඕන. සින්දුව මුලින්ම මම ලියලා මම මෙලඩි එක දාලා
0: ඒ කියන්නේ මේ සින්දුවේ ලිව්වේ ලිරික්ස් චන්නුක
1: සහ ජීවක වීරසිංහ.
0: රයිට්. කලින් කිව්වා ඔයා මට ඒක අමතකුණා.
1: මම ලිව්වා මුල ටික ඊට පස්සේ ජීවක අයියට මම යවුවා අයි මේකේ පොඩි හිස්තන් ටිකක් තියෙනවා පුරවලා දෙන්න කියලා. එයාත් ඒ පරොද්දවක් දුන්නා. මියුසික් ප්‍රොඩියුස් කරේ කොසි, දිල්රු කොස්තා මගේ හැම සින්දුවකම මියුසික් කරලා තියෙන්නේ. අපි දෙන්න මාර ෆිට් මාර ලේසි වැඩ කරන්න දිල්රුත් එක්ක. ඉතින් දිල්රු මතක් කරන්න ඕන. ඔය ටික තමයි සින්දුවේ පිටිපස්සේ ඉන්නේ. තාම වීඩියෝ එකක් මොනවත් කරලා නැහැ. ඒකත්
0: හැබැයි වීඩියෝ එකක් නැතුවත් මාර හිට් එකක් වෙලා තියෙනවා TikTok එකේ. එහෙම යන්න දෑ ඉතින්
1: වීඩියෝ එක නැති එකත් හොඳයි කියලා හිතනවා. ඒතර කට්ටියට පුළුවන් එයාලගේ කතන්දර
0: හදාගන්න. දැන් ඒ කියන්නේ ඔයා කවදා හරි වීඩියෝ එකක් කරොත් ඒ ස්ටෝරි එක ඔයා වීඩියෝ එකට ගේනොත්
1: නෑ, මං ඒකට වඩා පොඩ වෙනස් එකක් ගේන.
0: රයිට්. අපි එහෙනම් දේදුණු මාවතේ වෙලාව 12:44ක් වෙලා තියෙන වෙලාවේ මුළු ලෝකෙටම ලංකාවටම අපේ චන්නුකගේ ෆෑන්ස්ලට ෆෑන්ස්ලා කියන්නේ වැඩිපුරම ගෑල්ලම එනේ.
1: දෙගොල්ලම ඉන්නා
0: පොඩ්ඩක්
1: බෑ පිරිමිලා අමතක කරන්න බෑ.
0: ඔව් පොඩ්ඩක් ෂේප් එකේ උත්තරේ දෙන්න.
1: ඔව් ෂේප් එකේ බැලන්ස් කරන්න ඕන කට්ටිය ඔක්කොම.
0: හරි, අපි යන්න හදන්නේ අපේ චන්නුකගේ අලුත්ම සින්දු අහන්න. රිලීස් කරන්න කලින් මං කැමති ලයිව් සින්දු පොඩ්ඩක් අහන්න.
1: අපි කියමු පොඩි කැලලා.
0: රයිට්.

0: වෙලාව 12යි විනාඩි 53යි. ගින්දර හැන්දෑවේ ගින්දරි මෙදිරියට ඇවිල්ලා තියෙන්නේ. අට මෙදිරිය බාර දෙන්න කලින් දැන් මෙතන මගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා නේද? තරුවක් පායලා තිනවා. මගේ දිස්නෙත් අඩු වෙලා තියෙන්නේ. යාගේ දිස්නෙ වැඩි හන්දා. මොකද්ද කියන්න තියෙන්නේ? ඉතින් අහගෙන හිටපු කට්ටියට.
1: අහගෙන හිටපු ඔක්කොරම කියන්න තියෙන්නේ අනිවාර්යෙන් සින්දු අහන්න. අද YouTube එකේ හවස පහමාට මගේ channel එක චන්නුක රිලීස් වෙන ලිරික්ස් වීඩියෝ එකක් එක්ක මන්දාරම් හැන්දෑවේ පළවෙනි පාරට අපි ඔන්න ඔයාලගෙන් තමයි ප්ලේ
0: කරන්නේ.
1: Thank you very much for invite කරාට. සින්දු අහන් හිටපු හැමෝටම ස්තුතියි. ප්‍රෝග්‍රෑම් එක අහන් හිටපු හැමෝටම ස්තුතියි. ඉතින් වැඩ ටිකක් තියෙනවා ඉස්සරහට එන්න. ඔයාලා ඩිසපොයින්ට් කරන්නේ නැහැ. මං හිතනවා ඔයාලා බලන් ඉඳී කියලා ඒ ටික එනකම්.
0: Net FM team එක වෙනුවෙන් අපි චන්නුක ඔයාට බොහොම ස්තුතියි කියලා කියනවා මේ වෙලාවේ. මං දන්නවා දැන් අද සින්දුව රිලීස් කරනවා බොහොම කාර්යබහුල වෙලාවක. වෙලාව වෙන් කරගෙන මේ පැත්තට ආවට බොහොම ස්තුතියි කියලා කියනවා. ඔයාගේ අනාගතයට සුබ පතනවා.
1: Thank you.
0: එහෙම කියන ගමන් තමයි අපි දේදුණු මාවතෙන් යන්න හදන්නේ. ඒ අතරේ මතක් කරන්න ඕනේ අපි චන්නුකත් එක්ක YouTube වීඩියෝ එකක් තව පොඩි වෙලාවකින් අපි රෙකෝඩ් කරනවා. ඒ දේවල් ඔයාලට බලන්න පුළුවන් අපේ Net FM YouTube channel එකට ගියෝ. ඒකත් මතක් කරගෙන අදට ගිහිල්ලා ඉන්න තමයි හදන්නේ. හෙට රිවාඩු අයත් අපි හම්බ වෙනවා ලබන ඉරිදා දවල් 12ට. හෙලෝ හෙලෝ සතියන්තේ. දේදුණු මාවතෙන් හම්බ වෙන්නේ උදේ 10ට සඳුදා. ගෙන් එනම් පරිස්සමෙන් ඉන්න මම ජනී.

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: Net FM, dedu no mawata. ඔබ වෙත ගෙන එන්නේ
2: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලසම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
3: කඩුවෙල නගරයේදී මේ 14 වන දින විවෘත වන විෂන්කයා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි රාමු සඳහා 112ක දේමනාවක් කොන්දේසි සහිතයි පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-585
4: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
5: යනවා හලෝ යන්න තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට් රටල එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න ඔක්කොටම කලින් මගෙන් ගත්ත ණයකවල ඉන්නෝ
6: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ ඔබේ දෙමාපියන්ටත් යන්නේ නම් නැති වේවි ඔබ සමාජයෙන් කොන් වේවි ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි අවසන් ගමනට ඉක්මන් නොවන්න ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
7: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-7672
8: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක් ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර
9: ඔම්ම දොරට හරනු ඇත
10: ඔම් මණ්ඩපයේ කඩාවැදි යකඩ බුබුරු වලින් පහර දෙනවා සුරා උඩම් පිරෙනනවා
8: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්
7: net fm සංසාර කතන්දර
8: සෙනසුරාද උදේ 8ට අහමු නේද
11: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: Hey yo, yana yana hama dana anytime set when a flavor dela kiri padamak. Well I ne gana danuwa. Wasa dela kiri fun ekak piri ela kiri kiri.
14: Hi, welawa ekai.

0: ரட்டத்தோட ஒப்ப வித்தகின என்னே
1: செனே ஹசின்
2: மேடோலி சேம மோதாக் மன் ராசவாத் கராய்
0: நெட் நியூஸ் மீ பேய் ரட்டத்தோட பேயன் பேய் அலுத்வன அலுத் பேய் விமசுமா
3: අයිවන් මේ පැය රටතට සමගින් මම සචිනී. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය පිළිබඳව කොළුපිටිය පොලිසිය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. මෙම සැකකරයුතු මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය අධිකරණයට දන්වා සිටියි. ඒ අනුව ස්ථානීය පරීක්ෂණය සඳහා මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණි බවයි එම ස්ථානයේ රැඳී සිටින නෙත් නිවුස් මාලික වාර්තාකරු ලහිරු කපුගේ පැවසුවේ. කොළුපිටිය පේදරිස් පටුමගේ පිහිටි නිවසක තිබී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර අද පෙරවරුවේ සුවගෙනුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් නාශක කිහිපයකටදී විමර්ශන ක්‍රියාත්මකයි. ඒ සඳහා පොලිස් උනකයන්ද එම ස්ථානයට කැඳවා ඇති බවයි නෙත් නිවුස් මාඩලික වාර්තාකරු ලහිරු කපුගේ වැඩිදුරටත් පැවසුවේ.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත්
5: නැහැ ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
6: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397
7: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
8: දවල් එකයි විනාඩි 4යි වෙලාව. ගින්දර හඳාව ඔයා හන්න ලෑස්ති වෙන්නේ. ඒ ගින්දර හඳාවේ පළවෙනි සින්දුවට ඇයි මේ සින්දුව තෝරගත්තේ කියලා ඔයා කල්පනා කරනවා නම් මේක මට තහන්න අමාරු. ඒ වචනේ මෙලඩියකට පපුව හරියට හූරනෝ වගේ දැනෙන අහන් ඉන්න අමාරුම හැඟීම් කන්දරාවක් හිතට එන අමුතුම විදිහ ගායනයක් අමුතුම විදිහ ගීතයක් හැබැයි මේ ගීතය තමයි අද ගින්දර හඳාවේ පළවෙනිම ගීතය. ඇයි මම මේක තෝරගත්තේ? 10 වෙනිදාට ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය දෙලා තියෙනවා. මේ ලෝකෙ හැම අම්ම කෙනෙක්ම සමරන හැම අම්ම කෙනෙක්ම ආදරෙන් මතක් කරන දිනයක් යදලා තියෙනවා. හැබැයි අම්ම කියන්නේ දිනයක් නෙවෙයි, අම්ම කියන්නේ සසරක්. හැබැයි 10 වෙනිදා කියන්නේ ඉරිද නිසා අපිට ඒ වෙනුවෙන් දවසක් වෙන් කරන්න මුණ ගැහෙන්නේ නැති හින්දා මං හිතුවා අද ගින්දර හඳාවේ පළවෙනිම ගීතය මේ ලෝකේ පුරාම ඉන්න දරුව වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරන ආදරණීය මව්වරුන් වෙනුවෙන් වෙන් කරන්න මං ඔගලෝ කෝටම හරිම ආදරේ. මම ඉන්න මෙහෙම වචන ටිකක් ලිව්වා. ඒ ටික ඔගලන්ටත් ඇහෙන්න කියන්නම්. කාටත් කලින් නැහැරෙන, කාටත් පස්සේ නින්දට යන, බඩට නොකා ඉනට නොඇඳ, අත කොහෙයාදෝ පය කොහෙයාදෝ කියලා මුළු ජීවිතේම දරුව වෙනුවෙන් දිය කරන ආදරණීය අම්මා වරුන් සුවපත් වේවා, නිදුක් වේවා.

0: වෙලවතවල් එකයි විනාඩි 8යි.
1: සදා දිනක විශ්වාසයක්, සදා හෘද 23 වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදා දිනක විශ්වාසයේ සමගින් සදා හෘද ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදා අභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
2: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදෙනවද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
3: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
4: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ
5: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
6: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
7: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
8: යුද්ධමැද හැංගුණ ඉකොනොමික්ස්
9: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
10: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
11: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්තාන් නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
10: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
9: මේ අලුත් ඇපල් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
8: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
10: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න. Tune වෙන්න.
12: Brought to you by
13: අලුත් තැනක් අඩුම මිලක් කසාගල Green Super කසාගල සමූහ ව්‍යාපාරයේ වෙදින් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොළ
14: Prime Residences වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo අදම කතා කරන්න 0710-777-333
15: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
16: ප්‍රයත්නයි කරන්න ගන්න විජය ආප පිටි
17: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10
18: Death FM Algo Town
19: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 MBPS සිට 1000 MBPS දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
1: FM 95 94.8

Hi. Good afternoon. Ane hari amarai. Amarai kyane khata karana wachane ekathu karaganna amarai. Me loke onama daru ekta amma kiyana wachane kiwwohama harima sangvedi hangeemak danenne ay kiyala mata therenne. Eka oatath ehemai matath ehemai. Etane inehata wachane ekathu karagannath harima apahasui ne. Habai kohoma una? Gendara handawa tahana aadaraneya ammala godak innawa. නම් විදිහට කියන්න ගියොත් නම් මාත් එක තරහයි. මොකද ඒ හැම අම්ම කෙනෙක්ම මාවත් එයාලගේ දරුවෙක් වගේ සලකලා ආදරෙන් පුතේ කියලා කතා කරන නිසා. ඒ නිසා මම මේ වෙලාවේ නම් ගම් මතක් කරන්න යන්නේ නැහැ. හැබැයි ගින්දර හැන්දෑව අහන නාහන සියලුම අම්මාවරුන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා, හිතට සතුටම ලැබේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඔයා කවදම හරි දවසක ඔයාගේ අම්මට මලක් ගෙන හින්දේලා තියෙනවද? සාමාන්‍යයෙන් මල් දෙනවා කියලා කිව්වහම කොල්ලා කෙල්ලට, කෙල්ලා කොල්ලට, හස්බන්ඩ් වයිෆ්ට, වයිෆ් හස්බන්ඩ්ට හිමනේ නේද? හැබැයි ඔයා කවදම හරි දවසක ඔයාගේ අම්මට මලක් ගෙන හින්දේලා තියෙනවද? සල්ලි වියදම් වෙන දෙයක් කරන්න බැරි වෙන්න පුළුවන් මේ වෙලාවේ. වත්තේ මලක් කඩලා ගෙනහිල්ලා දීලා වඳින්න. මං කියනවට කළ බලන්න. ඇත්තට මතක් වෙනවා. මට විතරක් නෙමෙයි වාටත් එහෙම වෙන්නේ ඇති. ඔයාගත්ත බත් ටික කවා ගන්න අපි වත් කිහිල්ලේ ගහගෙන නේ අනිත් අතින් බැරි බැරි ගාතේ බත් එකත් අතේ තියාගෙන. තියෙන තරම් ගස් මල් පෙන්න පෙන්න, කුරුල්ලෝ පෙන්න පෙන්න, සමනල්ලෝ හොය හොය පෙන්න පෙන්න කොච්චර රැවටිලිකම් කර කර අපිට බත් ටික කවා ගන්න ඔට්ටු වෙනවද නේ? ඊට පස්සේ අපිට උගන්නන්න අපිට කලින් නැගිටලා කෑම ටික හදලා ඉස්කෝලේ යන කෑමක ලෑස්තිකල්ල වතුර බෝතලයට වතුර ටික පුරවලා ස්කෝල් බෑග් එක හරිද අනේ බබා නැගිටින්නක නැගිටින්නක යන්නක බ්‍රෂ් කරන් එන්නක වොෂ් එක දාගෙන එන්නක වොෂ් කරගෙන එන්නක එන්න දැන් මේ කිරි එක බීලා යන ළමයෝ එහෙම කියලා පස්සෙන් එලවනවනේ. ගෙදර ඉන්නේ තුන්දෙනයින අපේ ගෙදර නම් තුන්දෙනාටම පාත්‍රේ වගේ ලොකු පිඟානකට බත් බෙදාගෙන අනාන අනාන අනේ ඇති අම්ම ඇති කිකි අපෙන් බැනුම් අහහ කවනෝ පස්සෙන් දුව දුව කවනෝ කොච්චර මහන්සි ඇතිදනේ. මගේ අම්ම වගේම තමයි ඊට වඩා කැපකිරීම කරන එකින් එකට වෙනස් ජීවිත ගත කරන අම්මවරුන් මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ නිසා ඔයාගේ ආදර අම්මවත් මතක් කරගෙන මම දාලා තිනවා ගින්දර හැන්දෑව අද පෝස්ට් එක. ඒ පෝස්ට් එක ෂෙයා කරන්න, ලයික් කරන්න, ඔයාගේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මං අද දාලා තියෙන්නේ මේක බලන ඔයාගේ අම්මටත් නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා. ඉතින් ඒ හින්දා බහ තොරණ කාලේ මුලින්ම කියපු වචනේ තපි අම්මනේ නේද? ඒ හින්දා ඔයාගේ අම්මට බලන්න මවරුන්ගේ දිනය ළඟ ඉන්නේ. එක දවසක් වැය කළ වැඩක් නැහැ. වා වාසනාවන්තයි තාම අම්ම ඔයාගාව ඉන්නව නම් තාම ඔයාට සලකන්න පුළුවන්. නැති වුණාම දුක් වෙනව වෙනුවට ඉන්නකන් ආදරෙන් බලාගන්න, ඉන්නකන් ආදරෙන් සලකන්න, ඉන්නකම් කරන දෙයක් තමයි හරිද? හරි, එහෙමනම් අපි ලගේ ගින්දර හැන්දාව පටන් ගන්නවා මෙන්න මෙහෙම. අදත් ඔගලන්ට කෝල් කළ හැමන තමත් සපගේ චැට් එකට ඇවිල්ල අද අපිලගේ ගින්දර හැඳාව ෆස්බුක් පෝස්ට එකට ලයික් කල්ල, කමෙන්ට් කල්ල, ෂයා කල්ල, ඔය ඕන විදිහකින් සින්නුවකට කටියව ඩෙඩිකේට් කරන්න පුළුවන්. කෝල් කරනව නම් 0112553063 ඉගාවට වට්සප් එකේ චැට් එකට සෙට්වෙනව නම් 0800195 95 95 95 ඒ වගේම ෆේස්බුක් පෝස්ට් එක ලයික් කරලා කමෙන්ට් කරලා ෂයා කරන්න. මංගර කලින් කිව්වා වගේ තවම යන ඉතිෆෙම් ඔෆිෂියල් ෆෑන් පේජ් එක ලයික් කරලා ෆලෝ කරලා නැත්නම් අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන ෆලෝ පාරක් දාගෙන යන්න. එහෙනම් ඉතින් ගින්දර හන්දාව පටන් ගන්නවා.

විතරයි විනාඩි 20යි වෙලාව. අපි යන්න හදන්නේ හින්දි ට්‍රැක් එකක් අහන්න. මේක අහන්න. මේ කටියව එකතු කරගමු. WhatsApp එකේ පැත්තට තමයි මුලින්ම chance එක දෙන්නේ. Good afternoon, Bashi. Mama Paragoda Sadeepa. Sindhukita ekathu karaganna aadare hama daama kiyala kiyano. Thank you Sadeepa aadaren ekathu karaganna. Hi Bashi ka ada gindara handa wahano. Mata Yohani ge sindhuwak denawada kiyala kiyano. Ahamu. Matamugoda Sunil kade ayya akka ekathu karaganna. E wage ma Maldives-wala Sangeet Malli Nilugamata ge patta Palanpiti Hirani akka Kelimadala Reenu akka me okkoma ekathu karaganna kiyala kiyanne Kannantotti Helagama Bakery ape rasika kolla. ජය වේවා ආදරෙන් එකතු කරගන්නයි උම්ම කැටේ අදත් අපි වම අහනවා දෙරියයි මලී අක්ක තමයි මෙසේජ් එක කියවලා තියෙන්නේ අනේ ආදරේ මගේ ලස්සන අක්කව ආදරෙන් එකතු කරගන්න හරිද හයි භාෂා අපි ගාලු උඩල මත සමන් ස්ටෝස් එකේ

සංජීව, අපිටත් ලස්සන සින්දුවක් දාගෙන යන්න. බොසා ජගත් අය ඉන්නෝ, මමයි ඔයාවයි මෙතහන ඔක්කොම එකතු කරගන්න. නොවරද වාම අපේ බොසාට උම්ම එකක් දෙන්න කියලා කියනවා. අනේ ආදරෙන් ඔක්කොම එකතු කරගන්න. හරි, ඉගාවට සුභ වේවා, ජය වේවා භාෂී. ගින්දර හඳාවට අපිත් එකතු වෙනවා කියලා මහරගම දුලානියක්ක කියනවා. හයි භාෂී, හැමෝටම සෙත් වේවා කියලා කියනවා. රයිගම ඩයසයි ආදරෙන් ආවත් එකතු කරගන්න. හයි ගින්දර නංගේ බබා, අපි වගේ කැන්ඩි බොයිස්ලා, ප්‍රියන්ත කුමාර, යෝකිය කුමාර, සිල්වා, ගයන්, රොහන්, මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. අර කුමාරගේ උම්ම නැව. ඔය මොද පිරිමහ ගන්න. හරිද, අපි මේ හම්බවරුන්ගේ දිනය වෙනුවෙන් දාලා තියෙන ෆේස්බුක් පෝස්ට් එකට මෙන්න මේ කට්ටිය රියැක්ට් කරලා තියෙනවා. ඒ කට්ටියවත් එකතු කරගමු. බීඒ ඉමේෂා, සංජීවනී, ජිතු, තිනු, විපුල්, ජයසුන්දර, දමයන්ති, රත්නායක, සමරසිංහ, සමරසිංහ, සුජානි, චන්දිමා, සිජිත, නිරු, ලිමේෂා, උදී, කවිෂ්, ෆනාඩෝ, චූටි චූටි, කුමාරි, ජයවර්ධන, දමයන්ති, දයමයන්ති, මදුෂානි, වොන්ඩර්ලව්, ඉගාවට අංජලා, දේශානි, ධනුෂි, ධනු, දමයන්ති, නෝකා, දිමුතු, ලක්මිනී, ලක්ෂිති, රෝෂණ, ප්‍රදීප්, දසනායක, ලක්මාලි, මානගේ, උදයන්ගි, නෙතුමි, ලැබුණ හේවගේ, අනෝජ් කුමාර, අනුරුද්ධ කැලුම්, තනෝජා, ගුණවර්ධන, මානිල් බණ්ඩාර, සාගරිකා කුමාරි, චතුරංග ජානක, ධනංජනි, අමරසේන, චූලනි, දමයන්ති, රුවන් රාජපක්ෂ, දමිත් දර්ශන, රමණි සුමේදා, පැතුම් සංජය, දමිත් රසංග, ඉගාවට දුමින්ද ප්‍රසන්න, දකනගේ රත්නසිරි, දීපිකා රණේපුර, නොනිමි හීන කියලත් කෙනෙක් ඉන්න, ඉගාවට ලලිත් ප්‍රියංකර, ඉන්දික රුවන්, නිල්මිනි නිල්මිනි වගේම අපේ ඇඩ්මින් කෝරි තවත් ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා.

ලස්සන සිංදුවකට අපිවත් එකතු කරගන්න ගින්දරේ. යක්කලෝ මුදල් නායක වෙළඳ සංකීර්ණයේ කැටිය ආදරෙන් එකතු කරගන්න. විස්නස් සරු වේවා, ජය වේවා. හයි හයි, අපිට නම් එපා ඔය ලෙඩ. ලෙඩ උම්ම එපාලු අපේ තිලක් අයිය කියන්නේ. සනීපෝනා මාපු දෙන්ක උම්ම ඉල්ලගෙන දෙන්න එකක්. කොමාරි තිලක් අයවයි පබ්ලික් ඔක්කොමයි තාදරින් එකතු කරගන්න හරිද? ගුඩ් ආෆ්ටර්නූන්. ඔන්න අදත් ඔයාව අහනවා හොඳේ. මේ කියන්නක අදවත් ඔයා මගේ සින්දුව දෙනවද? අපි සින්දුව කිල්ලෝ දෙන්නෙම නෑනේ. ඉන්න මම අද ට්‍රයි කරනවා හරිද? වයිෆ් වත්සලා දුව දෙහන්ස හේෂන් මලි නවීන අය ගම්පහ සරසවී බුක්ෂොප් එකේ කොල්ලෝ කෙල්ලෝ ටික ස්පෙෂලි එකතු කරගන්න කියලා කියනවා. ආදරෙන් ඔක්කොම එකතු කරගන්න, ජය වේවා. සරසවී බුක්ෂොප් එකට උතුරන්න හරියන්න ඕනේ ඉතින්. අනේ මන් දෙන්න ට්‍රයි කරන්නම් අසංකයේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වෙලාව දවල් 1:00 විනාඩි 32.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයා එකක රස බලමුද. මාතර ෆ්‍රීලන් චීස් රසද සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
7: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
1: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: Music 3 2 1 let's go. Friday fun day.

0: ரீமிக்ஸ் டு பீட் மிக்ஸ் வேணா
1: அன்லிமிடெட் ரேடியோ ஃபன் எக நெட் எஃப்எம் டிஜே ஃபன் எக்கட்ட செட் வேணா டேகி தினன்னா நெட் எஃப்எம் டிஜே நைட் மெஸ்குராதா ரே நவேட்டர்
2: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: කින්දර හැන්දෑවා
4: brought to you by
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ.
6: Frames එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
7: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
8: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540

ලිකයි විනාඩි 36යි වෙලාව. අපි මේ හැමදාම කතා බහ කරා වුණාට ෆෝන් එකෙන් කතා කළා. හයි කොහොමද? හොඳින් ඉන්නවද? කැම කාලාද? ඔය ටිකනේ හැමදාම අහන්නේ. හැබැයි ඔන්නාද මං චූටක් විතර යටි අන්තරේ තුෂාරයිය ගැන දැනගත්තා. ටයිටනික් සලෝනිකේ තුෂාරයිය. එයා මේ අද අම්මා ගැන අපි කතා කරන හිඳ එයාගේ අම්මා ගැන කිව්වා. තුෂාරයියට නම් එයාගේ අම්මා මොන වගේද කියනවත් දන්නේ නැහැ. මොකද එයා ඉපදිලා දවස් දෙකෙන් එයාගේ අම්මා නැති වෙලාලු. එයාව හදලා තියෙන්නේ අම්මගේ අම්මා අත්තම්මා. ඒකත් අපිට කිව්වේ නෑ. පහුගිය 14 වෙනිදා හරියටම අවුරුදු දවසේ අප්‍රේල් 14 වෙනිදා තුෂාරයව හදපු අම්මා නැති වෙලා. ඉතින් කොහොම හරි තුෂාරය රටට ලෝකෙට බර නැතුව හොඳ මනුස්සෙක් විදිහට ජීවත් වෙන නිසා එයාත් සැනසීමෙන් ඇති ඉන්න තැනක ආදරෙන් මං ඔයාව එකතු කරගන්නවා. හරිද? දැන් වෙනදාට කොහොමද කෑවද ඕනේ අහන්නේ. දැන් මීට පස්සේ මං කතා කරන්නේ ওই දේවල් තොලුයි තියාගෙන. හොඳයි. ආදරෙන් එකතු කරගන්නවා තුෂාරයියට. ඔය ගන්න මහන්සියට දවසක ඇත්තම උතුරන්න හරියන්න ඕනේ. සුන්දරමයි කමල් අයයි තිනවලු අද සලෝනිකේ ඔය දෙන්නවත් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම අපේ පැලන් පිටියේ හිරානියක්වත් මතක් කරන්න කියලා කිව්ව සින්දුරිකක් අහන්න. ඕකේ ආදරෙන් එකතු කරගන්න. ඊගවට වාදුව පොතු පිටියේ අපේ චන්දිමා අක්ක කතා කළා. හස්බන් ලකි ගවට ශක්ති හිම්මාතගමින් එයාගේ දුව සෙව්වන්දේ ඉන්දුනය ගයානි අයාන් කීර්ති අභීතෝ මේ කටිය මේකතු කරගන්න කියලා කිව්ව. අභීතට උම් එකක් දෙන්න කියලාත් කිව්වා. කොමාදරෙන් එකතු කරගන්න. හරි ඊගවට රිකිල් ලගස්කර අපේ අරුණ අයිය කතා කළා. කොල්ල ඉතින් කොහොමත් මාව අහනවා. තැන්ක් යූ ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ දුවලේ යමු අපි වට්ස්ඇප් එක පැතට. මෙසේජස් පිරීලා තියෙනවා. එකක්වත් නොකිය ඉන්න මට බැරි හින්දා ඉක්මනට ඒගොල්ලන්වත් මතක් කරමු. මහරගම ජනතා මාවතේ අපේ සුපුරුදු කොල්ලො ටික චමු චමලයිය මිලින්දයිය මහින්දංක හෂානයිය ඊගවට රසංග සුමනේ අංකල් වගේ මාමාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපිට උම්ම දෙක දෙන්න කියලා කියනවා. ආදරෙන් ඔක්කොම එකතු කරගන්න. සුබදම සත්භාෂිණන්ගේ අපිවත් එකතු කරගන්න. ඔහන තිස්සපුර නිලන්තය දුවේසුරි වයිෆ් සුමිත්‍රා එක්ක තමයි ඉන්නවා කියලා කියන්නේ. හයි හයි අපි කච කච මල්ල අදතව සදෙට අහගෙන ඉන්නේ. රිකිල් ලගස්කර ලසන්ත මෝටර්ස් එකේ සුදර්ශන අය තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ. රිකිල් ලගස්කර ත්‍රිවිල් පාක් එකේ කුල්ලොක්කුමයි ගරාජ් එකට ඇවිල්ලා ඉන්න ත්‍රිවිල් කොල්ලෝ ඔක්කොමයි ලංකාවේ මහන්සි වෙලා ගේමක් ගහන ත්‍රිවිල් කොල්ලෝ ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා. උම්මා දෙකකුත් මේගොල්ලන්ට ඕනේ කියලා කියනවා. ආදරෙන් ඔක්කොම එකතු කරගන්න. ඊගවට ගින්දර භාෂයක සුහදග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙලා අපේ බොස් ත්‍රිෂාන් ඊගවට බොස්ගේ වයිෆ් ඉෂංකා දර්ශන් ඒ වගේම මේ වෙලාවේ ෂොපිකින හැමෝමයි භාෂාවයි නිතහන හැමෝමයි එකතු කරගන්නවා කියලා කියන ආදරේ හොද්ද හොදේපා නිශාන්තයෝ එකතු කරගන්න. හරිද? ඊගවට අපි යමු රිකිල් ලගස්කඩ සැලොන් දිනේශ්‍රේකට. ඒ වගේම මයිල පිටියේ සැලොන් දිනේශ්‍රේකේ අපි වහගෙන ඉන්නවා සන්දීප් පනේ නුවන්තිකා ශාම කටිය මාදරෙන් එකතු කරගන්නවා. තැන්ක් යූ සෝ මච් අහන් ඉන්නවට. ඒ අතර මම ඔයගලන්ට ෆෙම් සෑය ගැන මතක් කරනවා. ෆෙම් සෑය කියලා කියන්නේ අපිට වෙළඳපළට ගියාම ඉතාම සාධාරණ ගානකට ගන්න තියෙන ක්වලිටි එකත් උපරිමේට තියෙන සැනිටරි නැප්කින් එක. ලීක් වෙන්නේ නෑ අඳගෙන ඉන්නත් පහසුවේ. ඒ වගේම තමයි ගෙවන ගාන්ට ඉතාම සාධාරණයි. හිතන්නකෝ ගෙදර ගෑන් ළමයි තුන්දෙනෙක් ඉන්නවනම් තුන්දෙනාට මාසකට පැඩ්සල්ට කොච්චර ලොකු වියදමක් යනවද නේද? ඉතින් ඒ නිසා එහෙම ලොකු ගානක් යට කරන්නේ නැතුව අවශ්‍ය දේ වෙනවනම් අපහසුතාවයට පත් නොවී ඉන්න පුළුවන් නම් ඒක කොච්චර එකක්ද නේද? එහෙම ඔයා පෑඩ් එකක් වෙළඳපළේ තෝරනවා නම් ෆෙම්ස් ඇයම තමයි. ඉතින් ඒ නිසා නම කියලා නම බලලම අරගන්න ෆෙම්ස් ඇය. ගාන සාධාරණයි කියලා ක්වලිටි එක අඩු කළා නෑ. ISO SLS තත්ත්ව සහතික දෙකින්ම පිදුම් ලැබපු පෑඩ් එකක් තමයි ෆෙම්ස් ඇය කියලා කියන්නේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වෙලාවතවලකයි විනාඩි 45යි. අපලක ගින්දර හන්දෑවේ පල්ලවිරි පැය අන්තිම විනාඩි 15 තමයි මේ යන්නේ. කටිය ගොඩාක් ඉන්නව එකතු කරගන්නේ අතරේ. ඔයගලන්ට මතක් කරනවා මගේ ටොක් ටොක් අයල ගොඩාක් මේ වෙලාවේ මාව සද්දට අහගෙන ඉන්න නිසා. හැත්තටම හරිම දුකයි හරිම වේදනයි මේ ගිනි පූට කවුවේ ඔගොල්ලෝ ඔහොම ඉන්නකොට. මොනා කරන්න දීති නේද? ගොඩක් මේ කොළඹට ඇවිල්ලා හයර් යන්නේ පිට පිට පළාත්වල අයියලා. මොකද මේ කොළඹ වැඩිපුර හයර් වදින නිසා ඉතින් ඒගොල්ලෝ මෙහෙ තමයි ඉඳලා හයර් ටිකක් කරගෙන කියක් හරි හොයාගෙන සති දෙකකට පාරක් එහෙම නැත්නම් තුනකට පාරක් තමයි ගමනට ගමට යන්නේ. ඉතින් එහෙම ඉන්නකොට කාමරයක් අරගෙන ඉන්නවා කියලා කියන්නේ ඒකත් තව වියදමක්නේ. කෑම බීම ගන්නත් ඕනේ. ඔය වගේ ගොඩාක් දේවල් තියෙන නිසා ගොඩාක් අය තමන්ගේ කාමරේ කරගෙනම ඉන්නේ ත්‍රිවිල් එකම තමයි. නිදාගන්නේ තෝක ඇතුළෙම තමයි. ඉතින් මන් දන්නව මොන තරම්නම් දුකක් විඳිනවද ජීවිතේ ගැට ගහගන්නේ කියලා. ඉතින් එහෙම ඔයාට මං ඇත්තට මේ මතක් කරන්නේ ත්‍රිවිල් එකක් තියෙනවා කායිකකුත් නොවෙන ත්‍රිවිල් එකකුත් නොවෙන. හැබැයි මේකේ කායිකක ෆීල් එක උපරිමෙන් දෙනවා. විශේෂයෙන් ගොඩාක් අවුව දවස්වලට අවුවේ කට්ට කකා ඔළුව රිදේනකන් නේද? ඇස් දෙක රිදේනකන් මහා අමාරුවෙන් පාර දිහා බලාගෙන අර රස්නෙත් දරාගෙන යන්න ඕනි නෑ. ඒසී තියෙන ත්‍රිවිල් එකක් දැන් තියෙන නිසා. ඒ වගේම තමයි ස්ටීරින් වීල් එකක් තියෙනවා. දොරවල් හයක් තියෙනවා. සහ කායිකක් ගන්න හීන මවන. ගොඩාක් දෙනෙක්ගේ ගෙදර තියෙන වාහනේනේ ත්‍රිවිල් එක කියලා කියන්නේ නේද? ඊට වඩා පොඩ්ඩක් කුඩින් තියෙන. ඊට වඩා ලෙවල් අප් වෙච්ච මේ ටොකි කෝන්ට ට්‍රයි කරලා බලන්න පුළුවන්. මේක වෙන කවුරුවත් නෙවෙයි අරගෙන එන්නේ කේරි රයිස් මෝටර්ස් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙති. මේගොල්ලෝ 100%ක්ම මේ දේවල් හදන්නේ ලංකාවෙමයි. හැබැයි බයක් තියාගන්න එපා. අයියෝ ලංකාවේද හදන්නේ කියලා? අපිට අපේ දේවල් කොහොමත් අගයක් නැති වෙනවනේ. හැබැයි ඔගලන්ට මතක නම් කේඩි රයිස් ස්කූටර්ස් ගැන මේගොල්ලෝ මේ හදන ස්කූටර්ස් යුරෝප් කන්ට්‍රීස් වලට පවා එක්ස්පෝර්ට් කරන එක්ස්පෝර්ට් ක්වලිටි ස්කූටර්ස්. ඒ වගේම තමයි මේ ත්‍රිවිල් එකත් හොඳම ක්වලිටි එකට නියමිත තියෙනවා. දිවයිනපුරම අලි විජාලයක් ඉන්නව සේවා නියෝජිතිනිනෝ අමතර කොටස් දිවයිනපුරම ගන්න තියෙනවා. ඒ නිසා ස්පෙයා පාර්ට්ස් ගැන හිතේ වද වෙන්න ඕනිත් නෑ. අලෙවෙන් පසු සේවාව තාති විශිෂ්ටයි. වැඩි විස්තරවට දැනගන්න ඕනේ කියලා දන්නේ හින්දා නම් මේක මතක් කරන්න කේඩි රයිස් මෝටර්ස් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට කතා කරන්න 0775 463 97 වැඩි විස්තර දැනගන්න. අපි යමු WhatsApp එකට මෙන්න මේ කටිය වේගතු කරගන්න. හයි ගින්දරි. මෙසේජ් එකේ වෙලා තියෙන්නේ කවුද කියලා නෑ. හයි හයි. අනේ මැනිකේ අද ඔයාගේ වොයිස් එක. අනේ සයිප්‍රස්ල සුජීවා කාදරින් එකතු කරගන්නව මම හරිද? ඔයා තාමත් දරුව වෙනුවෙන් නේද? වෙන රටක ගොඩාක් දේවල් දරාගෙන ජීවිතය ගෙනියන ආදරණීය අම්ම කෙනෙක්. ඉතින් ඒ නිසා ගන්න හැම මහන්සියකටම ප්‍රතිඵලයේ දවසක ලස්සන එකක් වෙන්න ඕනි. ආදරෙන් ආවත් එකතු කරගන්නවා. සුබදහවලකේවා භාෂී ගම්පල ප්‍රියදර්ශනී අක්ක තමයි මෙසේජ් එකේ වෙලා තියෙන්නේ. ආදරෙන් ඔයාවත් එකතු කරගන්නවා. ඔයාගේ අම්මවත් ආදරෙන් මමත් මතක් කරනවා. හරිද? සුදු මූල භාෂියෝ ලස්සන සින්දු ගොඩක් දෙන්න මලෝ පිටිය සුනිත් ග්‍රොසරි එකේ නයින අක්කගේ මෙසේජ් එක. අම්මා පුතා තිසෝන හබීබ් සුනේත් හේ වගේම ගාලි ගෙදර ඔක්කොමත් එකතු කරගන්න කියලා කියන. ආදරෙන් එකතු කරගන්නම්. තිබුණත් FM නාලිකා රේඩියෝ පිරෙන්න දුන්නත් සින්දු බයිලා අපිට නැට වෙන්න හැදුවත් මොන කෙනා නොම්මර එක වෙන්න සුපිරි මහඬ තමයි භාෂිනී ආර්ය රත්න. ෆ්‍රොන්ට ලංකාවේ මගේ කොල්ල දෙන්න මනෝජයයි අනුරායයි ආදරෙන් එකතු කරගන්න. මේ දවස්වල මං හිතන්නේ අපේ අයියට පොද්දෙනිකන්දේ ආනන්ද අයියා වැහිලා ඉන්නේ. කවිමයි වනවා.

දවල් එකයි විනාඩි 53යි වෙලාව. හරි, අපි අහන්න හදන්නේ තව ලස්සන සින්දුවක් අහන්න. මේ තමයි මේ පැය අපි අහන අන්තිම සින්දුව. මේ සින්දුව අහන්න කලින් මම ඔයගලන්ට මතක් කරනවා සෙවනගල ආයුර්වේදය ගැන. හරිද? කොච්චර බෙහෙත් අරන් ආවත් අපේ අම්මලට නම් බෙහෙත් තෙල් ටිකක් ගාලා අතගා ගන්න එක තරම් සැනසීමක් නෑ. අහනද? කොච්චර ඔය ඉංග්‍රීසි බෙහෙත් බොන්න අරන් දුන්නත් අතන රිදෙනවා මෙතන රිදෙනවා කියනකොට එයාලට ඕනි හොඳට තවල අපේ අතින් තෙල් ටිකක් ගා ගන්න. එහෙම කරාම ඔන්න දැන් තමයි මට පොඩි සැනසීමක් ආවේ කියලා කියන්නත්ද? අපේ අම්මනම් එහෙමයි, පොඩි කට්ටකමකුත් කරනවද මන්. එයාලා ආසයි අපි ළඟට වෙලා අත ගගා අත ගගා කියව කියව උරතල් වෙවි ඉන්නවනම් වෙලාවකට. ඇත්තට කල්පනා කළ බලද්දි පොඩි කාලේ අපි ඒගොල්ලන් එක්ක නැලවි නැලවි හිටියා, හුරතල් වෙවි හිටියා. දැන් ඒගොල්ලෝ අපිත් එක්ක නැලවි නැලවි හුරතල් වෙනවා. ඔගලන්ගේ අම්මලගෙත් එම කෝලං අඩ තියෙනවද? මතක් කරන මතක් කරන්න. අපි ජීවත් වෙන්නේ හරි පුංචි කාලයයි. අපිට මේ ජීවිත කාලේ ලැබෙන්නේ එක අම්මයි එක තාත්තයි. ඉතින් මවරුන්ගේ දිනේ දවසේ මං තාත්තල ගැන කතා නොකර ඉන්නවා කියලා හිතන්න එපා. හරිද? මවරුන්ගේ දිනේ 10 වෙනිදා තියෙන හින්දා අද මම වෙන් කරගෙන තියෙනවනේ ගැන කතා කරන්න. කුමාරේ ඉන්නකන් තමයි ඉතින් ඔක්කොම සැබරුම් තියෙන්නේ. නැති වුණාම ඉතිරි වෙන්නේ මතක විතරයි. ඒ හින්දා බොරුවට හරි ළඟින් ඉන්න මං තෙල් ගාන්න. අපි මේක තවලම තෙල් ටිකක් ගාමයි කියලා පොඩ්ඩක් එයත් එක්ක ළඟින් හුරතල් වෙවි ඉන්නේ. අලා හරි ආසයි ඒවට. හරිද? එහෙම තෙල් සාත්තුවක් එහෙම කරනවන කෝකටත් අයිල කියලා ගෙවල් වල තියා ගන්නම ඕනි එකක් තමයි සෙවනගල හන්දි රාජ තෛලය කියලා කියන්නේ. මෙව ඇවිල්ලා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කමල් බන්දල වීරප්පෙරුම වෛද්‍යතුමාගේ අධීක්ෂණය අපේ වෙදකම අපේ උරුමයත් එක්ක හැදෙන දිව්‍ය ඖෂධ. හරිද? පුරුද්දට ළඟ තියාගන්න. ඒ වගේම ගෙවල් වල පුරුද්දට ළඟ තියාගන්න ඕනි තව දේවල් තියෙනවා. අසමෝදක ඒ අතරනුත් සීරසියක් ස්වභාවික සෙවනගල අසමෝදගම් විශේෂයි. බඩ පිපිල වගේ නම් බඩ කැක්කුමයි නම් අජීර්ණ ගතයයි නම් කෑමවලට කිසිම ඇපිටයිට් එකක් නැත්තම් එහෙනම් සෙවනගල අසමෝදගම් ටිකක් බීලා බලන්නකෝ. නැති ඇපිටයිට් ඇති වෙනවා. ඒ වගේම තමයි ඔගලන්ට සීනි නම් ඔයාට සීනිද කියලා අහන කට්ටියට කියන්න ගෙනල්ල දෙන්න බෙහෙත් සෙවනගල මධුමේහ හරණි කැප්සූල්ස් ගෙනත් දෙන්න කියන්න. නිට්ටවට සුවකට ගන්න පුළුවන්. ඔක්කොම විස්තර ටික ඔයාලට දැනගන්න පුළුවන් 0747 31 33 540 කතා කළා. 0747 31 33 540 වැඩි විස්තර.

0: මුතු අයියගේ කුඹුරේ තදම වැඩ පටන් ගන්න පුළුවන් කියලා පුතා කිව්වේ.
1: ඉතින් ඔය හෛරංකාරකම් තරුණ ජවයේ තිනකම් ඉතරයි උන්.
0: ඒක දන්න නිසා තමයි මයේ කොල්ලව තරුණ කාලෙම සදාහරිත එක්කලා වෙළඳ කොටස් කරුවෙක් කළේ.
1: මොකක් කියව සදාහරිත?
2: අනාගතයට බිය නොවන්න නම් සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස් කරුවෙකු වන්න. මාසිකව රුපියල් 6000ක් අවුරුදු 5ක් ගෙවා වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් උපයන්න. දැන්ම කතා කරන්න 076-44-11-600.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්කට සුපිරි මෝටර රථයක්. දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව. ඔබත් අදම මිලදී ගන්න.
1: රපුන්සල් වගේ මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
6: කඩුවෙල නගරයේදී මැයි 14 වන දින විවෘත වන විෂංකයා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි රාමු සඳහා 12%ක දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල. අමතන්න 077-383-585.

0: නැත් නිවුස් මේ පැය රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
2: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
0: නැත් නිවුස් මේ පැය රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
3: අයිවන් මේ පැය රටතොට සමගින් මම සචිනී. අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර රෝහල වෙත රෝගින ගොස් තිබෙනවා. ඒ මහේස්ත්‍රාත්වරයා සිදු කළ ස්ථානීය පරීක්ෂණයකින් අනතරවයි. එම මරණය සම්බන්ධයෙන් කොළඹපිටිය පොලිසිය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා. කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර අද පෙරවරුවේ සුවගැනුණේ කොළඹපිටිය පේදරිස් පටුමගේ පිහිටි නිවසක තිබේදී. ඉන් අනතුරුව අංශ කිහිපයකටදී පොලිස් විමර්ශන ආරම්භ කෙරුණා. මීළඟ නිවුස් පසර තුනට.
0: Net News. BP රටතොට.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් ගින්දර හැන්දෑවා
1: Brought to you by සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
2: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
3: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
4: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540
5: FM 95 94.8

හවස දෙකයි විනාඩි 6යි වෙලාව. අපේ ලගේ ගින්දර හන්දෑ වහන දෙවෙනි පැය තමයි පටන් අරගන්නේ. මේ පැය තවලට කෝල් කළා WhatsApp එකේ chat එකට set වෙලා එහෙම නැත්නම් දාලා තියෙන Facebook post එකට comment කළා like කළා share කළා මේ පැත්තේ ඉන්න පුළුවන්. හරිද? මට කතා කළා අපේ මාබිම කාන්ති අම්මා. හරිද? කාන්ති අම්මා තැවිල්ලා හරිම ධෛර්යවන්ත අම්මා කෙනෙක්. සැමියත් නැතුව අතකුත් නැතුව දුවගේ දරුවත් බලාගෙන ඒ දරුවගෙත් සියලු වැඩ කටයුතු කරලා ගෙදර දොරේ දේවලුත් කළා දුවට ජීවත් වෙන්න හයිය දෙන හරීම ධෛර්යවන්ත අම්මා කෙනෙක් තමයි මාබිම කාන්ති අම්මා කියලා කියන්නේ. ඒ වගේම යා හරීම සංවේදී කෙනෙක්, චූටි දෙයුණුත් හිත රිද්ද ගන්න කෙනෙක්. එහෙම බැලුවම අම්මලා ගොඩක් එහෙමද මන්දනේ? චූටි දේවල් ගැනත් ගොඩාක් දුරට හිතනවා. ඒ ඇවිල්ලා අපිට නරකක් කරන්න නෙවෙයි, අපිට වැඩිපුර ආදරේ හින්දා නේද? ඉතින් ඒ නිසා කාන්ති අම්මා හැමෝගෙම ආදරෙන් ඉල්ලන්න කියලා කිව්වා. අම්මලව ආදරෙන් බලාගන්න කියලා. හොඳයි, 10 වෙනිදට එදෙන ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අපි ගින්දර හන්දාවේ අද අපේ ආදරණීය අම්මාවරුන් සිහිපත් කරන්න, ඔවුන්ව සුවපත් වෙන්න ඔවුන්ට ප්‍රාර්ථනා එකතු කරනවා. ඉතින් ඒ නිසාද ෆේස්බුක් පෝස්ට් එකත් මම දාලා තියෙන්නේ, මේක බලන ඔයාගේ අම්මටත් නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා. කමෙන්ට් සෑහෙන්න වෙල තියෙනවා. හරිම සන්තෝසයි කියන්න. ගොඩක් අයගේ දෙමව්පියෝ මේ වෙද්දී ළඟ නැහැ. හැබැයි ජීවතුන් අතර ඉන්න, ඒ වගේම මේ වෙලාවේ රෝගීව ඉන්න සියලුම අම්මාවරුන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තියෙනවා. හැම අම්ම කෙනෙක්ම ආදරෙන් මතක් කරලා තියෙනවා. හරි ලස්සනයි කමෙන්ට්ස් බැලුවහම හරි ලස්සන අදහස් තියෙනවා. අනන්ත කුමාර අයියා, මගේ තම්ම තාතාද නෑ, ඒත් පින් කරන හැම මොහොතකම මං ඒ අයව මතක් කරනවා. එහෙම කියලා කියනවා. පින් කරන වෙලාවකට විතරක් නෙවෙයිනේ, අපි ඇතින් මොනාම හරි වැරදි දෙයක් වෙන්න යන හැම වෙලාවකම අපිට මතක් වෙනවා නම් අපේ දෙමව්පියෝ අපිව හොඳ දරුවෝ කරන්න ගත්ත වහන්සේ නේද? අපි ආයේ වැරදි කරන එකක් නෑ. ඊට පස්සේ බියංකා ප්‍රේමතිලක, මගේ අම්ම දැන් නැහැ, ඒත් මට ඉන්නව වගේ දැනෙනවා කියලා කියනවා. එහෙමයිනේ, අපිට ගොඩාක් ළඟ අය, විශේෂයෙන් අම්මා තාත්තා කියන චරිත දෙක ආයෙ අමුතුවෙන් අම්බලා එහෙම නැත්නම් ෆිල් කරන්න බෑනේ නේද? වෙන කෙනෙක්ව ආරූඪ කරන්න බෑනේ අම්මා කියන චරිතයට හරි තාත්තා කියන චරිතයට හරි. අපි ළඟ නැතත් ඒගොල්ලෝ අපි ගාව ඉන්නවා වගේ දැනෙනවා. ඒක නම් ඇත්තටම මහ පුදුම හැඟීමක්. ඇත්ත. හොඳට බලන්න, අම්මලා තාත්තලා ජීවිතුන් අතර ඉන්න දරුවෝන්ට මම මේ කියන්නේ, ජීවිතේ අමාරු දවස් එනව නේද? පහු කරගන්න අමාරු තත්පර මිනිත්තු එනව නේද? ඒ වෙලාවට දැනෙන්නේ දුවට අම්මා ළඟ ඉන්නවා වගේ, අම්මා අම්ම නිකන් ඔළුව අත ගන්නවා වගේ දැනෙන්නේ. දෙයලා ජීවිතුන් අතර ඉන්නේද්දි පවා ඉච්චරට යාලා අපිට කිට්ටු ඒකයි. විපුල් ජයසුන්දර, ආභාෂියෝ මම සෙවන පිටියෙන් නෙළුම්, මගේ අම්මටත් මගේ මහත්තයාගේ අම්මටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මමත් ඒ විදිහටම ප්‍රාර්ථනා කරනවා. ලලිත් සොයිසා අංකලෝ තේ වගේම ලස්සන ප්‍රාර්ථනාවක් කළා තිනු මෙනු හම්බන්තොට. බාෂිනංගේ, මගේ අම්මනම් අසනීපෙන් ඉන්නේ, ගොඩ කාලයක් ඒ විදිහට යා ඉන්නේ. ඒ නිසා මගේ අම්ම ඇතුළු සියලුම අම්මාවරුන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා කියනෝ. ඉගාවට රමණි සුමේ දක්කා, බාෂි වස්තු කැටේ, අම්මා කියන්නේ නමක් නෙමේ, ඉවරයක් නැති ආදරයක්, නිදන්නේ නැති පුන් සඳක්. එහෙව් ආදරණීය අම්මා මල් ළඟ අද නැහැ, ආපහු අනේ එනවනම් කියලා හිතෙනවා අනන්තයි කියලා කියනෝ. අපේ බුද්ධාගමට අනුව නම් නේද කියන්නේ මේක චක්‍රයක් කියලානේ. අපිත් එක්ක දැඩිව බැඳිලා ඉන්න අය නැවත නැවතත් මුණ ගැහීම් හමු වෙවි ඉවරයක් නැතුව අපි මේක ගමන් කරනවා කියලානේ කියන්නේ නේද? ඉතින් කොහොමාරි ඒ අම්මවත් ආදරෙන් අපේ හිසෙහිපත් කරමු. ලස්සන හිතක් තියෙන දුවෙක් හදලා දුන්නට නේද? ඉතින් සියලුම අම්මවරුන්ට මම ආයෙම වතාවක් කියනවා, මම හරිම ආදරේ. චූටි හරි ලෙඩක් දුකක් තියෙනවා නම් ඒ හැම දුකක්ම ලෙඩක්ම නැති වෙලා ගිහිල්ලා සැනසීමෙන් ඉන්න තමන් සෝදා වෙන්නේ කියලා මං අම්මවරුන් සියලුම දෙනා වෙනුවෙන් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. අපි
WhatsApp එකට ලස්සන සින්දු ටිකක් දෙන්න හොඳද කියලා මැසේජ් එකක් එවලා තිනු. මැසේජ් එක එවන්නේ කවුද කියලා තමයි හොයාගන්න නැත්තේ. කොහොමහරි එවලා තියෙන්නේ අයියා කෙනෙක්, DP එකේ තියෙන්නේ පිරිමි කෙනෙක්ගේ පින්තූරය. අම්මට ඉක්මන් සුවය ලැබේවා කියලා එයා ප්‍රාර්ථනා කරනවා. මං හිතන්නේ යාගේ අම්මා අසනීපෙනින් අපි ඔක්කොමත් එකතුලා ප්‍රාර්ථනා කරමු ඒ අම්මටත් ඉක්මන් සුවය ලැබෙන්න කියලා නේද? ආදරණීය භාෂි මැනික ටික දවසක් ගින්දර හැන්දාවට මෙසේජ් කරන්න උනේ නෑ මාත් අසනීපෙන් හිටපු නිසා. ඔයාලා දැන් හොඳයිද කියලා අහනවා. දැන් ගොඩක් දුරට හොඳයි නේ. පොද්දනි කන්දේ ආනන්දයි ඇතුළු ෆැමිලිකේ ඔක්කොමයි කන්නන්තට බේකරියේ කට්ටියමයි. ඉගාවට මෝල්ඩිවසල සංගීත් මල්ලි කටියම එකතු කරගෙන සිඳුවක් අහමුයි කියලා කෙලි මඩලේ රේණුකා අක්කා කියනවා. මගේ රේණු අක්කවත් ආදරෙන් එකතු කරගන්නවා. Thank you so much මාව හගෙන ඉන්නවට. හරිද? භාෂි මම ඌ පරණගමින් ප්‍රභා හංසි. මවත් හස්බන්ඩ් ජානකව දෝශලනිවත් ඒ වගේම සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. ලස්සන ප්‍රෝග්‍රම් එක කරනවා, හරි ලස්සනයි කියලා කියනවා. Thank you so much ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ කටියවත් එකතු කරගමු අපි. එම්පයර් සිලෝන් ප්‍රයිවට් ලිමිටඩ් එකේ ඔක්කොමලාම ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා. ඕකේ ආදරෙන් කට්ටියම එකතු කරගන්න. හයි භාෂි, මම තාව ගින්දර හැන්දාවට ගින්දර යාළුවෝ ටික ඔක්කොම එකතු කරන් සින්දුවක් අහමුයි කියලා යටියන් තොටින් මధుරංග කියනවා. ආදරෙන් එකතු කරගන්න. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මකුල්ලොලුවේ රංජිත් දිසානායක අයියා කියනවා. ඊට පස්සේ ජයම වේවා භාෂි නංගි, අපි ආව හගෙන ඉන්නේ ඉන්දික ටේලර්ස් ගල් වංගු ඇඹිලි පිටිය. අපේ අම්මල දෙන්න ඇතුළු සියලුම අම්මාවරුන් නිදුක් වේවා, නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරෙන් අයවත් කටියමත් එකතු කරගන්න. හරිද? මම පියෝ මී දියුල පිටියේ මගේ අම්මා නිල්මිනීවත් ආදරෙන් එකතු කරගන්න සින්දුවක් අහන්න කියලා කියනවා. එකතු කරගමු. ජය වේවා.

0: Tindere händerna.
1: හවස දෙකයි විනාඩි 15යි වෙලාව. මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ඔලුවට ගැහුවාම නටනවා. වා TikTok app එකේ හැම දාගෙන ඉන්නවනේ TikTok එකේ මෙන්න මේ ට්‍රැක් එක මාර වෛරල්. ඔලුවට ගහගෙන නටන්න. මටත් ඉතින් ඕන් නැති එකක් නෑනේ. මං ඕක හොයාගත්ත සම්පූර්ණ සින්දුව. දැන් අහන්න දෙන්න යන්නේ ඔයගලන්ට. එහෙනම් ආයි වෛරල් වෙච්ච සින්දුව අහමු. ඒකේ භාෂාව නම් මොකද්ද මන්දා? කොහොමද? ඒ සින්දුව හන්න එකතු කරගනවා මාතලේ උකවල රයිතලා වල. මම හිතන්නේ මම කිව්වා හරි. මට හිච්ච විදිහට මම කියන්නේ අපේ සිරිවර්ධන අය කතා කරලා යගේ ආදරණීය වයිෆ් රම්‍යලතාවයි. ඊගාවට සම්පත් නයින ශශිකලා දරුවෝ ටිකයි ෆැමිලි කී ඔක්කොම එකතු කරගන්න කියලා කිව්වා. ආදරෙන් කටියම එකතු කරගන්නම් බොහොම ස්තුතියි කතා කළාට. සසින්දු ටයර් හවුස් පරිගම්මන කෑගල්ල අපේ බොස් රංජිත් අබේරත්නටයි සමරටයි ලක්ෂන්ටයි මේ දවස්වල ලෙඩ වෙලා හිඳ ඇවිල්ල නැලු. ඒ තාදරින් මතක් කරනවා කියලා කියනවා. කැටියම ආදරයෙන් එකතු කරගන්නම් හමද? ලෝකෙට වැඩදායි කෙල්ලෙක් හැදුව අම්මා, කටකාර හැඩකාර කෙල්ලෙක් හැදුව අම්මා, අපහට සතුට විදින වාසිගි අම්මා, නිදුක් නීරෝගී වෙන්න ඕනේ. අනේ මිලන් මාලිකයි අයිබාගම ඔයාගේ අම්මා. ඇතුළ හැමෝගේ මම්මලාට නිදුක් නීරෝගී සුව ලැබේවා ආදරෙන් එකතු කරගන්නවා. අයි භාෂා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. මම පල්ලි බැද්දේ චානක හෝමාගම වෝටර් බේස් පේන්ට් කරන ගමන් ඉන්නේ කියලා කියනවා. මොනේ මන්දා ස්පෙලිං මිස්ටේක්ස් ගොඩක් තියෙන නිසා අදහස් කරේ මොකද්ද කියලා හිතාගන්න බෑ. හැබැයි කොමාරිව අවහගෙන ඉන්නවා කියලා කියනවා. අම්ම කුසුමාවතේ වගේම මල්ලි රවිදු නංගී චතුරිකා කුමාර බාසු දෙවත් එකතු කරගන්න කියලා කියන ඕගොල්ලෝ කොහොම දෙකම දෙකක් අතරින් එකතු කරගන්න ජය වේවා. හයි වාශේ හතරලියද්ද වෙලෙන්ද සංකීර්ණේ කැමි සලෝන් එකේ නෙත් විතරමයි අහන්න කියලා කියනවා. වයිෆ් චම්පයි ගාවට බැටරි කඩේ දයානියක ටෙලි ෂොප් එකේ අයියා මම කටිය ගොඩා කියලා තිනවා. කුමරි ආදරෙන් ඔක්කොමලාම එකතු කරගන්න ජය වේවා. ගුඩ් ආෆ්ටර්නූන් භාෂ මැනික කියලා අපේ නුවන් අයියා කොරියවලින් මෙසේජ් එකක් එවලා තිනවා. ඔක්කොම එකතු කරගන්න මේ සින්දුවයි ත්‍රිටිකයි අහන්න.

0: අඩුවේ දමකින් දිගදුරක් යා අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක. KD රයිස් වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
1: කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
2: ඇයි ෂුග කියල මූනෙන්න කන සෙවන කළ මතු මේ හරණි කැප්සූල් අරගෙන සතුටින් එන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අපමානය සෙවන කළ ආයුර්වේද

0: සදාභිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
1: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4397.
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
3: Fems එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
5: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් ඔබත් අදම රස බලන්න.
6: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
7: කනට සැපට ගින්දර හැන්දෑව විත් පාෂි විශේෂ රසවින්දනයට පමණයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව 3:33.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: ඇසීම අඩුද? චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777777610.
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
7: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747-31-33-540.
8: Music 3, 2, 1, let's go.
9: Friday fun day.

0: ரீமிக்ஸ் டு பீட் மிக்ஸ் வேணா
1: அன்லிமிடெட் ரேடியோ ஃபன் எக்க நெட் எஃப்எம் டிஜே நைட் ஃபன் எக்கட செட் வேணா டேக் தினன்னா நெட் எஃப்எம் டிஜே நைட் அது ரேன் நவேட்ட
2: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: කින්දර හැන්දෑවා
4: brought to you by
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ.
6: Fems Aerek ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
7: අඩු යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397
8: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
9: හවස තුනයි විනාඩි 36යි වෙලාව. අපි යන හදන්නේ තව ලස්සන සින්දුවක් අහන්න. දියතලාවි සඳලි කතා කියලා කියනවා එයාට එයාගේ අම්මව නැති වෙන්නේ එයාට වයස අවුරුද්දකදී වගේලු. ඉතින් ඒ නිසා අම්මගේ ලොකු මතකයට නැහැ කියලා තමයි කියන්නේ. එහෙම තමයි තින්නේද සමහර අයට. දෙමව්පිය ඉඳෙද්දි තේ ආදරේ විඳගන්න පින නැහැ සමහර අයට. අම්මලව කොච්චර මතක් වුණා ඒ ආදරේ විඳගන්න අම්ම ළඟ නැහැ. කුමාරි සඳලි ආදරෙන් ආව එකතු කරගන්න හොඳට ඉන්න. එතකොට අම්මත් ඉන්න තැනක ඉඳන් සතුටු වෙයි හරිද? අයියා සයිරේ කටියම ඔයාලා ඔක්කොම එකතු කරගන්නවා කියලා කියනවා. ආදරෙන් එකතු කරගන්නම් තැන්කියු මට කෝල් කරාට. ඒ වගේම මෙන්න මේ කටිය WhatsApp එකිනුත් එකතු කරගමු. මහනුවර දිලෙන් අපේ වෙසක් එකට තොරණක් හදනවා. තාතයි බාපවයි මවයි ගාව සින්දුවට එකතු කරගන්න කියලා කියනවා. අසන්ට ඔය වැඩේ කරගන්න ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. චූටිවත් මහන්සියක් දැනෙන්න පා. ඔතන වැඩ කරන කාටවත් ජය වේවා. ඔයා දැන් ඔක්කොම ටික කවිකාරයෝ කරලා නිතින්නේ. ඔයා හින්දා කවිත් හදනවල. අපේ අසංකය කියන්නේ. වාෂිමණිකෝ කොහමද ඔයාට මේ මැසේජ් එකක් දාන්න බැරි වුණා? ඒත් මං ඔයා වැහුවා හරිද? අපි ඔයාට හරිම ආදරෙයි. ආයෙම ඔයාගේ වොයිස් එක වෙනස් වෙලා කියලා කෑගල්ලේ අනුශක්ක කියනවා. අනේ ඔවනේ වොයිස් එක දැන් හරියන්නේම නැහැ. හරි. තව මැසේජ් එකක් මා දරුව තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක්. එයාලා බලාගන්නේ හරිම අමාරුයි. මගේ අම්මත් මං වගේම දුක් විඳින්න ඇති. ගොඩාක් ස්තුතියි භාෂි මං ආසම සින්දුවෙන් ගින්දර හැන්දෑව පටන් ගත්තට. ආදරෙන් අපේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා ජනුක යෙනුකි දිනුක හස්බන්ඩ් සමන් එකම රත්නපුර හෙට්ටි කන්දේ නිරෝෂක්කා. නිරෝෂක්කා අපි හැමෝටම අපි හිතන විදිහටම දේවල් ලැබෙන්නේ නෑ. ඉතින් ජීවිතේ හැමෝටම ඒ බලාපොරොත්තු නොවෙන දේවල් වලට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ලැබිලා තියෙන දේවල් එක්ක දරු පැටවුව එක්ක හස්බන්ඩ් එක්ක ආදරෙන් සතුටින් ජීවත් වෙන්න ලැබෙන කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. හරිද? ඒ වගේම තමයි ලස්සන සින්දුවකට රංජිත් නිසංසලා රන්දි තවින්සයි අසිස්ම අපි ඔක්කොමලා එකතු කරගන්න කියලා මෙසේජ් එකක් එවලා තිනු. ඕකේ ආදරෙන් එකතු කරගන්න. ආදරණීය භාෂිනාගේ කොහොමද ආට ගුඩ දවසකින් මෙසේජ් එකක් දාන්නේ? නාරම්මල කඩහපල KR ටේලර්ස් එකේ රුවණියක්ක තමයි මෙසේජ් එක එවලා තින්නේ. හස්බන්ඩ් කුමාර එක්කම නැතහන් ඉන හැමෝම එකතු කරගන්න. ආදරේ හැමදාම කියලා කියනවා. මාත් දෙකක් ආදරේ. හයි වාශී අදත් සද්දෙටම ගින්දර හැන්දෑව අහගෙන ඉන්නේ. අව අව මඩවල ප්‍රියන්ත සලෝනිකි ප්‍රියන්ත අයවත් එකතු කරගන්න. ගින්දරී අපිත් අහගෙන ඉන්නේ කියලා මාතර නාමල් ටේලර්සිකින් මෙසේජ් එකක් එවල තියෙනවා. ඊට පස්සේ මම ජීවත්ව සිටියත් අම්මා මා සමග නෑ. ලොව සියලුම අම්මාවරුන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා චන්වි ෆැෂන් එකේ ශාන්ති අක්කා කියනවා. මේ ආදරෙන් එකතු කරගන්නවා අක්කා. නංගි මේ දවස්වල අපේ අපච්චි අසනීපෙන් හොස්පිටල් එකේ. හෙට මාතර යනවා. අම්මයි අපච්චි දෙන්නම බලල එන්න කියලා කියනවා. මම දැකලා කී අයියා Facebook එකෙත් මැසේජ් එකක් දාලා තිබ්බා. වෙලාවකට හිතෙනවා අපි සෑහෙන දුරස් වෙලා කියලා. අම්මයි අපච්චි ගමේ ඉන්නවා. අපි මෙහෙ ඉන්නවා. එක තවුරුද්දක් එන්න ඕනි නේද? එහෙම නැත්නම් මොනා හරි ලොකු නිවාඩුවක් ලැබෙන්න ඕනි. සුබ නිදිමිත්තක් හෝ එහෙම නැත්නම් ඔය වගේ අසනීප තත්වයක් හෝ මොනා හරි වුණොත් තමයි අපිට ගමට යන්න වෙන්නේ නේ. හැබැයි ඉතින් ජීවිතේ ඉස්සරහ ගැන හිතනකොට, අපි අපේ දරුවෝ ගැන හිතනකොට, අපේ ජීවිත ගැන හිතනකොට සමහර වෙලාවට අපිට අම්මා තාත්තගේ ආදරෙන් මිදලා ඈතට යන්න සිද්ධ වෙනවා. ලෝකේ හැරි අසාධාරණයිද කියලාත් වෙලාවකට හිතනවානේ. ආදරය කරන අය ළඟින් ඉන්න අපි කොයි තරම්නම් කැපකිරීම් කරන්න ඕනිද? ඒ කරලා ආදරය කරන අයව ළඟින් තියාගන්න බැරි වුණාමනේ ඒක හරීම වේදනාවක්. ඇත්තට එහෙම බැලුවොත් නම් මේ ලෝකේ පුදුම අසාධාරණයි. අයියාගේ අපච්චිට ඉක්මනට සනීප වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනේ අපේ කුරුවිට ආනන්ද කුමාර නාමන මල්ලිගේ තුපන් දිනේ යාට විශ් එකක් දෙන්න කියලා ගලිගමේ ගයාන හෙටි ආරච්චි ෆැමිලි කේ කට්ටියයි කියනවා. ආනන්ද අයියා, Happy birthday to you. Happy birthday to you. Happy birthday අනේ. සුබ උපන් දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බානුක හෙටි ආරච්චිගේත් birthday නු. ඔයාටත් සුබම සුබ උපන් දිනයක් වේවා. හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නියම birthday එකක් වේවා. ගයානි සරත් දේවංජන සස්මිනා මේ හැමෝම එකතු කරගෙන ලෑස්ති කරලා තියෙන සින්දු ටික අහන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: වේලාව 3:45. හරි. අපි මෙන්න මේ කහන්න යන කලියේ. මේ සිඳුව අහන යන කලියේ. මතක් කරගමු සෙවනගල ආයුර්වේදය ගැන. සෙවනගල ආයුර්වේදය ඔයාට අරගෙන එනවා මදෝකා කැස්සට පැණිය. හරිද? මම වගේ ලෙඩ මහ ගඟට යනකන් ඉන්නේ නැතුව පොඩි හරි කැස්සක් හෙම්බිරිසා ගැතියක් උනාක් හැදෙනකොටම මදෝකා කැස්සට පැණිය ගත්තනම් ලෙඩේ මොටුවේ. ඒ වගේම තමයි කියන්න ඕනි. බඩ පිපිලා කෑම පිරියයි නම් බඩ කැක්කුමයි නම් අජීර්ණ ගතියයි නම් සිටසියක් ස්වභාවික සෙවනගල අසුමෝදිගම් පාවිච්චි කරන්න පුරුද්දට ගෙදර තියාගන්න. හරිද? ඒ වගේම තමයි හිසකේ සම්බන්ධ ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් කෙස් ගැලවි ගැලවි ගැලවි ගැලවි යනවා නම් සෙවනගල ශ්‍රියා දේවි හෙයා ඔයිල් පාවිච්චි කරන්න. ඒ වගේම ජීව ශක්ති රසායනය සෙවනගල ජීව බල අම්ල පිත සුවය සෙවනගල හන්දි රාජ තෛලය එය හැමදේම කමල් බන්දුල වීරා පෙරම වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ තමයි නිෂ්පාදනය කෙරෙන්නේ. ඉතින් වැඩි විස්තර දැනගන්න ඔයගලන්ට කතා කරන්න පුළුවන් 02-47-33-543-40 ඔයගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන් ඉන්න තැනකටම ඕඩි කරලා ගෙන්න ගන්නත් පුළුවන්. හරි. ඒ වගේම තමයි KD Rice Motors Company වෙතින් අරගෙන එන ඉලෙක්ට්‍රික් ස්කූටර් එකයි පෙට්‍රල් ස්කූටර් එකයි ඕන ට්‍රැෆික් එකකට ඉතින් යැල්ලමයිට පිරිමිලමයිටයි දෙගොල්ලන්ට මොට්ටුයි. හරිද? ඒ වගේම තමයි කියන්න ඕනි මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එකට පාවිච්චි කරලා තියෙන ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරිය එක දන්නෝ දනිති එක හරිම ඩියුරබල් ගොඩක් මිල අධික බැටරියක්. ඉතින් ඒ නිසා සෑහෙන කාලයක් ලෙඩ නැතුව අවුරුදු පහකට වැඩි කාලයක් ඔයාලට දුවන්න පුළුවන්. ඒ වගේම තමයි පෙට්‍රල් ස්කූටර් එක. පෙට්‍රල් ස්කූටර් එකත් පෙට්‍රල් සුවඳට පවා දුවන විදිහට 125cc ආදි බලත එන්ජින් එකක් පාවිච්චි කරලා හදලා තියෙනවා. EFI ටෙක්නොලොජි එකත් කම්බයින් කළාම. ඉතින් ඒ නිසා පෙට්‍රල් සුවඳට පවා දුවනවා. දැන් මේ ස්කූටරේ පෙට්‍රල් ස්කූටරේ ගන්නව නම් මේ දවස්වල ලක්ෂක මිල අඩුවක් තියෙනවා. ඒ වගේම තමයි හෙල්මට් ජැකට් නොමිලේම උන්ට ලැබෙනවා. ළඟම ඉන්න අලිවි නියෝජිතයගෙන් මිලදී ගන්න. අලිවින් පසු සේවාවත් අති විශිෂ්ටයි. අමතර කොටස් දිවයින පුරාම තියෙනවා. වැඩි විස්තර දැනගන්නවා කතා කරන්න KD Rice Motors Company Private Limited වෙත 077-406-4397 077-406-4397 කතා කරන්න වැඩි විස්තර දැනගන්න. ඕකේ, මෙන්න මේ කට්ටිය වේගතු කරගමු. මං හිතන්නේ තව එක සින්දුවක්වත් අහන්න ටයිම් නෑ. මේ සින්දුව තමයි අන්තිමට අහන්න දෙන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ කට්ටියව දඩි බිඩිය දාගමු මේ සින්දුවට. මාකුල ගල්පත හඳි ප්‍රියන්ත අයව එකතු කරගන්නු. සපගස්කන්ද සෙන්ට්‍රල් එකේ 81 බැජ් එකේ ඔක්කොමත් එක්ක. හයි නංගි, මම ජපාන් වලින් සමන්. අහගෙන ඉන්නවලු, මගේත් අම්මා අද ජීවතුන් අතර නෑ. අම්මා කියන්නේම ආදර ලෝකයක් කියලා කියනවා. ඇත්තමයි, ජීවත් වෙනකම්ම දරුවෙක්ට සතුටු මතක පුරවන ආදරණීය අම්මලා තාත්තලා සුවපත් වේවා නේද? හයි ගෙදර භාෂා අපි චාමර ස්ටෝස් පනා පිටිය කළුතර. චාමර අයවයි තනූජක්කවයි තාදරින් එකතු කරගන්න. අපි රශ්මික මෝටර්ස් බෙලිගස් හන්දිය ඇහැලිය ගොඩ. සමීර කුෂන් වර්ක්ස් එකේ සමීර අය තාදරින් එකතු කරගන්න කියලා කියන. ජය වේවා! හයි භාෂි මැනිකේ. කෑගල්ලේ පුෂ්පාංගිනියක් අගේ මෙසේජ් එක. මං ඇතුළු හැමෝ අම්ම කෙනෙක්ම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ හස්බන්ඩ් නිම අපි හැමෝම එකතු කරගෙන සින්දු ටිකක් අහමයි කියලා කියනවා. ආදරෙන් එකතු කරගන්න. රංජිත් සවුන්ඩ් පොල් ගහ වෙල ආදරින් අපිත් මතක් කරන්න කියලා කියනවා. මගේ නෝනා ඉන්නව සකුන්තලා, පුතා ඉන්නව කනිෂ්ක, ඉගාවට තරුක්ෂා ලක්ෂා මේ කට්ටිය මේකතු කරගන්න කියලා කියනවා. පුතාගේ වයිෆ් රවි හාරිත් ඉන්නවලු. ආදරෙන් ඔක්කොම ළම එකතු කරගන්න. ඊට පස්සේ ලස්සන දවසක් ඔයාට. අද මාර්තකාව ඉතාම හොඳයි කියලා කියනවා. බොහොම ස්තුතියි. මේක මගේ පෞද්ගලික අදහසක්. එක දවසක් වෙන් කරන්න හොඳ නෑ. ඔව්, ඉතින් ඒ වුණාට ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය කියලා එකක් ලෝකෙම වෙන් කළ තියෙනවනේ ජයන්තයි නේද? එහෙම දවස් වෙන් කළා නම් ඉතින් අම්මලට ආදරේ පෙන්නන්න අමාරුයි තමයි. හැබැයි ඉතින් ගින්දර හැන්දාවෙන් ඒ දවස වෙනුවෙන් ඉඩක් නොදුන්නොත් හොඳ නෑනේ. ඒ හින්දා ආදරෙන් කට්ටිය මේකතු කරගන්න ජයන්ත අයියේ. අපි සුජේවක්ක කියනවා ජයන්ත සහෝදරයාගේ අම්මවත් ආදරෙන් මතක් කරන්න එයාටත් නිදුක් නිරෝගී සුව ලැබෙන්න ප්‍රාර්ථනා කරා කියන්න කියලා. ඔන්න ජයන්ත අයියගේ අම්ම ආදරෙන් මතක් කරනවා. හයි භාෂි, අපිවත් ආදරෙන් අහක අපි ආදරෙන් අහගෙන ඉන්න කියලා වියගම වසන්ත අයිය කියනවා. ආදරෙන් ඔවත් එකතු කරගන්න. සෙවන පිටේ නවංජනා ටේලර්ස් එකේ අපිට සින්දුවක් ඕනි කියලා කියනවා. එකතු කරගන්න ආදරෙන්. හයි හයි නෙළුම් මක්කා, මේ අන්තිම සින්දුව අහන්න යන්නේ ගින්දර හැන්දෑව, ඔවත් එකතු කරගන්නවා. ඊට පස්සේ ගාල්ල කොටවගම චරිතයි අධික මෙසේජ් එකක් එවලා තිනවා. අනේ ආදරෙන් එකතු කරගන්න අහනද. ඔයාව අහගෙන ඉන්නේ කුමාර බාසුන්නෙහි එක හෝමාගම ඉඳන් කියලා කියනවා චානක අයියා. අනේ ආදරෙන් එකතු කරගන්න අහනද. ඊට පස්සේ අකල ඉෂානේ, එයාටත් දුක් බර මතක ගොඩාක් තියෙනවලු කොහොමුණත් වාගේ ආදරණීය අම්මවත් මම ආදරෙන් මතක් කරනවා. හරි, ඊට පස්සේ යටියන් තොට මහවිල විදුනි කුකින් සර්විස් එකේ මිලින්ද අයියා, එයාගේ වයිෆ් සුදර්ශනි, චූටි දෝනි විදුනි, ලොකු දෝනි සඳසේක, මහවිල ගමේ ඔක්කොම එකතු කරගන්න කියලා කියන සින්දුවක් අහන්න. ජය වේවා. ලෙඩ හදාගන්නතෝ පරිස්සමින් ඉන්න හොඳේ, ලෙඩ උනව හිතට දුකයි. හරි හරි ලෙඩ නොවී ඉන්න. අකි අපිට හොඳටම වැස්ස අකුණු ගහලා ආව අහන්න බැරි වුණා. දැන් තමයිලු අහන්න පුළුවන් උනේ වැස්ස අඩෝනේ. ආදරෙන් එකතු කරගන්න අකුරැසේ ඔනිතී ෆැමිලිකේ ඔක්කොමයි. ජේම්ස් වරීනා, දීප්ති සිල්වා, ඉගවට ශරින්දායස්, ගයනි සිල්වා, රසෙට් ගමගේ නිරෝ, චන්ද්‍රානි මානසිංහ, මේ හැමෝමත් ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. ඊට පස්සේ නංගි අද මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක, යයි ඉටලි වල යාට විශ් කරන්න. දුව පුතා එක්කම එයාගේ ආදරණීය වයිෆ් හේමන්තේ විශ් කරා කියන නාතන්නේ. අයියගේ නම කියලා නෑනේ. හැපි බර්ත්ඩේ අයියා, ඔයාට නිදුක් නිරෝගී සුව ලැබෙන සුභම සුභ උපන්දිනයක් වේවා. පරිස්සමට ඉඳලා අපහු පරිස්සමට ඉක්මනට ලංකාවට එන්න ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. ඊට පස්සේ හයි හයි අපි තාගෙන ඉන්නේ කියලා මහරගම 90 security team එකේ ඔක්කොමලා කියනවා. එයාලගේ මැනේජර් විපුල සවත් එකතු කරගන්න කියලා කියනවා. සින්දුටික අහන්න ඕකේ, ආදරෙන් එකතු කරගන්න. මමයි අම්මයි, මං ඔයාගේම චූටි දුව වත්සඳි කියලා කියනවා. ලස්සන ෆොටෝ එකක් එවලා මට. හරි ලස්සනයි, හරිම ආදරණීයයි. දෙන්නවම ආදරෙන් මතක් කරනවා මම එකතු කරගන්න. එහෙනම් ඉතින් යන්නයි ලෑස්ති වෙන්නේ. ගොඩක් ස්තුතියි අද දවසේ මාව අහගෙන හිටියට. යන්න කලින් අයම වතාවක් කියනවා, මාව අහන නොහන ලංකාව විතරක් නෙමෙයි මේ ලෝකේ කොතන හිටියත් අම්ම කියන්නේ අම්මම තමයි. ආදරණීය අම්මවරුන් සුවපත් වේවා. ගිහින් එන්න අය හිට හෙලෝ හෙලෝ සතියන්තෙන් හවස 3ට මං එනවා.

0: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
1: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112 125 125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
2: Yes, Fortune Soy.
3: අලුත්ම රසගුණ අපේ Vibe එකට සෙට් වෙලා.
4: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
5: Hello. Hello. Hello. මට අහන්න ගොඩක් දේවල් තිබුණත් එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ஹைபை ரொட்டத்தோட ஒப்ப வித்தகின என்ன
1: ரசவாத் கராய்
2: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම සචනී. හෙටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතාට යළි නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණය අද පෙත්සම්කාර පාර්ශවයට නියම කළා. ඔහු 2022 වසරේ මැයි මාස 9 වනදා අරගලයට පහර දීමෙන් පසුව දිවින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන් වලින් සී නිවාස ගිනි තැවීම හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන් නීතියට පටහැනි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටිනවා. මෙම පෙත්සම අචලවෙංගා පොලිස් සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ අද කැඳවුරු ලැබුවා. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණී පෙරේරා මහතාට දැනුම් දුන්නේ අදාළ පෙත්සමේ වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා වෙත යළි නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසයි.
0: Be paid what a thought of.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
1: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: Excite ගන්න ලක්කක චාර්ජ් කරගන්න. Excite බැටරියක් බෙලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අද නම් තන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍රලා කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකී
2: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි

කතා කරන්න 0111255 33 WhatsApp 0111 95 95 95

0: Hatra Aten, Sindu Ehena, Net FM, Hatra Wate.
1: සුබසන්ධ්‍යාවක්. හවස 4යි විනාඩි 9යි වෙලාව. අපි සිකුරාදා දවසේ 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ. සතියක් මහන්සියලා වැඩ කරලා සිකුරාදා දවසෙත් වැඩ ටික ඉවර කරලා සෙනසුරාදා දිනද ගෙදර ඉන්න බලාගෙන වැඩ ඉවර කරලා ගෙදර යන්න බලාගෙන ඉන්න කට්ටියට ආසම සින්දු එකක් අහන්න තියෙන හවස් වරුවේ හොඳම පැය දෙක තමයි පටන් අරගෙන තියෙන්නේ. ඉතින් එන්සාද චිල් එකේ සින්දු අහන්න පුළුවන් දවසක්. ඒ විතරක් නෙමෙයි, ඔයා දන්නවා සාමාන්‍යයෙන් සිකුරාදා දවස කියලා කියන්නේ වැඩියෙන් ඔයාට සින්දු අහන්න හම්බෙන දවස. ඉතින් එන්සා හතර වටේ අහගෙන ඉන්න ගමන් අඩුවෙන් කතා කරලා වැඩියෙන් සින්දු එකක් අහන්න. ඊට පස්සේ ලයිව් තියෙනවා, මෑෂප් තියෙනවා, ඊට පස්සේ මික්ස්අප් තියෙනවා. ඔයාට අහන්න පුළුවන් අද දවසේ හවස 4 ඉඳලා 6 වෙනකම් මාව අහගෙන හිටියොත්. හරිද? ඉතින් එන්සා කතා කරලා මැසේජ් කරලා ආදරය කරන කට්ටියව සින්දුවකට එකතු කරගන්න පුළුවන්. සුපුරුදු විදිහටම අද WhatsApp එකේ මැසේජ් කරන්න chance එක තියෙනවා 0711 95 95 95ට. ඔයාලා හවස 6 වෙනකන් ඇතිතරම් මැසේජ් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, hotline එක තියෙනවා, ඔයාලා call කරන්න පුළුවන්. ඒ වගේම තමයි Net FM official Facebook page එකට ගියාම ඔයාලා inbox message එකක් තියන්නත් පුළුවන්. ඒ වගේම wall post එකක් දාලා තියෙනවා, අපි දෙන්නට comment කරන්නත් පුළුවන් නේ. ඔයා comment එකක් දාන්න, එතකොට මම අනිවාර්යෙන් ඔයාවත් මතක් කරන්න. රයිට්. ලස්සනම සින්දු ටිකක් අහන්න ලෑස්ති වෙලා ඉන්නකොට මම මේ ඔයාලට මුලින්ම මතක් කරන්න හදන්නේ CBC ෆයිනෑන්ස් ගැන. හරිද? CBC ෆයිනෑන්ස් ගැන ඔයාලට මේ වෙලාවේ මතක් කරන්නේ වෙන මුකුත් නිසා නෙමෙයි. සාමාන්‍යයෙන් අපි සල්ලි හම්බ කරන්නේ සෑහෙන්න මහන්සි වෙලානේ නේද? විශේෂයෙන් මන් දන්නෝ ඔයා ඔයාගේ බලාපොරොත්තු ඊට පස්සේ ඔයාගේ දේවල් ගොඩනගා ගන්න සෑහෙන්න මහන්සි වෙලා සල්ලි හම්බ කරනවා. විශේෂයෙන්ම දැන් අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ඒ කියන්නේ අපේ වැඩිහිටියන් ගත්තාම තමන්ගේ ජීවිත කාලේ සෑහෙන්න මහන්සි වෙලා දරුවන්ට උගන්නලා තමන් හම්බ කරන දේවල් වලින් පවුලක් නඩත්තු කරලා තමන්ටත් කීයක් හරි තමන්ගේ ජීවිතයේ සදා සමය සතුටින් ගත කරන්න ඉතුරු කරගන්න ඇතිනේ නේද? එතකොට එහෙම සැනසීමේ, හරිද, ලස්සනට ජීවිතයේ සදා සමය ගත කරන්න බලාපොරොත්තු වෙන ඉන්න වැඩිහිටියන්ට තමයි CBC ෆයිනෑන්ස් කරන මම වැඩිපුර මතක් කරන්නේ. මොකද ඔයා අමාරුවෙන් හම්බ කරගලා ඉතුරු කරගත්ත සල්ලි ටික විශ්වාසෙන් ආයෝජනය කරලා ඔයාගේ ජීවිතයේ සදා සමයේ ඔයාට තරුණ කාලේ වගේම හොඳ ආදායමක් අතට එන විදිහට ඔයාට ගන්න පුළුවන් හොඳම තීරණේ තමයි CBC ෆයිනෑන්ස් එකත් එක්ක එකතු වෙලා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන එක. මොකද CBC ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුව ආරම්භ කරාම ඔයාට 113ක ලංකාවේ අති දැවැන්තම පොලි අනුපාතය දෙන්නේ CBC ෆයිනෑන්ස් එකෙන්. අනිත් එක තමයි දැන් සමහර වෙලාවට තමන්ගේ සල්ලි මොනවාම හරි තැනක ආයෝජනය කරනවා නම් ඒ තැන පිළිබඳව, ඒ සමාගම පිළිබඳව විශ්වාසය වා හොයලා බලනවනේ නේද? CBC ෆයිනෑන්ස් එක කියලා කියන්නේ කමර්ෂල් බැංකුව අනුබද්ධිත සමාගමක් නිසා ඔයාට කිසිම බය වෙන්න දෙයක් නැහැ. විශ්වාසයෙන් ඔයාගේ හැම රුපියලක්ම ආයෝජනය කරන්න පුළුවන්, ස්ථාවර තැන්පතුවට යොදවන්න පුළුවන්. එතකොට අර මං කිව්වා වගේ ඔයාට 113ක අති දැවැන්ත පොලි අනුපාතයක් එක්ක ඔයාට හොඳ ආදායමක් හිමි කරගන්න පුළුවන් නේද? ඒ විතරක් නෙමෙයි, දැන් අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විදිහට ඔයා මේ ස්ථාවර තැන්පතුව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා නම්, හරිද, ඔයාට හරිම ලේසි වැඩ ටිකක් තමයි කරන්න තියෙන්නේ. බැංකු ගාණි ගිහිල්ලා රස්සේ අදු වෙන්න ඒ මුකුත් කරන්න ඕනේ නැහැ. 0176 700 700 0176 700 700 නම්බරයකට කතා කරාට පස්සේ CBC ෆයිනෑන්ස් එකේ නියෝජිතයන් ඔයා ඉන්න තැනටම, ඔයාගේ ගෙදරටම ඇවිල්ලා මේ ස්ථාවර තැන්පතුවට ආරම්භ කරන්න හැමදේම ඒගොල්ලෝ කරලා දෙනවා. ඒ නිසා ඔයාට ඇවිදින්න රස්සේ අදු වෙන්න මේ කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. ඔයාට තියෙන්නේ ඒගොල්ලන්ට කෝල් එකක් දෙන එක විතරයි. ඉතින් ඒ නිසා ඔයාගේ ජීවිතයේ සදා සමය සතුටින් ගත කරන්න බලාපොරොත්තු වෙනවා නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විදිහට ඔයාට ගන්න තියෙන හොඳම තීරණේ තමයි CBC ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන එක. හරි, ඒ ගැනත් මතක් කරලා හවස 4 විනාඩි 13ක් වෙනකොට ලස්සනම ලස්සන නන් ස්ටොප් එකක් එක්ක අපි 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ. හවස 6ට කලින් ඔයා මේ පැත්තට එන්න මම ඔයාව මතක් කරන්න බලාගෙන ඉන්නවා. දන්නවනේ මේක ඔයාගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ with DJ Azar.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
2: හවස 4 විනාඩි 20යි දැන්.
3: සදාතනික විශ්වාසය, සදා හරිත 23 වසරක්. සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසයේ සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
4: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
7: Hey yo, Kotmale.

0: කිරි ෆන් එක පිරි එල කිරි කිරි
1: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC ෆයිනෑන්ස් අද නම් තන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍රලා කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනටි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: කීල්ස් වෙතින් දැන් ඔබට හොඳම දේම නාසා වැඩි ඉතිරියක් පෙප්සි ලීටර දෙකක් සඳහා 125ක වට්ටමක් බබල් රෙදි සේදුම් කුඩු කිලෝ එකක් සඳහා 125ක වට්ටමක් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දේම නා කීල්ස් වෙතින්ම පමණයි කොන්දෙසි සයිතයි
4: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
5: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
6: යුද්ධමැද හැංගුණ ඉකොනොමික්ස්
7: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වර
8: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
9: ක්‍රිස්ටිනා කෝටිගෙන් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජනය අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබලන්ට මොනවද හිතුනේ
8: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
7: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
6: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
8: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න
10: Brought to you by
11: අලුත් තැනක් අඩුම මිලක් කසාගල Green Super කසාගල සමූහ ව්‍යාපාරයේ වෙදින් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය නාරම්මල ගනේ මුල කම්පොල
8: Prime Residences වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo අදම කතා කරන්න 0716 776 333
12: සදා

0: FM Algo Town.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
3: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාවම ගැරෙන්නේ නැහැ.

0: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura.
1: Right, අදපොඩ වැඩිපුර ලයිව් සින්දුරිකා කහන්න දෙන දවස මොකද සිකුරාදා නේ ෆුල් හැපනින් එකේ ඉන්නේ අනිතක අද DJ night එකක් තියෙන දවසනේ නේද රණවේ විදිලා ඇස් වෙලා ඉන්න නේ FM DJ night එකත් එක්ක DJ දිලුරුක් වෙනවාද ඒ නිසා හරියටම රණවේ ඉඳලා ඔයාලට unlimited data එකකට set වෙන්න පුළුවන් ඒ නිසා හරියටම රණවේ විදි නේ FM official YouTube channel එකකින් නෑ Facebook page එකකින් ඔයා මේ පැත්තට එන්න ඕනේ හරිද YouTube channel එකේ තාම දෙන්නේ නෑ අපි දෙන්නේ Facebook එකේ හරිද right okay ඒකනත් මතක් කරලා ඊට පස්සේ මේ වෙලාවේ මම වහගෙන ඉන්නේ අලුත් සෙට් එකක් ගැන කියන්න තමයි හදන්නේ අද ෆ්‍රයිඩේ හන්ද සෑහෙන්න කට්ටිය මාත් එක්ක ඉන්නවා. හයි කොහමද ආසා මම මේ වෙලාවේ වහගෙන ඉන්නවා කියලා ඉමේෂා ගම්පහ ඉඳලා මැසේජ් එකක් දාලා තියෙනවා. පෞලිය ඔක්කොම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝගේ සින්දුරික නියමයි. අම්මවයි නංගිවයි මල්ලිවයි එකතු කරගන්න කියලා අම්බලන්තට ෂාවි මැසේජ් කරලා තියෙනවා. Thank you ෂාවි. මම ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම

අපිත් මේ වෙලාවේ net අහන ගමන් ඉන්නේ තුෂාන්වයි විශ්වවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. මට මැසේජ් එකක් දාලා තිනවා කුමුදු. රුවන්වැල්ල ඉඳලා මැසේජ් එක දාලා තිනේ. ඊට පස්සේ සලොන් දිනේශ්‍රියගේ set එකක් මේ වෙලාවේ සද්දෙරම අපි වහගෙන ඉන්නවා. රිකිල්ලගස්කර සලොන් දිනේශ්‍රියගේ ඊට පස්සේ මයිලපිටියේ දෙකේම මේ වෙලාවේ සද්දෙරම net අහගෙන ඉන්නවා කියලා තමයි ආරංචි ආවේ. සංදීපනීවයි නුවන්තිකාවයි ඊට පස්සේ ශාමවයි මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. Thank you. ජය වේවා. Right, ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ සාමාන්‍යයෙන් අපේ මම ඔයාලට අර කලිනුත් කිව්වනේ අපි වැඩ කරන්නේ අපේ බලාපොරොත්තු තියාගෙන නේද? අපි කවදා හරි මෙන්න මේ තැනට එනවා, මෙන්න මේ දේවල් ටික කරගන්නවා, මෙන්න මේ වගේ වැඩ ටිකක් කරගන්නවා. ඔය වගේ බලාපොරොත්තු තියෙනවනේ නේද? හැබැයි ඔයාලට වා දන්නවද අපිට සමහර වෙලාවට අමතක වෙනවා. දැන් නිකමට වා මෙහෙම හිතන්නකෝ. වා බස් එකේ යනවා. එහෙම නැත්නම් අපි හිතමුකෝ මොකක් හරි වැඩකට යනවා කියලා. හරිද? වා හිතන්නේ නැති වෙලාවක වාගේ ඇස් දෙක එකපාරට පෙනීම අඩු වුණොත් එහෙම ඔයාලට මේ දේවල් කරගන්න පුළුවන්ද? බෑනේනේ. සරලවම අපිට හැමදේම කරගන්න අනිවාර්යෙන් අපේ ඇස් දෙක නිරෝගීව තියෙන්නම ඕන. ගොඩක් වෙලාවට අපිට ඕක ගැන හිතන්න වෙලාවක් එන්නේ නැහැ. මොකද සාමාන්‍ය විදිහට ඇස් දෙක පේනවා නම් ආයි මොකටද ඕක ගැන කල්පනා කරන්න කියලා අපි එච්චර ගණන් ගන්නේ නැහැ. හැබැයි උනට ප්‍රශ්නේ වෙන්නේ ඔය සමහර වෙලාවට අහලා තියෙනෝනේ දෙකපාරට සමහර අය කියනවා මගේ ඇස් දෙක පොඩ්ඩක් පේන්නේ නැහැ වගේ. නිකන් බොඳ වෙලා වගේ පේන්නේ. ඉස්සර වගේ නෙමේ දැන්. එකපාරට ප්‍රශ්නේ එන්න ගන්නවා වගේ එකක් සමහරු කියනවා දැකලා තියෙනෝනේ දැහිලා තියෙනෝනේ. රයිට්. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ එහෙම වෙන්නේ නැතුව හරිද? ඔයා දැන් ඉඳලම හරි විදියට ඔයාගේ ඇස් දෙක පරීක්ෂා කරගෙන ඇස්වල රෝගී තත්ත්වයන් මොන හරි තියෙනවා නම් දැන් ඉඳලම අඳුරගත්තොත් ඔයාට පසු කාලීනව මේ ගැටලු වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. හරිද? අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ හරි විදියට ඔයාගේ ඇස් දෙක පරීක්ෂා කරගන්න නම් ලංකාවේ යන්න තියෙන හොඳම තැන තමයි විෂන් කියා කියලා කියන්නේ. මොකද අති නවීන තාක්ෂණයත් එක්ක ඔයාගේ ඇස්වල දශමික හරි රෝගී තත්ත්වයක් තියෙනවා නම් කලින්ම අඳුරගන්න. ඊට පස්සේ ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් වලට යොමු වෙන්න, ප්‍රතිකාර ක්‍රම වලට යොමු වෙන්න ඔයා විශ්වාසයෙන් යන්න ඕනේ හොඳම තැන තමයි විෂන් කියා කියලා කියන්නේ. හරිද? විෂන් කියා ගැන කතා කරද්දී ඔන්න මේ දවස්වල විෂන් කියා කඩුවෙල ශාඛාව සංවිධානය කරන ලබන නොමිලේ අක්ෂිසායනය මැයි මාසේ 14 වෙනිදා කඩුවෙල විෂන් කියා ශාඛා පරිශ්‍රයේදී තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ ඇස් දෙකට ඔයා ආදරෙයි නම් කඩුවෙලවට ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් එදාට විෂන් කියාකට යන්න අමතක කරන්න එපා. මොකද ඔයාට එදාට එහෙම ගියාම මූලික අක්ෂි පරීක්ෂාව ඊට පස්සේ අක්ෂි පීඩන පරීක්ෂාව ඇතුළු ඒ වගේම තමයි ඇස් කණ්ණාඩි සඳහා ඔයාට සුවිශේෂී දීමනා හිමි කරගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා දවස වෙන අමතක කරගන්න එපා. දවස දැන්ම වෙන් කරලා තියාගන්න. මේ මාසේ 14 වෙනිදා ඔයා යන්න කඩුවෙල විෂන් කියා ශාඛාවට. ඔයාට වැඩි විස්තර දැනගන්න ඕන නම් 077 383.05 එහෙමත් නැත්නම් නම්බර 511 කොළඹ පාර කඩුවෙල කමර්ෂල් බැංකුව ඉස්සරහ තමයි විෂන් කෑ ශාඛාව තියෙන්නේ. අනිවාර්යෙන් මේ මාසේ 14 වෙනිදා ඔයා මේ අවස්ථාව වෙනුවෙන් යන්නම ඕනේ. මේක ඔයාට හම්බ වෙන සෑහෙන සුවිශේෂී අවස්ථාවක්. හරිද? රයිට්. ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ එක්සයිඩ් ඔටෝමෝටිව් බැටරි එකක් ගත්තට පස්සේ දැන් ඉතින් ඔයාගේ ලක් එක චාර්ජ් කරගන්න හරිම ලේසි. මොකද එක්සයිඩ් ඔටෝමෝටිව් බැටරි එකක් ගත්තාම දැන් ඔයාලට අඟල් 55 හරිද LED TV එකක් වාය කරගන්න අවස්ථාව තියෙනවා සති 24ක් පුරාවට. මොකද මේක පෙබරවාරි මාසේ තමයි මේ වාසනාවන්ත දිනුම් මැදීම පටන් ගත්තේ. අගෝස්තු මාසේ වෙනකන් ඔයාට ඔන්න හැකියාව තියෙනවා මේ වාසනාවන්ත ජයග්‍රහකයන් අතරින් කෙනෙක් වෙන්න. ලොකු දේවල් කරන්න දෙයක් නැහැ මේ කාල සීමාව ඇතුලේ. ඔයාට කරන්න තියෙන්නේ නියම ජෙනුයින් එක්සයිඩ් මොටෝ බැටරි එකක් මිලදී ගන්න එක විතරයි. හරිද? ඊට පස්සේ ඔයාට මතක තියාගන්න මෙහෙම මිලදී ගන්නකොට බලවලා තලවිනියෝජිතයෙක්ගෙන් හරි එමන් නැත්තම් බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් හරි තමයි ඔයා එක්සයිඩ් ඔටෝමෝටිව් බැටරි මිලදී ගන්න ඕන. එතකොට ඔයා දන්නවනේ එක්සයිඩ් බැටරි එකක් මිලදී ගත්තාම ඊ වොරන්ටි එකක් ඒගොල්ලෝ ඇක්ටිවේට් කරලා දෙනවා කියලා. අන්නේ ඊ වොරන්ටි එක ඇක්ටිවේට් කරගත්තාම ඔයාට නිකම්ම තරඟයේ සඳහා අවස්ථාව හම්බ වෙනවා. දිනුම් වැඩිමේ අවස්ථාවන් හිමි වෙනවා. වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ වාහනේ බැටරි එක රිප්ලේස් කරන්න හිතාගෙන ඉන්නවා නම් අලුතෙන් බැටරියක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ලංකාවේ බැටරි සන්නාමයේ ප්‍රමුඛයා එක්සයිඩ් ඔටෝමෝටිව් බැටරි එකක්ම මිලදී ගන්න අමතක කරන්න එපා. එහෙම මිලදී අරගෙන වාසනාවන්ත අඟල් 55 LED TV එක වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න ඔයාටත් එතකොට හැකියාව ලැබේ. රයිට්. 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අපිට මෙසේජ් කරන කට්ටියව මතක් කරන්න තව වෙලාව තියෙන නිසා වාට ඇති තරම් මෙසේජ් කරන්න පුළුවන්. හවස 6ට කලින් මෙසේජ් එකක් තියන්න මම ඔව මතක් කරන්නම්.

විතර වටේ. කතා කරන්න 0112 55 33 63 WhatsApp 0811 95 95 95

0: Sindu Ähinää. Net FM, Hatarawate.
1: Right, වෙලාව හවස 4 විනාඩි 37යි. මම ඔයාලට මතක් කරන්න හදන්නේ ජාතිය මහා ධන සම්පත ධන නිධානය ලොතරැය්‍ය ගැන ජීවිතයේ සීනේ යථාර්ථයක් බවට පත් කරන ධන නිධානය ලොතරැය්‍යෙන් දැන් ඔයාලට වෙනදාට හම්බ වෙන තෑගිවලට අමතරව තවත් සුවිශේෂී වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ධන නිධානය ලොතරැය්‍ය හරහා එන සන්ඩේ බෝනස් අවස්ථාව උදා කරගත්තාම හරිද? ඒ කියන්නේ හැම ඉරිදම ඔයාලට දැන් ඔන්න රුපියල් 10,000 තෑගි රසක් දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඉලක්කම් 4කින් සමන්විත අංක පිළිවෙලින් ගලපා ගත්තොත් ඔයාලට සන්ඩේ බෝනස් හරහා රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා දකින්න තැන බලන තැන හැම තැනම තියෙන ධන නිධානය ලොතරැය්‍ය වැඩියෙන් මිලදී ගත්තොත් ඔයාලට වැඩියෙන් වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ මාසේ ඔයාලට ඔන්න දැන් කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙනවට අමතරව සුපුරුදු තෑගිවලට අමතරව ඔයාලට දැන් ඔන්න හැම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාවන්තයෙක් වෙන්නත් අවස්ථාව තියෙන බව. ඉතින් ඒ නිසා ජීවිතේ සිනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ විශේෂ මතක් කිරීම. ඒකනත් මතක් කරලා අපි ලස්සන සින්දුවකට යන්න හදන්නේ මේ වෙලාවේ හංසිකා මාව හගිර ඉන්නවා කියලා මට ආරංචියක් ආවා වැඩ ඇරලා යන ගමන්. මම ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. Thank you මට මැසේජ් කරාට. ඒ වගේ මසායි අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මට පූර්ණිමා මැසේජ් කරලා තියෙනවා. Thank you ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හතර වටේ හතර වටේ ඔබ වෙත ගෙන එන්නේ
2: ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්න සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්න
3: Excite ගන්න ලක්කක චාර්ජ් කරගන්න Excite බැටරියක් විලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අදම අමතන්න 0776-800-700 මහ බැංකුව විසින් බලපත්‍රලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ Fitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
3: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
2: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්න සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මේ විත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
6: ජීවිතයේ අවුරුදු ගාණක් වැඩ කරන තැනට කැප කරලා ඉතුරු කරගත්ත සල්ලි ටික හොඳ තැනක ආයෝජනය කරනවා නම් ඒ වෙනුවෙන් තියෙන හොඳම තැන තමයි CBC Finance කියලා කියන්නේ CBC Finance කියලා කියන්නේ commercial bank එකේ යටතේම තියෙන කම්පැනියක්. විශ්වාසයෙන් අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ. මාස 37 fixed deposit එකක් තියෙනවා. 13ක පොලියක් ඔයාට හම්බ වෙනවා. කරන්න තියෙන්නේ call එකක් අරගෙන විස්තර දැනගන්න එක. 0768-700-700 fixed deposit එක දාන වැඩේ ගෙදරටම ඇවිල්ලා කරලා දෙන්න. CBC Finance සූදානම් වෙන්න ඉන්නවා.
7: මාතර freelance cheese රස සෝයා එකක රස බලමුද? මාතර freelance cheese රසති සෝයා meat වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
8: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
9: කඩුවෙල නගරයේදී මැයි 14 වන දින විවෘත වන විෂංකයා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි රාමු සඳහා 12%ක දීමනාවක් කොන්දේසි සහිතයි පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 0777-383-585
10: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
11: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
10: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
11: ඔබගේ ජීවිත කාලයත් දෙක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
10: නොවිනස්වන රසවත්ම රසය
11: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
10: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
12: Music.
13: 3, 2, 1, let's go.
12: Friday, fun day.

ආඩ නොදෙන සින්දු මංගාව තියනවා දිශාරා හරිද ආවත් එකතු කරගන්න ඊට පස්සේ චන්දි විතරන thank you ඒ වගේම මාගෝල ගල්පොත්ත හන්දිය පැත්තට ගියාම ප්‍රියන්ත සමරවීර සින්දුවකට කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම් ඊට පස්සේ අසා කොහොමද අපිත් හතර වටේ රවුම් ගහන්න එකතු කරගන්න කියලා හැලිගොඩ චමින්ද මෝටර්ස් එකේ කොල්ල කෙල්ල සෙට් එක මැසේජ් කරලා තියෙනවා කොල්ල සෙට් එකනේ චමින්ද බොස් ඇතුළු කොල්ල සෙට් එකම අනිවාර්යෙන් එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ මම අනිවාර්යෙන් එකතු කරගන්නම් thank you ජය වේවා සාමාන්‍යයෙන් දැන් ගයක් හදනවා කියන එක අපිට තියෙන ලොකු බලාපොරොත්තුවක් නෙනේ. මම නම් කියන්නේ ගයක් හදනවා කියලා කියන්නේ ජීවිතේ එකපාරක් විතරක් කරන ලොකු ආයෝජනයක්. හරිද? හැබැයි වුණාට ඔවා මතක තියාගන්න සාමාන්‍යයෙන් ගයක් හදනවා කියනකොට අපි සමහර දේවල් ගැන එකපාරක් නෙමේ දහපාරක්වත් හිතලා බලන්න ඕනේ. මොකද ගයක් හදන්නේ මේ දවසකට දෙකකට මාසයකට අවුරුද්දකට නෙමෙයිනේ. පරම්පරා ගානකට නිදහසේ ඉන්න ලස්සනට ඉන්න ඊට පස්සේ දකින්න කෙනෙක්ට ආසෙ හිතෙන ඉන්න අයට gedera ඉන්න ආසෙ හිතෙන විදිහට තමයි ගයක් හදන්න ඕනේ නේද? ඒක පරම්පරාවක් ගණනාවක් ගියත් එකම විදිහේ ලස්සනක් තියෙන විදිහට ගේ හදන්න ඕන. හරි අද කාලේට ගැලපෙන විදිහට ගයක් හදන්න කවුද ආසනෙත් එනේ අන්න ඒ නිසානේ සාමාන්‍යයෙන් ගයක් හදන කෙනෙක් ගෙදරට ගෙන ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන් ඊට පස්සේ විදුලි උපකරණ වෙන්න පුළුවන් ඊට පස්සේ මේස පුටු අනම් මනම් ඊට පස්සේ බිත්ති ජනෙල් දොරවල් මේ හැම දෙයක් ගැනම දශමිටම හොයලා බලන්නේ ඒ නිසානේ නේද හැබැයි ඒ වුණාට සමහර වෙලාවට අපිට මගහැරෙනවා දැන් ගෙදර ලස්සනට තියාගන්නනේ ඔය හැමදේම කරන්නේ හැබැයි වුණාට ඔයාලට සමහර වෙලාවට මගහැරෙන්න පුළුවන් ගෙදර වහලේ පොඩ්ඩක් හරි කැත වුණොත් හරිද ඊට පස්සේ පිළිවෙලකට තිබ්බේ නැත්තම් ලස්සනට රූෆින් ෂීට් එක තිබ්බේ නැත්තම් ඔයාගේ ගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියන එක ගොඩක් අය දන්නේ නැහැ හරිද ගෙදර පෙනුමට ගෙදර වහලේ කියන එක සෑහෙන්න බලපානවා හරිද ඔයා නිකන් බලන්නකො සමහර වෙලාවට අපි ඔය පාරතොටේ යනකොට අපිට ගෙවල් එහෙම දකින්න හම්බ වෙනවා ගේ ලස්සනට හදලා තිනවා හැබැයි වුණාට වහල කළුම කළු පාටයි හරිද ඊට පස්සේ සමහර වෙලාවට රූෆින් ෂීට් එක කලර් කරලා තියෙනවා පාට ගිහිල්ලා රතු පාට ගාපු රූෆින් ෂීට් එක මාසයක් දෙකක් ගිහිල්ලා රෝස පාට වෙලා සුදු පාට වෙලා නේද ඔය වගේ ප්‍රශ්න නිසා ගෙවල් කොච්චරනම් ලස්සනට හැදුවත් අර අපි බලාපොරොත්තු වෙන ලස්සන පෙනුම ගෙදරට ගන්න බැරි වෙලා තියෙනවනේ මං කියන්නේ වා හරි විදියට රූෆින් ෂීට් එකක් දැම්මොත් එහෙම ගෙදර වහලට මාර ෆිනිෂින් එකක් එනවා ඔයා බලාපොරොත්තු වෙන අර ලස්සන ගේ මේ විදිහටම අපිට තියාගන්න පුළුවන් අනේ නිසා තමයි මං ඔයාලට කියන්නේ ඔයා කලර් අප් රූෆින් ෂීට් එකක් දාන්න කියලා. හරිද? ඔය ෂීට් එක ගෙනල්ලා පස්සේ කලර් කරලා පේන්ට් කරලා පාට ගත්තට මාසයක් දෙකක් ගියාට පස්සේ ඔයාටම තේරෙනවා මොන අපරාධයක්ද මේ කරගත්තේ කියලා. වැස්සක් වැහැලා අවුවක් පායලා පොඩ්ඩක් ෂීට් එක තෙමුනහම ඊට පස්සේ අවුවට අහුණාම ඔය පාට යන්න ගන්නවා. සමහර වෙලාවට මාසයක් විතර ගියාට පස්සේ පොතු ගැලවෙනවා. හරිද? ෂීට් එක කළු වෙන්න ගන්නවා. හැබැයි ඒ වුණාට කලර් අප් රූෆින් ෂීට් එක දැම්මොත් ඔයාට ආයි බය වෙන්න කිසිම දෙයක් නැහැ. අවුරුදු පහක් කලර් අප් රූෆින් ෂීට් එකේ අර මතුපිට තින්තා ලේපනයට වගකීමම දෙනවා. හරිද? ඒ නිසා බය වෙන්න කිසිමම දෙයක් නැහැ. ඔයාට ඔයාගේ ලස්සනට තියාගන්න ගෙදර වහලේට ලස්සනක් අරගෙන ඉන්න තියෙන හොඳම තේරීම තමයි කලර් අප් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. මොකද මේකේ ප්‍රොටෙක්ටිව් අන්ඩර් ලේයර් එකක් ඒ වගේම ප්‍රීමියම් කෝටින් එකක් වගේම ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන ටොප් කෝටින් එකකුත් යූස් කරලා දවස් 90ක විතර ලොකු ප්‍රොසෙස් එකකින් තමයි කලර් අප් රූෆින් ෂීට් එක ඔයාලඟට එන්නේ. ඉතින් ඒ නිසා හොඳම තාක්ෂණීය විශේෂඥ දැනුම භාවිතා කරලා තමයි කලර් අප් රූෆින් ෂීට් එක නිර්මාණය කරන්නේ. අන්න ඒ නිසාම තමයි බය නැතුව කියන්නේ මේ ෂීට් එක වහලට දැම්මහම දැන් අනිත් එක තමයි වෙළඳ පොලේ ඔයා බලන්න ගිහිල්ලා කලර් අප් රූෆින් ෂීට් ඔයාගේ ගෙදරට ගැලපෙන ඕන පාටකින් ගන්න පුළුවන්නේ. ඒ නිසා ගෙදර ලස්සන ගැන අහයි ඉතින් කතා දෙකක් නැහැ. වහලෙට නියම ෆිනිෂින් එකක් ලස්සනක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් දෙපාරක් හිතන්න එපා. කලර් අප් රූෆින් ෂීට් එකක් දාන්න ඕනේ. හරිද? ඊට පස්සේ කලර් අප් රූෆින් ෂීට් එක දැම්මම අවුරුදු පහක වගකීමක් හම්බ වෙනවා. මොකක්ම හරි වෙලා අවුරුදු පහකට පස්සේ ඔයාලා නිකන් කලර් එක පොඩ්ඩක් හරි ඩැමේජ් වුණොත් ආයේ ඒගොල්ලන්ට කියලා රීපේන්ට් කරගන්න පුළුවන්. එතකොට ඔයාට ආයෙත් ඒ වගකීම ඒ විදිහටම කලර් එකට හම්බ වෙනවා. හරිද? අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයාගේ ගෙදරට වහලයට රූෆින් ෂීට් දානවා නම් ආයෙ දෙපාරක් වැඩ කරන්න තියෙන්නේ නැතුව එකපාරින්ම වැඩේ ඉවර කරගන්න කලර් අප් රූෆින් ෂීට් එකක් දාන්න. වැඩි විස්තර දැනගන්න 01 5 748 738 01 5 748 738ට ඔයා අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න. හරිද? රයිට්. කටියක් එකතු කරගෙන සින්දුවකට යන්නත් ඕන. අපි සින්දුව අහනකම් ඔයාලට මැසේජ් එකක් දාන්න පොඩි වෙලාවක් මම දෙන්නම්. අවසන් පහට කලින් ඩග් ගාලා මැසේජ් එකක් දාන්න. මම මේ පැයදී ඔයාව මතක් කරන්නම්. හරි.

0: Hatara Aten Sindu Ahena Net FM Hatara Wate
1: Asa apiyoth lasan sindu ekata ekathu karaganna kiyala mata message ekak dala thiyena house pahata kalin aniwaryen apiyo kiyannai kiyala madu message karala thiyena ඊට පස්සේ රංජිත් ආවත් ekathu karagannan hai kohomද asa mawat kiyanne kiyala kurasen yasho message karala thiyenawa e wageema kawuda me rishma man oyawat godak aadarin ekathu karagannan ratnapura indala thamai message ekak dala thiyenne e wageema ayi apitath lasan sinduwa denna kiyala mata message ekak dala thiyenawa anuja man oyawat ekathu karagannan thank you anuja me set ekama ekathu karagena api hawasa athara විනාඩි 54ක් වෙද්දී සින්දුවක් අහලා අලුත් පැයකට යන්න හදන්නේ. ඔය 0711 95 95 95ට අග්ගල මැසේජ් එකක් දාන්න. මම මතක් කරන්නම්.

0: ගීතය ඔබ වෙත ගෙන එන්නේ.
1: හවස 4:58 දැන්.
2: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
6: Brand new 3-wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පාසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112200.
7: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777776710.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
9: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
10: ෂනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන් කරා.
9: ලව්ලි, ඊට පස්සේ සහිලි
10: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
11: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
12: ඉතුරු කරන පුදුමහත
13: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක්. සීමාවක් නොමැතිව මුදල් ආපසු ගැනීමේ හැකියාව ඇතුළු තවත් පුදුම හිතන වාසියෙක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමගමකි.
14: ඇයි ෂුගර් කියන මූණෙන්නකන සෙවන කළ මතුමේහ හරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-31-33-540.
15: හැලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ನಾಸ್ಟಲ್ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: Hey yo, yana yana hama tana anytime set when a flavor delikiri padamak. Well I ne gana danuwa. Wasa kala kiri fun එක piri elakiri kiri.
3: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 1යි දැන්.

0: ඉන්නකොට. ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
2: මේ පැයි රටකොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
3: අයිබෝන් මේ පැයි රටකොට සමගින් මම සචිනී. ව්‍යාජ ඇටෝඩි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් සාවාද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදේ ගමන්පිල මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජුනි මාස 11 කැඳවන ලෙස කොළඹ මහදිකරණයේ නියම කළා. කොළඹ මහදිකරණ විරිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබුවා. එෙහිදී විත්තිකාර උදේ ගමන්පිල මහතා සාක්ෂි කෝඩුවේ සිට සාක්ෂි ලබා දීම සිදු කළා. ඉන් අනතුරුව වැඩිදුර විභාගයේ ජූලි මාස 11 දක්වා කල් තැබුණා. ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නැමැති ව්‍යාපාරිකයාට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් යොදාගෙන සපරාදී පරිහරණය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් උදේ ගම්මන්පිල මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජු සමයේ මෙම නඩුව ගොනු කර තිබුණා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
2: නෙට් නිවුස් මේ පැය රටකොට

0: Sanka.
1: රයිට් වෙලාව හවස 5යි විනාඩි 8යි අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් පොඩ්ඩක් ඉන්නානේ මම මේවා WhatsApp එකේ මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ අලුත් පැය පටන් ගන්නකොට මම ඔයාලට කිව්වා වගේම සෑහෙන කට්ටියක් Facebook එකේ comment කරලා තිනවා ඊට පස්සේ මට WhatsApp එකේ message කරලා තිනවා ඒ කට්ටියව මතක් කරලාම අපි අලුත් පැය වැඩ ටික පටන් ගත්තා නම් හොඳයි කියලා මට හිතුණා ලස්සන සින්දුවක් දෙන්න අයියේ මම බුලත් කොහොපිටියෙන් සිහන්ස නේද මං ඔයාවත් එකතු කරගන්නම් thank you ඒ වගේම උපුල් අපිත් මේ වෙලාවේ ඔයාව තමයි අහගෙන ඉන්නේ කියලා තියෙනවා ඒ වගේම අනුර මං ඔයාවත් එකතු කරගන්නම් අයියේ ඔක්කොම කට්ටියව එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා ඉන්දුවරි මැසේජ් කරලා තිනවා thank you ඉන්දුවරි මං ඔයාවත් එකතු කරගන්නම් ඒ වගේම සද්දරම අපිත් හතර වටේ අහගෙන ඉන්නේ වත්තේගම මඩවල ප්‍රියන්ත සැලොන් එකේ සෙට් එක රයිට් ඕකේ ඒ වගේම සාහන මෙඩිකල් සෙන්ටර් එකේ වාෂිනීවත් එකතු කරගන්න කියලා තිනවා අපේ වාසි දැන් හවසට හෙට් වැඩට යනවද? හරි. ඔව් සෙට් එක මේකතු කරගන්නම්. Thank you ජය වේවා. ඊට පස්සේ මේ දැන් මේ වෙලාවේ වැඩ ඇරිලා ආව සමහර විට ගෙදර යන ගමන් ඉන්නවා වෙන්න පුළුවන්. නැත්නම් හවස නයිට් ෂිෆ්ට් එකට ඔන් වෙලාම වහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. නැත්නම් ගෙදරට වෙලාම වහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඔයා ඔය කොතන කොහොම හිටියත් මේ වෙලාවේ ඔයා හතර වටේ අහගෙන මාත් එක්කනේ ඉන්නේ නේද? එතකොට ඔයාට තියෙන ගොඩක් ලොකු ප්ලෑන් එකක් තමයි ලොකු බලාපොරොත්තුවක් තමයි ඔයාගෙම කියලා ගයක් හදාගන්න එක නේද? ගයක් හදනකොට අපි හිතන්න ඕන දේවල් ගැන මම ඔයාලට නිතරම කියනවනේ නේ අනිත් එක තමයි පළවෙනිම දේ දැන් ගේ හදලා ගල්ලා ඔක්කොම ඉවරුනහම ඇත්තටම අපි ලස්සනට ජීවත් වෙන්නනේ ගයක් හදන්නේ නේද අනිත් එක තමයි එකපාරක් වියදම් කළා ගේ හැදුවට පස්සේ අපිට ඕන නිදහසේ ජීවත් වෙන්න ආයේ ගෙදරට වියදම් කරන්න අපි ගාව සල්ලි එහෙම ලොකුවට තියෙන්නේ නැහැ නේද අනිත් එක වත් මහන්සි වෙලානේ සල්ලි හම්බ කරන්නේ ඒ නිසා ගේ හදන්න පාවිච්චි කරන ඇන මුරිච්චිය පවා ආයි දෙපාරක් වියදම් කරන්න වෙන්නේ නැති විදිහට ඔයා ගන්න බග බලා ගන්න ඕන නම් ඒක සෑහෙන්න වටිනවා ඔයාට නේද දැන් ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය අලුතෙන් ගයක් හැදුවාම ගෙදරට අවශ්‍ය කරන පුටු මේස අනම් මනම් හැමදේම අලුතෙන් ගන්නවා අද කාලේට ගැලපෙන විදිහට ගන්නවා හොඳ මේවෙන් ගන්නවා මොකද අපි විශ්වාස කරනවා මේ දේවල් වලින් තමයි ගෙදර ලස්සනට තියෙන්නේ කියලා පිටින් කෙනෙක් ආවහම ගේ ගැන ප්‍රසන්න හැඟීමක් ඇති වෙන්නේ මේ දේවල් එක ලස්සනට උළුහව ජනෙල් ටික බිත්ති ටික එහෙම හරි විදිහට අලුත් විදිහට හදාගත්තාම හරි බිත්ති ටික හොඳ විදිහට පේන්ට් කරාම හරි ඒකෙන් තමයි ගේ ලස්සනට තියෙන්නේ කියලා අපි ගොඩක් වෙලාවට හිතනවා ඔව් ඒක ඇත්ත ඒවෙන් තමයි ගේ ලස්සනට තියෙන්නේ හැබැයි උනාට ඔයාට මිස් වෙන දේ තමයි ඔයා වහලය ඒ කියන්නේ ගෙදර වහලය හරි විදිහට හදාගෙන නැත්තම් පිලිවෙලකට හරිද හොඳ ෆිනිෂින් එකක් තියෙන විදිහට අද කාලේට ගැලපෙන විදිහට වහලේ හදලා නැත්තම් හොඳ රූෆින් ෂීට් එකක් දාලා නැත්තම් ඔයාගේ ගේ කොහොම හැදුවත් වැඩක් නැහැ හරිද සාමාන්‍යයෙන් පිටින් බලන කෙනෙක්ට ඕනම වෙලාවක හරිද ගෙදර පේන්නේ වහලේ ඔයා හිතන්නකෝ එතකොට වහලේ ෂීට් ටික රූෆින් ෂීට් ටික කළු වෙලා එහෙම නැත්තම් පාට ගිහිල්ලා හරිද තැන් තැන් වලින් පාට පොතු ගැලවිලා හරිද අවර්ණ වෙලා ඔය දේවල් වෙලා තිබ්බත් ඔයාගේ ගේ ඇතුළ ඊට පස්සේ බිත්ති ටික අනම් මනම් මොනා හොඳට තිබ්බත් වැඩක් නැහැ දකින්න කෙනෙක්ට ඔයාගේ ගේ පිළිබඳව සහ ඔයාටත් අඩුම තරමේ ඔයාගේ ගැන ගේ ගැන ප්‍රසන්න හැඟීමක් ඇති වෙන්නේ නැහැ අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයා ගෙදර වහලය හදනකොට හරිද වහලේ ගහනකොට හරිද පළ දෙකට තුනට අද කාලේට ගැලපෙන ඩිසයින් එකේ වහලය ගහනකොට රූෆින් ෂීට් දාද්දී ආයේ දෙපාරක් හිතන්න එපා ඔයා කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාන්න හරිද කලර් ඔෆ් රූෆින් ෂීට් එක දාන්න කියලා කියන්නේ එකක් තමයි වහලට හොඳ නිමාවක් එනවා හරිද අනිත් එක තමයි ඔයාට ඉතින් ආයේ කාලයක් යනකම් ෂීට් එකට අතවත් තියන්න ඕන වෙන්නේ නැහැ හරිද මේ තියෙන අර මතුපිට තින්තාලේපණයට වසර පහක වගකීමක් හම්බ වෙනවා අවුරුදු පහක් ගිහිල්ලා මොනවාම හරි ඩැමේජ් එකක් වුණොත් එහෙම ඔයාට ආයේ ඒගොල්ලන්ටම කියලා රීපේන්ට් එකක් කරගන්න පුළුවන් එතකොට ආයේ පේන්ට් එකට වගකීමක් හම්බ වෙනවා ෂීට් එකට අවුරුදු 25ක වගකීමක් හම්බ වෙනවා ඒ නිසා ඔයාට බය වෙන්න කිසිමම දෙයක් නැහැ අනිත් එක තමයි ඔයාගේ ගෙදරට පුදුමාකාර ලස්සනක් එනවා කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දැම්මහම දැන් සමහර අය වැඩි වරද්දගන්නේ සාමාන්‍ය රූෆින් ෂීට් එකක් දාලා පස්සේ පාට කරන්න යනවනේ පස්සේ පේන්ට් කරන්න යනවා හරිද ඊට පස්සේ මොකද වෙන්නේ මාසයක් දෙකක් යනකොට ලංකාව කියලා කියන්නේ කාලගුණය සෑහෙන වෙනස් වෙන රටක් හයියෙන් වහිනවා ඊට පස්සේ හොඳටම පායනවා ඔයා නිකන් පේන්ට් එකක් ගෑවොත් එහෙම රූෆින් ෂීට් එකට කතා දෙකක් නැහැ මාසයක් එකමාරක් යද්දි පාට යනවා හරිද ඊට පස්සේ අර මං කිව්වා වගේ ෂීට් එක කළු වෙනවා ඊට පස්සේ පොතු ගැලවෙන්න ගන්නවා හරිද ඊට පස්සේ ඔයාලට මොකද වෙන්නේ ආයේ මාසයක් දෙකක් ගිහිල්ලා ආයි ඔයාලට පේන්ට් කරන්න වෙන ඔහොමම ඉතින් ජීවිත කාලෙම ওই වැඩේ කර කර තමයි ඉන්න වෙන්නේ ඒත් ඉතින් අර හොඳ නිමාවක් බලාපොරොත්තු වෙන්න බෑ අන්න ඒ නිසා තමයි මං ඔයාලට කියන්නේ එකපාර කලර් ඔෆ් රූෆින් ෂීට් එකකට මාරු වුණාට පස්සේ ආයි බය වෙන්න දෙයක් නැහැ. මොකද මේක ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක්, ඊට පස්සේ ප්‍රීමියම් කෝටින් එකක් වගේම ලංකාවේ දේශගුණයට ඔලොස්තු දෙන විදිහට ටොප් කෝටින් එකක් යූස් කරලා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. අනිත් එක හොඳම තාක්ෂණික ඒ වගේම විශේෂඥ ධර්ම භාවිතා කරලා තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක නිෂ්පාදනය වෙන්නේ. ඒ නිසා ඉතින් ඔයාට ආයි දෙපාරක් හිතන්න නැතුව, හරිද, අමතර වියදම් වැඩි කරගන්නේ නැතුව එකපාරින්ම වැඩේ ගොඩ දාගන්න නම්, ගෙදරට ලස්සන පෙනුමක් ගන්න නම් ඔයා දාන්න ඕනේ අනිවාර්යෙන් කලර් ඔෆ් රූෆින් ෂීට් එකම තමයි. වැඩි විස්තර දැනගන්න 011 5 748 738 ඔයා කෝල් එකක් දෙන්න. විශේෂම දේ තමයි ඔයාට ඕනම කලරෙකින් කලර් ඔෆ් රූෆින් ෂීට් එක මිලදී ගන්න හැකියාව තියෙනවා. ඔයාගේ ගෙදරට ගැලපෙන කලරකින් ඔයාට කලර් ඔෆ් රූෆින් ෂීට් එක මිලදී ගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේවට මතක් කරන්න හදන්නේ අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්ම CBC ෆයිනෑන්ස් එකෙන් අරගෙන එන ස්ථාවර තැන්පතුව පිළිබඳව. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විතරක් නෙවෙයි, තමන්ගේ අනාගතය වෙනුවෙන්, ජීවිතේ සැඳෑ කාලය වෙනුවෙන් ඉතිරියක් කරන්න, මුදල් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන ඕනම කෙනෙක්ට තියෙන හොඳම තැන තමයි CBC ෆයිනෑන්ස් එක කියලා කියන්නේ. මොකද ලංකාවේ හොඳම පොලි අනුපාතය, ස්ථාවර තැන්පතුවකට හම්බ වෙන හොඳම පොලි අනුපාතය වාට හම්බ වෙන්නේ CBC ෆයිනෑන්ස් එකෙන්. 13%ක අති දැවැන්ත පොලි අනුපාතයක් හම්බ වෙනවා. හරිද? විශේෂයෙන්ම දැන් ඔය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ඒ කියන්නේ අපේ ආදරණීය වැඩිහිටියන්, තමන්ගේ ජීවිත කාලෙම මහන්සි වෙලා දරුවන්ට උගන්නලා ගෙවල් දොරවල් හදලා යන්තම් සල්ලි ටිකක් ඉතුරු කරගන්නේ තමන්ගේ ජීවිතයේ සැඳෑ සමය සතුටින් ගත කරන්නේ. එතකොට ඕක CBC ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවකට දැම්මහම ඒකට තව 113ක පොලියකුත් ඇඩ් වෙනවා. ආයේ ඔයාට තරුණ කාලේ ඉන්නවා වගේම හොඳ ආදායමක් එක්ක ඔයාගේ සල්ලි ටිකත් පරිස්සම් කරගන්න ගමන් සතුටින් ජීවත් වෙන්න තියෙන හොඳම විසඳුම තමයි මේක. ඒ නිසා කමර්ෂල් බැංකුව අනුබද්ධිත CBC ෆයිනෑන්ස් එකත් එක්ක ඔයාලට විශ්වාසයෙන් මුල්‍යමය ගනුදෙනු කරගන්න පුළුවන්. ආයි බය වෙන්න දෙයක් නැහැ. අනිත් එක තමයි ඔයා මේක අහගෙන ඉඳලා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරනවා නම් ඔයාට බැංකුවට ගිහිලා රස්තියාදු වෙන්න, ඊට පස්සේ බැංකුව හොයාගෙන යන්න, ඔය දේවල් මුකුත් කරන්න දෙයක් නැහැ. 076 8 700 700 නම්බරයකට කතා කරලා ඔයාට ඒගොල්ලෝ ගෙදරටම ඇවිල්ලා මේ ස්ථාවර තැන්පතුව ඔයාට ආරම්භ කරලා දීලා මේ සියලු දේවල් ඔයාට පැහැදිලිව කරලා දෙනවා. මං කියන්නේ ඔයාගේ ජීවිතයේ සඳහා සමය ගත කරන්න සතුටින් ඉන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා කල්යල් බලබල ඉන්නේ නැතුව අදම CBC ෆයිනෑන්ස් එකට කතා කරන්න, කතා කරලා ඔයාගේ ස්ථාවර තැන්පතුව ආරම්භ කිරීමේ මූලික පියවර ඔයත් අදම තියන්න. මේක තමයි ඔයාගේ ජීවිතයේ සතුටින් ගත කරන්න සඳහා සමය වෙනුවෙන් ගන්න තියෙන හොඳම තීරණේ. 0711 95 95 95 නම්බර එකේ තියෙනවා. හවස 6ට කලින් ඔයාට අක්ගාලා මට මැසේජ් එකක් දාන්න. මම ඔයාව මතක් කරන්නම්.

0: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
1: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
2: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමඟ

0: අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-31-33-540.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: සදාතනික විශ්වාසය, සදා හරිත 23 වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත Plantations Limited අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
3: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4397.
4: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: ප්‍රයිම් කොලම්බෝ
6: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොලම්බෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333.
5: ප්‍රයිම් කොලම්බෝ.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
7: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech Slim Line.
8: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0-76-8-700-700. මහ බැංකුව විසින් බලපත්‍රලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
9: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112-125-125 BYD Karusaru Kondesi Sahitai.
10: Music. 3, 2, 1, let's go.
11: Friday, fun day.

0: अनलिमिटेड रेडियो फन का डीजे फन सेट टैग दिन डीजे अदर नवेट
1: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරව සිස්තාව තැන්පතු සඳහා වාර්ෂික පොලිය 113ක් CBC Finance අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍ර ලා commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකී
2: ඔයත් පහලට වශී වෙන්න finishing මහලක් නම් කලරක් තමයි

0: Hatarabate.
1: Right, වෙලාව හවස 5යි විනාඩි 31යි. අපි හතරවටේ අහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ මාත් එක්ක ඉන්නේ අලු සෙට් එකක් මතක් කරන්න ඕන. ආසර වෙරටි කිවර කළා සා අපි මේ වෙලාවේ ආව අහගෙන ඉන්නේ කියලා නයන මැසේජ් කරලා තිනවා. Thank you ගල්පාති ඉඳලා සද්දරම අපි අහගෙන ඉන්නවා කියලා තමයි ආරංචි ආවේ. ඒ වගේම හයි කොහොමද සායි? අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ මහරගම 90 security team එකේ සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. ඔකේ මං අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම නාලනී විජේසිංහ මේ වෙලාවේ net අහගෙන ඉන්න හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. ඒ වගේම මමත් ඉන්නවා අසා කියලා මට මැසේජ් එක දාලා තින්නේ සුලෝචනා. මං ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් සුලෝචනා. Thank you. ඒ වගේම අසායි අපිට ලස්සන සින්දුවක් දෙන්න. අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් කරලා තියෙනවා ලක්මාලි කඩවත ඉඳලා. Thank you ලක්මාලි. මං ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන මේ සින්දුවටම අපිට තව විනාඩි 30ක් විතර තියෙනවනේ. ඒ නිසා ඔයාලට තව මැසේජ් කරන්න පුළුවන් 0711 95 95 95ට. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ හදරෑ 9 සිකුරාදා රෑ 9 කියලා කියන්නේ අපි සෑහෙන බලාපොරොත්තු තියාගෙන ඉන්න රෑ 9ක් නේනේ. අපිට ගිය සතියේ net fm dj night එක අරගෙන ඉන්න බැරුණා. හැබැයි උනාට මේ සතියේ net fm dj night එක අපි dj දිලුරුක් එක්ක වැඩේ අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. හරියටම රෑ 9 වෙද්දි වා net fm official facebook page එකට ඇවිල්ලා ඉන්න. ඔයාට 100%ක් සජීවීව ප්‍රෝග්‍රෑම් එක බලන්න පුළුවන් රෑ 12 වෙනකන්. ඉතින් එන්සා හිටා නිද්දා දවස් දෙකේ නිවාඩු. එන්සා අනිවාර්යෙන් වෙනදා වගේම රෑ 9 වෙද්දි මාත් එක්ක ජොයින් වෙයි කියලා මම බලාගෙන ඉන්නවා. ඒකනත් මතක් කරලා ලස්සන සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. හවස 5:33 6ට කලින් මැසේජ් එකක් දාන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: හවස 5යි විනාඩි 46යි දැන්.
3: Excite ගන්න, ලක්කක charge කරගන්න. Excite battery එක වෙලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
7: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
8: එහෙයි,
7: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
8: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
7: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
9: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
10: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
11: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංගම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
12: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
13: සෑම මොහොතක්ම රසවත් කරයි.
14: ඔයා ගාව තියෙන සල්ලි හොඳම විශ්වාසීදායි තැනක, හොඳ පොලියක් දෙන තැනක ඉතිරි කරන්න ඔයා බලාපොරොත්තුෙන් ඉන්නවනම් CBC Finance කියලා කියන්නේ ඒකට තියෙන හොඳම ඔප්ෂන් එක. කමර්ෂල් බැංක එක යටතේ තියෙන කම්පැනි එකක් හන්දා විශ්වාසය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක්වත් නැහැ. විශේෂම දේ වෙන්නේ ඔයාට ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඕනි නම් ඒ වෙනුවෙන් කරන්න ඕනි කරුණු කාරණා ටික ගෙදරටම ඇවිල්ලා කරලා දෙන්නත් CBC ෆයිනෑන්ස් සූදානම් ඉන්නවා. කතා කරන්නකෝ 0.76-8-700
15: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයක් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර
16: ඔවුන් මදොරට හරනු ඇත.
17: ඔවුන් මණ්ඩපයට කඩා වැදි යකඩ ගුඟුරු වලින් පහර දෙනවා. සුගා උඩම් පිරෙනනවා.
15: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්.
18: net fm සංසාර කතන්දර
15: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
9: FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.

සංජීව මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ පවුල හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඊට පස්සේ අපිත් මේ වෙලාවේ වාව අහගෙන ඉන්නවායි. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට චාරු මැසේජ් කරලා තිනවා. Thank you චාරු. ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගෙන ලස්සන හින්දි සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. හවස 5:46යි දැන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 5 විනාඩි 51යි දැන්.
4: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: Right, වෙලාව හවස 5 විනාඩි 51යි. අපිට යන්න වෙලාවත් ඇවිල්ලා හැබැයි යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ අපිට අපේ ලක් එක චාර්ජ් කරගන්න තියෙන විදිය ගැන ඔයාලට කියන්න ඕනනේ නේද? Exide Automotive බැටරි එකක් එක්ක දැන් ඔයාලට වාගේ ලක් එක චාර්ජ් කරගන්නවා කියන එක හරිම සිම්පල් දෙයක්. ඒ කියන්නේ පෙබරවාරි මාසේ ඉඳලා අගෝස්තු මාසේ වෙනකන් Exide Automotive බැටරි එකක් අරගන්න ඔයාට දැන් ඔන්න Exide හරහා අඟල් 55 LED UHD Smart TV එකක් වාය කරගන්න ඔයාලට chance එක තියෙනවා කියලා අපි ඔයාලට මතක් කරනවා නේද? ඉතින් ඒ නිසා මේ කාල සීමාව ඇතුලේ ඔයාගේ වාහනේ බැටරි එක රීප්ලේස් කරනවා නම් ඔයාලට තියෙන හොඳම තීරීම තමයි ලංකාවේ අංක එකේ බැටරි සන්නාමය Exide කියලා කියන්නේ. ඉතින් ඒ නිසා Exide Automotive බැටරි එකක් අරගෙන ඒගොල්ලොන්ගෙන් හම්බෙනවනේ ඔයාලට e-warranty එකක්. අන්නේ e-warranty එක ඇක්ටිවේට් කරගත්තාම ඔයාලට දිනුම් අවස්ථාවන් හිමි වෙනවා. ඉතින් ඒ නිසා වාසනාවන්ත ජයග්‍රාහකයන් 24 දෙනෙක් සති 24ක් පුරාවට තෝරගන්න Exide Automotive බැටරි එක හරහා සූදානම් ඉන්නවා. ඉතින් ඒතර මේ පහුගිය කාල සීමාව ඇතුලේ දැන් මේක පටන් ගත්තේ පෙබරවාරිනේ. ඒ ඉඳලා මේ වෙනකම්ම වාසනාවන්ත ජයග්‍රාහකයන් හැම සතියෙම තෝරගන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ ඊළඟ වාසනාවන්ත ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව ඔයා තමයි. ඉතින් කතා දෙකක් නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ බැටරි එක රීප්ලේස් කරනවා නම් අනිවාර්යෙන් Exide Automotive බැටරි එකකට යන්න. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ කාරණාව තමයි ඔයා Exide නියම genuine Exide motor බැටරි එකක් මිලදී ගන්න ඕනේ. ඒ වගේම තමයි බලයලා තලවිනියෝජිතයෙක්ගෙන් හරි එහෙම නැත්නම් බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් හරි තමයි Exide Automotive බැටරි එක ඔයා මිලදී ගන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ e-warranty එක ඔයාට ඇක්ටිවේට් කරලා දෙනවා. ඒ සක්‍රිය කරගත්තට පස්සේ තමයි ඔයාට තරඟය සඳහා අවස්ථාව හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා හරිම පුංචි වැඩ ටිකක් තමයි කරන්න තියෙන්නේ ඔයාට අඟල් 55 UHD LED Smart TV එකක් වාය කරගන්න. එතකොට සාමාන්‍යයෙන් වාහනයක් ගන්නකොට සා වාහනයේ බැටරි එකක් ගන්නකොට බැටරි එක රීප්ලේස් කරනකොට ඇයි අපි Exide ම ගන්න ඕනේ කියලා වාට නිකන් ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඔයාලට සරලම උත්තරේ දෙන්නම්. ලංකාවේ එදා ඉඳලා මේ වෙනකම් හරිද දැන් Exide සන්නාමයට වසර 100ක් විතර වෙනවා. හරිද ඒ කාලේ ඉඳලම මේ වෙනකම්ම ලංකාවේ අංක එකේ බැටරි සන්නාමය තමයි Exide කියලා කියන්නේ. හරිද අනිත් එක තමයි රාජ්‍ය බැටරි අවශ්‍යතාවයෙන් 95%ක්ම සපුරන්නේ. ওই පහුගිය අර්බුදකාරී කාල සීමාවන් ඇතුළේ පවා බැටරි අවශ්‍යතාවය සපුරන්න මූලිකත්වයේ ගත්තේ 95%ක්ම බැටරි අවශ්‍යතාවය සපුරන්නේ Exide බැටරි එක. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ Exide බැටරි එක ගැන ආයි අපිට දෙපාරක් හිතන්න දෙයක් නැහැ. අවුරුදු 100කට අධික කාල සීමාවක් තිස්සේ පාරිභෝගික විශ්වාසය දිනාගත් සන්නාමයක්. අනිත් එක තමයි දිවයින පුරා විහිදුණු සේවා ජාලය. හරිද? එතකොට සේවකයන් මේ වෙද්දී 800කට අධික ප්‍රමාණයක් මෙදාහැරීමේ ජාලයත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. එතකොට ඔයාලට මොනවාම හරි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණොත් ඔයාලට ඕන තරම් ඔයාගේ අවශ්‍යතාවය වෙනුවෙන් සේවාව ලබා දෙන්න සේවකයන් ඉන්නවා. අනිත් එක තමයි දැන් ඔයා දන්නවනේ බැට් මොබයිල් සේවාව Exide බැටරි එක හරහා යන ඔයාලට ලංකාවේ කොහේ ඔයාගේ වාහනේ බැටරිය ප්‍රශ්නයක් ආවත් බැට් මොබයිල් සේවාව හරහා ඔයාලට අවශ්‍ය සේවාව ලබා ගන්න පුළුවන්. මේ වගේ ජංගම රථ 50කට අධික සංඛ්‍යාවක් ලංකාව පුරාම ස්ථාපිත කරලා තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ 0117 714 714ට කෝල් එකක් දෙන්න විතරයි. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයාගේ ලක් එක චාර්ජ් කරගන්න Exide Automotive බැටරි එකක් මරගන්න විශ්වාසයෙන් අරගන්න කියලා. ඒ ගැනත් මතක් කරන ගමන් අදට අපි යන්නයි කියලා හදන්නේ. රෑ 9 වෙද්දී එනවා. Net FM DJ Night එකත් අරගෙන DJ දිරුක් එක්ක එතකම් පරිස්සමින් ඉන්න. ගිලෙන්නම් ජය වේවා මම DJ අසා.

0: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
1: බොක්ස් බාර් නම් වෙළඳපළේ හරි හරියට. ඒත් නියම බර දින බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
2: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරව සිස්තාව තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC ෆයිනෑන්ස් අදමම තන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍රලා කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මේ විත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල කම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
4: ඇසීම අඩුත චැනල් දායක සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777-7676-10
5: Yes, Fortune Soy.
6: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
7: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
8: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි සුදු සීනි කිලෝව රුපියල් 209යි මුංගිට කිලෝව රුපියල් 875යි රතු පරිප්පු කිලෝව රුපියල් 279යි ලොකු ලූණු කිලෝව රුපියල් 149යි රතු ලූණු කිලෝව රුපියල් 320යි අර්ථාපල් කිලෝව රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක. දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
9: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
8: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
9: ගෙයක් හදන්නද හිත හිත ඉන්නේ? හිත හිත ඉන්න ඕනේ නෑ. ගෙයක් හදන්න ඉස්සලාම ඔයා දැන් යන්න ඕනේ කැදැල්ල එන්ටර්ප්‍රයිසස් වෙතට. මොකද ඔයාගේ ගෙදර හදන මේ හීනය හැබෑවක් කරන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස්ලට පුළුවන්. ඔයාගේ ඉඩම තුල නිදන කාමර දෙකක නිවසක් 140 ඉඳන් ඉහළට ඔයාට හදාගන්න පුළුවන්කම ලැබෙනවා. මේක එකපාර ගෙවන්න ඕනෙත් නෑ. මූලික ගෙවීම කරලා ඉතුරු ටික අවුරුදු 10ක් දක්වා ගෙවන්න පුළුවන්. ලංකාව පුරාම ඕනම ස්ථානයක ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්න එන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් මහරගමට. වැඩි විස්තර දැනගන්න 0774-390-3250ට හරි 0774-390-3251ට කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ඔයත් මේ වෙනස වටහා ගන්න.
10: Music 3 2 1 let's go. Friday fun day කරන

0: अनलिमिटेड रेडियो फन का डीजे नाइट फन टैग दिन डीजे नाइट अदर रैंड नवेटर
1: हतर वाटे ඔබ වෙත ගෙන එන්නේ
2: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: Excite ගන්න ලක්කක charge කරගන්න Excite battery එක විලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අද නම තන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකී
3: ඔයත් පහලට වශී වෙන්න finishing මහලක් නම්

0: දිවයිනපුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: Hey yo yana yana hama tana anytime set when a flavor delakiri padamak well i ne gana danuwale wasakala kiri fun ekak piri elakiri kiri
3: sumudu matu pite nisa endan innat pahasui leak wennet na
4: frames ayeka oyata oyawa mage arinne na

අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. Travel Net.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. Travel Net අමතන්න 0112-863-363 0776-716-1621.
0: Net News.
3: අයිබෝවන් දවසේ පුවත් පෙළ ගැස්ම Net News සවස 6:30 සමගින් මම තරංග රුක්ෂාන්ච ඇසේ කර ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
3: කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පොලිසියෙන් අධිකරණයට වාර්තාවක්. මරණය පොහොට්ටුවට සැකයි ආණ්ඩුවත් කම්පණයෙන්. ගෝඨාභයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරෙන්තු. ආචාර්ය මහාචාර්ය පදවි ගැන මැති සභයේ උණුසුම් වාද විවාද.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News. Net News.
3: ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්දසේන මහතාගේ මරණය පිළිබඳ කොල්ලපිටිය පොලිසිය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. මෙම සැකකටයුතු මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය අධිකරණයට දන්වා ඇතේ. ඒ අනුව ස්ථානීය පරීක්ෂණ සඳහා මහේස්ත්‍රාත්වරයා සිද්ධිය ස්ථානයට පැමිණි බවයි එම ස්ථානයේ රැඳී සිටින Net News මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ පැවසුවේ. කොළපිටිය පේද්‍රිස් පටුමගේ පිහිටි නිවසක තිබී කපිල චන්දසේන මහතාගේ සිරුර අද පෙරවරුවේ සොයා ගැනුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් යටතේ තවදුරටත් විමර්ශන කිහිපයයි. තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. ඒ සඳහා පොලිස් නිලසුනකේන්ද එම ස්ථානයට කැඳවූ බවයි Net News මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ වැඩිදුරටත් පැවසුවේ. මේ අතර අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්දසේන මහතාගේ සිරුර රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. ඒ මහේස්ත්‍රාත්වරයා සිදු කළ ස්ථානීය පරීක්ෂණයෙන් අනතුරුවයි. මේ අතර ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්දසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් මේ මොහොතේ නිශ්චිත ප්‍රකාශයක් කළ නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරු ඒ සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් කළ හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.
4: අපි දකිනවා අද උදෑසන මරණයක් වාර්තා වෙනවා කොළපිටිය ප්‍රදේශයේ.
5: ඒ මරණය සම්බන්ධයෙන් මේ වෙනකොට විමර්ශන ආරම්භ වෙලා තියෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය මං හිතන්නේ පැවැත්වෙමින් තියෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පස්සේ තමා මං හිතන්නේ ඒ පිළිබඳව විශේෂයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරાવી. පොලිසිය පැත්තෙන් සියලු විමර්ශන පොලිසිය මේ වෙනකොටත් ආරම්භ කරලා තියෙනවා.
4: දැන් ඒ වගේ ඇමතිතුමා ඊයේ දිනේදී වරන්තු වෙනවා එතුමාට. ඊයේ දිනේ අත්තරම්කොට ගත්තනම් මෙම ක්‍රියාව සිදු වෙන්නේ නැහැ නේද?
5: විශේෂයෙන් ඒ පිළිබඳව පොලිසියේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මොකද ඊයේ හවස තමා ඒ පිළිබඳව පොලිසිය දැනුවත් වෙලා තිබුණේ. පොලිසිය හිතන්නේ නැහැ ඉතින් රාත්‍රී කාලේ වෙනකොට ඔව් අත්තරම් විතර නිදහස් වූ කෙනෙක් අධිකරණ නියෝගයක් තිබුණා. ඉතින් පසුවදා උදෑසන අත්තරට ගන්න පොලිසිය කටයුතු කරන්න හිතාගෙන ඉන්නේ. ඒ පිළිබඳව විමසීමක් පොලිසියතුමායෙන් කරන්න. නමුත් ඉතින් මේ පිළිබඳව ස්ථීර මතයක් මේ වෙලාවේ ප්‍රකාශ කරන්න හැකියාවක් නැහැ. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පස්සේ තමයි ඒ පිළිබඳව ප්‍රකාශයක් කිරීමට හැකියාව තියෙන්නේ.
4: ඒ වගේම මම මේ දෙවැනි සිදුවීම සිදුවෙන්නේ සියදිවි හානි කිරීම මේක පිටිපස්ස හස්තයක් තිබෙනවද?
5: අපිට එහෙම ප්‍රකාශයක් කරන්න මේ අවස්ථාවේ හැකියාවක් නැහැ. මොකද මේ පිළිබඳව විමර්ශනයක් අවශ්‍යයි. පෙර සිද්ධියක් වුණා. ඒ සිදුවීම පිළිබඳව ඔබට මේ වෙනකොට පැහැදිලි. ඒ පිළිබඳව අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් කීප දෙනෙක් සම්බන්ධ වෙලා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. ඒක සියදිවි හානි කර ගැනීමක් බවට මේ වෙනකොට තහවුරු වෙලා තියෙනවා. මේ පිළිබඳවත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පස්සේ තමයි ප්‍රකාශයක් කරන්න හැකියාව ලැබෙන්නේ. ඒක ඒ ක්ෂේත්‍රයේ විශේෂඥ විසින් සිදු කරේ කියලා අපි හිතනවා.
4: මේ දැනට සියදිවි හානි කිරීමත්
5: මේ පිළිබඳව මට ඒ පිළිබඳව මේ වෙලාවේ ප්‍රකාශ කරන්න හැකියාවක් නැහැ. ඒක තමයි මම පැහැදිලි කරේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක ලැබීමෙන් පස්සේ තමයි පැහැදිලි කිරීමක් කරන්න හැකියාව ලැබෙන්නේ.
3: ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරී කපිල චන්දසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් දේශපාලඥයින්ද අද විවිධ අදහස් පළ කළා. ශ්‍රී ලංකා පොද්ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතා පැවසුවේ මෙම මරණය සැක සහිත බවයි.
6: කපිල චන්දසේන කියන පුද්ගලයා පහුගිය කාලේ බොහොම කතාබහට ලක්වෙච්ච පුද්ගලයෙක්. ඔහු ගරු අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබා දීලා තියෙනවා. ඔහුව අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ කාමරයට ගෙනහිල්ලා ඔහු විසින් රංග දිසානායක මහතා විසින් මේ කපිල චන්දසේන කියන පුද්ගලයාට පුද්ගලිකව තර්ජනය කිරීමක් සම්බන්ධයෙන්. ඒ තර්ජනය ඉතාම භයානක ආකාරයේ තර්ජනයක්. ඔහුගේ දිවුරුම් ප්‍රකාශයන්. ඔහුගේ දිවුරුම් ප්‍රකාශය අනුව ඔහුට කියලා තියෙනවා හෙලිය රඹුක්වැල්ලගේ නඩුවේ පුද්ගලයෙක්ටත් මං කිව්වා මං කියන දේ කරන්න කියලා. හැබැයි ඒක නොකරවහම ඔහුට සිද්ධ වුණේ බෙල්ලේ වැලදාගෙන මැරෙන්න. ඒක හින්දා මහායිකාගේ පොඩි එකාගේ නම් දෙක දෙන්න, එහෙම නැත්නම් ඔයාටත් සිද්ධ වෙන්නේ ඒ දෙම තමයි කියලා. ඉතින් අපි මේ හොයලා බැලුවා කවුද මේ කෙහෙලිය රඹුක්වැල්ල නඩුවේ පුද්ගලයා කියලා බෙල්ලේ වැලදාගත්ත. ඇත්තටම පුද්ගලයෙක් එසේම බෙල්ලේ වැලදාගෙන මිය ගිහින් තියනවා සිසිර සිරිවර්ධන කියලා. සිසිර සිරිවර්ධන කියලා පුද්ගලයේ මේ ආකාරයටම ඉතාම දරුණු විදිහට තර්ජනය කළා, ඔහුට හිරිහැර කළා. ඔහු විසින් උසාවියට ඉදිරිපත් කරන්න කලින් බෙල්ලේ වැලදාගෙන මැරිලා තියෙනවා කියන කාරණේ තමයි අපිට ආරංචි වෙන්නේ. හැබැයි පුද්ගලයා අද මරණයට පත්වෙන්න කපිල චන්දසේනගේ මරණය ඒ ආකාරයේ බෙල්ලේ වැලදා ගැනීමද, එහෙම නැත්නම් වෙනත් ආකාරයක බෙල්ලේ වැලදා ගැනීමද කියන ප්‍රශ්නයක් තියෙනවා.
3: ශ්‍රී ලංකා පොද්ජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරී පසන් කස්තුරි මහතාද මේ සම්බන්ධයෙන් දදහස් පළ කළා.
7: වැඩතහනම් වෙච්ච නිලධාරියෙක් අභිරහස් ලෙස මිය යනවා. අනිත් එක මේ වෙලාවේ විශේෂ අවධානයක් තියෙන යාවස් ගනුදෙනුව සම්බන්ධව ප්‍රධාන සැකකරුවෙක් හිටිය ලෙස හිටපු පුද්ගලෙක් මිය යනවා. ඒකට මේ මරණ දෙක සිද්ධ වෙන්නේ මේක වටේ තවත් කතාවක් යනකොට. ඒක හරි සරල විදිහට තේරෙන සිංහලෙන් කිව්වොත් මේයි පළවෙනිදා අපි දැක්කා රටේ ජනාධිපතිවරයා 25 වෙනිදා එන්න තියෙන නඩු වලට අප්පුඩි ගහන්න කියලා තමන්ගේ පාක්ෂිකයෝ ඉස්සරහා එන්න තියෙන නඩු තීන්දුව ගැන යම් ඉඟිබිඟි පළ කරා. ප්‍රබල ඇමතිවරු මේ එන්න තියෙන නඩු අහන්න තියෙන නඩු සම්බන්ධයෙන් මහ පුරාජේරුවෙන් මේ මාස දෙකකට කලින් අද උදේ මැරිච්ච කපිල චන්දසේන මහත්මයා දුන්න දියුරුම් ප්‍රකාශය සඳහන් කරනවා තමන්ට කරපු මරණ තර්ජන වලට බියෙන් තමයි ඒ පරීක්ෂණ වලට ඔවුන් බලාපොරොත්තු වෙන ආකාරයේ කතන්දරය කිව්වේ කියලා. ඔහු කියනවා මා ප්‍රකාශ කර සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නම් සහ ඔවුන් විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාබස් ප්‍රතිස්ථාපන ක්‍රියාවලියේදී යම් බලපෑමක් සිදු කළ බව හෝ යම් අයුතු දායකත්වයක් දැක්වූ බව හෝ යම් මුදලක් ලබාගත් බව සහ මාගේ බිරිඳගේ දායකත්වය තිබූ බවට මාගේ ප්‍රකාශයේ කුමන හෝ ස්ථානයක අඩංගු වේ නම් එම කරුණු මා ස්වේච්ඡාවෙන් සිදු කරන ලද්දක් නොව එම කරුණු අල්ලස්සා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ දියගැන්වීම සහ තර්ජනය කිරීම මත ඇති වූ මරණ බය ප්‍රයෝජනයට ගනිමින් මාගේ ප්‍රකාශය ලබාගත් නිලධාරයා විසින් ලබා ගන්නා ලද කරුණක් බවයි කියලා ඔහු දියුරුම් ප්‍රකාශයක් පැහැදිලිව දීලා තියෙනවා. මීට මාස දෙකකට කලින් කවුද මේ අද උදේ අභිරහස් ලෙස මියගිය කපිල චන්දසේන මහත්මයා?
3: නියෝජ්‍ය මාතේ රංග ගුණසේකර මහතාද මේ සම්බන්ධනද අදහස් පළ කළා.
8: ඇත්තටම මේ පිළිබඳ අපිට කම්පණයක් තියෙනවා. මොනම තත්ත්වයක වුණත් මිනිස්සෙක් මිය යෑම අප අනුමත කරන්නේ නැහැ. මේ පිළිබඳ අපිට කම්පණයක් තියෙනවා. නමුත් ඔබ දන්නවා කපිල චන්ද්‍රසේන සම්බන්ධයෙන් ආපු සාකච්ඡා මොකද්ද කියලා. විශේෂයෙන්ම ආබස් ගනුදෙනුවට අදාළව බරපතල ප්‍රධානම සැකකරුවේ බවට ඔහු පත් වෙලා තිබුණා. ඒ වගේම ඔහුගේ ප්‍රකාශය මත පැහැදිලිව සඳහන් කළා තිබුණා මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට ඒ අදාළ කරන මුදල් ලබා දීම් තියෙනවා කියලා. ඒක නිසා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂට හිටපු ජනාධිපතිතුමාට නැවත මේ පිළිබඳ ප්‍රකාශයක් දෙන්න ඉන්න කියලා තියෙනවා. ඒ වගේම කපිල චන්දසේන විශේෂම උසාවිය නොමග යවලා තියෙනවා. ඒ වගේම කුලියට විශේෂම අපකරුවන් ගෙන අරගෙන අධිකරණය ඇතුළේදී ඒක ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රශ්න ගණනාවක් තිබුණු කෙනෙක්. නමුත් අපි ඔහුගේ මරණය පිළිබඳ ඒක මොකද්ද වෙලා තියෙන්නේ, ඒක කොහොමද වෙන්නේ කියලා මම හිතන්නේ විශේෂයෙන්ම අදාළ කරන විමර්ශන කණ්ඩායම් මේ විදි විමර්ශනය කරමින් යනවා. ඒක මම හිතන්නේ මේ විමර්ශන කණ්ඩායම් වලට බාර දෙමු.
3: හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි නුතෙස නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද පෙත් සම්කාර පාර්ශ්වයට නියම කළා. ඔහු 2022 වසරේ මේ මාස 9 වනදා අරගලයට පහර දීමෙන් පසුව දිවෙනපුර ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන් වලින් සිය නිවාස ගිනිතැබීම හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන් නීතියට පටහැන් ලෙස වන්දි ලබාගත් හිටපු මැති අමතුරුන්ගෙන් එම වන්දි මුදල යළි අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. මෙම පෙත්සම් අචල වෙංගප්පොලි සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ අද කැඳවුණු ලැබුවා. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් පෙනිසිරි නීතිඥ ගාමිණී පෙරේරා මහතාට දනුම් දුන්නේ අදාළ පෙත්සමේ වග උත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යළි නොතෙසිනිකුත් කිරීමට පියවර ගන්නා ලෙසයි. ඉන් අනතුරු සසු වගඋත්තරකරුවන්ට අවශ්‍ය නම් සීමිත විරෝධතා ගොනු කිරීමට අවසර දුන් විනිසුරු මටුල මෙම් පෙත්සම් සලකා බැලීම ඔක්තෝබර් මාස 21 වනදා දක්වා කල් තැබුණා. ආචාර්ය මහාචාර්ය පදවි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද වාද විවාද ඇති වුණා. එහෙදි අදස් දක්වෝ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා පැවසුවේ මිනිදිරියට පාර්ලිමේන්තුවේ සියලු දෙනා නමින් පමණක් හැඳින්විය යුතු බවයි.
9: මේ පාර්ලිමේන්තුව තුළ ගරු මන්ත්‍රීතුමාලා සියලු දෙනාම සමානයි, සියලු දෙනාම ජනතා නියෝජිතයන් වශයෙන් පත් වෙලා ඉන්නේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ආචාර්ය මහාචාර්ය ගණකාධිකාරී වෛද්‍ය ඉංජිනේරු නීතිඥ යනාදී වශයෙන් වර්ග කර හැඳින්වීම සුසු නැහැ. විතරක් නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න විශ්‍රාමික මේජර් ජනරාල්, විශ්‍රාමික පොලිස් කොස්තාපල් නැද්ද මේ පාර්ලිමේන්තුවේ? අපි එහෙම හඳුන්වන්නේ නැහැ. ඒතර මොකද්ද මේ පාර්ලිමේන්තුවේ මේ ටයිටල් ලෙදිල්ල තියෙන ක්‍රමවේදය? ඒ නිසා ගරු සභාපතිතුමනි, මම කතානායකතුමාට යෝජනා කරන්නේ, පාර්ලිමේන්තු මහලේකම්ට යෝජනා කරන්නේ නමින් පමණක් හඳුන්වන්න. නමින් පමණක් රවී කරුණානායක පමණයි. ඔබතුමා වරලත් ගණකාධිකාරීවරෙක්, වරලත් ගණකාධිකාරී රවී කරුණානායක කියලා හඳුන්වන්නේ නැහැ. එංගලන්ත පාර්ලිමේන්තුවේ කිසිම මන්ත්‍රීවරයෙක්ව මේ ටයිටල් වලින්, සුදුසුකම් වලින්, අධ්‍යාපන සුදුසුකම් වලින් හඳුන්වන්නේ නැහැ. සියලුම දෙනා ඒ මන්ත්‍රීතුමාගේ හෝ මන්ත්‍රීතුමියගේ නමින් පමණක් හඳුන්වන්න. මම ආදර්ශය දීලා තියෙනවා, මම අජිත් පී පෙරේරා පමණයි. අද නෙමෙයි මේ පාර්ලිමේන්තුවට ආපු පළවෙනි දවසේ ඉඳලා.
3: නියෝජ්‍ය මාත්‍ය මధుර සෙනවිරත්න මහතාද මෙහිදී අදහස් පළ කළා.
10: අපි දකිනවා සමහර ආයතන නිසි ක්‍රමවේදයකින් තොරව මේ ආචාර්ය නමෙන් ප්‍රදානය කරන. අද මේ පාර්ලිමේන්තු තුලත් මේ කාරණාව අපිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විතරක් කළ නොහැකි. අපි මේ සම්බන්ධයෙන් කරන ක්‍රමවේදයක් මම ගරු රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමාට අප සඳහන් කරනවා. දැන් මේ මොහොතේදී අපි උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති කෙටුම්පත් කරන කමිටුව සක්‍රීයව තියෙනවා. එතෙන්දී සියලුම උපාධි ප්‍රදාන කරන ආයතනයන්, සියලුම පුද්ගලික, රාජ්‍ය, රාජ්‍ය නොවන මේ සියලුම ආයතනයන් එක තැනක ලියාපදිංචි කරන, ලියාපදිංචි කිරීමේ සිටම ගැටලු තියෙනවා. එක තැනක ලියාපදිංචි කරන, සමහර ඒවා BOI එකෙන් ලියාපදිංචි වෙලා තියෙනවා, සමහර ඒවා මේ විශ්ව රෙජිස්ට්‍රාගෙන් ලියාපදිංචි වෙලා තියෙනවා, සමහර ඒවා කොහෙද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ. නමුත් සම්මාන මහාචාර්ය පදවියක් හෝ ආචාර්ය පදවියක් දීලා තියෙනවා. ඒක පාවිච්චි කරන. ඒ නිසා අපි කිව්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිටුවේ නිසි ක්‍රමවේදයක් තියෙනවා. නමුත් දැන් තියෙන විදිහට ඕනම ආයතනයකට පුළුවන් මේ නම දෙන්න. මේනවා පාවිච්චි කරපු පිළිසිටිය. දැන් එහෙම නැහැ.
3: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා
11: කිසියම් ක්‍රමවේදයක් හදන්න කියලා මේ ආචාර මහාචාර තනතුරු අවභාවිතා කිරීම වැළැක්වීම සඳහා. විශේෂයෙන් මූලික කාරණයක් තමයි අපේ රටේ මේ ආචාර මහාචාර්ය උපාධි නැත්තම් දෙන ස්ථාන ගණනාවක් තියෙනවා. විශාල ඉන්ස්ටිටියුට්ස් වගේක් තියෙනවා. ඒ වගේම අඬ ගහලා ආරාධනා කරලා ආචාර මහාචාර්ය දෙනවා. කිසිම සුසුමක් නැහැ, කිසිම ක්වොලිෆිකේෂන් එකක් නැහැ. ඒකට අවශ්‍ය කරන විභාගයක් පාස් වෙලාද කියලා දන්නේ නැහැ. හැබැයි සම්මානිත මහාචාර්ය නැත්තම් සම්මාන සහිතව ආචාර උපාධි දෙනවා. ඉතින් අත වශයෙන් රටක් විදියට, රාජ්‍යයක් විදියට අපේ අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මේ සම්බන්ධව හොයා බලන්න ඕනේ මූලික වශයෙන්. මොකද හේතුව අපි දකිනවා සමහර දම්බල රුපියල් ලක්ෂයට, ලක්ෂ දෙකට, තුනට, පහට සල්ලි දුන්න ගමන් ගිහිල්ලා ඌට ලැබෙනවා ආචාර්ය මහාචාර්ය. ඉදිරියෙන් මහාචාර්ය ආචාර්ය කියලා වැටෙනවා. හැබැයි ආචාර්ය මහාචාර්ය වැටුණාට ඇත්ත වශයෙන්ම ඌ විභාගයක්වත් සමත් වෙලා නැහැ. ඉතින් එතකොට අන්තිමටම ගමේ හිටපු ගමන් හොඳට සල්ලි තියෙන වෙළඳ ව්‍යාපාරිකෙක් මහත්තයෙක් හිටපු ගමන් ආචාර්ය කියලා හඳුන්වනවා. දැන් ඒතර අපි බලනවා මොකද්ද මේ හේතුව කියලා. බැයින්න මේ මොකක්වත් කළා නැහැ. සම්මානිත එකක් දීලා. ඉතින් එතකොට අර ඇත්ත වශයෙන් මාන්සිලා ඉගෙනගත්ත ආචාර්ය වරයෙකුට, මාංශලා විභාග පාඩම් කරලා ලියපු ආචාර්යවරයෙකුට, මහාචාර්යවරයෙකුට සහ අර පුද්ගලයාට, දැන් දේශපාලඥයන්ට තොම දුන්නානේ, පහුගිය කාලෙත් දුන්නා, දැනුත් දෙනවා, අය නතර වෙලා නැහැ. ඉතින් ඒක නිසා ඒ අයයි මේ අයයි ඉගෙන ගත්තායි ඉගෙන නොගත්තායි ඔක්කොම දැන් ආචාර්ය මහාචාර්ය. ඉතින් ඒක නවත්තන්න ඕන කොහේ හරි දැනකි.
3: රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන මාත්‍ය මහාචාර්ය AHMH අබේරත්න මහතා පසු අදහස් දැක්වූයේ මෙලෙසයි.
12: රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට පත් වුණාට පස්සේ අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් මගේ නමට ඉදිරියේ මහාචාර්ය කියන යෙදුම භාවිතා කළා. මම විශ්වවිද්‍යාලයේ 2009 වසරේ ඉඳලා 2024 වර්ෂය දක්වා මහාචාර්යවරයෙක් වශයෙන්ුත්, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් වශයෙන්ුත් කටයුතු කරලා තියෙනවා. හැබැයි විශ්වවිද්‍යාල සේවයෙන් ඉවත් වුණාට පස්සේ විශ්වවිද්‍යාලයෙන් ප්‍රදානය කළොත් මිස අපට මහාචාර්ය කියන තනතුරු නාමය භාවිත කරන්න පුළුවන් කමක් නැහැ. දර්ශන විශාරද උපාධිය හැදෑරීමෙන්, PhD හැදෑරීමෙන් අපි උපයා ගන්න ආචාර්ය කියන නාමය පමණයි භාවිත කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන්නා. මගේ නම ඉදිරියෙන් මහාචාර්ය කියන යෙදුම භාවිත කරන්න එපා කියලා. ඒ නිසා අමාත්‍යාංශයේ ලේකම්තුමා ජනමාධ්‍ය වලට නිකුත් කළේ නැහැ. අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දුන්නා මහාචාර්ය කියන යෙදුම භාවිත කරන්න එපා කියලා. මගේ ඉල්ලීම පරිදි මම තමයි ඒක ලිඛිතව ලේකම්තුමාට දැනුම් දුන්නේ. සමාජ්‍ය වලට දැනුම් දුන්නේ නැහැ. නමුත් එතනින් පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් මගේ මහාචාර්යවරයෙක් හැටියට කටයුතු කළ සේවා කාලය සලකලා විශ්වවිද්‍යාලයෙන් සම්මානිත මහාචාර්ය ප්‍රොෆෙසර් එමිරිටස් තනතුර ප්‍රදානය කළා. ඒ වෙනතුරු මගේ ඉල්ලීම අනුව මගේ නම ඉදිරියෙන් භාවිතා කළේ මම දර්ශන විශාරද උපාධිය හැදෑරීමෙන් උපයාගත් ආචාර්ය කියන නාමයේ පමණයි. හැබැයි විශ්වවිද්‍යාලයෙන් ප්‍රදානය කළාට පස්සේ සම්මානිත මහාචාර්ය තනතුර පදවිය එක භාවිතා කරන්න පුළුවන්කම තියෙනයි.
3: Net News නිමාව මීළඟ Net News හට උදෑසන 6:45ට එතෙක් නවතම තොරතුරු සඳහා Net News Total K අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න සුබ රාත්‍රියක්.
0: Net News ඔබ වෙනුවෙන් දිවි හිමියෙන් Net News ඔබ වෙත ගෙන ආවේ
13: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
14: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011-863-363-076-716-7672.
15: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
16: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක් වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
17: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
18: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න. CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක්. CBC Finance. අදම අමතන්න. 0768-700-700. මහබැංකුව සින් බල්පත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
19: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසිය අදාළ වේ.
20: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
21: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට
22: වැඩිම ලීසින් මුදල අඩුම පොලියට.
23: දැන් මම තන්න
24: 011-2200.
25: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
26: කීල්ස් වෙතින් දැන් නවම් නිෂ්පාදන සඳහා අඩුම මිල. කැරට් ග්‍රෑම් 100ක් දැන් රුපියල් 35යි. කස්ලබ් ග්‍රෑම් 100ක් රුපියල් 13යි. ඉස්සෝ ග්‍රෑම් 100ක් දැන් රුපියල් 228යි. කීල්ස් නවම් බවයි අඩුම මිලයි.
18: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න. CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක්. CBC Finance. අදම අමතන්න. 011-768-700-700. මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
27: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
28: එහෙයි.
27: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාල ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
28: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
27: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
28: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
29: Excite ගන්න ලක් එක charge කරගන්න. Excite battery එක පිළිදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
26: Kills within the now නිෂ්පාදන සඳහා අඩුම මිල. Carat gram 100ක් දැන් රුපියල් 35යි. Kaslab gram 100ක් රුපියල් 13යි. Isso gram 100ක් දැන් රුපියල් 228යි. Kills now බවයි අඩුම මිලයි.
18: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න. CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක්. CBC Finance. අදම අමතන්න. 011-768-700-700. මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
30: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
31: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
30: මාරයිනේ.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
4: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
6: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
7: FM 95 94.8 Net FM Divaina Pura.

කොන පහසේ අලුපාඩ වලාකුළු අස්සේ හීනියට හැංගිලා හිටිය වැහි බින්දුවලට දරාගෙන ඇත්තිම වෙලා ඉඳහිට පොළොවට වැටෙන්න පටන් ගත්තා. ඉතින් එතකොට මට මේ සින්දුව මතක් වුණා.

දැසගිය අයගෙලි. ජීවිතේ දවස් එක්කම අපි බලපු බැල්මක් බැල්මක් ගාන ඉගිලිලා යනවා. කොහෙටද? අතීතයට. ඔන්න ඔහොම එකමත් එක දවසක් කියලා හැම දවසම අතීතයට එක්කාසු වෙන කාලෙක. ජීවිතේ ගත කරපු අමාරුම දවසක ජීවිතේ දාලම යන්න ඕන කියලා ඔයාටත් හිතිලා ඇති. අපි හැමෝටම මේ හිතන දවස් කාල වකවානු එනවනේ. අන්න එහෙම දවසකත් කොහොම හරි ජීවත් වෙලා බලමු කියලා දරාගෙන ඉස්සරහට ජීවිතේ අරන් ආව එක කොච්චරක් හොඳද කියලා හිතන මොහොතක් මතක් කරමු. ජීවිතේ අතාරින්න ඕන කියලා හිතන මොහොතකත් ජීවත් වෙලා බැලුවා නම් ඔයා අන්න ඒ අත්දැකීම ගැන කියන්න. මොකද මේ මොහොතේ ජීවිතේ අතාරින්න ඕන කියලා හිතන කෙනෙක් ඔයාගේ කතාව අහලා සන්සුන්දායක බවක් ඇති කරගනි. 1795 95 95 95 නැන්න. මෙතෙ ෆේස්බුක් පිටු මන්දාරම් රවෝල් පොල්ස්ටෝ යටට එන්න.

සමහර හමුවීම් වගේම සමහර වෙන්වීමුත් හීන වගේ තමයි යාළුවා. පතන දේවල් අඩුවෙන් ලැබෙන, නොපතපු දේවල් වැඩියෙන් ලැබෙන, ආදරය කරන තරමට විරහව ලැබෙන, ලැබුණොත් විඳින නොලැබුණොත් විඳවන අපූරුටුවර එකක් තමයි ආදරය කියන්නේ තරංගා. එහෙම කියන්නේ මනෝජී නිල්මිණි. පතන දේවල් අඩුවෙන් ලැබෙන, නොපතපු දේවල් වැඩියෙන් ලැබෙන, ආදරය කරන තරමට විරහව ලැබෙන, ලැබුණොත් විඳින නොලැබුණොත් විඳවන අපූරුටුවර එකක් ආදරය. එන්න මේ ප්‍රචාරය වෙන ලස්සන ගීතය ගැන අපි FB Live එකක් කරමු.

0: மன்னாரம் ரே வித் தரங்கா மந்தாரம் ரே மந்தாரம் ரே
1: සීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776610
2: ඉතුරු කරන පුදුමහත
3: ඉතුරු කරන පුදුමහත
2: ඉතුරුන් ගිනුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් සීමාවක් නොමැතිව මුදල් ආපසු ගැනීමේ හැකියාව ඇතුළු තවත් පුදුම හිතන වාසියෙක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0.112200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: Hey yo yamen hamatana anytime fit when a flavor delakiri padamak well I ne gana danuwa le wasakala kiri fun ekak piri elakiri kiri
5: sansarayak kiyannema katandara gudika ekatuwak e katandara tula ඔබේ ජීවිතයත් තියේවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක. net fm සංසාර කතන්දර.
6: ඔම්ම දොරට හරනු ඇත.
7: ඔම් මණ්ඩපයට කඩාවැදි යකඩ බුදුර වලින් පහර දෙනවා. සුගා උඩම් පිරෙනනවා.
5: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්.
8: FM සංසාර කතන්දර
5: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
0: මන්දාරම් රෑ
3: මන්දාරම්

ආදර තරංගා ඔව් මට දෙපාරක්ම ජීවිතේ පවනා ඇත දෙපාරම තව දවසක් ඉවසනවා කියලා හිත හදාගත්තා අදත් මැරෙන්න බෑ කියලා අන්තිමට තීරණය කළා එක්තරා තීරකෙක් මගේ ජීවිතය හුඟක් වටිනවා කියලා යාට එයාගේ නම තාත්තා තාත්තා පව් අපි හත් දෙනෙක් පවුලේ අපි හත් දෙනා

සුබමන්දාරම් රැක් වේවා. සාධාරණ හේතුවක් නැතුවම නික්ම යන්න වුන් කිසිවක්ම නොකියාම යනකොට හදවතට එන රිදුම් ඔය හැඟීම දන්නේ ඒ අවස්ථාවන්ට මුහුණ දෙන්න වුන් ක්ෂණිකව ගන්න තීරණ වැරදි බව පසක් වෙන්නේ කාලයක් යනකොට. මම හිතන එක ධර්මතාවයක් තියෙනවා.

පෙර පින්තිබුණොත් අපිට ජීවත් වෙන්න පුළුවන්. කෙනෙක්ට එපා කියලා විසි කරන දේම තව කෙනෙකුට වටිනවා. එහෙම නේද තරංගක්ක? ඔව් අනිවාර්යෙන්ම. ඒකයි අපි ජීවත් වෙන්න ඕනේ. අපි ප්‍රතික්ෂේප කරලා යන සමහරුන් දන්නේ නැහැ ප්‍රතික්ෂේප කිරීම තුළ මොනතරම් වටිනාකම් තිබුණද කියලා. වටින කෙනෙක්ට හමු වෙනතුරු ඕම යන්න ලරංගනා.

ආදරණීය තරංගාට මිලාදික මරණීය ප්‍රංශහාතු ආදරේ කියන ආලෝක වර්ෂයේදී දැනුනේ ඔය ගැහෙන හදවත හදවත් බිලියන අටක් අස්සෙන් ඔය හදවත ගැහෙන අංශු මාත්‍රික තත්පරයක් පාසා ආදරේ වුණා මේ හදවත ඒත් ඔය හදවත වෙන හදවතක් එක්ක පැටලුණු තත්පරේදී ගැහුණ හදවත 120ට ලෝකෙ මිලාදික මාදරේ හාදු ප්‍රංශ හාදු ඒ තත්පර 86400කට පස්සේ ඒ හාදු මිලාදිකම මරණීය ප්‍රංශ හාදු වුණා ඔයා මට දුන්නේ තේ මරණීය ප්‍රංශ හාදුවක් හැබැයි ඒ හාදු SQ එක දෙයයි ඔයා මැරෙන්නේ නැහැ මොකද සාන්තුවර මල් හදවත් ප්‍රංශහාදුවලින් මරන්න බෑත් ආදරේදී හදවත් මැරෙනවා මොකද ආදරේ වැටුණාම ආදරේ වහ වෙන හින්දා බලාකුළු ආදරවන්ත

tadbirin tadbirin mantıkı teni preyemeyak. Sayyara. Mangadu ben eke deyak kehuye. Jeevite aterlama da annone merinne mone gela hitunu velavaka. Jeevattunata passe. Jeevite denune kohomada kiyala yahuwe. 0795 95 95 ena obenam karannema me mohote jeevite atharinna inna kenekta. Jeevite deneka obe addakima kinna. Mage punchi kale hari katukai tarangakke. ගැරහුම් නින්දා ඕන තරම් නින්දා තාත්තා මාව අම්මගේ බඩට දීලා කොහෙද හැංගිලා අදටත් ඔහු ඉන්න අයත් පුතේ කියලා මාව තුරුල් කරගෙන නැහැ අදටත් මං ඒ සෙනෙහස හොයනවා පුංචිම පුංචි මතකයක් විතරයි ඔහු ගැන මට තියන්නේ මට අවුරුදු 18 ජීවිතේ පා වෙලා ඔහු සහයක් වහබිව්වා පුදුමයි මම මැරුණේ Hospital එකකටවත් නොගිය මගේ ජීවිතේ බේරුණා. මං හැදුනේ මගේ අත්තම්මා ළඟ. කාගේවත් ආදරයක් ලැබුණේ නැහැ. ගැරහුම් නින්දා ඉවසන්න බැරිම තැන මම බොළඳ වුණා ඒ වේදනාව. ඒක දන්නේ උඩ ඉන්න දෙයෝ එතරයි. මං දන්නේ කිසිම කෙනෙක්ට කියන්නේ නැහැ. වහ බොන්නේ කියලා නම් ඒක මහ පුදුම වේදනාකාරී අත්දැකීමක්. මං ජීවිතේ හදාගත්ත පරිණත වෙන්න මුළු සමාජෙත් එක්කම පුරබදලා මම්මගේ ජීවිතේ අලුත් කරගත්තා. අද මං ජීවිත ගණනක් හදන ජීවිත ගණනාවකට මඟ පෙන්වන වෘත්තියක නියැලෙන කෙනෙක්. මට විශ්වය දුන්න ආශිර්වාදය තමයි මගේ ජීවිතය. එදා විශ්වය මගේ ජීවිතේ ගත්තේ නැත්තේ නිසා වෙන්න ඇති. අද මං කොච්චර ආසාවෙන්ද ජීවත් වෙන්නේ. අපරාධේ එදම මැරුණ නම් අපරාධේ තේයනේ නෑ මං ඔබේ නම කියන්නේ නෑ මම්මගේ ආදරණීය සනන් ගැනන තවෙ පුදුමාකාර විදිහට පරිස්සම් කරන කෙනෙක් ඒත් ඔබට ස්තුතියි ජීවත් වෙන්න කියලා දුන්නට

0: මන් ධරම්රය හතයි විනාඩි පනස් දෙකයි.
1: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් උපත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා මාදලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
4: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: Music 3 2 1 let's go. Friday fun day.

ඇතැම්විට මා හොඳින් දැයි ඇසීමට කිසිවෙකු සිටිය නැත. නමුත් මා පමණටත් වඩා සිනාසුනෙමි. හිස අතගා සනසන්නට කඳුළු පිසින්නට කිසිවෙක්ම සිටිය නැත. නමුත් මා තනිව සැනසුනෙමි. හදලත දැඩි ලෙස රිදුම් දැනවිට වැරෙන් තුරුළු කරගන්නට කිසිවෙකු සිටිය නැත. නමුත් මා තනිව රිදුම් පිරිමැද්දෙමි. තවත් විටක මා හොඳින් නොවන වග දැන දැනත් තව තවත් සිත් රිදුම් දුන් මිනිස්සුන් දුටුවෙමි. නමුත් මම ඒ වේදනා තනිව දරාගත්තෙමි. ඉතින් ජීවිතය එහෙම තමයි. පමණටත් වැඩි රිදවුම් මෙන් පමණටත් වැඩි දරා ගැනීම් පැවතුනි. ඉදිරියටත් පවති වේත් මං ජීවත් වෙනවා තරංග. කුමාරි පෙරේරා ජීවත් වෙන්න යෝනේ ඉවසුම් දරා. කියන් මේ යන්න හිතුණු අන්තිම මොහොතෙත් ජීවත් වෙන්න ගත්ත තීරණය ගැන. ඒක කොච්චර හොඳයිද එදා හැම ගත්ත තීරණය කියලා. 1795 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95 95

ආදරණීය තරංගා ජීවිතය අතහරින්නම ප්‍රශ්නාව බාධක කරදර මැද තමයි ජීවිතේ ගලාගෙන ගියේ අපිට ඕන වෙලාවට හැමදේම සිද්ධ වෙන්නේ නැහැ කලක් වේලාවක් තියෙනවා ජීවිතේ හැමදේම සිද්ධ වෙන්න බුදුදහම උගන්වලා තියෙන විදිහට අටලෝ දහම ගැන හිතලා කඩා වැටුණු හැමතැනකම ජීවිතය තෝරගත්තා කෙලි මඩලින් රේනුකා

ආදරණීය මගේ සහෝදරී, ඔයා මේක කියවනවා නම් මගේ නම කියන්න එපා. විශ්වාසය රකින්නවා සහෝදරී, නෑ මං කියන්නේ නෑ ඔබ කවුද කියලා. මෙන්නගේ කතාව. අපි කෙනෙකුට ඕනවට වඩා අගයක් දෙද්දී එයා අපට දෙන වටිනාකම අඩු කරනවා. ජීවිත එක්තරා දවසක මට වැරදුනා තරංගා. ඔහු මගේ අත අල්ලගෙනම දෙවැන්නෙක් ගැන හිතලා කියලා දැනුනේ අන්තිම මොහොතේ. හැය මවක වීමේ ලකුණු පහල කරලා කඳුළු ලුණු රහ වග මට දැනුනේ හිතා. හැම දේම එපා වුණා. මැරෙන්නම හිතුණා. මං ඒ තරමට උට ආදරය කළා. ජීවිතය නැවතුන වගත් දැනුණා. ඒ වෙලාවේ මගේ ලොකු අක්කා කතා කරලා මට කිව්වා, එයාගේ පුතා අසනීපෙන්, ඒ නිසා එන්න කියලා ගාල්ලේ මං කොළඹ. මගේ ඇසිදිමිලා කියලා දැක්ක ගම එහෙම අවතුරුල් කරගත්තා. මං හොඳට ඕමෑඩුවා. අන්තිමට ඇය හෝ මොකද්ද සිද්ධ වුණේ කියලා දන්නවද චූටි? මහා කාෂ්ටක කෙත් පළදරන්න ගස් තියනවා. මේ වගේ දෙයකට ජීවිතය අතාරින්න එපා නංගි. වසන්තේ එනවා. වැරඳුණු තැන් හදාගෙන ආපහු ජීවිතේ පටන් ගන්න. ආයෙත් නොවැරදින තැනකින්. අම්මෝ යදියේ බලන් ඉන්නවා. මතක තියාගන්න, වෙලාවල් ගැලපුණාට වැඩක් නෑ. හිත නොගැලපෙනවා නම් රූපෙ ලස්සන වුණාට වැඩක් නෑ. හදවත් අවපැහැනම්. අද මං සතුටින් ඉන්නේ මගේ අක්කා නිසා. මගේ ළඟ නැතත් ඔයාට ගොඩක් පින් මගේ රත්තරන් අක්කේ. ජීවිතය අතාරින්න හිතන අන්තිම මොහොතෙත් ජීවිතය අල්ලගෙන හිටියාම ආයෙත් ජීවත් වෙනවා කියලා දැනෙන දවස් එනවා. සබදාමේ පරීක්ෂාව පාස් වෙනවාද?

ආදරය අපරිමිත ප්‍රේමයනුත් ගිනි දැල්වලට වැඩියෙන් දැවෙන ශෝකයනුත් බරවෙච්ච හදවත අතින් අල්ලන් හිමින් සීරුවේ එහි මැද තියෙන ලේ ගලන තුවාලය නොසලකා මේක ලියන්නේ අන්තිම වතාවට ඒකත් ඔබට නමක් මතක නැති කාවදෝ මන්ද දවසක ඔබ ඇහුව මතකද වේදනාකාරීම මරණය මොකක්ද එදා නැතුවට මුනි මත රැක්කට සීතල හත්තකින් ඔයාගේ කනස්සල්ල මැකවට අද මට ඒකට දෙන්න උත්තරයක් තියෙනවා ප්‍රියාදරිය උත්තරේ පදමට වඩා ශෝකජනකයි ඔබ හරි සමහර වෙලාවට ඇත්ත තිත්තයි වඩා වේදනාකාරීම වන්නේ ලය මැද ආදරේ කුණාටුව මවන එක එලි බහින්නට තැනක් බලබල ඉන්දිකට තුඩු වලින්දෝ මන්ද සිදුරු හදන එක අමතක කරන්න බැරි මතක හීන අස්සෙ කැරලි ගහන එක නින්දත වනාගෙන ඉද්දි ඇහි පිල්ලන් වලින් අදින එක ඔක්කොටම වැඩියෙන් ප්‍රියාදරිය මේ තරං ආදරේ ළඟ තියන් දිය දෝතක් තරම්ව දෙන්න ඔබ මගේ ළඟක නැන්ති එක දැන් මගේ වාරය ප්‍රශ්නය මතකයන් බර වැඩි නැන්ද ආදරිය කවදා කොතන කොපමණ දිව ගියත් අත නොහැර ළඟ ඉන්න තොණ්ඩුවක් තරම් තදට ගෙල සිර කරන මතකයන් මතකයන් මතකයන් බර වැඩි නැතිද හැඟීම් තරහදියේ මා ගැන ඔය හදවතේ තියෙන සේරෝම හැඟීම් දැනීම් අපි කිරා බැලුවොත් වැඩියෙන්ම බර ප්‍රීතියද ශෝකයද ප්‍රියාදරිය මේ වාරේ ඔබගේ ඇත්තම කියන්න පිළිතුර ශෝකය බව මේ දැනුත් දන්නවාම ඇත්තම කියන්න ආදරය තරමටම ශෝකයත් ටොන් ගානක් පරවෙත්තේ අද මම මේ ලිව්වේ ඔබට ලියන අවසාන කවිය එපමණයි මගේ ආදරණීය ප්‍රියාදරියා.

ආදරණීය තරංගකේ සමහර මිනිස්සු කිව්වෙම මං ඉවසන්න දරා ගන්න දන්නේ නැති නපුරු කෙල්ලෙක් කියලා. හැබැයි මගේ හිතෙන් යහොත් කියයි එක පිට එන ප්‍රශ්න වලට මොන දිලේ ප්‍රශ්න වලින් පැනලා යන්නේ නැතු ජීවිත අතහැරලා දාන්න හිතන වෙලාවටත් මම ඉවසපු දරාගත්තු තරම් මගේ හිතෙන් කවුරු හරි හැවොත් කියයි මැරිගෙන දේවල් ඔප්පු කරන්න යන්න එපා. දරාගෙන නිහඬ වෙන්න. මොකද දවසක අපි ජීවිතේ දෙනවම හැමෝටම ඒ ඇත්ත පිළිගන්න සිත වෙනවා. ජීවිතේ අතහරින්න හිතනකොට හිත හදාගත්තේ එහෙම හිතලා. වෙන කවුරුත් නිසා නෙවෙයි. මගේ රත්තරන් අම්මා ගැන හිතලා. රත්නපුර තාත්තා සරණිට වගේම හුඟක් දුවලට එහෙමයි.

0: rõm rã,
1: anh ta rõm rã,
2: ක්‍ර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
0: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි. අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.

ආදරණීය තරංග සුබ සන්ධ්‍යාවක් වේවා. සතියක් වගේ නිහඬ වෙලා හිටිය සමා වෙන්න. ආදරය. ඒ විවිධ නැහැකීවට විවිධයි. ඒ හිතට දැනෙන නොදැනෙන හදවතට දැනෙන ස්පර්ශය ඒ අනුව. නමුත් මුල්ම ආදරයට ලෝභයි තව හිතකට ලං වෙනකොට. ඉවත්ව කියත් ආදරේ ඒ සුසුමකට පව. ඒකයි මන් දකින වෙනස. ආදරය අහිමි වී ගිය දවසට දැනෙන වේදනාව පිරිමිද කියලා ගැහනුද කියලා වෙනසක් නෑ. පිරිමි ඉවසන්නේ ලෝකයට හොරින්. හිතේ තමයි කඳුළු තියන්නේ. සුබරයක් සන්දීප සංජීව නොරෙලියෙන්.

ආදරණීය තරංගා, පුළුවන් නම් කියන්න දරුවන්ට දෙමව්පියන්ට වෙනස්කම් කරන්න එපා කියලා. එතකොට හරියට හිත රිදෙනවා. මනෝජි, මං හිතන්නේ දරුවත් හිතාමතා වෙනස්කම් කරන්නේ නැහැ මනෝජි. ඔවුන් ඇතුළ ඇති පීඩනයකුත්. ඒ නිසා පාර්ශ්ව දෙකෙන්ම හොඳට ඉවසල බලන්න. සමහර විට අම්මෙක්ගේ ආදරණීය වසීමකට, තාත්තෙක්ගේ ආදරණීය වචනයකට පුළුවන් වේවි දරුවෙක්ගේ මුළු ජීවිතයම වෙනස් කරන්න. දරුවොත් ඒ වගේ තමයි. අම්මෙක් මුළු ලෝකෙටම එක්කෙනයි, එක නමයි. ඒ අම්මා විතරයි. අම්මාවරුන්ගේ දිනයත් ළඟයි. ලබන ඉරිදා මැයි මාසේ 10 වෙනිදා මව්වරුන්ගේ දිනය. දවස් පෙන් වෙලා තිබුණට තාත්තලාටත් එදා දවසත් අයිති. ඒ නිසා මේ ලෝකෙ කිසිම අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ හිතක් දරුවෙක් නිසා නොරිදේවා. ඒක තමයි මගේ ප්‍රාර්ථනාව.

ගහක කොළහැලුණු පලියට කියන්න පුළුවන්දේ මැරිලා කියලා නෑහෙම බෑ. කර්කශ බව උහුල ගන්න. එයා යාගේ ශක්ති උපරමයෙන් ආරක්ෂා කරන්නයි උත්සාහ කරන්න. ඉතින් වැහි පොදක් වැටලේ කර්කශ බව නැති වෙලා බලන්නකො ආයෙමත් වෙන දේ. ලස්සනට කොළ දාලා එයා පහු ජීවිතේ පටන් ගන්නවා. මල් පිපිල ඵල දරන හැටි ඒ වගේ ජීවිතේන ප්‍රශ්නවලට මිය දෙන්න හිතනවා නම් ජීවත් වෙලා බලන්න. ඒක සිතිවිල්ලක් මිසක් ඇත්තක් බවට පත් කරගන්න එපා. ජීවත් වෙලා බලන්න. මැටි දිල්.

0: ආදරණීය තරංග අප්‍රමාණ කැපකිරීම අප්‍රමාණ වෙහෙස කර අතීතයේ මතකෙක ජීවිතයට සමුදෙන හිතන වාර අනන්තයි බොරු කියන්න බෑ එහෙම නෑ කියලා ඒත් මට ලැබුණ හොඳම කල්යාණ මිත්‍රයෙක් තමයි බුදු බණ ඉතින් ආදරත් ඒ පිහිටෙන් මම ලස්සනට ජීවිතය ගෙනියනවා බුදු ගුණ අපිට කියලා දෙන්න මේ ජීවිතයේ වසීම තමයි හැම දෙයකටම තියෙන හොඳම විසඳුම කියලා තේරුම් ගැනීම තුලින් පුළුවන් බොහෝ දුරක් ජීවිතේ ජීවත් කරව ගන්න මං හැමදාම මගේ ආදරණීය සැමියා ළඟින් හරිම ආදරෙන් ජීවිතේ අරගෙන යනවා දරාගෙන ඒ බෝසත් කුලේ ආදරණීය සැමියා මට ජීවිතේ හැම දෙයකටම විසඳුම හොයලා දෙනවා එහෙම ආදරයක් ලබන්න මං හරිම වාසනාවන්තයි
1: සිහිනියත් විවසායකයෙක් වීමටද මසකට අවම රුපියල් 6000 බැගින් වාරික 60ක් වසර 5කින් ගෙවා වසර 25ක් දක්වා මාසිකව ප්‍රතිලාභ රසක් ලබා ගන්න වැනිලා අපනයනයේ රන් සලකුණ වන සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් එක් වී සාඩම්බරණීය වෙළෙඳ කොටස්කරුවෙකු වන්න අවුරුදු 23ක අඛණ්ඩ විශ්වාසය දිනාගත් සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් හිමි පෙත්තට යන්න අපිට කතා කරන්න 076-44-11-600
2: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772-13336
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
5: මාරයිනේ
6: Music. 3, 2, 1, let's go.
7: Friday, fun day

තරංග හෘද ස්පන්දනය නතර නොවී සිතිවිලි වලින් මිය ගිය වාර ගණන නම් අනන්තයි. ඒත් මරියන් මරියන් කියලා යටහිත කියනවා. ඒ හැම විටකම පණිවිඩ එවනවා ජීවිතේ දාලා යන්න. ඔව් එහෙම කරන්න ජීවිතේ ඉවරයි. ප්‍රශ්නත් ඉවරයි කියලා. ඒත් මගේ යටහිත කියනවා නෑ මම මැරෙන්නේ නෑ. හැම චෝදනාවක් අපවාදයක්ම අහිමිවීමක්ම දරාගෙන ජීවත් වෙලා ඒවට උත්තර හොයාගෙනයි මම දවසක මැරෙන්නේ කියලා. එහෙම තමයි එක කාලයක් මං ජීවිතේ ගලපගත්තේ. එක දිගට කිලෝමීටර දෙක තුන පයින් ගියා දුක හිතෙන සින්දු ලවක් දෙවක් නැතුව ඔහේ කිව්වා බස් එකට නැගලා ගමනාන්තයක් නැතුව ඔහේ බස් එකකින් බස් එකට මාරු වෙවි දවස් දෙක තුන ඇවිද්දා. මගේ අවුල් වෙච්ච කොණ්ඩේ වැරහෙලි ඇඳුම් දුක්බර මූණ දැකපු සමහර අය පික්ස් පිස්සෙද්ද කොහෙද කියලා කියපු වාර අනන්තයි. ඕනේ තරම් අයියෝ කම්මලේ බල්ලට හෙන ගැහුවත් ගානක් නෑ වගේ මට හොයයිද කොහොම හරි මම යට හිත පරාද කළා. දැන් ආයෙත් මරණ සිතිවිලි මට එන්නේ නෑ. එයා දන්නවා හොඳින් හරි නරකින් හරි මම එයා පරද්දනවා කියලා. ඉන්දික සමරනායක ගෞරව කරන්න ඕනේ ඔබේ ඒ යටිහිතට. ඔබ ජීවත් කෙරෙව්වාට ජීවිතේ කොච්චර ලස්සනද කියලා අද ඔබ විඳින්නේ ඒ නිසයි. ආදරණීය තරංග මගේ ජීවිතේ දෙපාරක්ම ඉපදුනා. අම්මගේ කුසෙන් හා කුඩා බිරිඳක් සමග අසරණ වෙලා මම අම්මා කෙනෙක් විදිහට හැම භවයකම මං අම්මා කෙනෙක් වෙනවා ඇයට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 33 540.
4: මිරිස් කුඩු ස්වල්පයයි, තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
5: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
6: කෘතිම රසකාරක වර්ණක හා ලුණුවලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උළුහාල් කුරුඳු එනසාල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම් නිපදවයි.
5: මුළු තැන් ගෙටම විජය
6: විජය තුන පහ. අපේ රසය රටේ සැමට.
7: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
8: Music. 3, 2, 1, let's go.
9: Friday, fun day current.

Hello. Hello. Hello. මට අහන්න ගොඩක් දේවල් තිබුණත් එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: સિતારમ રે હતતા નોસ્ટેલ્જિયાનો રોમાન્ટિક મતક સ્મરણય
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
3: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
4: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
5: Net FM Alpha Studio with Kasani and Lehansa.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධා

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: රෙතෆම් ඩීජේ නයිට් පටන් ගන්න වෙලාව රෑ 9:02.

0: ரீமிக்ஸ் ரீமே தி டு பீட் மிக்ஸ் வேணா
1: அன்லிமிட்டட் ரேடியோ ஃபன் எக நெட் எஃப்எம் டிஜே நைட் ஃபன் எகட்ட செட் வேணா டேக் தினன்னா நெட் எஃப்எம் டிஜே நைட் அது ரெனோவேட்டர் ලංකාවේ ඉතින් ෆීල්ඩ් එකේ ඉන්න නොදන්න කෙනෙක් නෑ. අනේ නිසාම තමයි අපි DJ දිල්රු අරගෙන ආවේ අද net fm DJ night එක හැඩ වැඩ කරන්න. හරිද? Facebook live එක බලන්න බලාගෙන හිටපු set එකට net fm official Facebook page එක පැත්තට ආවොත් live එකට set වෙන්න පුළුවන්. Right. ඒ නිසා ඉතින් අද වැඩ ගොඩාක් කරන්න තියෙන දවසක්. හරිද? රාදොලහ වෙනකන් ඔයා එක දිගට සින්දු අහගෙන ඉන්න ගමන් මේ පැත්තෙන් මෙසේජ් කරන්න ඊට පස්සේ කෝල් කරන්න Facebook live එකේ ඇති තරම් comment කරන්න ඔයාලට chance එක තියෙනවා. Right. එහෙනම් අපි වැඩි කතා කරන්න තිබු වැඩේ පටන් ගන්න හදන්නේ හරියටම රෑ 9යි විනාඩි 7යි 7 කියන්නේ හොඳ වෙලාවක් අන්න ඒ නිසාම තමයි රෑ 9 විනාඩි 7ක් වෙනකොට අපි වැඩේ DJ දිල්රුට බාර දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. Right. එහෙනම් මෙන්න වැඩේ පටන් ගන්නවා DJ දිල්රුත් එක්ක හදන්නේ FM DJ night.

වැඩේ සැපටම යන වෙලාවේ මොකද කියන්නේ රණමෙයි විනාඩි 15යි කමෙන්ට් සෙක්ෂන් එක අපි 10 වෙද්දි 1K කරමුද බලාගෙන ඉන්න සෙට් එක DJ දිල්රු කියලා ටග් ගාලා කමෙන්ට් කරන්න අපි බලමු රෑ 10 වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක අපිට 1K කරන්න පුළුවන්ද කියලා මේක චැලෙන්ජ් එකක් බලමු මොකද කියන්නේ දිල්රු රයිට් වෙන වැඩේ පටන් ගත්තා

நெட் எஃப்எம் ஆபீஷியல் ஃபேஸ்புக் ட்விட்டர் தன்ம பிவிசென். වැඩේ සැපටම නැගලා යනකොට මේ වෙලාවේ සෑහෙන්න කට්ටිය Facebook live එකේ ඉන්නවා. ඔයාලා challenge එකක් දීලා තින්නේ රෑ 10ට කලින් පුළුවන් නම් වැඩිපුරම comment කරලා DJ Dilru කියලා comment කරලා පුළුවන් නම් 1k කරලා පෙන්නන්න. අපි බලමු රෑ 10ට කොහොමද තත්ත්වය කියලා. tag ගාලා comment කරන්න. ඔයා තාම Facebook live එකට ආවේ නැත්තම් tag ගාලා ඉන්නවා.

හරිම නවය විනාඩි 24යි ඔයාලා බලන තික පාරටම මොකද මැද්දෙන් පැන්නේ කියලා නෑනේ හොඳ මං හිතාගෙන ඉන්නේ වැඩිපුරම මට කමෙන්ට් කරන කට්ටිය DJ දිලුක්ට කමෙන්ට් කරන කට්ටියව මතක් කරන්න හරිද කොල්ලා වැඩේ සැපටම පටන් අරගෙන තියෙන්නේ වැඩේ පටන් ගන්නකොටම සෑහෙන කට්ටියක් අපිත් එක්ක ලයිව් එකට සෙට් වෙලා ඉන්නවා තාමත් ඉන්නවා සුජානි චන්දිමා කමෙන්ට් කරලා තිනවා ඊට පස්සේ නිරංජි අඹගහ ගෙදර ඒ වගේම ඊළඟට චාමර දේවින්ද ඒ වගේම ඉෂාරා කරුණාරත්න ඉන්නවා පැතුම් මකලංග ඉන්නවා හයි කොහොමද සෙට් එකටම ඊට පස්සේ ලලිත් ඉන්නවා මේ සෙට් එකම ලයිව් එක බලාගෙන ඉන්නවා බුද්ධික ලියනගේ හයි කොහොමද ජය වේවා අනිවාර්යෙන් ඔයාලා සෙට් එකම එකතු කරගන්න කට්ටියට දැන් මෙහෙමනේ දීලා මම චැලෙන්ජ් එකක් දීලා තියෙන්නේ මේක දැන් අපි සති දෙක තුනක් තිස්සේම අරගෙන එනවා මේ කට්ටියට නිකන් බලාගෙන ඉන්න දීලා බෑ හරිද මොකද කියන්නේ රාද 6 වෙද්දි 1K කරන්න ඕන හරිද කමෙන්ට් සෙක්ෂන් එක ඔයාලා ෂෙයා කරන්න පුළුවන් කමෙන්ට් කරන්න පුළුවන් ලේසි නෑ වැඩේ හරිද කමෙන්ට් 1K කියලා කියන්නේ කමෙන්ට්ස් 1000ක් අපි බලමු DJ දිල්රුට මේ සෙෂන් එකට කොච්චර කට්ටිය ආදරේ කරයිද කියලා එන්සයි තින් කොල්ලගේ නම කමෙන්ට් කරන්න තමයි තියෙන්නේ ලක්ෂ්මන් ගුණතිලක ඉන්නවා ඊට පස්සේ DJ දිල්රු ඊට පස්සේ අසා ලස්සන සින්දු සෙට් එකක් ඕන කියලා තියෙනවා රයිට් ඕකේ තැන්කියු මේ සෙට් එක ගොඩක් ආදරෙන් මතක් කරන්නම් ඊට පස්සේ තව කවුද ඉන්නේ අප්සරා හේවා ගමගේ හයි ඩාලින් කොහමද

ුවන් සුපිරි සේෂන් එක කරද ලැස්සීන වැඩේනේ ඔල්ල ඕන වෙලාවක ඕන විදිර වැඩ දෙන්න ලැස්සි වෙලා ඉන්න තිෙන නිසා මෙන්න DJ දිල්රුට අපි ලඟ සේෂන් එකට යන්න හදන්න රෑ දහය වෙන්න කලින් කමෙන්ට් සෙක්ෂන් එක වන්කේ කරන චැලෙන්ජ් එක ඔයාට තමයි රත්තරනේ තියෙන්නේ හරිද කොල්ල මේ පැත්තෙන් සේෂන් එක දෙනකොට ඔයාට දිනන ඔය පැත්තෙන් කමෙන්ට් කරගෙන කරගෙන කරගෙන යන්න හරිද රයිට් එන මෙන්න DJ දිල්රු

ഹൈവനക്കാട്ട് ടൈം ഒക്കെ

සෙෂන් එක යපෙන්නේ. දෙම පොඩ්ඩක් පැන්නේ කෑගල්ල පැත්තට යන්න මේ වෙලාවේ කසුන් විරාජ් දසනායක කමෙන්ට් එකක් දාලා තිනවා කෑගල්ල නිදහස් මාවතේ කොල්ලෝ ටික සද්දරම අපිව අහගෙන ඉන්නවා කියලා. ආදරෙයි මෙරිලත් පැයක් කොල්ලෝ සෙට් එක තව පොඩ්ඩක් සද්ද වැඩි කරලා අහගෙන ඉන්න ඕනේ. හරිද? කමෙන්ට් කරන්න. තව විනාඩි 25ක් තියෙනවා.

Right, maybe comment section එක හය සිය සීමාව පහු කරලා තියෙනවා. අපි බලමු රෑ 10ට කලින් මන් කේ කරන්න පුළුවන් වේවිද කියලා. කෞශල්‍ය වණිකසේකර comment එකක් දාලා තිනවා. අදමගේ husband ගේ birthday එක අපිත් සද්දෙරම ඔයාලා වහගෙන birthday එක celebrate කරන ගමන් ඉන්නේ කියලා. මට photo එකක් comment කරන්නකෝ කට්ටිය celebrate කරන ගමන්.

කමෙන්ට් සෙක්ෂන් එක මේ වෙද්දි 784යි. වැඩේක හොම් වෙයිද කියලා හිතා ගන්න බෑ. අපි වලමුරා 10ට කලින් වන්කේ කරයිද කියලා ඉන්න කට්ටියට තට්ටක් ගාලා කමෙන්ට් කරන්න. ෂෙයාර් කරන්න තමතක් කරන්න එපා.

Right, velava haridava navayi vinadi 50 ome patata ave hane ammo comment tika balanne bay habai tam wede iwara ne dilruwa hithanne dan comment section eke comment kiyak vithara addo a nikan guess karala kiyan hita ganna ba ne right me wedi comment section eke comment 979 ay hadida etna tam iwara thaw 20 thiyena warida wede goda da ganna api balamu ra 10 wenna thaw vinadi 10 ak thiyona ne ape kollo set ekak dj dilruth ekka innawa kiyala man vishwasa karana api balamu kohom veidi kiyala harida habai wede man podda enne nisrahata amaru karana harida ehema lesiye nam vitarak kiyala wede goda danna denna ba ne right me wedi api teka wow maru menna me wedi apita comment section eke comment 1047 ජය වේවා සෙට් එකටම ආදරේ වැරෙලත් බයක් අපිත් එක්ක මේ වෙලාවේ සැහැන්න කට්ටිය ලයිව් එකට ඇවිල්ලා ඉන්නවා මං හිතන්නේ විනාඩි 45ක් ඇතුළත මෙච්චර ඉක්මනට කමෙන්ට් සෙක්ෂන් එක 1K සීමාව පහු කරපු මං හිතන්නේ අද පළවෙනි දවස හරිද ඩීජේ දිල්රු පොඩ එන්නකෝ මේ පැත්තට අපි කතා කරෙන්නේ නැහැ සැහැන්න කාලෙකින් ටග් ගාලා එන්නකෝ අපි මං හිතන්නේ දෙවෙනි වතාව ඩීජේ දිල්රු සම්බන්ධ වෙන්නේ net fm dj night එකට කොහොමද මේ දවස් ටිකේ සිංහල හරිද ඊට පස්සේ නටන්න පුළුවන් අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක දැන් මේ වෙලාවේ බර්ත්ඩේ පාටි සෙලිබ්‍රේට් කරන ගමන් දිල්ලු අපිව බලාගෙන හගෙන ඉන්න කට්ටිය ඉන්නවා හරිද ඒ කට්ටිය මේ වෙලාවේ නටන්න බලාගෙන ඉන්නේ නේද ලොකු අය පොඩි අය මේ හැම සෙට් එකක්ම ඉන්නවනේ නේ අන්න ඒ නිසා මේ බලාගෙන ඉන්න සෙට් එක හැමෝටම නැටවිලා යන්න සෙෂන් එකක් වාර රෙඩි කරගන්න ඕනේ මම එතකන් ටග් ගාලා WhatsApp එකේ පැත්තට යනවා අපිව අහගෙන බලාගෙන ඉන්න සෙට් එක මතක් කරන්න නුවන් අමිල මැසේජ් එකක් දාලා දිනවා වැඩේ නියමයි කියලා ඊට පස්සේ බලංගොඩ පැත්තට ගියාට පස්සේ නුවන් සම්පත් ඉන්නවා ආවත් එකතු කරගන්නම් ඊට පස්සේ අපිත් මේ වෙලාවේ ඔයාලව අහගෙන බලාගෙන ඉන්නවා කියලා කෞෂි කොටියා ඉඳලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඕකේ ඊට පස්සේ කවුද මේ ඉන්නේ? හයි කොහමද සර් අපිට නැගලන සින්දු සෙට් එකක් ඕන කියලා. ඇහැලියකට පරකඩුවේ සෙට් එක මට මැසේජ් කරලා තියෙනවා. ඕකේ අනිවාර්යෙන් දෙන්නම්. ඊට පස්සේ අපිටත් නැගලන සින්දු සෙට් එකක් ඕන කියලා පංචාලි මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම ගම්පොළ උමගිරිය වෙන ඉඳලා සංජීව ඉන්නවා. අපිත් ඉන්නවා මොනරාගල සියමලාණ්ඩු ඉඳලා. රේණුකා ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ රයිට් ඕකේ. වැඩෙත් එක තාම සැහැන්න කට්ටියක් ඉන්නවා දිරුක net fm dj night එක බලාගෙන මං හිතන් රෑ 12 වෙනකම් මේ සෙට් එක කිසිම අඩුවක් නැතුව එකම විදියට ඉන්න නිසා right දැන් වැඩේ මෙහෙමයි හරිද 1k සීමාවේ චැලෙන්ජ් එක පහු කරන්නේ නේද දැන් පොඩ්ඩක් වැඩේ අමාරු කරනවා හරිද අපි බලමු dj දිරුක්ට ආදරේ සෙට් එකට දැන් පොඩි අමාරු වැඩක් දෙන්න හදන්නේ හරිද දැන් කරන්න තියෙන්නේ live එක share කරන්න ඕන හරිද රෑ 11 වෙනකම් මං ඔයාලට වෙලාව දෙනවා live එක share කරන්න ඕනේ හැබැයි ඔයා hashtag එකක් දාලා net fm dj night කියලා comment එකක් තියන්න ඕනේ අපි බලමු රෑ 11 වෙදී අපේ set එක මේ දුන්නා වගේම support එක දෙයිද කියලා live එක share කරන්න ඕනේ hashtag එකක් දාලා net fm dj night කියලා comment කරන්න ඕනේ හරිද right මේ පැත්තෙන් වැඩේ පටන් අරගෙන තියෙනවා මේ පැත්තෙන් දිල්ලුට වැඩේ බාර දෙන්න හදන්නේ right මෙන්න dj දිල්ලුට වැඩේ බාර දෙනවා 3 2 1

ඔයා නිකම් බලාගෙන ඉඳලා බෑරත්තරනේ හෑෂ්ටැග් එකක් දැම්මා netfm dj night කියලා කමෙන්ට් කරලා ලයිව් එක ෂෙයා කරන්න ඕනේ රෑ 11 වෙනකන් ඔයාට වෙලාව දෙනවා අපි බලමු 2k වෙන්න කොච්චර වෙලා යයිද ලයිව් එක 100 දෙනෙක් ෂෙයා කරන්න පුළුවන් රෑ 11 වෙනකන් අපි බලමු තත්ත්වය මොකද කියලා

0: Red FM DJ Night ve DJ Dillu.
1: සුපිරිම සෙෂන් එක කනගමන් අපේ DJ මයික් ලයිව් එක බලාගෙන ඉන්නවා. ශ්‍රයාගල්ල කමෙන්ට් කරන්න රත්තර.

නැත FM official Facebook පිටුවට දැන්ම පිවිසෙන්න. DJ Arsene Remix.

දර්ශිකා වික්‍රමාරච්චි ඒ වගේම තව කවුද ඉන්නේ ලලිතා ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ ඉෂාරා ඒ වගේම තව කවුද ලක්මාලි සැහෙන කමෙන්ට් කරලා තිනවා thank you ඒ වගේම තමයි ඊළඟට කවුද තව ඉන්නේ right තව සැහෙන සෙට් එකක් ඉන්නවා කට්ටිය කමෙන්ට් කරගෙන යන නිසා සමහර වෙලාවට ඔයාලගේ කමෙන්ට් සෙක්ෂන් එකේ මට ඔයාලගේ කමෙන්ට් එක කියාගන්න බැරි වෙයි හරිද සමා වෙන්න ඕනේ හරිද ඒ වගේම අකලංක ඉන්නවා අපිත් එක්ක නියමයි ජය වේවා ඒ වගේම තව සෙට් එකක්ම ඉන්නවා අපිත් එක්ක කවුද ඉන්නේ සිම්පල් ඉන්නවා ඊට පස්සේ කවුද මේ ඉන්නේ සුපුන් ඉඳුරගේ වගේම තමයි ලසා ඉන්නවා thank you set එකටම ජය වේවා ඊට පස්සේ අපිත් එක්ක මේ වෙලාවේ ඉන්නවා කියලා තියෙනවා කවුද මේ ඉන්නේ උෂාන් මම ඔයාවත් එකතු කරගන්නම් thank you ජය වේවා හරිද රයිට් ඔකේ රෑ 12 වෙනකන් අපිට වැඩේ අරගෙන යන්න තියෙන නිසා අපි ලෑස්ති වෙන්න ඊළඟට තව නටන්න පුළුවන් session එකකට ඔයාව අරගෙන යන්න වැඩේ රෑ 11 වෙද්දී ඔයා comment section එක 2k කරන්න ඕන ඊට පස්සේ අපිට live එක ක්ෂා කරන්න ඕන අපි බලමු වැඩේ ගොඩ දාගන්න පුළුවන් වේද කියලා මේ වෙලාවේ හැරිලා ඉන්න තව සෙට් එකක් ඉන්නවා මගේ WhatsApp එක පැත්තට ගියාම අපිත් ඉන්නවා මොනරාගල සියඹලන්ඩුවෙන් රේන්කෝ මැසේජ් කරලා තිනවා ඊට පස්සේ පාසින්දු මං ආවත් එකතු කරගන්නම් ඒ වගේම අපි සවෙල්ලේ අපිත් dance කරන ගමන් ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා චන්දන කුමාර 0711 95 95 95 නම්බර් එක තියෙනවා ඔයාට රෑ 12 වෙනකන් ඇති තරම් මට WhatsApp එකේ මැසේජ් කරන්නත් පුළුවන් මැසේජ් කරන සෙට් එකවත් මම මතක් කරන්න බලාගෙන ඉන්නවා ඉතින් ඒ නිසා ඔය 12 වෙනකන් අපිව අහගෙන විතරක් ඉඳලා හරියන්නේ නැහැ හරිද ටග් ගාලා මේ පැත්තට ඇවිල්ලා කමෙන්ට් කරන්න ඕන ඊට පස්සේ WhatsApp එකේ මැසේජ් කරන්න ඕන ඔය සෙට් එක මතක් කරන්න අපිට තව පැයක මාරම්ම තියෙනවනේ ඉන්සයි ඉතින් මේක මිස් කරගන්න එපා ටග්ගාල මේ පැත්තට එන්න රයිට් ඕකේ තව කවුද ඉන්නේ මේ වෙලාවේ චතුනි ඉන්නවා ඒ වගේම අනුත්තරා ඉන්නවා ඔයාවත් එකතු කරගන්නම් ඒ වගේම තමයි Facebook live එකේ තව සෑහෙන කට්ටියක් ඉන්නවා ඒ කට්ටිය ඔක්කොම කියන්න මෙන්න මේ session එකෙන් පස්සේ හරිද රයිට් ඕකේ දිල්රු ඉන්නවා තව සුපිරිම session එකක් ඔයාලට දෙන්න කොල්ලන් නටන ගමන් වැඩේ ලෙසටම දෙනවා ඉතින් ඒ නිසා අපි break එක ඉවරයි දැන් යන්න හදන්නේ ආයෙත් session එකකට මෙන්න DJ දිල්රුටයි ආයෙත් වැඩේ බාර දෙන්නේ කොල්ල වැඩේ පටන් ගන්නවා

රයිට් මේ වෙලාවේ නිමේෂි ඉන්නවා අපිත් එක්ක ලයිව් එකතු වෙලා. ඊට පස්සේ අමාශි ඔයාවත් එකතු කරගන්නම්. අමාශා නේ රයිට් ඕකේ ඔයාවත් එකතු කරගන්නම්. ඉෂිනි thank you ජය වේවා.

පළවෙනි දෙවෙනි චැලෙන්ජස් දෙක මම පරාදා ඉන්නේ නේද තුන්වෙනි එක නම් මම දිනනවාම තමයි දිල්ලු හරිද මොකද කියන්නේ ලයිව් එක පුළුවන් නම් ඊළඟ පැයේ හරිද ෂෙයා කරලා පෙන්නන්න මම ටාගට් එක දෙනවා 200ක් හරිද මොකද කියන්නේ වැඩේ ලේසි නෑ හරිද මේ වෙදි ලයිව් එක කට්ටියක් ෂෙයා කරලා තියෙනවා දැන් බලාගෙන ඉන්න කට්ටිය පුළුවන් නම් මේ ලයිව් එක 200ක් ෂෙයා කරලා පෙන්නන්න බෑ 12 වෙනකම් මම ඔයාලට වෙලාව දෙන්න හරි තව පැයක් දෙන්නම් ඔයාලට තියෙන මේ පැත්තෙන් අපේ බලාගෙන ඉන්න ඔයාලට සපෝට් කරන සෙට් එකට ෆුල් බෑකප් එකක් දෙන්න හරිද සුපිරි සෙෂන් එකක් දීලා නටන්න පුළුවන් සෙෂන් එකක් දීලා වැඩේ අරගෙන යන්න තියෙන්නේ හරිද ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම NetFM DJ Night එක හැමදාමත් වගේ අදත් ලස්සන්ට වට අරගෙන එන්න සපෝට් එක දෙන සෑහෙන්න කට්ටියක් ඉන්නවා ඉතින් ඒ නිසා NetFM ඉහළ කලමනාකාරීත්වය ඒ වගේම තමයි NetFM අපේ ප්‍රෝග්‍රෑමින් ටීම් එක ඒ වගේම තමයි අපේ ඉංජිනේරු අංශයේ අපේ නිලන්තය ප්‍රධාන අපේ සෙට් එකම ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ ඊට පස්සේ අපේ කවුද IT එකේ සෙට් එක ඒ වගේම තමයි අපේ ලයිබ්‍රරි එකේ සෙට් එක ප්‍රොඩක්ෂන් එකේ සෙට් ඊට පස්සේ මාකටින් එකේ ෆයිනෑන්ස් එකේ net අපේ ටීම් එකම ගොඩක් ආදරෙන් මතක් කරනවා මොකද මේ වෙලාවෙත් බලාගෙන ඉන්නවා අපේ සෙට් එකම ජය වේවා ඔක්කොම කට්ටියව ගොඩක් ආදරෙන් මතක් කරන ගමන් ස්පෙෂලි අපේ කුමාරයියා ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕන රයිට් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි ඊළඟ සෙෂන් එකට යන්න තමයි හදන්නේ දිල්රු වෙලාව හරියටම රෑ 11යි හරිද අපි දෙන්න ඕන දැන් ඇවිල්ලා කකුල් දෙක රිදෙනකන් නටන්න පුළුවන් සෙෂන් එකක් දෙන්න ඕනේ හරිද සිංහල හින්දි තමිල් ඔක්කොම මික්ස් කරලා ඔයාලට මම එක දිගට දෙනවා විනාඩි 40ක් වැඩේට ලෑස්තිද මහන්සි නැන්නේ නේ රයිට් ඕකේ කොල්ලලා ලෑස්ති වෙලා ඉන්නෝ මේ පැත්තේ වැඩේ දෙන්න ඔයාට චැලෙන්ජ් එක තියෙනවා ලයිව් එක ෂෙයා කරන්න ඕනේ ඊට පස්සේ කමෙන්ට් කරන එක කොහොමද වනතර කරන්න යන්නේ නේද රයිට් අපි වළු මෙන්න වැඩේ පටන් ගන්න හදන්නේ 3 2 1 මෙන්න DJ Dilru

අපි අන්තිම සෙෂන් එක දෙන්න තමයි ලෑස්ති වෙන්නේ මේ වෙද්දී අපේ Facebook live එක comment section එකේ 2300 සීමාව පහු කරලා තියෙනවා නියමයි ජය වේවා ඊට පස්සේ මේ වෙද්දී සෑහෙන ප්‍රමාණයක් Facebook live එක බලලා තියෙනවා හැමදාමත් හැම සතියකම හැම සිකුරාදාවකම රණවී ඉඳලා 12 වෙනකම් මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ආදරේ මෙරිලත් පැයක් කියන ගමන්

0: හයි අසයන් ඩිජේ දිල්රුක් අපිත් මේ වෙලාවේ ලයිව් එක බලාගෙන ඉන්නවා අදනම් වැඩේ සුපිරියටම ගියා කියලා කවි මැසේජ් කරලා තියෙනවා තැන්කියු කවි ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ගමම්ම ඩිජේ දිල්රුක් චුට්ටක් එන්නකෝ මේ පැත්තට අපි යන්න කලින් චුට්ටක් අය කතා කරලා යන්න ඕන නේ රයිට් අද මංවාට කිව්වා වගේම චුට්ටක් ලං වෙලා කතා කරමු අපි Facebook live එක සෑහෙන ප්‍රමාණයක් මේ වෙද්දි බලාගෙන ඉඳලා තියෙනවා ඊට පස්සේ comment section එක හිතා ගන්න බැරි තරම් කට්ටිය comment කරලා තියෙනවා මොකද හිතන්නේ නැත් FM DJ night එකේ මේ ලැබෙන ආදරේ ගැන
1: පට්ට සතුටි මාරපන්
0: අපි තව චුට්ටක් ලං වෙලා කතා කරමු මයික් එක පොඩ්ඩක් ඇහෙනවා මදි ආව මොකද හිතන්නේ
1: මාර හැපි එකක් තියෙන්නේ පට්ට vibe එකක් එල්ල කිරි thank you
0: right එතකොට දැන් මං ඔයගෙ මෙහෙම අහන්නම්කෝ අපි DJ world එක ඇවිල්ලා industry එකට ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද දිලු
1: මම start කරේ 2001
0: ඒ කියන්නේ වයස ගාන හදලා බලා ගන්න විදිහක් තියෙනවා
1: හදන්න පුළුවන් නේ
0: right ඔක 2001 ඉඳලා මේ වෙනකන් කියන්නේ අවුරුදු 2011 25 හිතා ගන්න බැරි තරම් කාලයක් යන්නේ රයිට් අවුරුදු 25ක එක්ස්පීරියන්ස් එකක් එකද ගන්න සාමාන්‍යයෙන් ඒ කියන්නේ අලුතෙන් තරුණ කට්ටිය එනවා ඊට පස්සේ විල්ලුක් තාම තරුණයි මම මේ කියන්නේ අලුත් කට්ටිය එනවානේ හරියද අලුත් කට්ටිය එනවා ඊට පස්සේ අපිට ඕන තරම් DJs ලව බලා ගන්න පුළුවන් ඊට පස්සේ අලුතෙන් එන කෙනෙක්ට හරියද අවුරුදු 25ක එක්ස්පීරියන්ස් එකකින් ඔයාලට මොකද්ද කියන්න තියෙන්නේ
1: කියන්න තියෙන්නේ කරන වැඩේ හරියට එන්න මුලින්දම් පටන් ගන්න පට්ට කට්ටක් කන්න වෙනවා අපි නම් පාරේ සවුන්ඩ් උස්සල තමයි ආවේ. දැන් ටෙක්නොලොජි මාරු විදිහට අප් වෙලා තියෙන්නේ. ඉතින් ඕගලන්ට ලේසි. ඔයා DJ කරන්න කැමති නම් ඒක මුලින්දම්ම
0: ස්ටඩි කරලා
1: ඒකේ එන්න නියම ගමනක් තියෙනවා.
0: දැන් සාමාන්‍යයෙන් DJ කෙනෙක් ෆීල්ඩ් එකට එනකොට මේක ස්ටඩි කරද්දී සින්දු ගැන මොන වගේ අවබෝධයක්ද තියෙන්න ඕන?
1: ප්‍රධානම දේ සින්දු තමයි දැනගන්න ඕනේ. ටෙක්නොලොජි එක නම් ඉගෙන ගන්න පුළුවන් නේ.
0: අනිවාර්යයෙන්.
1: සින්දු ගැන දැනීම ඉම්පෝටන්ට්.
0: රයිට් එතකොට ඔයාට මං ආයෙත් අහනවා දැන් මේ වැඩේට අද දවසේ වගේම ඔයාට මේ ගමන එන්න හරිද මේ වෙද ඉන්ඩස්ට්‍රි එකේ සෑහෙන දෙනෙක් ඔයාව දන්නවා ඊට පස්සේ වැඩවලට කතා කරනවා මේ වැඩේ පටන් ගන්න ඊට පස්සේ මේ වෙද්දි හැමදේම බැලන්ස් කරගෙන මේක ගැට ගහගෙන යන ඔයාට සපෝට් එක දීපු කට්ටිය කවුද ඉන්නේ
1: මට විශේෂයෙන් සපෝට් කරා මගේ ස්ටාර්ට් එක මේ මියුසික් ඒෂියා එන්ටර්ටේන්මන්ට් එතනින් තමයි මම DJ කරන්න ඉගෙන ගත්තේ ඊට පස්සේ මගේ ආලෝ සෙට් එක විශේෂයෙන් මතක් කරන්න ඕන DJ අකඩමි එකේ තනුජි ගයියා DJ අකඩමි එක ලංකාවේ තියෙන එයාගිනුත් මම යාගාව අවුරුදු එකම වාර දෙකක් හිටියා
0: පෞලික කට්ටිය දීපු සපෝට් එක කොහමද
1: අම්මා තාත්තා මගේ සහෝදරයෝ දෙන්න පට්ට සපෝට් එකක් දුන්නා ඉතින් නැති දේවල් අරන් දුන්නා හෙඩ්ෆෝන් අනම්මනම් ඉතින් මාර සපෝට් එකක් දුන්නා.
0: රයිට් ඕකේ. කොල්ල වැඩේ ලෙසටම දීපු නිසා නේද මෙච්චර ආදරයක් ආවේ නැත් FM DJ night එකෙන්. හරිද? එතකොට දැන් වාව මං ආයෙත් අහනවා ලංකාවේ වෙන්න පුළුවන්, ලංකාවෙන් පිට වෙන්න පුළුවන් අපිව බලන සැහෙන ප්‍රමාණයක් ඉන්නවනේ. ඔයාව ඉවෙන්ට් එකකට සම්බන්ධ කරගන්නවා නම්, වැඩේ ලෙසටම කරගන්නවා නම්, හරිද? ඕනම වෙලාවක ඔයාගේ WhatsApp number එක තියෙනවනේ. අපි මතක් කරමු කතා කරනවා නම්, message කරනවා නම් number එක.
1: ඔව්. 0763498841.
0: අපි ආයෙත් මතක් කරමු.
1: 0763498841.
0: Right, ඊට පස්සේ Facebook එකේ, Instagram එකේ
1: ඕනම Facebook එකේ Dilruk Pereira කියලා ඉන්නේ. Instagram එකේ DJ Dilruk.
0: Right, ලංකාවේ ඕනම තැනක වැඩක් තිබ්බොත් කතා කරන්න පුළුවන්
1: නේද? ඕනම තැනක. ඔගලන්ගේ වැඩි ලස්සන්ට කරලා සුපිරිට කරලා දෙන්න.
0: රයිට් ඕකේ. පිළිබඳව ඉතින් කතා දෙකක් නේ. අපි ආයෙ දවසක අනිවාර්යෙන් DJ දිරුක් වෙනස් වැඩකින් හම්බ වෙමු. රයිට් ඕකේ. එහෙනම් ඉතින් අපිව පය තුනක් එක දිගට අහගෙන බලාගෙන හිටපු ඔයාලට thank you කියලා කියන ගමන් අපේ වැඩේට සපෝට් එක දීපු හැමෝමත් ගොඩක් ආදරෙන් මතක් කරන ගමන් ලබන සතියේ වෙනස් වැඩක් අලුත් විදිහට අරන් එන්න බලාපොරොත්තු වෙන. අදට අපි යන්නයි හදන්නේ වෙන්නේ එහෙනම් අන්තිම session එක අපි දෙන්න හදන්නේ DJ දිල්රුගෙන්. එහෙනම් ඉතින් අදට මං ගිහිල්ලා එන්නම් අපි හෙට උදේ පාන්දරම උදේ 9 වෙද්දි හම්බ වෙනවා net fm hello hello සතියන්තෙන් වා hello hello සතියන්තේ සෙන්සුර අදිරිද දවස් දෙකේම net fm එකේ ඉන්න ඕන ලස්සන වෙනස් සින්දු එකක් අහන ගමන් ලස්සන වැඩ ගොඩාක් එක hello hello සතියන්තෙන් හමු වීමේ බලාපොරොත්තු වෙන අදට අපි යනවා මෙන්න එහෙනම් net fm DJ night එකේ අපේ අන්තිම session එක DJ දිල්රුක් එක good night අපි ගිහිල්ලා එන්නම්

Net FM. Net FM. Spirit Mandebeer. කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Net FM. Net FM. Spirit Vanderbilt. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පානාදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nit FM. Nit FM. Spirit Mandebeer. Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත් වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා පුරමින් සාරා සංඛ්‍යය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනෙමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙන් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.